දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි මේ.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.

ප්‍රජාවරයා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: දවසම සුබ කරගන්න
1: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න
0: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa WhatsApp 0711 95 95 95 Net FM Facebook Live කවදත් අලුත් කාගෙත් net

0: සිත්නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: මගේ ආදරණීය දරුවෙනි, අද දවසේ ඔබට ලොකු සුභාරංචියක් අරන් එන්න මම හිතනවා. දේව තාත්තා ලෝකේට කොතරම් ආදරය කළ සේක්ද කිවහොත්, උන්වහන්සේ කළේ කුමක් දෙයයි අපට ජ්වාම්තුමා උන්වහන්සේගේ සුභාරංචි තුන්ගනි පරිච්චේදේ 16 වගන්තිය කියනවා. උන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක්ද කිවහොත්, ස්වකීය ඒක චාතක පුත්‍රයාණන් වුවද ලොවට දෙවා වදාළ සේක. ඔය ලොකු දිගවාක්‍යයේ වචන දෙකක් අපිට වැදගත්. ලෝකයා, උන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක්ද කිවහොත්. මගේ ආදරණීය දරුවෙනි, ලෝකයායැයි කියන්නේ කාටද? එහි ග්‍රීක යෙදුම වෙන්නේ කොස්මෝස්.

0: තුමා කියන්නේ එයයි දෙවියන්ට ප්‍රතිවිරුද්ධව කැරලි ගැසූ මිනිසුන් කැරලි ගසද්දීම ඒ මිනිසුන්ට කෙතරම් ආදරය කළාද කිවොත් තමන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයා නන්ද දුන්සේක මේ ආදරයට අපි කියනවා අගපයෝන්. අගපයෝන් කියන්නේ සිංහල භාෂාවට පරිවර්තනය කළෝදින් අගක් මුලක් ඉමක් කොනක් නිමක් නැති ආදරය. මට මාව අහිමි වෙන ආදරය, මම අනුන්ගේ වෙන ආදරය. එහෙම වෙන්න සමිදානන් වහන්සේ ඔබට බලය දෙන සේක. ආමෙන්.
1: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: මාදරණීය සහෝදර සහෝදරයනි, දෙමව්පියනි, අපි සෑම විටම අපගේ මේ හදවත පිරිසිදුව තබාගත යුතුය. මේ හදවතට හැම වෙලාවෙම යහපත් දේවල් ලබා දිය යුතුය. නබිතුමාණන් කිව්වා ඔබගේ ශරීරයේ එක් මාංශ කැබැල්ලක් තිබෙනවා. ඒ මාංශ කැබැල්ල යහපත් වුණා නම් ඔබගේ මුළු ශරීරයම යහපත් වේ. ඒ මාංශ කැබැල්ල අයහපත් වුණා නම් නරක වුණා නම් ඔබගේ ශරීරයේ මුළු ශරීරයම අයහපත් නරක වෙයි. ඒ තමා මේ හදවත කියලා නබිතුමාණන් කිව්වේ. මේ හදවත හරියට ස්පංජ් කැබැල්ලක් වගේ. මේ ස්පංජ් කැබැල්ල පිරිසු ජලය දැම්මා නම් පිරිසු ජලය උරා ගන්නවා. තේ වතුරේ දැම්මා නම් ඒ තේ වතුර උරා ගන්නවා. කානුවක දැම්මා නම් ඒ කානු වතුර උරා ගන්නවා. අපි තේ වතුරේ දාලා ඒක උරා ගත්තට පස්සේ ඒ ස්පංජ් කැබැල්ල මිරිකුවෙත් ඒකෙන් පිරිසිදු වතුර එන්නේ නැහැ. මේ වගේ මේ හදවතට අපි සෑම වෙලාවෙම යහපත් දේවල් ලබා දිය යුතුයි. එතකොට මේ හදවත යහපත් දේවල් ලබාගෙන මේ ශරීරයේ තියෙන සෑම අවයවයක් මගින් යහපත් දේවල් පිට කරයි. එමගින් යහපත් සමාජයක් අපිට බිහි කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ නිසා ගෞරවනීය සහෝදර සහෝදරියනි, මාදින දෙමව්පියනි, මේ හදවතට අපි සෑම වෙලාවෙදීම යහපත් දේවල් ලබාගෙන යහපත් දේවල් සමාජයට ලබා දෙමු. ඒ සඳහා අල්ලා දෙවියන් වහන්සේ වාග්ය ලබා දෙනු මැනව.
1: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට.

0: Good morning, very good morning, Kasuniyaki.
1: Very, very good morning, Lehansai. Wagema api wahagene inna hemotama thada dawasa subama suba wenna mone. Udehaya e vinadi 5 welawa. Kohomada vistara monawada ada dawasa kohomada oya patan gatte?
0: අද වෙනදා වගේම ලස්සනට තියෙන ඇල්ෆා ස්ටුඩියෝ එක පටන් ගන්න තමයි මං ආවි. කසුනියකි මං දැන් අදනේ මම මේ කියන්නේ ප්‍රෝග්‍රෑම් එකට ඉන්ට්‍රෝ එක දුන්නේ මමනේ ගුඩ් මෝර්නින් කියලා. දැන් මං හිතුවේ කසුනියකි මට ගුඩ් මෝර්නින් කියලා කිව්වොත් මං කසුනියකිට කියන ආයු බොහෝ වේවා කියලා.
1: හරි දැන් ඒක වෙනස් වුණානේ මගේ සිග්නල් එකත් එක්කනේ.
0: ඒකනේ මට මේ කියන්න ඕනුනේ මොකද්ද දන්නවද? අපේ net fm එකේ වැඩ කරන අංකල් කෙනෙක් කියනවානේ දර්ශන කියලා. දර්ශන අංකල්ට අපි ගුඩ් මෝර්නින් කියලා කිව්වම ඒ අංකල් කියන්නේ ආයු බොහෝ වේවා කියලා.
1: ඔව්. හැමෝටම එහෙම තමයි. දැන් කෝල් එකක් ගත්තත් හෙලෝ දර්ශන අයියා කියලා කිව්වහම ආයුබෝවන් සුබ දැසනක් සුබ දවසක් එහෙම තමයි යා කියන්නේ.
0: ඔව් ඒක හරි ෂෝක්. ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට ගුඩ් මෝර්නින් කියන්නේ ආයු බොහෝ වේවා කියේ තේරුම හරි ලස්සනයි.
1: ඉතින් එහෙම තමයි එක එක අයට එක එක ආවෙනකෝ දේවල් තියෙනවා නේද? ඉතින් අපි හැම කෙනෙකුගේම තියෙන අදහස් වලට එතකොට යාළගේ තියෙන අනන්‍යතාවයට ගරු කරන්න ඕන ලෙහන්ස. ඒක තමයි කියන්නේ අපිව දැන් මිනිස්සුනේ අපි හැමෝම නේද? ඉතින් අපි හැමෝටම මේ එකම දේවල් ටික තියෙන්නේ. හැබැයි ඒක අපි හිතන විදිහ අනුව ටිකක් වෙනස් වෙනවා. ඉතින් අපි හැමෝම අර මිනිස්සු විදිහට මිනිස්සුන්ගේ දේවල් පිළි අරගෙන යන්න පුළුවන් නම් ඒක මාර වයිප් එකක්. ඒක විඳලා බලන්න ඕනේ ඉතින්. අ
0: ඒකනේ අර ඔක්කොම එක වගේ ගුඩ් මෝර්නින් කිව්වම ඒකෙත් කිසි ගතියක් නැහනේ. ගෝ එකක් තියෙන එක එක්කන එක එක විදිහට කිව්වම.
1: හරි දැන් ඔහොම කිව්වම මට තව කතාවක් මතක් වුණා. දැන් මම උදේම එනකොට ලෙහන්සා මං ඔය වටපිටේ දේවල් ඉතින් චුටක් බලාගෙන කියාගෙන එනවා. හරි. ඉතින් මේ ඔයත් දැකලා ඇති අපි මෙතන ඕෂන් ටවර් එක ළඟ වාහනේ නවත්තපු ගමම් අපිට පේන දේවල් ටිකක් තියෙනවනේ හැමදාම දකින දේවල් ටිකක්. එතකොට ඔය ඔතන පිරිසුදු කරන අම්මල තාත්තල ඉන්නව දැකලා තියෙනවනේ ලෙහන්ස.
0: ඔව් අපි හැමදාම ගුඩ් මෝර්නින් කියන් එන්නේ.
1: අන්න හරි. දැන් ඔය පළවෙනි දවස මම දැකපු පළමුවෙනි දවස මම හිනා වුණා. ඒ එතන හිටපු ඔය අම්මා කෙනෙක්ට මම හිනා වුණා. දැන් ඈත ඉන්නේ මට කතා කරන්නවත් ඉතින් විදිහක් නැහැ ඈත නිසා මම හිනා වෙලා එහෙමම ටක් ගාලා ආවා. ඊට පස්සේ දෙවෙනි දවසේ මම දැන් මට මතකයිනේ මෙයා හිටියා කියලා. දෙවෙනි දවසෙත් මං හිනා වෙලා දැන් චුටක් ලඟ වෙලා වගේ හිටපු හින්දා ගුඩ් මෝර්නින් ආන්ටි කියාගෙන ආවා. ඊට පස්සේ ගුඩ් මෝර්නින් කියලා කිව්වා. ඊට පස්සේ තුන්වෙනි දවස වුණා. හරි. තුන්වෙනි දවසෙත් ගුඩ් මෝර්නින් අම්මා කියලා කිව්වා. ගුඩ් මෝර්නින් මේ පුතා කියලා එකපාරට කටවාගෙන ගුඩ් මෝර්නින් මිස් කියලා කිව්වා. හරිද? ඒගමන මංකො ඇයනේ ඉතින් පුතා කියලා කියන්න කියලා. ඊට පස්සේ ඉතින් එයා හිනාවක් දැම්ම. එච්චරයි මොකුත් කිව්වේ නැහැ. ඊට පස්සේ ඔන්න ඊළඟ දවස. හරි. ඊට පස්සේ දැන් එයා ගුඩ් මෝර්නින් මං කියන්නත් කලින් ගුඩ් මෝර්නින් පුතේ කියලා කියනවා. මං එතකොට ගුඩ් මෝර්නින් අම්මා කියාගෙන මං එහෙමම ගිහින් එන්නම් කියලා එනවා. ඊට පස්සේ දැන් පස්සේ ටික ටික දවසක් ගියාම මම දැනගත්තා එයාගේ කතාවේ පුංචි පුංචි විස්තර ටිකක්. ඊට පස්සේ බැලුවම එයාගේ දෝණීට එයාව ටිකක් කාලයක් මගහැරිලා තියෙනවා. ඒක ඉතින් පොඩි ඛේදනීය කතාවක්. හැබැයි මම කල්පනා කරේ ලෙහන්සා ටිකක් ඇවිල්ලා මිනිස්සුන් කොච්චර දේවල් හිතනවද ඕන වෙනවද කියලා. මොනවාද ලෙහන්ස අපිට ඕන වෙන දේවල්? අපේ අවශ්‍යතා මොනවද? නීඩ්ස් මොනවද අපිට තියෙන?
0: අපිට ඉස්කෝලේ උගන්වලා තියෙන විදිහට නම් කසුනියකි ෆුඩ් වෝටර් එයර්. ඒ කියන්නේ ආහාර, එතකොට වතුර සහ පිරිසිදු වාතය.
1: එනර දැන් නීඩ්ස් එතකොට වොන්ට්ස් කියලා දෙකක් තියෙනවා.
0: හරි.
1: ඒ කියන්නේ අවශ්‍යතා වමනා. දැන් අවශ්‍යතා ගත්තාම ඒක ඇත්තටම අත්‍යවශ්‍යම දේවල්. සීමිතයි. හැම කෙනෙකුට මේක පොදු වෙනවා. හැබැයි දැන් වොන්ට්ස් කියලා කිව්වම උමනා කියලා කිව්වම ඒක සපුරගන්න විවිධ ක්‍රම තියෙනවා. ඒක අසීමිතයි. ඒක පුද්ගලයා පුද්ගලයානු වෙනස් වෙනවා. සමාජයේ ව්‍යාපාර ඒව නිර්මාණය කරනවා. හරි. ඉතින් මේ මම කල්පනා කරේ දැන් එයාගේ අර දෝණිගේ කතාවත් එක්ක දැන් මෙයාට අර මගේ ගුඩ් මෝර්නින් පුතේ කියන එක දැන් මෙයාට ඕන කරලා තියෙනවනේ. මේ හැම කන්සෙප්ට් එකක්ම හැදලා තියෙන ලහස ආදරයත් එක්ක නැද්ද? හිතලා බලන්න.
0: අනිවාර්යයෙන්ම
1: අපිට මොකටද කන්න ඕන වෙන්නේ?
0: අපිට කන්න ඕන වෙන්නේ ඒ
1: කියන්නේ ආහාර ඕන වෙන්නේ ඇයි? බඩපුරව ගන්න.
0: බඩපුරව ගන්න.
1: ඇයි අපි බඩපුරව ගන්න?
0: සතුටින් ඉන්න නේද?
1: සතුටින් ඉන්නේ මොකටද? අපි අපිට ආදරේ හින්දානේ. එතකොට ඇයි අපිට ඇඳුම් පැළඳුම් ඒව ඕන වෙන්නේ? ඇයි අපිට සෞඛ්‍යයක් ඕන වෙන්නේ? ඇයි
0: ඇඳුම් පැළඳුම් ඕන වෙන්නේ ලස්සනට ඉන්න ප්‍රියමනාප වෙන්න. සෞඛ්‍යයක් ඕන වෙන්නේ අපිට ලස්සන ඉන්න නම් අපිට හෙල්ත් එකක් තියෙන්න එපැයි ඒ නිසා.
1: එතකොට වතුර මේ ඕනම හැම දෙයක්ම ඕන වෙන්නේ ලෙහන්ස අපි අපිට ආදරේ හින්දා නෙවෙයිද? අවශ්‍යතා ඕන වෙන්නේ අවශ්‍යතා අපි ළඟ තියෙන්නේ අපි ඇත්තටම අපිට ආදරේ හින්දා. ඉතින් අපිට ආදරේ ඕන නැද්ද? ආදරේ ඕන. ඒ නිසා අපි අපිට ආදරේ කරලා බලන්න ඕන මුලින්ම. එතකොට ඔය කියන ඕමනා අපිට ලස්සනට අපි ළඟට ගලාගෙන එනවා. මේ සින්දු වහන්නකෝ. අම්මත් දැන් මාව අහගෙන ඉන්නේ. ඔය මම කතා කරන අම්මා මාව අහගෙන ඉන්නේ. ඔයාට ඇහෙන්නමයි මේ සින්දුව.

0: Alpha Studio with Kasani and Lehansa.
1: Is Sindhu itine venama kathawak? Habai eka maru neda?
2: Oh, ani harima lassana wachana.
1: ඒකනේ ඉතින් වසන්තයක් තමයි නේ. වසන්තේ මල් ටික ලස්සනට කැඩෙන්න බිඳෙන්න නැතිව නෙලා ගන්න ඕනේ. ඉතින් අපි තමයි ඉතින් උදාගිරේ ප්‍රභා කැලුම් නැගී ගලා හැලේ තුෂාරයෙන් පෙරි. අනේ කොච්චර ලස්සනද සරා සඳක් සොලොස් කලාපිරි වලාකුලෙන් අහස් කැබෙන්නේ බී විදා නැවුම් යෝන් ලවන් පෙති සෙනසලයි ප්‍රබෝධයෙන් පිබි. හරිම ලස්සනයි මේ සොමරත්න දිසානායකයන්ගේ සිරිපැරකුම් ෆිල්ම් එකේ සින්දුවක්. මේක කියන්නේ වෙන කතාවක් මේ මල්වර වීම ගැන. ඒක වෙනම ගැඹුරු අර්ථයක් තියෙනවා. හැබැයි ඒක එක එක පැතිවලට හිතලා බැලුවාම ඇත්තටම අපි හැමෝම වසන්ත කාලෙක තමයි මේ යන්නේ. ඒක එක එක තැන්වල මල් පරවෙනවා, මල් පිපෙනවා නේද? එතකොට කුරුල්ලෝ නෑ කියලා හිතෙනවා. හැබැයි සමහර කුරුල්ලෝ ලස්සනට පියාඹනවා, අපිට හස්සේ පේනවා. තරුපායන් නැති දවස් තියෙනවා. හැබැයි තරුපායන දවස් තියෙනවා. මරු ඉතින් ඒ වයිබ් එක අපි විඳින්න ඕන.
2: හරියට කනට මී පැණිවක් කරනවා වගේ ලස්සනයි.
1: ඉතින් කනට මී පැණිවක් කරනවා වගේ අද දවසත් අරගෙන යමුකෝ. දැන් හැකියාවක් නැද්ද අපිට?
2: තියනවා. හැබැයි අපිට ඒව පේන්නේ
1: නැහැ. ඒකනේ. ඉතින් හැකියාවන් අරගෙන ඇල්ෆා ස්ටුඩියෝ එකට එන්න ඕනේ ඔයා. උදේ පාන්දරම හැකියාවන් ඔක්කොම රටට ලෝකෙට අරගෙන යනකොට කාට දනිය ආඩම්බර? කාටද? මට අපිට ඔයාට අපි හැමෝටම. ඉතින් ඒ නිසා ඒ ආඩම්බරය අපි විඳිමු.

0: චූටි පැංචි, ඔයට කම්මැලිද? මේ ලෙහස මන්දයා හොඳට බැලුව එතකට කාටද මේ චූටි පැංචි කිව්වේ කියලා.
1: ඕ මං එක පාට කන්ෆියුස් වුණා.
0: මෙහෙමයි, දැන් චූටි පැංචල ගොඩාක් අහගෙන ඉන්නවනේ. ඉතින් ඒගොල්ලෝ මට එක එකේ වේවන ලස්සනට අපි වැඳලා එවනවා, ලස්සන නිර්මාණ එවනවා, එක එක රස රස කෑම මෙහෙට එවනවා. ඉතින් ඒව ලෙහස නැති වෙලාවට මම භුක්ති විඳනවා තනියම. මොකද ඔය අයිස්කෝලේ යනවනේ.
1: ඔවුනේ, දැන් කසුනියක් හිට එහෙම නිර්නාමික තෑගිත්වෙනවා.
0: ඕ ඉතින් ඒ ඔක්කෝම අපි හරිම වටින තේවල් විදිහට භුක්ති විඳිනවා. ඉතින් දැන් මේ චූටි පැංචිල පැංචල ඔක්කොම උදේ ඉස්කෝලේ යන ගමන් දඩිබිඩියනේ අපි වහන්නේ. හරි, රේඩියෝ එක සද්ද වැඩි කරගෙන ගෙදර අහගෙන ඉන්නවා. අහගෙන තමයි කොණ්ඩෙ ගොතන්නේ, කොණ්ඩෙ පීරන්නේ. එතකොට අම්මා කවනවා, සමහර වෙලාවට බලෙන් බත් ගුලි කවනවා, ගුලි හදලා නේද. ඊළඟට කැඳ මොනවා හරි පොවන්න ට්‍රයි කරන ඕම තමයි. ඉතින් යුද්ධ වගේ කෝ මේ එන්න පරක් වෙලා එහෙම කියලා. ඉතින් එහෙම තමයි හැම ගෙදරකම. ඒක උදේක තිබුණ නැත්තම් ගෙදරක නිකන් වැඩක් නෑ වගේ.
1: කස්සුණියක් කියලාගේ ගෙදර, කස්සුණියක් ඉස්කෝල යන කාලේ ගොඩක් මම බයින්නේ මොකටද කියලා මතකද?
0: මේක කියන්න ඕනේ නෑ මං හිතන්නේ. මං ඒකට වෙනමම කියන්නම්.
1: හා, මං කියන්නේ මට බයින ප්‍රධානතම හේතුව. ඒක තමයි අර රෑට නිදාගන්න ඉස්සෙල්ලා කොණ්ඩෙ ගොතන්නේ නෑනේ. එතකොට කොණ්ඩෙ අවුල් පිරීලා. ඉතින් උදේ පාන්දර දැන් ට්‍රාන්ස්පෝර්ට් එකත් ඇවිල්ලා කොණ්ඩෙ ගැට ගැට ගැට. එතකොට ඉතින් මං හොඳට අම්මගේ ඇමතුන් වල ඒ සංග්‍රහය භුක්ති විඳිනවා.
0: එකක් එක මටත් එහෙම තිබුණා. එකක් එක, හැබැයි ඊට වැඩිය තව එකකුත් තිබුණා. දැන් මෙහෙමයි, මට කතාවක් කියන්නුනේ. මම කියවනේ නීඩ්ස් වොන්ට්ස් කියලා තියෙනවා, අවශ්‍යතා ඒ වගේම ඕමනා. අපි මේ හැම දෙයක්ම හැමෝම කරන්නේ අපේ අවශ්‍යතා ඕමනා වෙනුවෙන්. හිතලා බලන්න. එතකොට අපි හැමෝම මේ ඉන්නේ ආදරය කියන සංකල්පය ඇතුලේ. අපි හැමෝම මේ දේවල් ඔක්කොම කරන්නේ. අපි නෑ කිව්වට අනේ මට එහෙම ඕන නෑ, එහෙම නෑ කිව්වට නෑ. කොතන හරි කොණක තියෙනවා ඒක. ඒක මොනවා හරි හේතුවක් ඇතුලේ ආදරය තමයි තියෙන්නේ. දුවට පුතාට වෙන්න පුළුවන්, අම්ම තාත්තට වෙන්නත් පුළුවන්. ඒක කොහේ හරි කොණක ගිහිල්ලා ඉතුරු වෙන්නේ ඒ තැන ආදරය. ඉතින් ලෙහන්සෝ දැකලා ඇති මෙන්න මෙහෙම කතාවක්. මම මේ ඊය දවස පුරාවටම මේක හොයලා බැලුවා, කවුද ඇත්තටම මේක මුලින්ම කියලා තියෙන්නේ කියලා. මම මේක හරියටම ඇත්තටම දන්නේ නැහැ මුලින්ම කවුද කියලා තියෙන්නේ කියලා. පීසා කන්න අපි හැමෝම කැමති ඉන්නේ.
1: ඔව් මං ආසම කැම.
0: මමත් එහෙමයි, මම හදන්නත් දන්නවා. පීසා එන්නේ හතරස් කොටුවක. හරි, බොක්ස් එකකනේ එන්නේ හතරස් පෙට්ටියක. එතකොට ඒක ඕපන් කරාම විවෘත කළාම මොකක්ද?
1: රවුමක් වගේ තියෙන.
0: රවුමක්, තනිකර රවුමක් තියෙන. දැක්කම හිතනවා සුවදේ බෑ. හැබැයි අපි කනකොට
1: චීස් කෑ, මේ සමාවෙන්න පිට්සා කෑල්ලක් ඇති. ඒක ත්‍රිකෝණයි.
0: ඕ ඒක චීස් තියෙන හින්දා ලෙහන්සට චීස් කියලා
1: කියනවා. මම මේ කසුණියකි දැන් ඕක කියද්දි පිට්සා එකේ තියෙන චීස් අර බේරෙන්නේ ඇදෙන්නේ. අන්න ඒක හිතින් මතක් කර කර හිටේ කටින් පෑන්නා ඉක්මනට.
0: ඕ අපි එක්ස්ට්‍රා චීස් කියලා ඕන කරනවනේ. අපි ඒක වැඩිපුර ටිකක් එකතු කරගන්නවා. එතකොට පිට්සා එකේ ඉන්නේ හතරස් පෙට්ටියක. ඒක විවෘත කළාම රවුමක්. හැබැයි අපි කන්නේ ත්‍රිකෝණයක්. ජීවිතේ අපිට හමු වෙන දේවල් එහෙම නෙමෙයිද?
1: අම්මේ ඇත්ත නේද?
0: අපිට හම්බ වෙන මිනිස්සු එහෙම නෙමෙයිද?
1: එක එක විදිහයි.
0: පෙනුම එකක්, විවෘත කළාම තව එකක්, අත විඳිනකොට වෙනස්ම එකක්. හා නැද්ද? ඉතින් එහෙම තමයි ඕනම තැනක. ගෙදරක හොයා වැඩ කරන තැන. හරිද චානම්? ඉතින් ඒ නිසා ඔයා යන ස්කූල් වෑන් එක, ස්කූල් බස් එක, ඔයා වැඩ කරන තැන, ඔයා යන්නේ ත්‍රීවිල් එකක. ඔයා ත්‍රීවිල් එකක රියදුරු මහත්තයෙක් වෙන්න පුළුවන්. දවස තිස්සෙම දූවිලි කාගෙන මේ දැන් මේ වැස්සෙ තෙමීගෙන අර මේ කර්න් වලින් වැහුවට ලෙහන්සා පින්න කොච්චර එනවද ත්‍රීවිල් එක ඇතුළට? හරි අමාරුයි, එහෙට මෙහෙට මේ හුළඟ යන්න බෑ. බයික් එහෙම යන්න හරිම අමාරුයි. ඉතින් මේ කට්ට කාගෙන කොච්චර ලොකු වැඩ කොටසක්ද කරන්නේ. ඉතින් එතකොට අත් විඳිනකොට එක වෙනස්ම එකක් වෙන්න පුළුවන්. ඉතින් ජානම්, අපි හැම දෙයක්ම විඳ දරාගෙන දවස තිස්ස ඉස්සරහට යන්න මෝන කට්ට කාගෙන යමු නේද?
1: යමු යමු. ඒ වගේම කසුණියක් කී, අපි කියන්න මෝනේ ඒ මහන්සි වෙලා වැඩ කරන හැමෝම ගැන. අපි දෙන්නට ගොඩාක් ආඩම්බරයිනේ.
0: අපි හැමෝටම හරිම ආදරේ හොඳේ. ඉතින් ඒ ආදරේ විඳින්නකෝ මේ ඔයාටයි මේ ආදරය දෙන්නේ.

0: ඔයාගේ බර්දේ විශ්ව කෙනකං තමයි අපි බලාගෙන ඉන්නේ. ඉක්මන්ට ඉක්මට වත්සප් කරන්න. අපි බලමුකෝද ජුනි නවවෙනිදා කවුදු පන්දිනය සමරන්න කියලා. ලස්සන බර්ධී කේක එකක් අපි දෙන්න කපන්නේ ඔයා වෙනුවෙන්. කැමතිද?
1: මොකද කැමති නැති ගොඩ ගොඩා කැමති.
0: එහෙනම් ඉක්මන්ටම එවන්න යෝන මෙන මේ වත්සප් නම්බ එකට.
1: 0705 95 95 95.
0: ලස්සට දවස පටන් ගන්න. ඉන්න තැනක පරිස්සමින් ඉන්න, අහසයට කොතනක හිටියත්.
2: Net FM Alpha Studio with Kasani and Lehansa.
1: Net FM Alpha Studio වෙලාවුදේ 6:28.
0: ඉගෙනුමට හොඳ මාත්‍රල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන. ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636.
3: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
4: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පෙඟිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
5: සුබ දවසක්.
6: අලුත් වෙලා,
5: පහසු වෙලා,
6: තෑගි වැඩි
5: වෙලා, අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
6: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
1: ඒ දීපෙන්දාට ඇඟිලි පිටිය උන්නේ අමාරුවක් ආවා. බෙහෙත් ගත්තා. මට වේදනාව අඩු වෙන්නේ නැහැ. මට දැනගන්න ලැබුණා මේ සෝන කළා ආයෙත් මම බෙහෙත් කළා ආවි බෙහෙත් කරනවා කියලා. සංස්කෘතිය ගියා විරතරුම් මාත්‍ය මම ගෙහෙන්න. මම වාර හතරක් වෙනකල් බෙහෙත් ගත්තා. මාසෙ තුනක වගේ කාලයක් ඉන්නත් රෝගී තත්ත්වය සුව වුණා.
0: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 3940.
2: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙත. පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-076-716-3672.
3: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
4: Net FM Alpha Studio with Kasumi and Lehansa.

0: 시사.
1: මම කසුණියක් හිට කියන්නද අමුත විද්‍යාඥයෙක් ගැන කතාවක්. අපි දැන් එක එක අර අපි කියන්නේ එක්ස්ප්ලීමරි කැරක්ටර්ස් ගැන අල්ෆා ස්ටුඩියෝ එකෙන් කියනවනේ. ඉතින් මේකත් ඇත්තටම හරිම ලස්සන කතාවක්. ඔන්න අපි නම කියලම් පටන් ගමුකෝ. ලෝකේ ජීවත් වුණු අතිශය අද්විතීය සහ අමුතුම විද්‍යාඥයෙක් හිටියා රිචඩ් ෆේන්මන් කියලා. එයා මේ භෞතික විද්‍යාව ගැන කරපු සොයා ගැනීම් වලට නොබෙල් ත්‍යාගත පවා යට හම්බ වෙලා තියෙනවා. හැබැයි විශේෂත්වය කියන්නේ එයා සාමාන්‍ය සයන්ටිස්ට් කෙනෙක්ට වඩා වෙනස්. එයා බෙර වාදනය කරා, චිත්‍ර ඇඳා, රේඩියෝ අලුත් වැඩියා කරා, ඒ වගේම ලෝකේ ආරක්ෂිතම සේපු ඇරීමේ කලාව සේෆ් ක්‍රැකින් විනෝදාංශයක් විදිහට ප්‍රගුණ කරලා තියෙනවා. ඔව්, දැන් සයන්ටිස්ට් කෙනෙක් කියවම අපිට ඔළුවට එන ඊට වඩා වෙනස් කැරක්ට එකක්නේ. ඉතින් කොහොම හරි එක දවසක් මෙයාගේ තාත්තා මෙයා චූටි කාලේ කුරුල්ලෙක්ව පෙන්නලා කිව්වා, මේනි කුරුල්ලෙක්, මෙයාට ඉංග්ලිෂ් වලින් කියන්නේ මෙන්න මේ නම, එතකොට ප්‍රංශ භාෂාවෙන් කියන්නේ මේ නම, ජපනීස් වලින් මේ නම, ඔහොම ඔහොම කියලා භාෂා කිහිපයක නම් එයාට කියලා දුන්න කුරුල්ලට කියන. ඊට පස්සේ එයාගේ තාත්තා කිව්වා, දැන් බලන්න ඔයා දන්නවා කුරුල්ලට එක එක භාෂාවලින් කියන නම්. හැබැයි ඔයා දන්නවද ඇත්තටම කුරුල්ලෙක් කියන්නේ කවුද, කුරුල්ල මොනාද කරන්නේ, කුරුල්ල පියාඹන්නේ කොහොමද කියලා? අර දැනගත යුතු විස්තර ටික ඔයා දන්නේ නැහැ. හැබැයි ඔයා එයාට කියන නම දන්නවා. ඉතින් මේ සිදුවීම නිසා ෆේන්මන් තීරණය කරා. කියන්නේ එයාට තේරුණා අර නම දැන ගැනීමයි ඇත්තටම දෙයක් අවබෝධ කරගන්නවයි කියන දෙකක් කියලා. ඉතින් එයා කියනවා යමක් සැබෑවටම ඉගෙන ගැනීමට නම් එය කුඩා දරුවෙකු වුවද තේරුම් ගත හැකි සරල බසින් පැහැදිලි කරන්න ඕනි කියලා. ඉතින් අදටත් ලෝකෙ ප්‍රසිද්ධ ටෙක්නික් එකක් තමයි ඒ ද ෆේමන් ටෙක්නික් කියලා කියන්නේ. ඉතින් ඒක ඇත්තටම කසුණියක්කි චුට්ටක් වෙලා අරන් හිතලා බැලුවොත් අපිට තේරෙනවා ලෝකයට පෙනෙන රඟපාන්න එපා. ගොඩක් අය තමන් හැම දෙයම දන්නවා කියලා පෙන්නන්න ලොකු වචන, තාක්ෂණික යෙදුම් පාවිච්චි කරනවා. දැන් සමහර වෙලාවට අපි උනත් ඕක කරනවා නෝ, කවුරු හරි තේරෙන්නේ නැති මිනිස්සෙක්ව අල්ලගෙන ඇත්තටම කිව්වත් මෙන්න මෙහෙම තමයි මම නම් ඕගෙන් ඉගෙනගෙන තියෙනවා.
2: Oh my god.
1: ඔව්, අනේ වගේ දැන් ඕකේ අමුතු වචන පාවිච්චි කරන. හැබැයි ඒක නෙමෙයි අපි ඇත්තටම කන්සෙප්ට් එක දන්නවා කියන එකේ තේරුම. අපි ඇත්තටම කන්සෙප්ට් එක දන්නවා නම් චූටි බබෙක් තුනත්, ඒ කියන්නේ තේරුම් ගන්න පුළුවන් මනසක් තියෙන පොඩි ළමෙක් තුනත් තේරෙන විදියට අපිට ඒක කියලා දෙන්න පුළුවන් වෙන්නවනේ.
2: හරි.
1: ඔව්, ඉතින් ඒක තමයි මට කියන්න ඕනනේ. ඔයත් අන්න ඒ ෆේමන් ටෙක්නික් එක චුට්ටක් පාවිච්චි කරලා බලන්නකෝ.
2: හැමෝම රැංගුවා කියලා අපි රංගන්න ඕනේ නෑනේ ලිහස. රංගන අය රංගපු දෙන්නානේ. ඔයා ඔයාගේ ගමන යන්නකෝ.

0: ස්ටඩියෝ දෙහයයි විනාඩේ 40යි වෙලාව.
1: ඔන්න අපි දැන් කේක් කපන්න යන්නේ. අද උපන්දිනය සමරනවා ටීජී ප්‍රශානිකා වින්ද්‍යා සුදුදුව. ඊට පස්සේ සුබ උපන්දිනයක් වේවා බවින්දු ගංගුලල් හෙට්ටිආරච්චි. එයාද 14 වෙනි බර්ත්ඩේක සමරනවා එයාගේ ස්කෝලේ පෝරඹ කණිටු විදුහල. ඊට පස්සේ ඉන්නවා මම මිහින්දිනා, අද මගේ යාළුවගේ බර්ත්ඩේක. යාළුවගේ නම මිතුෂි. එයාට සුබ උපන්දිනයක් කියලා විශ් කරන්න කියලා කියනවා. ඊට පස්සේ HG සදේනා බුද්ධි, මේ චෙවාන් ශනුක පුතාගේ අම්මා, එයාගේ අම්මට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා විශ් කරනවා. ඒ වගේම අපිට මුලින්ම වෙලා තිබ්බ කසුනියකි මුලින්ම එවපු නිසා යටටම ගිහිල්ලා ලක්මාලි, එයා මං හිතන්නේ රෝහලක ප්‍රතිකාර ලබනවා එයාගේ අත උපන්දිනය. ඉතින් නීරෝගී සුව ලැබෙන වාසනාවන්ත උපන්දිනයක් කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
0: චෙවාන් චනුක ඒක කිව්වද?
1: කිව්වා. එයාගේ අම්ම තමයි එයාගේ අම්ම තමයි සදීනා බුද්ධි කියලා මං කිව්වා.
0: සදීනා බුද්ධි. හරි, එහෙනම් මේ ඔක්කොටම මෙන්න හැපි බර්ත්ඩේ ටු යූ. සුබ උපන්දිනයකට සුභාසිරි. දැන් ඉතින් අපිට කවි සින්දු නිසදෑස් ඒව මේව ගොඩාක් එවල තියෙන ලස්සන නිර්මාණ විදිහට අපි දෙන්නව ඇඳල එවල තියෙනව නේද? මල් එක එක දේවල් එවල තියෙන. ඉතින් මේ හැමදේම නම් වශයෙන් කියන්න ඇත්තටම වෙලා මදිනේ නේද?
1: ඒක නෙහෙම කියන්න ගියොත් අපිට දවස් 2-3ක්වත් ඕන වෙයි.
0: ඒ නිසා අපි හෙමින් ඒව කියවලා අනිවාර්යෙන්ම ඉතින් ඔයාලට රිප්ලයි එකක් එවනවා. හරි මාතරේ.
1: කිව්වේ නෑ කියලා දාලා තියෙනවා. අනේ සොරි. හැපි බර්ත්ඩේ මහිෂි පබාරා. එයාගේ 14 වෙනි බර්ත්ඩේක බෝපේ රාජසිංහ විද්‍යාලයේ ඉගෙන ගන්න මහිෂි පබාරාගේ බර්ත්ඩේකද?
0: බය වෙන්න එපා, බය වෙන්න එපා. බර්ත්ඩේ කේක් සූන තරම් අපි ළඟ තියෙනවා. ඉතින් අද දවස ඔයාගෙම දවසක්, ලස්සන දවසක්. ඉතින් මේ අද දවස ඔයාගෙම කරගෙන ලස්සනට අරගෙන යන්න. මං කියවනේ අහසයට කොතනක හිටියත් හරීම පරිස්සමෙන් ඔයාගේ වැඩ ටික කරගන්න පුළුවන් සුබම දවසක් වෙන්නම ඕනේ.
1: එහෙම වෙනවා මයි.
0: එහෙනම් ආදරේ තරගන අපි දෙන්න ආයෙත් එන්නම්. හැකියාවන් ගොඩාක් තියෙන ලෙහන්සගේ නංගිල මල්ලිලා කලයි ලොක්කෝමත් එක්කනේ.
1: ඔව්.
0: පහුගිය ප්‍රෝග්‍රෑම්ස් ඔක්කොම බලන්න NetFM Facebook Live එකට එන්න, නැත්නම් NetFM Facebook page එකට එන්න. අපි ලස්සන වීඩියෝස් දාලා තියෙනවා. Alpha Talents videos දැක්කනේ රන්සේයගේ. ඉතින් ඒවත් බලන්න ගිහින් එන්න. මම කසනේ.
1: මම ලෙහන්සා.
2: NetFM Alpha Studio with Kasani and Lehansa.
3: කැස්සයි ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි, නැති කළම දාන්න පුළුවන්.
4: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
3: මාරයිනේ.
5: මාතර ෆ්‍රීලැන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලැන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
6: Mobitel 368 budget එකන set වෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 2.5 GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා. දැන්ම රුපියල් 368ක් reload කරන්න.
7: අයියෝ, බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
8: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන්න KDRI අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව KDRI ලීන 125 bike එකට discount එක රුපියල් 100,000ක්. 0.77 406 4497 කතා කරන්න.
9: ඇයි sugar කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරිනි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0.47 31 33 540.
10: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය.
11: සංක දිනය සශිකා නිසංසලා,
12: සුනීර සුමංගා,
13: නුවන් විකාස සේනාරත්න,
14: අමීෂ මිනවල්.
15: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී
16: ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
17: tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
18: හොඳම දේ අඩුම විලට. තිප්ප ව්‍යාප්ත ශක්ක ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්. FM 95 FM 94.8 Net FM
19: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
20: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් එනකම්
21: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
22: ඔදස්සනහය විනාඩි 45

0: Net News. Net News. ඔබවෙත ගෙනෙන්නේ.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
3: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
4: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
3: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-362 0761-716-3672.
0: Net News.
5: ආයුබෝවන්. රටම අවදි කරන අලුත් දවසේ පුවත්පෙළ ගැස්ම නෙට් නිවුස් උදෑසන 6:45 සමගින් මම මනෝජ් උදටියාවල. ප්‍රවෘත්ති සංස්කරණේ නිශාන්ද සිල්වා. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: නෙට් නිවුස් සිරස්තල.
5: වසර 23කට පසු ශ්‍රී ලංකාවට කැරිබියන් දූපත්වලදී එක් දින තරගාවලියේ ජයක්. සලේ වෙනුවෙන් සත්‍යග්‍රහය අද දෙවන දිනටත්. උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගවලට දින නියම වේ. කොළඹ ඩෙංගු වැඩිවීමට රාජ්‍ය ආයතනත් හේතුවක් පුරපතිනියගෙන් චෝදනා. ඉරානයට එරෙහිව ඉදිරි සති දෙක තුළ සම්පූර්ණ ජයග්‍රහණයක් ප්‍රකාශයට පත් කරන බව ට්‍රම්ප් කියයි.
0: Net News. ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්.
5: සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටේර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතව තිබූ තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයද අතහැර දැමුණා. ඒ සබීනා පාක් ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන්. ඒ අනුව එම තරගයේ එකදු පන්දුවක් හෝ යැවීමට අවස්ථාව හිමි වූයේ නැහැ. දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින තරගයද අතහැර දැමීමට සිදුවුණේ වර්ෂාව හේතුවෙන්. බටේරෙන්දේ කොදෙව් කණ්ඩායම සමග පැවති පළමු එක් දින තරගය ලකුණු 41කින් ජය ගැනීමට සමත් වූයේ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමයි. ඒ අනුව එකට බිඳුවක් ලෙස එක් දින තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම කුසලානේ තමන් සතු කර ගැනීමට සමත් වුණා. එය සැලකෙන්නේ වසර 23කට පසු ශ්‍රී ලංකා කණ්ඩායමක් කැරිබියන් දූපත්හිදී ලබාගත් පළමු එක් දින තරගාවලිය ජයග්‍රහණය ලෙසයි. ත්‍රස්ත මර්ධන පණ්ඩත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ ක්‍රෝරායුරින් සලකන බව පවසමින් ඊට එරෙහිව විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ඊයේ ආරම්භ කළ සත්‍යග්‍රහය තවදුරටත් ක්‍රියාත්මක වනවා. සර්වජන බලය පක්ෂයේ උපසභාපති ආචාර්ය චන්නජය සුමන මහතා පැවසුවේ කුමන බාධක පැමිණියද සුරේෂ් සලේ මහතාට සාධාරණ ඒටුවනතෙක් එම සත්‍යග්‍රහය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.
6: ඒ සලේ රණවිරුවා වෙනුවෙන් අපි යුතුකම ඉෂ්ට කිරීම කිසිසේත්ම වෙනස් වන්නේ නැහැ. ඊයේ දිනේ වගේම ඊයේ රාත්‍රියේ වගේම අද දිනේ සත්‍යග්‍රහය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිට ඒ ආකාරයෙන්ම සිද්ධ කෙරෙනවා. සුරේෂ් සලේට එරෙහිව සිදු කරන මේ අපරාධය, එහෙම නැත්නම් ඔහුට වදහිංසා පැමිණවීම, ඔහුට අමානුෂික ආකාරයෙන් සැලකීමට එරෙහිව තමයි මේ සත්‍යග්‍රහය පවත්වන්නේ. අපි නැවතත් අවධාරණය කරනවා, කිසිසේත්ම අප මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ කරන විමර්ශන වලට බාධා කිරීමක් හෝ අධිකරණයට බලපෑමක් කිරීමට කිසිදු කල්පනාවක් නැහැ. මේ සිදු කරන්නේ අමානුෂික වදහිංසා පැමිණවීමට එරෙහිව තමයි මේ හඳුනාගන්නේ.
5: ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ සර්ව ජන බලය පක්ෂයේ උපසභාපති ආචාර්ය චන්නජය සුමන මහතා.
6: විශේෂයෙන්ම අපි අහන්න කැමති මීට පෙර ත්‍රස්ත විරෝධී පනතේ නම ඇහෙනකොටත් ඊට එරෙහිව හඬ නැගපු අය අද කෝ, ඒ රාජ්‍ය නෝන සංවිධාන කෝ, ඒ සමාජ ක්‍රියාකාරිකයන් කෝ? ඒකෙන් පේන්නේ තමන් අකමැති කෙනෙක්ට ත්‍රස්ත විරෝධී පනතෙන් හරි වෙන ඕනම විදියකට හරි හිංසාවක් පමුණුවමින් ඔවුන් චතුරටපත් වෙනවා කියන එක. ඉතින් ඒක නිසා අද දවසෙත් අපි මේ කටයුත්ත අඛණ්ඩව සිදු කරනවා. සුරේෂ් සලීට සාධාරණයක් සිද්ධ වෙනකන් මේ සත්‍යග්‍රහය නවත්තන්න අපි කිසිම බලාපොරොත්තුවක් නැහැ.
5: රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ මහතා ඉකුත් පෙබරවාරි 25 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ චෝදනා එල්ල කරමින්. අනතුරුව රැඳවුම් නියෝග මත සුරේෂ් සලේ මහතා එම දෙපාර්තමේන්තුව බහරේ රඳවාගෙන සිටින අතර එහිදී ඇති වූ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් ඔහු පසුගිය 7 වනදා රාත්‍රියේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. 2026 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පැවැත්වෙන දිනවකවානු විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව එළඹෙන අගෝස්තු මස 10 වන දින සිට සැප්තැම්බර් මස 5 වන දා දක්වා 2026 අපොස උසස් පෙළ විභාගයේ පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මේ අතර පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ලබන අගෝස්තු මස 9 වන දා පැවැත්වෙන බවද විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඉදිකිරීම් සිදුවන ස්ථාන සහ රාජ්‍ය ආයතන කොළඹ නගරයේ ඩෙංගු ව්‍යාප්තිය වර්ධනය වීමට හේතු වී ඇති බව කොළඹ මහනගර සභාවේ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය පවසනවා. කොළඹ මහනගර සභා පරිශ්‍රයේ පැවති සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශයට පත් කළ තෙදින විශේෂ මදුරු මර්ධන ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් මේ බව කියා සිටියා.
7: අපේ ඉල්ලීම තමයි අපේ ගෙවල් වල තියෙන අපි හැමදාමක් කියන මේ ගෙවල් වල තියෙන මේ ඩෙංගු මදුරු බෝවන ස්ථාන ගැන වෙනදට වඩා බලන්න. මොකද අපේ ගෙදර කාට හරි ඩෙංගු හැදෙනවා කියන්නේ ඒක අපිට ඉතාමත්ම ලොකු ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙනවා. අපේ රෝහල් වලටත් මේක ලොකු බරක්. ඉතින් අපිට මේවා විසඳන්න පුළුවන්. හැබැයි ගෙවල් වලට ගිහිලා මේක කියනකොට ගෙවල් වලින් කියනවා අපේ ගෙදර විතරක් නෙවෙයි, ඇයි එහා පැත්තේ තියෙන කන්ස්ට්‍රක්ෂන් සයිට් එකේ මෙහෙම ප්‍රශ්න තියෙනවා. නැත්නම් එහා ඉඩම හිස් ඉඩමක්. මෙන්න මේ අවට තියෙනවා ඒ වගේ ගොඩක් හිස් ඉඩම්. මේ හිස් ඉඩම මෙහෙම එකතු වෙලා ඉන්නවා. ඒ වගේම විශේෂයෙන්ම අපි කියනෝනේ වැඩි හරියක්ම රජයේ ආයතනවල තමයි මෙන්න මේ ගැටලුව අපිට බලන්න පුළුවන් වෙන්නේ. මං හිතන්නේ දත්ත අපිට තියෙනවා රජයේ ආයතන, ඒ වගේම ආගමික ස්ථාන, ඒ වගේම පාසල්. ඒ වගේ ස්ථානවල අපිට විශාල වශයෙන් ඩෙංගු බෝ වෙන ස්ථාන අපිට හම් වෙලා තියෙනවා.
5: ඩෙංගු ව්‍යාප්තිය නතර කිරීම සඳහා ජනතාව සිය පරිසර පිළිබඳ දැඩි අවධානය යොමු කළ යුතු බවයි මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.
7: ඩෙංගු කියන්නේ අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් දෙයක්. අපි කන්ට්‍රෝල් වෙනවත් එක්ක තමයි ඒකත් කන්ට්‍රෝල් වෙන්නේ. ඒ කියන්නේ ඩෙංගු කියන මේ ඩෙංගු කීටයා අපි දන්නවා මේ නගරේ පුරාම අපිට බලා ගන්න පුළුවන්. අපේ කානුවල, අපේ බෝක්කුවල, ඒ වගේම අපේ ගෙවල් වල, සමහර වෙලාවට අපේ ෆ්‍රිජ් එකේ ට්‍රේ එක යටත් ඉන්නවා. ඉතින් ඒවට මෙතනින් ගන්නා ක්‍රියාමාර්ග වගේම අපි දන්නවා මේ නගරේ පුරාම අපි අපේ ජනතාවට ඒ ශක්තිය අපි දෙන්න ඕනේ.
5: මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 37,000ක් පමණ වාර්තා වී ඇති අතර එම රෝගීන්ගෙන් 50%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබෙනවා. මේ අතර ඩෙංගු රෝගීන් නිහල යාම සැලකිල්ලට ගනිමින් ඊයේ ආරම්භ කළ තෙදින මර්ධුරු මර්ධන විශේෂ වැඩසටහන අද දිනේද ක්‍රියාත්මකයි. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පැවසුවේ දිස්ත්‍රික්ක 14ක සෞඛ්‍ය නිලධාරී කොට්ටාස 72ක එය ක්‍රියාත්මක බවයි. මේ සඳහා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ සහාය ලබාගෙන තිබෙනවා. මදුරුවන් බෝවීමට සුදුසු පරිසරයක් පවත්වාගෙන යනු ලබන පුද්ගලයින්ට එරෙහිව රතු නිවේදන නිකුත් කිරීමට සහ නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවද ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවා. ඉදිරි සති දෙක ඇතුළත ඉරානයට එරෙහිව සම්පූර්ණ ජයග්‍රහණයක් ප්‍රකාශයට පත් කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඉරානය සමග සාකච්ඡා පවත්වමින් සිටින බවත් ඔවුන් පළදායේ ගිවිසුමකට එළඹීමට කැමැත්තෙන් සිටින බවත් ට්‍රම්ප් අවධාරණය කරනවා. ඉරානයට නැෂ්ටිකාවිය අවශ්‍ය නැති බව පැවසීමටත් ඔවුන් සූදානමින් සිටින බවයි ට්‍රම්ප් පවසන්නේ. ඉදිරි සති දෙක තුළ සම්පූර්ණ ජයග්‍රහණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු කඩිනමින් ඉන්ධන මිලද පහත වැටෙනු ඇතැයි ට්‍රම්ප් පවසා තිබෙනවා. කෙසේ වෙතත් විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ ට්‍රම්ප් විසින් සති දෙකක් ඇතුළත සැලකිය යුතු ප්‍රගතියක් ලබා දෙන බවට පොරුන්දු වූ පළමු අවස්ථාව මෙය නොවන බවයි.
0: Net News
5: නිමාව දවස මැද වාර්තාකරණය 10:12ට එතෙක් පෑන් පෑය මේ පැයේ රටතොට බලාපොරොත්තු වන්න. වැඩි තොරතුරු සඳහා පිවිසෙන්න netnews.lk අපගේ වෙබ් අඩවියට.
0: Net News ඔබ වෙත ගෙනාවේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින් බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 01112863 076 1716 2
8: FM 95 FM 94.8 Net FM
5: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
8: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එක කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
4: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්.
9: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වර.
5: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
10: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජකයින් අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔයගලන්ට මොනවද හිතුනේ?
5: සිලිකන් නිම්නයේ top secrets.
9: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
4: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
5: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට tune වෙන්න.
4: Brought to you by අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
11: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
12: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරෙන් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. කඩවත lifestyle residences දැන්මම තන්න prime group 1322.
13: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
14: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්.
15: FM Algo Town.
5: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
8: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එක කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
4: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්.
9: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වර.
5: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
10: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජකයින් අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔයගලන්ට මොනවද හිතුනේ?
5: සිලිකන් නිම්නයේ top secrets.
9: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
4: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
5: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට tune වෙන්න.

0: උතුර දකුණ මධ්‍ය මෙආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. කඩවත lifestyle residences දැන්මම තන්න prime group 1322
1: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
2: දම්රු වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්.
3: FM L

0: Happening when they love me. Happening when they love me.
1: හැපී එක යහන්න ජනි එක දේ දුමාවත උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන්
2: FM 95.8 Net FM දිවයින පුරා
3: Good morning දැන් වෙලා උදේ 7යි.

0: ජීවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: FM Algo Town
2: brought to you by
3: Anutana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyawa Narammala Gane Mulla Kampola Kasagala Samuha Vyapare Vetin
4: Melwa Box Bar wala nama ganakama mimma gahala tiyena nisa vishwasen ganna puluwa rawattannat ba
5: Melwa eka Lankawa eka
6: සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්ම අවතන්න prime group 1322
7: රුපියල් 3000කට වැඩියෙන් kills එක shopping කරන්න nexus app එකේ QR එක scan කරන්න spin කරන්න හිතාගන්න බැරි වටිනා tag රසක් win කරන්න kills එන්න spin කරන්න win කරන්න
8: ලංකම්බ BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න.
9: සදා හරිත විවසායක සීනේට අත්ලක් සදාකාලික ආයෝජනයක්.
10: කවදත් හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි.
11: දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112 200 200 LKA
12: ඕනෑම තරාතිරමකට ගැලපෙන සුව පහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.

0: குட் மார்னிங், வேலாவு தே ஹதாய் வினாடி ஹதாய்.
1: குட் மார்னிங், குட் மார்னிங்,
0: ஹவாரி சா சுபோஹி.
1: ඔයා ඉතින් මොන රටක් හරි කඩාපාත් කරනවානේ උදේ පාන්දරට.
0: මොන රටින් කිව්වත් ඉතින් ගුඩ් මෝර්නින් කියලා තමයි කියන්නේ.
1: යන්න වෙන්නේ. ඒක දන්නවා අපි.
0: හරි, අදත් පචි නෑ.
1: ඔව්, අර මේ අපි ඊයර ඉස්කෝලේ යන්න බැ සවුන්දට සාමාන්‍යයෙන් පාසල් ශිෂ්‍යයින්ට මේ ඇති වෙන ලෙඩ රෝග කියලා හිතුවේ. බලනකොට මේ ඒක එහෙමත් නෙමෙයි.
0: ඔව්, ඇත්තටම ලෙඩ වෙලා.
1: පොඩි ඇත්තකුත් තියෙනවා.
0: ඔව්.
1: ඔය මැසේජ් වල එවන තරම් ඇත්ත කෙසේ වෙතත් පොඩි ඇත්තක් තියෙනවා. ඒක හින්දා බෝධි පූජා පැවැත්වීම, පන්සල් පල්ලි දේවාල ගානේ රස්ති අදුවීම අනවශ්‍යයි.
0: අනවශ්‍යයි.
1: මොකක් හරි එහෙම සාන්තියක් හරි දෙන්න දෙයක් හරි තියෙනවා නම් අචීට අපි දෙන්නම්. අපි දෙන්නට ඕගෙන දෙන්න.
0: මේ පැතරේ වන්න. ඔව්.
1: අපි ඒවා ඉතුරු වෙලා තිබ්බොත් අපි අචීට දෙන්න.
0: දෙන්නගේ.
1: මේ දැන් ඔය මොකක් මොන මාසවෙන්ද ඔය කිව්වේ?
0: මේ කිව්වේ කෙන්යන් වලින් තමයි. ගුඩ් මෝර්නින්.
1: කෙන්යාවේ? කෙන්යාව තියෙන අප්‍රිකාවේනේ.
0: ඔව්. African continent.
1: මේ කෙන්යාව කිව්වම මේ කෙන්යාවේ අගනුවර ඇවිල්ලා නයිරෝබි නුවරනේ. මට මේ ඊයේ පෙරේදා කෙන්යාවේ හරි අපූරු පුද්ගලයෙක් ගැන සාරා මේ තොරතුරක් ලැබුණා. 2019 මේ පුද්ගලයා තමයි ලෝකේ හොඳම ගුරුවරයා හැටියට රටවල් 179ක් අතරින් ලංකාවත් එකට කන්ටෙස්ට් කරා. මේ හොඳම ගුරුවරයා හැටියට ඩොලර් මිලියනයක ටැග්ගක් දිනුවේ. මේ ටැග්ග දුන්නේ හොලිවුඩ් වල කීර්තිමත් නළු හියු ජැක්මන්. දන්නවනේ හියු ජැක්මන් ඇවිල්ලා මේ ආයේ මොනවද ලෝකේ ඉන්න සිනමා තරුවක්නේ. වැඩේ තියෙන්නේ දැන් මේ සම්මාන දෙනකොට දානවනේ අර ලොකු වීඩියෝ වල පට්ටන්දරේ සම්මාන ගන්න එක්කෙනාගේ එයාගේ ස්ටෝරි එක දානවා. මේක දානකොට අරයා මොන නළුවා වුණත් මුළු ශාලාවමත් ඇඬුවා. හියු ජැක්මනුත් ඇඬුවා. කඳුළු පියදාදා තමයි මේ හොඳම ගුරුවරයාට සම්මාන දෙන්නේ. මේ හොඳම ගුරුවරයාගේ නම පීටර් තම්බච්චි. පීටර් තම්බච්චි ඇත්තරම සාමාන්‍ය ගුරුවරයෙක්ට වැඩිය මේ ඔහු ෆ්‍රැන්සිස්කානු නිකායේ බ්‍රදර් කෙනෙක්. දැන් කතෝලික මේ සභාවේ ඇතුලේ තියෙනවානේ පියතුමන්ලා ඉන්නවා. ඊට එක්කම මේ සහෝදරවරු කියලා බ්‍රදර්ස්ලා කියලා පිරිසකුත් ඉන්නවා ලංකාවේ. ගොඩක් ඔය සහෝදරතුමන්ලා කරන පාසලුත් මොකද ඒගොල්ලෝ ගොඩක් වෙලාට අධ්‍යාපනයටම තමයි මේ බ්‍රදර්ස්ලා සිස්ටර්ස්ලා යොමු වෙලා තියෙන්නේ. ගොඩක් අපි දන්න කොන්නොට් අධ්‍යාපනය ගැන අපේ රටේ දන්නවා. ඉතින් පීටර් තම්බච්චිට නයිරෝබි නුවර ඉඳන් ගොඩාක් ඈත පලාතක තිබිච්ච පාසලක සේවය කරන්න යන්න ලැබුණා. ඉතාම දුෂ්කර පාසල. මේ පාසලේ තිබුණේ එකම එක කබල් පරිගණකයයි. එකම එක කම්පියුටරකයි තිබුණේ.
0: ඒකත් කබල්.
1: අන්තර්ජාල පහසුකම ලබා ගන්න ඒ ඩේටා අල්ල ගන්න මේගොල්ලන්ට මීටර් 100ක් විතර ඇන්ටනා කෑල්ලක් වයර් ඇදලා ගහස් ගස්වල බැඳලා තමයි අන්තර්ජාලය මේ ලබා ගන්න පුළුවන් වුණේ. ඒකත් බෆර් වෙවි තිබුණේ. කොහොම හරි මේ පීටර් තම්බච්චි ළමයි 60ක් විතර ඉන්න පන්තියක ගුරුවරයා හැටියට කටයුතු කළා. හැබැයි මේ එයාගේ ඇතුලේ කොහොම හරි මැච් එකක් ගන්න ඕනේ කියන උමනාව තිබ්බා. විද්‍යාව තමයි මේ පීටර් ඉගැන්නුවේ. ඉතින් අවසානයේදී මේ නයිරෝබි නුවරනුත් ඈත, කෙන්යාවේ නයිරෝබි නුවරනුත් ඈත, හරියට කෑමක්වත් නැති දරුවන් වෙනුවෙන් දැන් මෙයාට හම්බ වෙනවානේ වැටුපක්. මෙයා තීරණය කරා මං මේ වැටුපාරන් මොනවා කරන්නද. මං හිතන්නේ කෙන්යාවේ අපේ ගුරුවරුන්ට වැඩිය හොඳ වැටුපක් හම්බ වෙනවා වෙන්න ඕනේ. අපි දන්නේ කොහොමද කියලා. හැබැයි ඒ වැටුපෙන් 80%ක්ම මේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා සහ ආහාර සඳහා මේ පීටර් තම්බච්චි වියදම් කරා. තමන්ට ලැබෙන පඩියෙන් එයාට තේරුණා මේ මං ඇවිල්ලා තියෙන ලොකු අභියෝගයක් ජයගන්න. මං මේ සල්ලි තියාගෙන හිටියා කියලා වැඩක් නැහැ. මේ ළමයි අඳුරට ගිහිල්ලා ඒකෙ හින්දා කෙසේ හෝ මේ මුදල් මම 180ක් විතර වියදම් කළා මේ දරුවංග ගොඩ දාන්න ඕනේ කියලා. එයා ඒ මුදල් දැන් නගරයට ඇවිල්ලා සමහර ඒ ඉන්න ළමයින්ට නගරේ එන්නවත් මුදල් නැහැ. ඉතින් මෙයා ඒ වැටුපෙන් නගරයේ තියෙන සමහර කව කටු පෙට්ටි ඒ වගේ දේවල් මේ පාසලට අරන් ගියා, තව උපකරණ අරන් ගියා, කෑම බීම දුන්න හැමදාම පුළුවන් විදියට ළමයින්ට දීලා මෙයාලා හැදුවා ලෝකේම පුදුම ගන්නන මේ පාසල් ශිෂ්‍යෝ ප්‍රොඩක්ට් එකක්. මේකෙන් කරන්නේ දැන් ඒ කැලෑවල් මැද්දනේ මේ පාසල තියෙන්නේ, දේශීය සාකසාරසලා අපද්‍රව්‍ය යොදාගෙන මේගොල්ලෝ විදුලිය නිපදවන ක්‍රමවේදයක් හැදුවා.
0: රයිට්.
1: දැන් ගස්කොලන් එක්කන ජීවත් වෙන්නේ අර පීට තම්බච්චි මේ ළමයිව මෙහෙවලා දේශීය සාකසාර ගස්සල් හැමතැනම තියෙන දේශීය සාකසාරසලා අපද්‍රව්‍ය යොදාගෙන විදුලිය නිපදවන රසායනිකයක් හැදුවා.
0: රයිට්.
1: හදලා මේක ඒ රටේ තියෙන විද්‍යා තරඟයකට ඉදිරිපත් කරාම මේ කැලේ මැද්ද ඉස්කෝලේ ළමයි මේකෙන් ප්‍රථම ස්ථානය ගත්තා. ඊළඟට අප්‍රිකාවේ තියෙන මුළු අප්‍රිකාම නියෝජන ඒකටත් ඉදිරිපත් කරාම ඒකෙනුත් දිනුවා. ඊළඟට ජාත්‍යන්තර තරඟයකට ඇරියම ඒකෙනුත් දිනලා කවදාවත් බස් එකේ නයිරෝබි නුවරටවත් ආපු නැති ළමයි 4-5 දෙනෙක්ට අවස්ථාව ලැබුණා ඇමරිකාවට ගිහින් මේ පිළිබඳව වැඩි දුර අධ්‍යාපනය ලබන්න සහ මේ ප්‍රොඩක්ට් එක මොනවද ඉදිරිපත් කරන්න විද්‍යා පරීක්ෂණයක. ඉතින් මේ ඔක්කොම හින්දා තමයි පීඩ තම්බච්චිට හම්බුනේ මොකද්ද 2019 දී ලෝකේ හොඳම ගුරුවරයා කියන සම්මානය. ඉතින් අපේ රටෙත් අනේ ඔය වගේ ගුරුවරු අනන්තවත් ඉන්නවා. තමන්ගේ සුව පහසුව තමන්ගේ සැප පහසුවට වැඩිය ළමයිව ගොඩ දාලා අත් දෙක බැඳගෙන ඒ දරුවන් සම්මාන ගන්න ඒ දරුවන් ඉහළටම යන දිහා බොහෝම උපේක්ෂාවෙන් බලන් ඉන්න, හිනාවක් එක්ක ඒ දිහා බලන් ඉන්න බොහෝම ආදරණීය ගුරුවරු අපේ රටෙත් ඉන්නවා. අනේ ඉතින් පීට තම්බච්චි වගේ ගුරුවරු ලෝකය පුරා තව බිහිවේවා, දරුවන් වෙනුවෙන් ඔවුන්ට කරන්න ශක්තිය ලැබේවා. එහෙම නැති ගුරුවරු එහෙම නැති සෙට් එකකුත් ඉන්නවනේ, අනේ උන්ටත් මේක ඇහෙවා. එහෙම නම් ඉතින් අදත් අරඹෙන්නේ ඇල්ගෝ ටවුන්.

0: kude hatay winari daha taydan. Seni hasin nadirin, hadi bat sana selam. Medoli, sema mohu takman rasa vat karay.
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0.112 200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල් සමාගමකි
2: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ speed budget usage lifestyle ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection හැමතිම සෙට්
3: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 ඕකේ අදම කතා කරන්න 0112 636 636
4: කොහෙන්ද මේ JBL එක?
5: කීල්ස් එකෙන්.
6: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න. කොන්දේසි සනියම නදලවේ.
4: හැපිලි කියන්නකෝ ඔයාලගේ cashback කතාව.
7: මිලියන 2000ක් දක්වා cashback ලබා ගන්න ඔබේ Swiss Tech Aluminum quotation එකත් 0.76 780 WhatsApp කරන්න.
8: අවම

0: එකෙන්
1: පහසුව සලසයි සුහදව සලකයි එල්බී රන් අය
2: කොකාකෝලා රස දෙන්න නොතිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් කූල් බීම් එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ කොකාකෝලා ස්ප්‍රයිට් ෆැන්ටා ඔරේන්ජ් ෆැන්ටා ක්‍රීම් සෝඩා නැත්නම් පෝටිලෝ එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම් ඉන්න අපි එන්නේ ජුනි 10 පස්සර ජුනි 11 පෙල්මඩුල්ල
3: අයියෝ බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලක් වැඩි වෙලානේ
4: දුක් වෙන්න එපා වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන්න කේඩී රයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක් තව කේඩී රයිස් ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක් 077 406 4497 කතා කරන්න
5: FM 95 94.8 Net FM Divaina Pura.

0: උදේ 7යි විනාඩි 24යි අල්ගොටාම වෙලාව මේ නුවා
1: ඔව්
0: මම දැන් ගාල්ලි ගිය දවසේ මේ කොටුව පැත්තේ ගියා ගෝල් ෆෝට් එක
1: පැත්තේ
0: හරිද දැන් එතන මේ BYD එකක් රිවර්ස් කරනවා ඊට පස්සේ බයික් එකකුත් නවත්තලා තියෙනවා අර මේ මේ මනුස්සය ඉතින් ඒක යාර පේනවා BYD එකේ ටෙක්නොලොජි එකත් එක්ක වටේ කට්ටිය කලබල වෙලා කියනවා හෝ හෝ හෝ කියලා ඉතින් නවත්තන් කියනවා යාට මම කල්පනා කරා ඉතින් ඔච්චර කලබල වෙන්න දෙයක් නෑ BYD එකේ
1: ටෙක්නොලොජි
0: එක තියෙනවා සෙන්සර්ස් ඩිටෙක් කරලා කියන්න පුළුවන් කොච්චර දුරයිද කියලා එතකොට වාට එලාම්යක් වදිනවා ඔය සිකියුරිටි ඔක්කොම තියෙනවනේ එළියේ
1: මිනිස්සු කෑ ගැහුවේ මොන වචන කියලාද
0: හෝ කියලා
1: ඇයි අපි වාහන රිවර්ස් කරනකොට හෝ කියන්නේ
0: ඇයි නේ
1: ඒක දන්නේ නැහැ නේද
0: නෑනේ
1: අපි BYD වලට තාම කියන්නේ හෝ කියලා
0: හෝ
1: කියන්නේ මොකක්ද දන්නවද අපි කරත්ත යෝගයේ ඉඳලානේ ප්‍රහාණය ආවේ කරත්ත වලට තමයි හෝ හෝ පුතා හෝ හෝ හෝ හෝ කියලා මේ නවත්ත ගන්න හරකට තමයි හෝ කියන්නේ ඌට තමයි ඒක තේරෙන්නේ
0: තාම BYD වලට හෝ
1: කියනවා BYD වලට හෝ කියනවා ඉතින් කමන්න ඇත්තටම මේ අර එහෙම ඉදිරිපත් වෙලා හෝ හෝ කිව්ව ජනතාවට කියන්න තියෙන්නේ එහෙම වාහනයක් රිවර්ස් කරනකොට එහෙම දැක්කොත් අනතුරක් හෝ කියන එක නවත්තන්න එපා
0: හෝ
1: කියන එකට හෝ කියන්න එපා ඒක දිගටම කන්ටිනියු කරන්න ඒක අපේ සංස්කෘතික අංගයක් උදව්වක් නේ කරන්න හදලා තියෙන්නේ ඔව් එතකොට BYD එකේ ඉන්න එක්කෙනත් කටගොණකින් hina වෙලා හරි මේ අර මිනිසුන්ට පොඩ්ඩක් වීදුරුව පාත් කරලා thank you කියලා යන්න BYD පදින මහත්තුරු අන්න එහෙම ආචාරශීලී මහත්තුරු
0: අනිවාර්යෙන් BYD එක පදින කෙනා දන්නවනේ ඉතින් මේ ඒක ඇතුලේ තියෙන ටෙක්නොලොජි එක මොනවද
1: කියලා සා BYD එකක් පදින්නේ එහෙම පොඩි ක්ලාසි කෙනෙක් නේද
0: ඔව් ආයේ පොඩි නේද ජෙන්ටල්මන්ස්ලා අන්නේ දැන් මං කල්පනා කරේ ජෙන්ටල්මන් එකේ ෆීමේල් එක ජෙන්ටල් වුමන්ද
1: අපි ඒක හදමු
0: ඔව් නෝනලටත් පදින්න පුළුවන් BYD
1: ඔව් වැඩි මං දකලා තියෙන නෝනලත් පදිනවා
0: ඒකනේ හරි දැන් BYD එකක් ඔගලන්ටත් ගන්න පුළුවන් ලේසියෙන්ම බලාගෙන ඉන්න ඕනේ නැ වැඩිකල් ඔයා විශේෂයෙන්ම රාජ්‍ය සේවකයෙක් නම් ඔයාට තියෙන වාසි කීපයක් අනිතයට හම්බෙන්නේ නැති ඒ මොනවද දන්නවද
1: ඔව් රාජ්‍ය සේවකයෙක් නම් ගොඩක් වාසි තියෙනවා පෞද්ගලික සේවකින්ට වැඩිය
0: ඔව්
1: ඒකින්දයි අපි රාජ්‍ය සේවකින්ට කියන්නේ ඕගොල්ලන්ට තියෙන වාසි මේ ප්‍රයෝජනට අරන් වෙලාවක් තිබ්බොත් පොඩ වැඩක් කරන්න කියලා
0: ඔව් ඒකට කියන්නෙම නැහැ කියලා නේ
1: නෑ නෑ ඇත්තටම නෑ දැන් අපි කියා අපි යෝනේ දැන් ඒක අර පුරුද්දටනේ කියන්නේ
0: ඔව්
1: ඒ වුණාට අපේ රටේ රාජ්‍ය සේවය නැත්තම් එහෙම අපේ රට කොහෙ තියෙයිද දන්නේ
0: නෑ ඒක ඇත්ත
1: ඔව් ඒ කියන්නේ සමහරලාවට පෞද්ගලික අංශයේ තනතුරක කෙනෙක් ගන්නට වැඩිය බොහොම අඩු පඩියක් නේ මේ රාජ්‍ය සේවකෙක් කරගන්නේ ඉතින් ඒගොල්ලන්ගේ ක්වොලිෆිකේෂන් එක ඒගොල්ලන්ට වෙන රටකට හරි වෙන ආයතනයකට හරි ගිහිල්ලා
0: ඔව්
1: ලොකු සේවයක් කරන්නත් පුළුවන්. අපි අර ගුරුවරු ගැන කිව්වේ. තාමත් පැනමඩ කඩිති වැව් තාවුල ඔක්කොම පව කරන් අපේ මහින්ද ශාන්තසේකර මහත්තයා ලිව්වා වගේ තාමත් ගුරුවරු මේ ඉස්කෝලේ යනවා.
0: එතුමත්
1: ගුරුවරයෙක්නේ. ඉතින් කොහොම වුණත් මේ දැන් ඇත්තටම එන්න එන්න අපේ රාජ්‍ය සේවය ස්මාර්ට් වේගෙන එනවා. දැන් මම දැක්ක මේ Facebook එකෙත් කීප දෙනෙක් ලියලා තියෙනවා. දැන් අලි සබ්රි මහත්මයා. අන්න ඊයේ අලි සබ්රි මහත්මයා හොඳ කතාවක් ලියලා තිබ්බා. අලි සබ්රි මහත්මයා මේ තමන්ගේ වාහනේ හිටපු ඇමතිවරෙක් අපේ රටේ හිටපු මුදල් ඇමති හිටපු අධිකරණ ඇමති ලංකාවේ ඉන්න ජනාධිපති නීතිඥවරයෙක් දැන් ඊයේ පෙරේදා අපේ සචිනිත් එක්ක රතුපට්ට විශේෂාංගයටත් ආවා මේ එතුමා බොහෝ විට එතුමාගේ වාහනේ එතුමම තමයි
0: ඩ්‍රයිව්
1: කරන්නේ නැත්තම් සමහරවිට එයාගේ නෝන මහත්තයා එතුමාගේ නෝන මහත්තයා මේ අපේ වැඩසටහන් වලටම මේ එතුමාව එක්කන් ඇවිල්ලා තියෙනවා දැන් ඒක නෙමේ කතාව අලි සබ්රි මහත්මයා පාරේ යනකොට මේ එක පාටම සිග්නල් ලයිට් වැටලා එයා දකලා නැතුව ඉතින් ඒ මාර්ග නීතිය
0: කඩ වෙලා
1: කෙසේ හෝ මේ පොලිසියෙන් නවත්තලා
0: ඕකේ
1: පොලිසිය අලි සබ්රි මහත්තයා හිටපු අධිකරණ ඇමතිවත් එහෙම ප්‍රධාන පෙළ ඇමතිවරේ කියලා අඳුනගෙන නැහැ. මේ අලි සබ්රි කියලා අඳුනගෙන නැහැ. අලි සබ්රි මහත්තයත් ඕක කියන්න ගිහිල්ලා නැහැ. අපේ මේ සමහර ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු ඉන්න පොලිස් කිය දැක්ක හැටිය නටන නැටලි මේ අපේ රටේ හිටපු විදේශ ඇමති මේ හිටපු අධිකරණ ඇමති මුදල් ඇමති මේ හැබැයි මොන කියන්න ගිහිල්ලා නැහැ. ඉතින් එතුමා ඉතාමත් විනීත ජනාධිපති නීතිඥ මහත්මයෙක් හින්දා එතුමා පිළි අරගෙන ඔව් මගේ අතින් වැරද්දක් වුණා කිව්වම මේ දැන් ඒකට අවශ්‍ය දඩේ ලියලා දඩේ ලියලා පොලිස් නිලධාරියක් කියලා සර් මේ සර් ගාව ගෞපේ තියනවද කියලා අහලා ඒ කියන්නේ අර දැන් ඔන්ලයින් දඩ ගෙවන්න පුළුවන් ඉතින් අල්සප් ප්‍රමාප්පේ නම් කියලා උමට ඔන්ලයින් ගෙවන්න පුළුවන් හැකියාව තියෙනවා කියලා. ඉතින් ඒ වෙලාවෙම පොලිස් නිලධාරියා ගයිඩ් කරලා තියෙනවා අපේ හිටපු අධිකරණ ඇමතිතුමාව. මේ මෙන්න මේ විදියට ගිහිල්ලා මෙන්න මේ දඩේ ගෙවන්න සර් කියලා.
0: රයිට්.
1: ඉතින් විනාඩි කීපයක් ඇතුළත දඩෙත් ගෙවලා.
0: දඩේ ගෙවලා.
1: ඉතින් අලිසබ්බ මහත්මයා ලියලා තිබ්බ මම වැරදි නොකර හිටියානම් වඩා හොඳයි.
0: ඔව්.
1: හැබැයි දැන් රාජ්‍ය සේවය ඩිජිටල් කරන්නේ වෙමින් යනවා. කාර්යක්ෂම වෙමින් යනවා සහ පොලිස් නිලධාරියා ඉතාමත් ආචාරශීලීව කතා කරනවා මේ ඉතින් ඒ ගැන මේ Facebook එකේ එතුමාගේ Facebook එකේ ලස්සන සටහනක් ලියලා තිබ්බා. ඉතින් අපි අලිසබ්‍රි මහත්මයාටත් ස්තුතිවන්ත වෙන රටේ අධිකරණ ඇමතිවරයා හැටියට එවැනි නිහතමානීකමක් පෙන්වුව එක ගැන එතුමා සතුටු වෙලා තිබ්බා. එතුමාගේ කාලෙත් මේ නීතිය ඩිජිටල් කරණය කරන්න දරපු වෙහෙස එතුමාට මහපාරෙදිම එතුමම දඩයක් ගෙවලා ඒක භුක්ති විඳින්න අවස්ථාව ලැබිච්ච එක ගැන සතුටු ප්‍රකාශ කරලා තිබ්බා. ඉතින් දැන් රජයේ ඒක තමයි රජයේ නිලධාරීන් ස්මාර්ට් එනකොට ඔවුන්ට ස්මාර්ට් උපාංග එනකොට ඔළුවත් ඉතින් ස්මාර්ට් කරගන්න හදනවා බොහෝ දෙනෙක්. ඉතින් ඇත්තටම දැන් ඔය අපේ පත්‍ර මුල්ලේ තියෙන රජයේ ආයතන ඒවට ගියාම හරිම ලස්සනයි ඒගොල්ලෝ ඇඳ පැළඳගෙන ඉන්න විදිය පිළිවෙල ඉතින් කාර්යක්ෂමභාවය දැන් මේ සමහර ගම්දනවල තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉන්න උදවියත් එහෙම හරි උනන්දුවෙන් රාජ්‍ය සේවය කරනවා. මොකද ඒගොල්ලන්ට දැන් වැටුපුත් වැඩි වුණානේ දෙපාරක්ම දැන් ලබන ජනවාරියේත් ආයෙ වැටුප් වැඩි වෙනවා. ඉතින් ඉතින් එහෙම නේද? එහෙම ලැබුණාමත් පොඩි තෘප්තියක් එනවානේ. ඉතින් ඉතින් ස්මාර්ට් වෙනකොට මේ ඇත්තම බොහොම ස්මාර්ට් විදිහට වැඩ කරන්න හිතෙනවා. ඒකින්ද තමයි රාජ්‍ය සේවකයන් BYD ආයතනයේ ඉදිරිපත් වෙලා තවත් ස්මාර්ට් වෙලා නේද? BYD එකෙන් ඇවිල්ලා බහැලා තමන්ගේ ඔෆිස් එකට ඇවිල්ලා එතකොට නිකන් උදේට තවත් ස්මාර්ට් වෙලා රජය ජනතාවට සේවය කරන්න අවස්ථාව ලැබෙනවා. බොහොම පහසු මිලකට තමයි රජයේ සේවකයන්ට විශේෂ වරප්‍රසාද සහිතව BYD වාහනයක් ගන්න අවස්ථාව උදා වෙලා
0: තියෙන්නේ. ඔය ඔක්කොම සේවයට ඒ සේවයත් සලකලා ඉතින් අර නොවකෝ වගේ ස්මාර්ට් විදියට වැඩට එන්න පුළුවන්. දැන් BYD එකේම ඔයගලන්ට ලේසින් ගන්න පුළුවන් BYD එකක්. දැන් මොකද රාජ්‍ය සේවකයෙක් නම් ඔබ ගන්න BYD එකට සර්විස් පහක් නොමිලේ හම්බෙනවා. හරිද? ඊට පස්සේ ලංකා බැංකුවෙන් විශේෂ ලෝන් පහසුකම් හදලා දෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එකෙන් විශේෂ ආරක්ෂණාවරණ පහසුකම් හදලා දෙනවා. වාහන ලියාපදිංචි නොමිලේ කරලා දෙනවා. ඒ වගේම තමයි අවශ්‍යම දේ හෝම් චාර්ජර් එකත් ඔයාට නිකම්ම ගෙදර අරන් යන්න පුළුවන්. එකට ඒකත් ෆ්‍රී. ඔයාට රුපියල් 68,000ක් වගේ මාසිකව ගෙවලා ඔයාට BYD එකක් ගෙදර අරන් යන්න පුළුවන් නවා. මේ හරි ලේසි ඉතින් නේද? 68,000
1: හරිම ලේසි. අනිත් එක වාහනේ චාර්ජ් කරගන්න දැන් හෝම් චාර්ජර් එකකුත් ලැබෙනවනේ. ඉතින් වාහනේ ෆුල් චාර්ජ් තියාගන්නවා වගේම රාජ්‍ය සේවකයන්ට කියන්න තියෙන්නේ BYD ගත්තා වගේම ගත්තත් නැතත් ෆුල් චාර්ජ් එකේ වැඩ කරන්න කියලා.
0: ෆුල් චාර්ජ් එකේ වැඩ කරන්න. අපි නම්බර් එක මතක් කරන්නම් BYD එකේ 0112125125 කෝල් එකක් දීලා අපොයින්ට්මන්ට් එකක් දාලා මෙයන්. ඒකට අර ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරලම ඔයාගේ BYD එක ගන්න පුළුවන්. රයිට්. අපි ස්මාර්ට් වෙන විදිය ගැන කතා කරේ. ඔයාගේ ගෙදරත් පොඩ්ඩක් ලස්සන කරන්න, ස්මාර්ට් කරන්න, පොඩ්ඩක් අර මිනිමල් සහ
1: ඔව් එහෙම ගෙදරත් පොඩි ස්මාර්ට් වුණාම නිව් ලුකින් වුණාම නේද? මොකද්ද මේ අපි රැල්ලට යන්න කියනවනේ මේ. හැබැයි ලෝකේ යන විදිහට හරි නොය සමහර අය ඉන්නවනේ. දැන් සමහර අය කැමති අනිත් ගෙවල් වලට වැඩිය මගේගේ ඒ යන රැල්ලට නෙමෙයි වෙන විදිහකට පොඩ්ඩක් ඉන්ටීරියර් කරගන්න නේද? ඉතින් ඒකට එහෙම කරගන්නම් ලේසිම ක්‍රමය තමයි තීන්ත ගන්න එක.
0: තීන්ත ගන්න එක. ඒ
1: තීන්ත ගාවටිය ගේ ඇතුලේ වෙනස් වෙනවනේ.
0: අනිවාර්යයෙන්.
1: දැන් තීන්ත ගාලත් හැමදාම දකින කුකුලයි කර්මලේ සුදුයි වගේ මේ තීන්ත ගාලා ස්පේස් එක වෙනස් කරගන්න පුළුවන්. තවත් ඒ වගේම බොහොම අඩු මුදලකින් වෙනස් කරගන්න පුළුවන් දෙයක් තමයි තමන්ගේ ගෘහ භාණ්ඩ වෙනස් කරන එක.
0: අනිවාර්යෙන්.
1: තමන්ට අවශ්‍ය විදිහට ගෘහ භාණ්ඩ හදාගත්තම අර තියෙන එකම ගෙනල්ලා තියනවට
0: වැඩිය
1: තමන්ට කස්ටමයිස් කරලා තමන්ගේ මේ පාට වලට තමන්ගේ හැඩත වලට ගෘහ භාණ්ඩ නිර්මාණය තමන්ගේ ගෙදර තියාගන්න පුළුවන් නම් එතකොට තවත් ඒක ස්මාර්ට් වෙනවා.
0: තවත් ස්මාර්ට් වෙනවා. ඔයාට කන්සෙප්ට් එකක් තියෙනවා නම් මොකක් හරි තීම් එකක් තියෙනවා නම් ගෙදර හදන්න ඕනේ. ඔන්නඔන්න ෆොටෝ එකක් පෙන්නලා දම්රෝ එකේ කට්ටියට කියලා
1: මේක හදාගන්න පුළුවන්.
0: අනිවාර්යෙන්
1: හදාගන්න. දැන් වෙඩින් වලටත් තීම් තියෙන එක නේද?
0: ඔව් ඒකනේ වෙඩින් වලටත් තීම් තියෙන අඳගෙන ඉන්න කට්ටියත් ඒ විදිහට අඳන් යන්න ඕනේ.
1: අඳන් යන්න ඕනේ. ඉතින් වෙඩින් එකට විතරක් ටීම් එක තියාගන්න එපා.
0: දැන්
1: දැන් පස්සෙත් ඒ ටීම් එක කන්ටිනියු කරන්න. ඒ ටීම් එක ගෙදර ඇතුළෙත් ඉන්ටීරියර් වලත් තියාගන්න.
0: ඉන්ටීරියර් වලත් තියාගන්න. දැන් ඔයාලට හිතනවා නම් එහෙම ඔයාලට කස්ටමයිස් කරගන්න ඕනේ නැහැ. අපිට නිකන් බලලා ගන්න ඕනේ හදිස්සියට ගන්න
1: ඕනේ.
0: එහෙමත් පුළුවන්. මොකද වර්ගඩි 50000ට වැඩි දැවැන්ත ප්‍රදර්ශනාගාර තියෙනවා දැන් දම්රෝ එකේ. ඔයාට තියෙන්නේ ආය දවසක් දාගෙන ෆුල් ඩේ එකක් දාගෙන ගෙදර කට්ටියත් එක්ක ගිහිල්ලා බලලා හොඳට වාඩි වෙලා බලලා එහෙම ගන්න. මොකද මේකේ හදලා තියෙන නිදන කාමර කට්ටලනවා. හරිද? ඒ කියන්නේ බෙඩ් එක තියෙනවා කබඩ්ස් බෙඩ් සයිඩ් කබඩ් මේ ඔක්කොම සෙටප් එක හදලා
1: තියෙන්නේ.
0: ඒක හදලා තියෙන්නේ ඔයාට ආයේ මැච් කර කර ඉන්න දෙයක් නැහැ. ඒක බලලා ගන්න පුළුවන්. ඔයාට මේ මෙගා ප්‍රදර්ශනාගාර හොයාගන්න පුළුවන් කොල්ලුපිටිය, නුගේගොඩ, කටුබැද්ද, රාජගිරිය, වත්තල, කුරුණෑගල, ගාල්ල, රත්නපුර, අනුරාධපුර මේ හැම ටවුන් එකේම තියෙනවා මේ මෙගා ප්‍රදර්ශනාගාර. ඒ වගේම තමයි ඔයා ක්‍රෙඩිට් කාඩ් හිමියෙක් නම් ඔයාට මාස 48ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයක්ත් හදලා දීලා තියෙනවා දම්රෝ එකෙන්. ඒක නිසා ඔයාගේ ගෙදර අප්ග්‍රේඩ් කරගන්න ඕන නම් ඔයාට ස්මාර්ට් ලුක් එකක් ගෙදරට දෙන්න ඕන නම් යන්න දම්රෝ එකට ගෙදර කට්ටියත් එක්ක. ඔයාට යන්න කලින් damro.lk වෙබ්සයිට් එකට ගිහිල්ලා බලලා මොනවද තියෙන්නේ කියලා බලලම පුළුවන් දම්රෝ එකට යන්න. රයිට්. ඊට පස්සේ අපි මතක් කරන්න ඕනේ සදාහරිතලා ගැන. දැන් සදාහරිතලා ඕපන් කරලා තියෙනවා ජොබ් ඔපර්චුනිටීස් කාර්යාල කාර්ය සහායක තනතුරේ ඉඳලා සහකාර සාමාන්‍ය අධිකාරී තනතුර දක්වා.
1: ඔව් කාර්යාල කාර්ය සහායක තනතුර කියන එක මේ නිකන් ඒක ගැන නිකන් වැරදි විදියට හිතන්නත් එපා.
0: ඔව් පොඩි එකක් කියලා හිතන්න එපා.
1: ඔව් මේ සමහර කාර්යාලවල මේ සභාපතිතුමාට වැඩිය බලගතු ඒ තනතුර.
0: අනිවාර්යෙන්. ඔව්.
1: නේද? වාට hina කියයි.
0: නෑ නෑ.
1: අපිට නම් එහෙම අද්දකින් තියෙනවා.
0: මනක් තියෙනවා.
1: ඒකින්ද මේ ඒ තනතුර හරි උසස් තනතුරක්.
0: ඔව්.
1: ඒකින්ද මේ චෙයාර්මන් පුටුවට ගියා වගේ තමයි කකාස වෙනවා කියලා කියන්නේ.
0: සමහර ඔව් සමහර කම්පැනි.
1: ගොඩක් ඔෆිස් වල. ඉතින් ඒ තනතුරේ ඉඳලා සහකාර සාමාන්‍ය අධිකාරී තනතුර දක්වාම ඔබට පුළුවන් මේ රැකියා අවස්ථා උදා කරගන්න.
0: අනිවාර්යෙන්. සහකාර සාමාන්‍ය අධිකාරී කියන්නේ ජෙනරල් මැනේජර්, ඇසිස්ටන්ට් ජෙනරල් මැනේජර් නේ. මේ කියන්නේ ඔයාට පොඩි තැන ඉඳන් ලොකු තැන වෙනකම්ම ජොබ් ඔපර්චුනිටීස් තියෙනවා. ඔයාගේ එක්ස්පීරියන්ස්, ඔයාගේ ක්වොලිෆිකේෂන්ස් අනුව ඔයාට මේ ඕන එකකට ඇප්ලයි කරන්න පුළුවන්. ඔයා දැන් යුනිවර්සිටි යන කෙනෙක් නම් ඔයාටත් පුළුවන් අප්ලයි කරන්න. මොකද ඒගොල්ලෝ ගාව පාර්ට් ටයිම්, ෆුල් ටයිම් ඔප්ෂන්ස් දෙකම තියෙනවා. ඔයා ජොබ් බෑක් කර කර ඉන්න කෙනෙක් නම් ඔයාට ඒකේ සැටිස්ෆැක්ෂන් එකක් නැත්තම්, ජොබ් සැටිස්ෆැක්ෂන් එකක් නැත්තම්, කියන්නේ උදේට යනවා, ගෙදර එනවා, පඩිය ගන්නවා, කියන්නේ ඔයාව ඉම්ප්‍රූව් වෙන්නේ නැත්තම්, දැන් අපි මිනිස්සු විදිහටත් ඉවෝල්ව් වෙන්න ඕනේ නේද? හැමදාම දෙයක් ඉගෙන ගන්න ඕනේ, වෙනස් වෙන්න ඕනේ. ඊළඟ අවුරුද්දේ මම මේ තැනට යනවා කියලා ටාගට්ස් තියෙන්න ඕන. වාගේ ජොබ් එකේ ඔයාට එහෙම ඔපර්චුනිටීස් දෙන්නේ නැත්තම්, ඔන්න ඔයාට පුළුවන් සදාහරිත එක්ක වැඩ කරලා ඔයාට ඒ තියෙන ඔපර්චුනිටීස් අරගෙන ඔයාට අර ආයි ස්මාර්ට් මිනිස්සෙක් වෙන්න පුළුවන්. හැබැයි සදාහරිත එකට අප්ලයි කරන්න ඕනේ. කොහොමද අප්ලයි කරන්නේ? ඔයාලට පුළුවන් CV එක යවන්න careers@sadaharita.com කියන ඊමේල් එකට, careers@sadaharita.com CARERS තමයි ස්පෙලින්ග්ස්. ඔයාට පුළුවන් CV එක ටැච් කරලා ඊමේල් එකක් දාන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් WhatsApp එකට, ඒගොල්ලන්ගේ WhatsApp එකට CV එක යවන්න. නම්බර් එක තමයි 0746 1641 0746 1641. හරි, අද ලන්ච් එකට ඔයගොල්ලෝ ගන්න බලාගෙන ඉන්නේ බත් නං, රයිස් ඇන් කරි නං. අනිවාරෙන් විජය පපඩමක් එකද තියාගන්න අමත කරන්න එපා. හැබැ පොඩක් පරිසං වෙන්න, විජය පපඩමක් වගේ බත්තෙකුට තිබ්බාම ඒක කාක්කෝ අරන් යන්න තියෙන ප්‍රවණතාවය වැඩි.
1: සමහරට මෙහෙම ඒ කාක්කෝ කළුපාටම නැහැ,
0: කළුපාටම නැහැ, කකුල් කාක්කෝ කාක්කට කොහොමද කකුල් දෙක
1: හොට නැති කාක්කෝ,
0: හොට නැති කාක්කෝ ඉන්නවා. ඒ නිසා ඒගොල්ලන්ගෙන් පරිසං වෙන්න. මොකද විජය පපඩම් එච්චරට රසයි, පපඩම් නිකන් වුණත් කන්න පුළුවන්. හැබැයි නම බලලම ගත්ත විජය පපඩම්ද කියලා බලන්න, WP ලාංඡනය බලලම ගත්ත ඒවද කියලා බලන්න. මොකද මාකට් එකේ ගොඩක් අනුකරණ තියෙනවා, ඒවට අහු වෙන්නේ නැතුව නම බලලා WP ලාංඡනය බලලා විජය ප්‍රොඩක්ට්ස් ගන්න.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura Velava Oba Veta Gena Enne
1: Rapunzel Wage Mannang Inne Mawa Bera Gana Kawuru Tenakam
2: Ape Daruwan Apata Wada Idirien Itin Age Kathawa Liyanna Ayata Ida Harinna Commercial Credit
3: උදේ 7යි විනාඩි 43යි දැන්.
4: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්මම තන්න prime group 13.22.
5: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම set connection එකක් ගෙන ඉන්නේ. Speed, budget, usage, lifestyle. ඔක්කොටම set SLC Mobitel Home 4G connection. හැම අතින්ම set.
6: වසර 23ක අසමසම සතා හරිත රැකවරණය මිහිපිට ඇති කළ සතා හරිත ප්ලාන්ටේෂන් 24 වන වියට පා තබන්නේ රටටම රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් ඇති කරමිනුයි. අසමසම වැටොප් දිරිදීමනා කොමිස් මෙන්ම දක්ෂතාවන්ට සරිලන තනතුරු සමග ජීවිතය තෘප්තිමත් කරන රැකියාවකට ආරාධනා.
7: WhatsApp කරන්න 076-441-1648 ඊමේල් කරන්න careers@sadaharita.com වෙත. සදාහරිත සමග බැඳෙන්න.
8: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0112200.
9: සුපිරි බව තහවුරු කරගන්න. දියවැඩියාව පරන්දන්. ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
10: කීල්ස් වෙතින් දැන් ඔබට වැඩි ඉතිරියක්. ප්‍රීමා කොත්තුමී නයිමිරිස් නූඩල්ස් ග්‍රෑම් 400 පය පැක් එකක් සඳහා 125ක වට්ටමක්. මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් කිලෝ එකක් සඳහා 130ක වට්ටමක්. ඔබත් අදම කීල්ස් නෙක්සස් ඇප් එක ඩවුන්ලෝඩ් කර ප්‍රති
11: Mobitel 1278 වාසි double දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැන්ම රුපියල් 1278ක් reload කරන්න.
12: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. 0112-125-125 මතන්න. BYD ගරුසරු කොන්දේසි සහිතයි.
13: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol පැරසිටමෝල් විශේෂයකි.

0: ඉගෙනුමට හොඳ මත්වැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට දහතුන ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013036
1: දින 200ක ස්ථාවර තැන්පත සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112221200
2: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙන ඉන්නේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLC මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැමතිස්සෙම සෙට්
3: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක

0: ලංගම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 01121125125 මතන්න.
1: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences දැන්ම මතන්න. prime group 1322.
2: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
3: ඔයත් ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි.
4: FM 95 94.8 Net FM Divaina Pura Net FM Algo

0: උදේ 7යි විනාඩි 52යි අල්ගටාව මේ වෙලාව.
1: අපි ඔව් අපි උදේ පාන්දරම බොහොම ලස්සන පණිවිඩයක් කියන්න යන්නේ. හැම කෙනාම රාජකාරි වලට හැම කෙනාම කියන්නත් බෑ. සෑහෙන පිරිසක් තමන්ගේ රාජකාරි වලට යන අතර සිතර නැගෙන සිතුවිල්ලක් තියෙනවානේ.
0: ඔව්.
1: අනේ අපේ ඔෆිස් එක. නැත්තම් මම වැඩ කරන තැන.
0: ඔව්.
1: සමහර අය නැගෙන වැඩපොළ කියලා.
0: හරි
1: ලස්සන වචනය නේද?
0: වැඩපොළ.
1: වැඩපොළට යනවාද? වැඩපොළ. වැඩ කරන ස්ථානය. ඉතින් ඒ තැන් වලට කිට්ටුවෙන් මම හිටියානම් මම ජීවත් වුණා නම් එහෙම නැත්තම් මට රස්සාව හැරලා බොහොම නිෂ්කලංක විදිහට ඉන්න තිබුණා නම් මේ රෂ්‍යකෙන් මිදිලා නේද සරමක් ගහගෙන කෝපි කෝප්පය බිවි
0: බිවි
1: මේ ෂපාන් එකේ ඉඳ තිබ්බනම් ගෙදර ගිහිල්ලා කොච්චර ෂෝක්ද කියලා හිතෙනවනේ. ඉතින් ඒකට සුදුසු පරිසරයක් තමයි මෙහෙමයි අර ටිකක් ඕනේ. අර නිවිසනසිල්ලත් ඕනේ. හැබැයි උදේට නිවිසනසිල්ල විතරක් තිබිලා හරියන්නේ
0: නැහැ.
1: පත්තු වෙච්ච සනසිල්ලත්
0: ඕනේ. නැත්නම් රසව
1: නැති වෙනවා. හවසට නිවිසනසිල්ල ඕනේ. උදේට පත්තු
0: වෙච්ච
1: සනසිල්ල ඕනේ. මේ දෙකටම ගැලපෙන්න නම් අපේ මාර්ග පද්ධතියේ ප්‍රධාන මාර්ග පද්ධතියේ කියවම ට්‍රැෆික් නැති මාර්ග පද්ධතියක් කරහා අපේ රැකියාව ස්ථානවලට එන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් දැනට ලංකාවේ මේවා ඔක්කොම ඇවිල්ලා මේ නහර ටික ඔක්කොම ඇවිල්ලා එක සෙට් වෙන හදවත බඳු ප්‍රවාහනේ හදවත බඳු ස්ථානය තමයි කඩවත.
0: කඩවත
1: රජ කාලෙත් ඒකනේ. ඔකට කඩවත කිව්වේ ඒකනේ.
0: ආ
1: එහෙමද? ඔව් ඔව්. කඩවත කියන්නේ පිවිසුම් දොරටුවනේ.
0: රයිට්.
1: ඉතින් ඒකෙහිඳා කඩවත ප්‍රයිම් ලැහැල්ලා සුපිරි තැනක් අරගෙන තියෙනවා ඔයාට ගෙයක් හදලා දෙන්න.
0: රයිට්.
1: අන්න ඒ විස්තර තමයි අපි දැන් මේ කියන්නේ.
0: කියන්න හදන්නේ නේ ප්‍රයිම් ලගේ අලුත්ම ප්‍රොජෙක්ට් එක ඇවිල්ලා තියෙනවා. ප්‍රයිම් කඩවත නුවර පාරට ඇවිදින දුරින්, ඒ කියන්නේ මීටර් 300කට 300ක් විතර දුරින් වැවකට වෙලකට මුහුණලා අර මේ
1: නිවිසනසිල්ල
0: ඔන්න ඇත්තටම ඉතින් වැවක් දිහා බලන් හිටියාම නෝ හරි සනීපයි.
1: මේක අපි වතුර තියෙන මේ මඩවලක් දිහා බලන් හිටියත් පොඩි මඩවලක් නෙමෙයි ලොකු වතුර පිරිච්ච මඩවලක් තියා බලන් ඉන්නත් ඒකෙත් පොඩි ලල්ලකක්
0: තියෙනවා. අපි කැම්පස් එකේ තියෙනවා හැම පොඩි මඩවලක්. ඒකේ නමකුත් දාගෙන වැව කියලා නමකුත් දාගෙන හැමෝම ඉදී ඒක දිහා බලාගෙන ඉන්නවසර. ඉතින් මිනිස්සුගේ හිත හැදෙන නිසා නේද?
1: නෑ වතුරත් එක්ක ඉතින් අපි මොකද අපේ සංස්කෘතිය බිහි වුණේ වතුරත් එක්කනේ.
0: ඔව්.
1: දැන් මොහන්දු හරපා ශිෂ්ටාචාරය ඊටකට ගංගා නිම්න ශිෂ්ටාචාරයෙන් මිනිස්සු ඉතින් ඒකත් එක්ක මිනිස්සු හැම වෙලාවෙම පදිංචි උනේ වතුර තියෙන තැන්වල ගිහිල්ලා. දැන් ලෝකයේ අනිත් ශිෂ්ටාචාරය හැම වෙනකොට අපි වැව් වසලනේ පදිංචි උනේ. දැන් මල්ලතෝ ඒ වගේ තැන්වලත් අපේ ශිෂ්ටාචාරය ගොඩ නැගුණා. හැබැයි අපි වැවත් එක්ක තමයි ඒත් බැලුවොත් වතුරනේ නේද?
0: ඔව්. ඒ කියන්නේ ඒ වැවයි දාග බැයි කියලා කියනවා නිසර නේද? කොහොම හරි ඔන්න දැන් වාට එහෙම නිෂ්කලංකව ජීවත් වෙන්න ඕන නම් වාට පුළුවන් ප්‍රයිම් කඩවත අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් එකෙන් ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න දකුණු මධ්‍යම කටුනායක අධිවේගී මාර්ග යාකරන අර අපේ නුවා කිව්වා වගේ මැදක තියෙන්නේ. හරිද? ඔයාට හයිවේ එකට ඕන නම් හයිවේ එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් නෝමල් රෝඩ් එකට නම් නෝමල් රෝඩ් එකට. මේ හැම දෙයකටම ළඟින් තමයි මේක තියෙන්නේ. හරි ලොකේෂන් එකක තියෙන්නේ. එතකොට මේකේ තියෙනවා ස්විමින් පූල්, කිඩ්ස් පූල්, ජිම් එක තියෙනවා, මල්ටි ෆන්ක්ෂනල් හෝල් එකක් තියෙනවා, ස්කයි ගාර්ඩන්. ඒ වගේම වැදගත්ම දේ සෙකියුරිටි. ඔයාට මේ ආරක්ෂාව ගැන බය වෙන්න දෙයක් නැහැ. මොකද පැය 24ම ඒගොල්ලන්ගේ CCTV සර්වෙලන්ස් එකක් තියෙනවා. එතකොට බය නැතුව උගලන්ට ගෙදර කොච්චර නිදහස් වුණත් ඔයාට හිතේ බයක් තියෙනවා නම් හොරු වෙයි, මොන මොන හරි එහෙම ප්‍රශ්න තියෙනවා නම් ඔයාට හිතේ නිදහස නැති වෙනවා. ඒ නිසා ඔයාට එහෙම බයකුත් නැතුව ඔන්න ඔයාට පුළුවන් ප්‍රයිම් කඩවත අපාර්ට්මන්ට් එකේ නිෂ්කලංකව ජීවත් වෙන්න. මේක තාම හදන ගමන් තියෙන්නේ. හැබැයි හදලා ඉවර වෙද්දි මේක මිලියන 51ක් වෙනවා. දැන් වෙන්නේ මිලියන 31යි. ඒක නිසා දැන්ම ඔයාට පුළුවන් ඒගොල්ලන්ගේ හොට්ලයින් එකට කෝල් කරලා ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න. හොට්ලයින් එක තමයි 13 22 13 22 ප්‍රයිම් ලගේ හොට්ලයින් එක. කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගෙන ඔයාට පුළුවන් ඔයාගේ අපාර්ට්මන්ට් එක වින් කර ගන්න. හරි ඊට පස්සේ අපි මතක් කරන්න ඕනේ LB Finance ලාගේ ෆික්ස් ඩිපොසිට් එකක් ඉන්ට්‍රඩියස් කරලා දීලා තියෙනවා. දැන් විශේෂයෙන්ම විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට, ඔය ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් නම් ඕන දින 400ක ස්ථාවර තැන්පතුවකට 11.79ක ඉහළ පොලියක් දෙන්න ලෑස්ති වෙලා
1: ඉන්නවා. දින 400ක් කියන්නේ මාස 13ක්.
0: මාස 13ක්. ඊට පස්සේ ඔය ජූනියර් සිටිසන් කෙනෙක් නම්, කියන්නේ ඔය ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් නෙමෙයි නම් ඔය
1: මේ අපි වගේ කට්ටිය
0: නම්. මම වගේ කට්ටිය
1: නම්. අපි වගේ කට්ටිය නම්. කීයක් දෙනවද අපිට?
0: අපිට දෙනවා 99.79.
1: ඒත් ඇතිනේ යන්නේ.
0: පොඩි වෙනසක් තියෙනවා.
1: පොඩි වෙනසයි ඉන්නේ තියෙන්නේ.
0: ඔව් දින හැබැයි 201කට තමයි අපිට ඒ පොලිය දෙන්නේ. ඉතින් ඕන පුළුවන් LB එකේ මේ ෆික්ස් ඩිපොසිට් එක ඕපන් කරගන්න. ඔයාලට LB SIM app එක තියෙනවා නම් ගෙදරින් නම්ම පුළුවන් ෆික්ස් ඩිපොසිට් එක ඕපන් කරලා ඒක ආයි මොනවාද කල් ඉකුත් වෙන්න නෙමෙයි
1: කල් පිරෙන්න
0: කලින් ඔයාට සල්ලි ඕනේ නම් ඔයාට පුළුවන් SIM app එකෙන්ම ඔයාගේ සල්ලි ටික ආයෙට ගන්න. ඒ නිසා SIM app එකෙන් වැඩේ කරගන්න එක මම හිතන්නේ ලේසි. කෝල් එකක් දෙන්න LB finance ලට 0112 200 200 0112 200. ඔයාට ප්‍රශ්න තියෙනවා නම් මොනවා හරි ඩවුට්ස් තියෙනවා නම් කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගෙනම ඔයාගේ සල්ලි ආරක්ෂිතව කිසි සැකයක් නැතුව LB finance ලා ළඟ තියන්න පුළුවන්. හරි ඊට පස්සේ අපි මතක් කරනවා මෙල්වා ස්ටිල් ගැන. අලුත් පැයට යන්නත් ඕනේ. ඊට කලින් මතක් කරන්න ඕනේ මෙල්වා ස්ටිල්
1: ගැන. ශක්තිමත් දෙයක් ගැන මතක් කරලා යන්න ඕනේ.
0: ශක්තිමත් දෙයක් ගැන මතක් කරලා යන්න ඕනේ. ඔයාගේ ඉදිකිරීම මොනවම හරි වෙනවා නම් මේ වෙලාවේ ඔයාගේ ඔළුවට එන්න ඕනේ එකම නම තමයි මෙල්වා. මොකද මෙල්වා එක ලංකාවේ එක. ඔයාට කාලයක් පවතින දෙයක් ඉදි කරන්න ඕනේ නම් බය නැතුව මෙල්වා දාන්න.

0: FM 95 94.8 Net FM Divaina Pura.
1: උදේ 8:02 දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: රටකට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම
3: අයිබෝන් මේ පැයේ රටතොට සමගින් මම කසුනේ. බස්නාහිර සබරකම වයඹ පළාත්වලත් ගාල්ල මාතර මහනුවර නෝරෙලිය දිස්ත්‍රික්කවලත් අද දිනේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම අනුරාධපුර හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි. මේ අතර මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු උතුරු මැද පළාත්වලත් හම්බන්තොට ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි බව උද උදෑසන නිකුත් කෙරුණු කාලකුණ ආණාවකිය සඳහන්. සෙසු ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර තරම

0: තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. මෙලකනෙත් නිවුස් පෙරවරු නවයට.
1: Be pay what a good time.

0: උදේ 8යි විනාඩි 8යි ඇල්ගොටාවුමේ වෙලාව. අපි ආවේ අපේ දෙවෙනි පැයට.
1: ලබන සෙනසුරාදා. හවස 6ට විතර. වා මොකද කරන්නේ?
0: 6ට විතර. හොඳ ප්‍රශ්නයක්. සිනමන් ලේක් සයිඩ් එක පැත්තට යනවා නේද?
1: ආ යනව නෙමෙයි යවෙනව නේද?
0: යවෙනවා.
1: මම දැක්කා ඔයා ඊයේ යාළුවෝ ටිකක් එක්ක සිනමන් ලේක් සයිඩ් එකේ සිද්ධ වෙන ලස්සන වැඩේ ගැන කතා කරලා ටිකට්ස් වගේ බුක් කරනවා.
0: Yes.
1: ඒ තමයි හිමවර්ණ ප්‍රසංගය. කසාගල සමූහ ව්‍යාපාරය සහ ලංකාවේ සියලුම විද්‍යුත් මාධ්‍ය නාලිකා එකට එකතු වෙලා ශ්‍රංගා විද්‍යුත් විකාශන සංසදයේ ඉදිරිපත් කරන අරුම මියසිය. ඒක ඇත්තටම අරුමයක්.
0: අරුමයක්.
1: ඇත්තටම අරුමයක්. දැන් බලන්න හිතන්න අමරදේව මහත්මයාගේ ගී.
0: ඔව්.
1: ඉතාමත් අලුත් තාක්ෂණික සංගීතය කියන්නේ දඩබඩ එක නෙමෙයි. හරි මිහිරි. හරි පැහැදිලිව. හරි සංයමයෙන්. වැයෙන එක 20ක 30ක වාද්‍ය වෘන්දයක් ඉන්නවා.
0: ඔව්.
1: මවා ගන්න. වයලින් 10ක් විතර තියෙනවා. වාද්‍ය වෘන්දය 20ක් 30ක් විතර ඉන්නවා. ස්ටේජ් එකේ බොහොම ලාපාට සඳේලිය වගේ ආලෝක තත්වයක් තියෙන්නේ.
0: රයිට්.
1: සම්පූර්ණයෙන්ම වැහිච්ච ඩෝම් එකක්. ඩෝම් එක කියන්නේ ලොකු ගාරයක්.
0: රයිට්.
1: ඒකේ තැන් තැන්වල මේස තියලා ඉටිපන්දම් පත්තු කරලා අර සංගීත රසය උපරිම විදිහට විඳින්න සහ සංගීතයේ විඳින ගමන් තවත් ජීවිතයේ දේවල් රසමසවුලු විඳිමින් ඒ ප්‍රසංගයේ ගී විඳින්න ඔබට අවස්ථාවක්. ඉතාමත් සීමිත පිරිසකට අවස්ථාවක් උදා කරලා දීලා තියෙනවා. මම දන්න යාළුවෝ දැන් ඕනම් මේක බොරුද කියලා දැනගන්න එදා ප්‍රසංගයට ඇවිල්ලා බලන්න පිටරටවල් වලින්ද ඕස්ට්‍රේලියාවෙන් මම දන්න කීප දෙනෙක් එනවා. ෆින්ලන්තෙන් එනවා.
0: හරි.
1: මේක හොඳටම දන්නා. ඒ ටිකට් එක බුක් කරලා දුන්නේ මම.
0: කොන් ලොකු කොන් වලින් එන්නේ කියන්නේ එන්නේ දුර නේද?
1: ෆින්ලන්තෙන් එන ටිකට් එක මමයි බුක් කරලා දුන්නේ. ඒක ඉන්න මම දන්නවා.
0: හරි.
1: තව UK වලින් දෙන්නෙක් එනවා. කපල්ලයක් එනවා. ඒ සමහර අය මේ ප්‍රසංගයට මේනවා කියලා කියන්නත් බෑ. හැබැයි එහෙම නොකියන්නත් බෑ. හේතුව මොකක්ද දන්නවද? ඒගොල්ලෝ එන දවස් වෙනස් කරගත්ත ප්‍රසංගෙින්ද. දැන් එයා ටිකට් වෙනස් කරගෙන එයා මේවා කරගෙන එන දවස් සමහර අය ඒ වීකෙන්ඩ් එකේ ලංකාවට ඇවිල්ලා දැන්ට ඇවිල්ලා ඒගොල්ලෝ ඉන්නේ. ඒ වීකෙන්ඩ් එකේ වෙන ටූ එකක් දාගෙන තිබුණා. යාළ හරි කොහේ හරි යන්න කියලා. ඒක කැන්සල් කරලා ප්‍රසංගෙ මොකද ඉඳන් කියනවා. නුවා මේ වගේ ප්‍රසංගයක් අපිට කවදාවත් ඒ වගේ රටවලදී බලන්න හම් වෙන්නේ නැහැ.
0: ඔව් අනිවාර්යෙන්.
1: කවුද ගයන්නේ? ශසික නිසංසලා. සංක දිනෙත්.
0: රයිට්.
1: සුනීර සුමංග. නුවන්දිකා සේනාරත්න. අමීෂ මිනෝන්.
0: ඈ?
1: බලන්නකො මේ අලුත් પરම්පරාව. ඉතින් මේ අමරදේව ගී රසය උපරිමයටම දෙන අවස්ථාවක්. ඉතින් මේක පැහැර හැරගන්න එපා. ඔබට පුළුවන්කමක් තියනවා නම් ජූනි 13 වෙනිදා මේක ජීවිතයට ආයේ කවදාවත් නොලැබෙන අවස්ථාවක් අමරදේව පදනම එකේ ඉදිරිපත් කරන්න. ඉතින් ප්‍රවේශ පත්‍ර ගන්න තියෙන ප්‍රධානම මාර්ගය තමයි mytickets.lk වෙබ්සයිට් එකට යන්න. තමන්ට කැමති ආසනය බුක් කරගන්න පුළුවන්. ඒකම මේ ලොකු ඉල්ලුමක් ආවා. සමහර අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තාම අර සයිබ අවකාශයකට ගිහිල්ලා ටිකට් එකක් බුක් කරගන්න
0: වඩා අමාරුයි.
1: අපිටත් බැරි අවස්ථා තියෙනවනේ නේද? ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒගොල්ලන්ට ප්‍රසංගේ විඳින්න ඕනේ. ඉතින් ඒගොල්ලෝ අර සිනමන් ලේක් සයිඩ් හෝටලයට කතා කරලා අපේ රටේ තියෙන හැම මාධ්‍ය ආයතනයටම සමහර අය කතා කරලා අපිටත් කතා කරලා ඒක ඉන්දා දැන් ඒ අයට විශේෂයෙන් මේ ටිකට් එක ලබා ගන්න පහසු කරන්න මග පෙන්වන්න සහ ටිකට් එක මේ නම්බරයට කතා කරාම ඔබට ටිකට් එක අරගන්නම පුළුවන්.
0: අරගන්න පුළුවන්. ඔව්.
1: මේ නම්බරේ තමයි 076 830 1180.
0: රයිට්.
1: 076 830 1180.
0: හරි.
1: ඉතින් මේ දුරකථන අංකයට දැම්ම දුරකථන ඇමතුමක් දෙන්න. ඒ දුරකථනය මේ ආන්සර් කරන කෙනා, මේ ඇමතුම ගන්න කෙනා ඔබට කියයි කොයි විදිහටද ප්‍රවේශ පත්‍රය ගන්න ඕනේ, කොයි විදිහටද. ඉතාමත් පහසුවෙන් එයාට නිකන් කතා කරලා කියන්න විතරයි ඕනේ. එකවුන් නම්බරයක් දෙයි, සල්ලි දාන්න, ටිකට් එක ඔබට ලැබෙයි.
0: ඔව්.
1: බොහොම සරල කාරණයක්. ඉතින් මේ ප්‍රසංගය නම් මග හැරගන්න එපා. මම අහගෙන සාරා කැම්පස් එකේ ළමයි කට්ටියකට මේ කියනවා අනේ මචං මේක නම් මිස් කරගෙන බෑ අනිවාර්යෙන් යන්න කියලා. ඉතින් සාරාව හම්බෙන්නත් පුළුවන් එදාට.
0: හරි ඒක නිසා එන්න ඔයාලගේ ටිකට් එක
1: ගන්න. මේ ඔක්කොම කරන්නේ කසාගල් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන මැදිහත්වීම මත.
0: රයිට්. ඒත් දැන් කසාගල මැදිහත් වෙලා ඒ වගේ ලස්සන වැඩ කරනවත් එකම මතක් කරන්න ඕනේ කසාගල සුපර් මාකට් එක ගැන. ලස්සන වැඩ වගේම තමයි ඒගොල්ල ගාව තියෙන බඩු හරි ෆ්‍රෙෂ් හරි අලුත් බඩු තියෙන. ඔයාලට يعني වොරි වෙන්නේ නැතුව හිතන්නේ නැතුව මේක
1: ඉතාමත් ලාබෙට ඉතාමත් පහසුවට.
0: ඔව් අපි දැන් මතක් කරන ඊගලගේ ප්ලාන්ටේෂන්ස් ගැන වගාවන් ගැන මේවෙන් එන අස්වැන්න තමයි ගොඩක් වෙලාවට මේ සුපර් මාකට් එකට එන්නේ. එතකොට අර මේ හොඳද නැද්ද කීකේ හිත හිත ගන්න ඕනේ නැහැ. ඔයාට බඩු ගනිද්දි ඔයාට කිසිම සැකයක් නැතුව ගිහින් කසාගල සුපර් මාකට් එකෙන් බඩු අරගෙන හිතේ හැටියට ෂොපින් කරලා එන්න පුළුවන්. ඔයාට මතක් කරන්නම් දැන් ඊගලගේ ශාකා කොහෙද තියෙන්නේ කියලා. අතුරුගිරිය මුල් ඒරියාව තියෙනවා කොළඹ ගත්තොත්, ගම්පහ ගත්තොත් ගනේ මුල තියෙනවා, කුරුණෑගල ගත්තොත් ආරම්භල තියෙනවා, ඊට පස්සේ ගම්බොල තියෙනවා, ඒ විතරක් නෙමෙයි රට මැද මාතලෙත් තියෙනවා. ඔන්න කසාගල සුපර් යන්න අඩුම මිලට වාට ඕන හැමදේම ගන්න පුළුවන්. රයිට්. BYD එකක් ගන්න කොහොමද කියලා ඔයා මගෙන් ඇහුවොත් මං කියන්නේ BYD එකට කෝල් එකක් දීලා ළඟම තියෙන ෂෝරූම් එකට ගිහිල්ලා මේ ගිහින් අරන් එන්න
1: කියලානේ. කොහොම සරල කාරණේ.
0: එච්චරට ලේසි එක. හරිද? හැබැයි ඔය රාජසේවකෙක් නම් ඔන්න තව ලේසි කරලා තියෙනවා ඔයාට. මොකද දැන් රාජසේවකෙක් වෙන ඔයා BYD එකක් ගත්තොත් මිලදී ගන්න දවසේ ඉඳලා සර්විස් පහක් නොමිලේ හම්බෙනවා. ශ්‍රී ලංකා බැංකුව විසින් විශේෂ ලීසින් වාරික සැලසුමක් වාට හදලා දෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් විසින් විශේෂ රක්ෂණා වර්ණ පහසුකම් හදලා
1: දෙනවා. ශ්‍රී ලංකා බැංකුව විසින් නෙවෙයි ලංකා බැංකුව විසින්.
0: ලංකා බැංකුව විසින්.
1: මම බැලුවා මේ මහා බැංකුව
0: මේ අපිට ලොකු PC එකක් දාලා තියෙන්නේ. ඒත් පොඩ්ඩක් දැන් වචන හෙබෙ යනවා. කුමාරි වාහන ලියාපදිංචි අතට ෆ්‍රී කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට හෝම් චාර්ජර් එකත් ඔන නොමිලේම ගෙදර අරගෙන යන්න පුළුවන්. මේ ඔක්කොම ඔයා රජයේ සේවකයෙක් නම් ඒක නිසා 68,000ක් වගේ මුදලක් ගෙවලා, පොඩි මුදලක් ගෙවලා ඔන BYD එකක් ගන්න chance එකක් තියෙනවා. කෝල් එකක් දෙන්න 0112 125 125 0112 125 125.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076 780 7000ට WhatsApp කරන්න.
1: උදෑසන විනාඩි 10ම මෙයි දැන්.
3: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය. ජන ශක්ති ලයිව් 80ේදී ඕකේ. අදම කතා කරන්න 0112 536 636.
4: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්.
5: BYD C-Line 8 7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
6: අම්මේ කියන දුන්න කතාව සින්දරෙල්ලා ගොඩක් පොඩි ළමයට.
7: නෑනේ. එයා ලොකු ළමෙක්.
6: එහෙනම් එයාට තිබ්බන එතනින් බේරලා යන්න.
7: එයා හිටියේ අව බේරගන්න කුමාරයෙක් කෙනකන් නේද?
6: මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් වෙනකම්.
8: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්
9: රුපියල් 3000කට වැඩියෙන් ෆීල්ස් එක ෂොපින් කරන්න, නෙක්සස් ඇප් එකේ QR එක ස්කෑන් කරන්න, ස්පින් කරන්න, හිතාගන්න බැරි වටිනා ටැග් රසක් වින් කරන්න, ෆීල්ස් එන්න, ස්පින් කරන්න, වින් කරන්න.
10: මෙල්වා බොක්ස් බාර් වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
11: මෙල්වා එක ලංකාවේ එක.
12: අලුතෙන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර්. ශකා මාදලි අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ. කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි. ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87. කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්.
13: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරෙන් නිෂ්කලංක නිදහස් නවාතනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences දැන්ම අවතන්න. prime group 13 22.
14: brand new 3 wheeler සඳහා රුපියල් 883ක දිනක වාරිකයට ලීසින් පහසුකම් දැන් LB finance වෙතින්. අමතන්න 0112 200.
15: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
16: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්රෝ ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
1: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
17: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076 780 7000ට WhatsApp කරන්න.
1: කොහෙන්ද මේ JBL එක?
18: කීල්ස් එකෙන්.
9: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක ෂොපින් කරන්න, නෙක්සස් ඇප් එකේ QR එක ස්කෑන් කරන්න, ස්පින් කරන්න, හිතාගන්න බැරි වටිනා ටැග් රසක් වින් කරන්න, කීල්ස් එන්න, ස්පින් කරන්න, වින් කරන්න. කොන්දේසි සනියම නදල වේ.
19: FM 95.8 Net FM Divaina Pura.
20: Net FM

0: ZFM Algo Town Nagari Kadaba.
1: උදේ 8යි විනාඩි 26යි අල්ගොටාමේ වෙලාව නුවා.
2: ඔව්.
1: දැන් ඔයා දන්නවා.
2: මොනවද දන්නේ?
1: මං කොහෙටද යන්නේ කියලා අහුවම් කොහෙටද යන්න ඕනි කියලා.
2: මම දන්නවා හරිත වර්ණ සංවෘත කලාපයක් බලා ඔබ පියවර නගන අයුරු
1: මැවි පෙනේ
2: මට.
1: ඔව් මේ ඉඟිදින් අමුතුවෙන් කියන්නේ නැහැ නේද? මම සාර යනවනම් යන්නේ කීල්ස් එකට. මේ කීල්ස් එකේ දැන් ඔන්න ගිහිල්ලා ෂොපින් කරලා නිකම්ම ගෙදර එන්න ඕනේ නැහැ ඔයාට. ඔයාට පුළුවන් ඒ ෂොප් කරපු ප්‍රමාණය තරම් ලොකු ගාණ ඊටත් වඩා වැඩිපුර වටිනාකමක් තියෙන තෑගි ගොඩක් දිනන්න. මේ ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි. කීල්ස් එකට යන්න, ළඟම තියෙන කීල්ස් එකට. කීල්ස් එකක් මේ මැදකට ඇවිල්ලා බැලුවාම ඉස්සරහත් පේනවා, පිටිපස්සෙත් පේනවා, දකුණු පැත්තෙත් පේනවා, වම් පැත්තෙත් පේනවා. හොයාගන්න අමාරු
2: නේ. හතර වටේට කීල්ස් පේනවා.
1: ඒ කියන්නේ දැන් අපි ඩ්‍රයිවිං කරන ගමන් නුහා කීල්ස් එකක් පහු වුණා කියමුකෝ. ආය ලුකුවට මහන්සි වෙන්න ඕනේ නැහැ. තව චුට්ටක් ඉස්සරහට යද්දි තව කීල්ස් එකක් තියෙනවා. කීල්ස් ගන්න එච්චර අමාරු නෑ. අනිත් එක කීල්ස් එකේ බෝඩ් එක ලස්සනට පේනවා දුරට.
2: කැපි පේනවනේ.
1: ඔව් කැපි පේනවා. කරන්න තියෙන්නේ කීල්ස් එකට යන්න. හැබැයි යන්න කලින් මතක තියාගන්න ඔයාලගේ නෙක්සස් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඕනේ යන්න. ඔයා ඩවුන්ලෝඩ් කරලා නැත්තම් ගාම ඉක්මනට ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඒක ඩවුන්ලෝඩ් කරගෙන කීල්ස් එකට ගිහිල්ලා ඔන්න රුපියල් 3000කට වඩා වැඩියෙන් කීල්ස් එකකින් ෂොප් කරොත් ඔයාට ඔයාගේ නෙක්සස් එකේ එනවා වාසනා චක්‍රයක්. අපේ නුවාගේ වචනේ කිව්වොත් හරිද? මේ ඔයාට කරන්න තියෙන්නේ මේ නෙක්සස් එකේ QR එක ස්කෑන් කරන්න ඕනේ. අර සාමාන්‍යයෙන් ඔයාට පොයින්ට්ස් ඇඩ් වෙන එක ස්කෑන් කරන්න ඕනේනේ. එතකොට ඒක 3000ට වැඩි නම් ඔටෝමැටිකලි ඔයාට එනවා මේ ස්පිනින් වීල් එක. ඒක ස්පින් කරාට පස්සේ ඔයා ලකි නම් ඔයාගේ වාසනාව චක්‍රේ කැරකුණොත් හරියට ඔයාට දිනන්න පුළුවන් MacBook Neo එකක්, Samsung Galaxy phones, air fryers, JBL speakers, JBL wireless headphones, hotel vouchers, shopping vouchers සහ තවත් ගොඩක් දේවල් කීල්ස් එකේ කට්ටි ඔන්න රෙඩි කරගෙන ඉන්නවා ඕගොල්ලන්ට දෙන්න. හැබැයි Nexus app එක ඩවුන්ලෝඩ් කරගෙන ගිහිල්ලා රුපියල් 3000ට ඩෂොප් කරන කට්ටියට විතරයි මේ chance එක තියෙන්නේ. ඒ නිසා අදම යන්න කීල්ස් එකට. ඔගොල්ලෝ ලන්ච් ගන්න උනත් ඔගොල්ලන්ට දැන් කීල්ස් එකට යන්න පුළුවන්නේ. කීල්ස් එකේ ලන්ච් තියෙනවා, ඕන දෙයක් තියෙනවා. කියන්නේ නිකන් ඔය ක්ලීනින් ප්‍රොඩක්ට්ස්, බිස්කට්, බීම ජාති ඒවා විතරක් නෙමෙයි. ඔයාට පුළුවන් ඒගොල්ලන්ගේ බේකරි ප්‍රොඩක්ට්ස් ට්‍රයි කරන්න, ඒගොල්ලන්ගේ ලන්ච් dinner items try කරන්න. මේ ඕන දෙයක් අරගෙන 3000ට වඩා shop කරොත් ඔන්න පුළුවන් ඔයාට අර කියපු ටැගි ටික win කරන්න. හරි, අපි දැන් ඉස්සෙල්ලා මතක් කරානේ අර නිෂ්කලංක ජීවිතන එක සමහරුන්ට කොච්චර වටිනවද කියලා. නිෂ්කලංක පරිසරයක හරිම calm and quiet. දැන් ඔයා දැනට rent එකට නම් ඉන්නේ කොළඹ. ඔයා අර සද්ද මැද්දේ, බස් වල අර ෆෝන් මැද්දේ නම් ඉන්නේ නිදා ගන්න බැරි නම්. ඔයා හිතන මොකද්ද මේකේ තේරුම? මේ rent ගෙව ඉඳලා අන්තිමට rent ගෙවලා වාටේ ගෙදර වාට
2: හම්බෙන්නේ නැහැ. ඒක දාලා යන්න වෙනවනේ.
1: යන්න කියන දාසට යන්නත් වෙනවා.
2: යන්න වෙනවනේ.
1: ඔව්. ඊට වඩා හොඳයි ඔයා ඒ ඉන්වෙස්ට් කරන ප්‍රමාණය ඔයාගේම ගෙදරකට ඉන්වෙස්ට් කරන්න පුළුවන් නම් වාට. එහෙම හොඳම තැනක් ඔයාට නිෂ්කලංකව ජීවත් වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ වැඩට, එහෙම නැත්නම් ළමයින්ගේ ඉස්කෝලවල වලට, මේ හැම දෙයකටම ළඟ තැනක් නුත්. මේ දෙකම තියෙන දෙයක් තමයි ප්‍රයිම් කඩවත අපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එක. දැන් හදන ගමන් තියෙන්නේ නෝ මේක, හරිද? මේ හදලා ඉවර නැහැ, හදන ගමන් තියෙන. හැබැයි ඔයාට අපාර්ට්මන්ට් එක දැන් රිසර්ව් කරගන්න පුළුවන්. මොකද මේක තාම වෙන්නේ මිලියන 31යි. මිලියන 31 ඉඳන් ඉහළට තමයි මේගොල්ලන්ගේ රේන්ජ් එක යන්නේ. හැබැයි හදලා ඉවර වෙද්දී මේගොල්ලෝ මිලියන 51ක් දක්වා මේක වැඩි වෙයි කියලා ප්‍රෙඩිකට් කරලා තියෙනවා. අනාවැකියක් කියලා තියෙනවා. ඒ කියන්නේ දෙගුණයකට ආසන්න ප්‍රමාණයක් ඔයාට ගෙවන්න වෙනවා මේක ඉවර වෙනකන් බලාගෙන හිටියොත්. ඒක නිසා ඔන්න දැන් ඉවරණකම් බලන් ඉන්නේ නැතුව ඔයාට අදම ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න පුළුවන්. අපි මතක් කරන්නම් ඔයාලට හම්බෙන ෆැසිලිටීස් මොනවද කියලා. මේ මිලියන
2: පීනන්න හම්බෙනවා.
1: පීනන්න පුළුවන්. ඔව්.
2: වැඩි දුරක් නොගා නොයා පීනන්න ලැබෙනවා. ස්විමින් pool තියෙනවා. ජිම් තියෙනවා. মালටි ෆන්ක්ෂනල් හෝල් තියෙනවා. ඒ කියන්නේ එතකොට ඔය ඇරොබික්ස් ඒවා මේවා.
1: ඒවත් කරන්න
2: පුළුවන්. නටන නීඩාඩකමක් ඕකස්සේ නටා ගන්න පුළුවන්.
1: ඇයි ඔයාගේ ගෙදර ඉවෙන්ට්ස් තියෙනවා නම්?
2: ඔව් ඒවා ඒවත් ඉතින් ගේ ඇතුලේ අනිත් අල්ලපු ගෙදර අයට කරදරයක් වෙන්නේ නැතුව අතන කොමන් ඒරියා එකට ඇවිල්ලිවෙලා ෆුල් ජොලියක් එතන ගන්න පුළුවන්. බාබකිය උනායිද්ද ඔය තියෙන ඕන දෙයක් අපිටත් එන්න කියලා ගන්න පුළුවන්.
1: ගන්න පුළුවන්.
2: ඊළඟට ස්කයි ගාන්.
1: ස්කයි ගාන්
2: කොච්චර ලස්සනද කියලා නේද?
1: අපි අර කිව්වේ බැබිලෝනියා.
2: බැබිලෝනියා වෙල්ලන උයන වගේ නේද? ඉතින් ස්කයි ගාන් එකක් තියෙනවා. ඒ විතරක් නෙමේ දැන් ලංකාවේ ගෙවල් වලට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි සේෆ්ටි එක. සොර සතුරු කොයි වෙලාවෙයිද? ඒවා මේවා CCTV දාලා තිබ්බත් මේ ඉතින් උන් අඳුර ගන්නව ඇර නේද? මේ අපිට වෙන මූත් කරන්න
1: බැහැනේ.
2: ඉතින් ලස්සන හොරෙක්. ඌන ලස්සන හොරෙක්.
1: කෙට්ටුවෙක් කෙනෙක්, මහතෙක් කෙනෙක්.
2: අප්පා ඒ හොරාගේ කැප් එක අපරාදි මූට තියලා යන්න තිබ්බනේ. අනිත් දේවල් අරන් ගියා කැප් එක ගෙදරින් තියලා යන්න තිබ්බනේ වගේ දේවල්. හිත හිත ඉන්නනේ තියෙන්නේ. හැබැයි එහෙම නැතුව 24 hours security service එකක් තියෙනකොට ඒගොල්ලෝ අපි වෙනුවෙන්
1: අපිව රකින්න ආඩ කිසි බයක් නැතුව සැපට නිදා ගන්න පුළුවන්. දැන් මේ අපි කිව්වන් මේක ඉවර වෙනකන් ඉන්න එපා. සමහරු බයයි ඉන්නේ නෝවා මේ ඉවර වෙන්න කලින් මේක ගන්න. ප්‍රොජෙක්ට්ස් මේ වගේ ප්‍රොජෙක්ට්ස් වලට අත තියන කට්ටිය බයයි. එහෙම බය වෙන්න ඕනේ නැහැ. මොකද ඔයාලට ප්‍රයිම් ලෑන්ඩ්ස් ලාගේ වෙබ්සයිට් එකට ගියොත් ඔයාලට පුළුවන් මේක ඉවර වෙන්නේ මොන විදිහටද, මේකේ ෆිනිෂින් එක, මේකේ මොන විදිය අරේන්ජ්මන්ට් එකක්ද තියෙන්නේ, බෙඩ්රූම්ස් කොහෙද තියෙන්නේ, ඔයාගේ කාපාකික කොහෙද තියෙන්නේ, මේ ඔක්කොම ඒගොල්ලන් මොඩල්ස් හදලා තියෙන්නේ ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ. ඔයාලට වෙබ්සයිට් එකට ගිහින් බලලා ඊට පස්සේ 13:22 කෝල් එකක් දීලා ඔයාගේ අපාර්ට්මන්ට් එක ඔන්න ඔයාලට වෙන් කරගන්න පුළුවන්. මිලියන 31 ඉඳන් ලට තමයි මේ අපාර්ට්මන්ට්ස් තියෙන්නේ. ඒ නිසා පරක්කු වෙන්නේ නැතුව අදම කෝල් එකක් දෙන්න කියලා මතක් කරනවා. හරි, ඊට පස්සේ අපි ඉන්වෙස්ට්මන්ට්ස් ගැන ගොඩක් කතා කරනවා. අපි ඇල්ගොටවුමේ වා කොහොමද ඉන්වෙස්ට් කරන්න ඕනේ, මොනවාගේ තැන්වලද දාන්න ඕනේ, කොහොමද ඒවට රැවටෙන්නේ නැතුව ඉන්නේ කියලා. ඉතින් LB ෆයිනන්ස් කිව්වහම අවුරුදු ගාණක් ලංකාවේ මිනිසුන්ගේ විශ්වාසය දිනාගත්ත නමක් තමයි LB ෆයිනන්ස් කියලා කියන්නේ. ෆිට් රේටින් සහ ලංකා රේටින් ශ්‍රේණිගත කිරීම ආයතන දෙකේම ඉහළ මට්ටමක ශ්‍රේණිගත ඇති මූලි සමාගමක් තමයි LB ෆයිනන්ස් කියලා කියන්නේ. ඒ නිසා වාට බය නැතුව ආගේ සල්ලි ටික ඒගොල්ලන්ට බාර දෙන්න පුළුවන්. හැබැයි බාර දීලා නිකන් නෙමෙයි, වාට ඉහළ පොලියකට ආගේ සල්ලි ටික වාට දෙන්න පුළුවන්. ඔනා ජේෂ්ඨ පුරවැසියෙක් නම් දැන් දින 400ක ස්ථාවර තැන්පතුවක් සඳහා 11.79ක ඉහළ පොලියක් වාට හම්බෙනවා. ඒ වගේම තමයි වා ජේෂ්ඨ පුරවැසියෙක් නොවන වෙනත් ඕනම කෙනෙක්ට පුළුවන් දින 200ක ස්ථාවර තැන්පතුවක් ඕපන් කරලා ඒ දින 200ක ස්ථාවර තැන්පතුවකට 9.79ක ඉහළ පොලියක් ලබා ගන්න. ඒක නිසා වාට ඕන බය නැතුව සල්ලි තියන්න තැනක් වා හොය හොය හිටියන මොකද්ද මේකට මම කරන්නේ, මේ සල්ලි ටික ගෙදර නිකන් තියා හිටිට වැඩක් නෑ නේද කිකි හිත හිත හිටියානම් යන්න LB එකට. LB එකේ බය නැතුව ආට වගේ සල්ලි ටික පොලියත් එක්කම ආය ගන්න පුළුවන්. ඒ නම් එක මතක් කරමු නේද? නෝ
2: අනිවාර්යයෙන් මතක් කරමු. 0112 200යි
1: 200.
2: හරිම ලේසි.
1: 0112 200යි 200 LB ලගේ නම්බර් 1.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඕලෙවල් අවසන් කළ ඔබට වෘත්තීය ලෝකයට පිවිසීමට හොඳම අවස්ථාව. AAT අදම ලියාපදිංචි වී ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න. ජූනි 30 වන දිනට පෙර ලියාපදිංචිවන්න. අමතන්න 0112 559 669.
2: උදේ 8 විනාඩි 37 දැන්න.
3: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැම වෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
2: මන් රපුන්සල් දුනාන කොණ්ඩේ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට බහිනා. පේරගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
5: සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදමවින් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්ම අවතන්න ප්‍රයිම් ගෲප් 1322.
6: අයියෝ බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
7: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන කේඩියරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව කේඩියරයිස් ලීඩර් 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100ක්. 077 406 46 94 කතා කරන්න.
8: අලප හැලප රොටි බිට්ටු ඇඟට ගුණට පදමට විජේකින් අරන්නාවේ හොඳම කුරක්කන් එක.
9: එදා රොඩක් සම්බලගෙන වූ අපේ කුරක්කන් මෙදා නියම ප්‍රමිතියට විජය ප්‍රොඩක්ට්ස් වෙතින් විජය කුරක්කන් පිටේ ලෙඩ නැති රජ කෑමකට.
10: දම්රු වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ෂණීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රු ප්‍රදර්ශනාගාරවලින්.
11: දින හාරසියක ජේෂ්ඨපුර වැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79% අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112 200 200 20 LKA Outlet Stable ලියාපදිංචි මුල සමාගමකි.
12: රජ කෑම

0: COVID te lo traiga.
1: Coca-Cola rasa de no dinanno. Unna ape modala ali mahat puruntai mahatmentai tege dinanna niyama chance ekak. Vaasi rasak karanna tiyenne punchima punchi deyai. Koi mohotaka hari oyage velanda salatat ape net fm kandayama enna puluwan. Ehema evit modala aligen cool beam ekak denna kiyala illuwoth oya denne Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda. Naththam potilo ekak nam oyata e mohotema mudal taggak dina ganna puluwan. Ehenam soodanam inninna. Api enne Juni 10 passara. Juni 11
2: Mobitel 368 budget එකට set වෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 2.5 GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා. දැන්ම රුපියල් 368ක් reload කරන්න.
3: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මැදම යාකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්ම අවතන්න prime group 1322
4: ලංකම්බ BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න වැඩි විස්තර සඳහා 01122 125 125
5: අක්මාවි තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා සිවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සිවනගල ආයුර්වේද 0747 31 33 540
6: FM 95 FM 94.8 Net FM
7: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
8: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය. ජන ශක්ති ලයිෆ් 80ේදී ඕකේ. අදම කතා කරන්න 0112 536 600

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් වෙනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: උදෑසන 8:46යි දැන්.
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
7: එහෙයි.
6: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
7: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
6: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
8: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
9: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
10: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්රෝ ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
11: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිස්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්ම අවතන්න. ප්‍රයිම් ගෲප් 13:22.
12: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
13: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා. සිත් බඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
14: මුදලාලි
15: අනෝනා
14: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකක් අකිලස් ගුරු ග්‍රැන්ඩිසෙකුත් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න
16: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ අයි මේවද ඔතවා මට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
15: විජේ දාන්න ඔක්කොටම
16: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
14: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්තම් අපි තහුවෙමු
17: මිරිස් නම් මිරිස් විජේ මිරිස්
15: අයියෝ බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
14: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන්න කේඩියරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව කේඩියරයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100,000ක්. 077-406-4497 කතා කරන්න.
18: තැඹිලි තෙල් කුකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිලිඳ සමට හෙළ උසු රැකවරණය
19: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න Nexus app එකේ QR එක scan කරන්න spin කරන්න හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න කීල්ස් එන්න spin කරන්න win කරන්න
20: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
21: ඔව් මන් දන්නවා. Travel Net.
20: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. Travel Net තමතන්න. 0112-863-363 0776-716-3672.
22: හිමව් අරණ. ගුරු අමරදේව. ගීතාවලිය.
23: සංක දිනය. සාශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්තිකා සේනාරත්න අමීෂ මිනුවල්
22: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
23: tickets mytickets.lk වෙතින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක් අනුග්‍රහය
24: හොඳම දේ අඩුම විලට තිප ව්‍යාප්ත ශක්කා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
25: FM 95.8 net FM දිවයින පුරා
26: net FM algo town

0: උදේ 8 විනාඩි 51යි අල්ගොටාමේ වෙලාව මේ නුවා මේ අපේ ජනීට ඊවෙනේද හම්බුණා බත් එකක් හොඳද ලොකු බත් එකක් හම්බුණා
1: ප්‍රේක්ෂකන මේ ශ්‍රාවක ප්‍රතිචාර
0: ශ්‍රාවක ප්‍රතිචාර මේ දැන් ජනී තහගේ නැත්තේ පල්ලෙහායි නම් මේ ඒකේ තිබ්බ පපඩම් බෑග් එකක්
1: එනම් බෑග් එකක් තිබ්බ නේද
0: එනම් බෑග් එකද ලොකු බෑග් එකක් හරිද සාමාන්‍යයෙන් බත් දෙනකොට එකයිනේ දෙන්නේ අපිට
1: ඒ
0: වුණාට එහෙම නෙමෙයි පපඩම් විතරක් කන්න එක පපඩම් තිබ්බා මම පොඩි කෑල්ලක් කාලා බැලුවාම දැන් විජේ පපඩම් කාලා තියෙන කෙනෙක්ට තේරෙනවා විජේද නැද්ද කියලා හරිද ඒක අර ඔරිජිනල් විජේ පපඩම් එකක්
1: මේ චරස් ගානකොට මම දැනගත්තද විජේ පපඩම් තමයි කියලා ඔව්
0: චරස් ගානකොටම දැනගත්තා හැබැයි මම අනිත් පැත්තට ගිහලා මේ පැත්තෙදි පපඩම් බෑග් එක නැහැ මිසින් අඳුරු ජනීටත් නැව පපඩම්
1: හැබැයි බත් එක තිබුණා
0: මම බත් එක තිබුණා මං කිව්වා අර කාක්කෝ ඉන්නෝ කියලා ඒ කාක්කෙක් කවුරු හරි කාලා මේ පපඩම් ටික ඉතුරු වෙලා තිබ්බේ නැහැ එහෙම තමයි ඉතින් විජේ පපඩම් එකක් බත් එකේ තිබ්බොත් මේ කවුරුනත් කනවා
1: ඒ කියන්නේ බත් එක්ක සාමාන්‍යයෙන් අපේ ආහාර වේලත් එක්ක කෙනෙක්ට දෙන්න පුළුවන් මොකටද පපඩම් කියලා නෑ හිතන එකත් කිසිම තේරුමක් නැහනේ පපඩම් නැති නිකන් පපඩම් නැති බත් එකක් පරිප්පු නැති හෝටලයක් වගේ
0: නේ හරියට හරි
1: ඔව් එදී එකින්ද මේ අනිවාර්යෙන් ඒකේ ඒ එන ලුක් එක
0: නේ
1: පිරිපුන් බව
0: ඔව්
1: ඊට පස්සේ බත් කන්න ගියාම අර හැපෙන චරස් කියන සද්දේ ඒකත් එක්ක අර ලුණු රස සහ ඒ සියල්ල කැටි වෙලා එන වෙනම රසය
0: ඔව්
1: ඉතින් මෙහෙමයි සමහර පපඩම් තියෙනවා පපඩම් නෙමෙයි තෝස
0: අන්න හරි ඔව්
1: හැබැයි විජේ පපඩම් කියන්නේ අර චරස් ගාලා රසට හැපෙන පපඩම්ම තමයි
0: අර රසට හැපෙන පපඩම් එහෙම දැමිනවා කියපු ක්වොලිටිස් ටික තියෙන්නේ නියම උඳු පිටි දාලා හැදුවොත් විතරයි අන්න උඳු පිටි
1: දාලා හදන්න ඕනේ
0: ඔව් උඳු පිටි වලින් හැදුවොත් විතරයි ඉතින් මම දැන් ඔයාලා හිතන ඇති මේ පපඩම් හොයන්න අමාරුයි කියලා හොයන්න අමාරු නෑ ඕනෙම කඩේකට ගිහිල්ලා ඉල්ලන්න විජේ පපඩම් කියලා හරිම ලේසින් හොයාගන්න පුළුවන් WP ලාන්ස් නේ
1: බලලා දැන් මේ වගේ රසවත් හොඳ ප්‍රොඩක්ට් එකක් ආපු හැටි අනුකරණය කරලා ගහන්න ගන්නවනේ
0: අන්නාරේ
1: හැබැයි හරියටම බලන්න WP ලාංඡනයේ තියෙනවද අර නිල් පාට නිකන් මොනර නිලා සහිත ලෝගෝ එක තියෙනවද
0: නේද ඔව් ඒ ටික බලන්න හොඳ දේවල් අනුකරණය කරන්න කට්ටිය වැඩි ඒ නිසා අනුකරණ වලට රැවටෙන්නේ නැතුව නම බලලා මේ ලෝගෝ එක බලලම ඔන්න විජේ පපඩම් එකක් අද ගෙදර අරන් ගිහිල්ලා අපි කියනවන්ට විජේ පපඩම් එක අද බත් කන්න හරි නුවා අපි හැමතිස්සෙම කියනවා අපේ ලංකාවේ ගොඩක් මේ ස්කිල් එක තියෙන මිනිස්සු ඉන්නවා.
1: හැබැයි
0: ඒගොල්ලෝ මේ වැඩ ගන්න නැහැ කියලා ස්කිල් එක.
1: ඒගොල්ලෝ ස්කිල් එකෙන් වැඩ ගන්න
0: නැහැ.
1: මට මේක තියෙනවා කොහොම මට මේක කොහොම ඒ කියන්නේ කවුරු හරි ළඟටම ගෙනල්ලා මෙයාගේ ස්කිල් එකට කරපිය මේක කියලා කරන්න කියනකම් බලන් ඉන්නවා.
0: බලාගෙන ඉන්නවා. දැන් මේ පොඩ්ඩක් ඒ වගේ එකක් හරිද? දැන් අපි හැමදාම කියනවා ඔයගලන්ට ඇප්ලයි කරන්න මේකට ඇප්ලයි කරන්න.
1: දැන් ඒකම මේ ඇප්ලිකේෂන් ගොඩාක් ලැබිලා තියෙනවා.
0: ඔව්.
1: ඉතින් ඒගොල්ලෝ දැන් ඒක ෂෝට් අවුට් කරන් යනවා.
0: හැබැයි
1: තාම මේ අවස්ථාව තියෙනවා. මම සදාහරිතකෙන් ඇහුවා මේ දවසකට විශාල ප්‍රමාණයක් ලැබෙනවා. හැබැයි විශාල ප්‍රමාණයක් ලැබෙනවා කියන්නේ ඔයාලට රස්සාවක් නැති වෙනවා කියන එක නෙමෙයි. ඔයාගේ සුසුකමට ඒ රස්සාව නිශ්චිතම නියමිත පරිදි ලැබෙනවා. ඉතින් ඒගොල්ලෝ දැන් මේ දවස්වල ඒවා ෂෝට් අවුට් කරන් යන හින්දා ආගේ CV එක මොකද මේ දැන් එක රස්සාවක් නෙමෙයිනේ.
0: මේකේ
1: රේන්ජ් එක ගොඩාක් වැඩි. මේ කාර්යාල කාර්ය සහායක තනතුර ඉඳන්
0: සහකාර සමාජ
1: ඒ කියන්නේ AGM තනතුර දක්වාම තියෙනවා. ඉතින් ඒක හින්දා මේ රේන්ජ් එකේ ඕනම කෙනෙක්ට මේකට ඇප්ලයි කරන්න පුළුවන් මේ ඊමේල් එකක් දාන්න තියෙන්නේ
0: නැත්තම්
1: 0766 441 1648
0: 0766 441 1648
1: කියන WhatsApp
0: නම්බර් එකට
1: WhatsApp මැසේජ් එකක් දාලා more information කියලා දාන්න. එතකොට ඒගොල්ලෝ විස්තරේවයි නැත්තම් මෙන්න මේ ඊමේල් එකට ඊමේල් එකක් දාන්න තියෙනවා. ඔයගේ CV එක කෙලින්ම යවන්න මේගොල්ලන්ට.
0: CV එක කෙලින්ම යවන්න attach කරලා careers@sadaharita.com careers@sadaharita.com CARERS තමයි spellings careers ලියන careers@sadaharita.com ඊමේල් එකට ඔන්න ඔයගේ CV එක යවන්න. නුවා කිව්වා වගේ තාම ඒගොල්ලෝ open. සමහර විට ඔයා වෙන්නේ සුදුසුම කෙනා. ඒකින්ද හිත ඉන්නේ නැතුව යවන්න ඔයාට part time options තියෙනවා. full time options තියෙනවා ඒ වගේම තමයි ඔයාට ශේෂ්ත්‍රී ඉහළ වැටුප් දිරි දීමනා කොමිස් අතිකාල දීමනා බෝනස් විදේශ සංචාර ඒ වගේම නොයෙකුත් වරප්‍රසාද හම්බෙනවා මේ ජොබ් එකට ඊතර නිකම්ම අපි කිව්වා වගේ උදේ ගිහින් හවස එන ජොබ් එකක්
1: නෙමෙයි
0: මේක ඒක නිසා මේක මේ chance එක miss කරගන්න නැතුව අනිවාර්යෙන් අදම තව හෙටකට කල් දායින් නැතුව අදම apply කරන්න කියලා ඔන්න ඔයගලන්ට මතක් කරනවා හරි අපි යන්න හදන්නේ අපි අලුත් පැයට යන්න කලින් මතක් කරන්න ඕනේ දැන් අපි නිවුස් වල හැමතිස්සම කියනවානේ අර පැත්තට වහිනවා මේ පැත්තට වහිනවා මේ පැත්තට හුළඟ මෙහෙට පායනවා මේ වෙදර් එක හැමතිස්සම වෙනස් වෙනවා ඒ වෙදර් එක වෙනස් වෙද්දී කාලගුණය හැමතිස්සම වෙනස් වෙද්දී ඔයාට දැනෙන ඔළුවේ කැක්කුම් මැඟපතේ අමාරු ඒවා වැඩි වෙන්නත් පුළුවන් හැබැයි ඒවා වැඩි වුණා කියලා ආවගේ වැඩ ටික නවත්තන්න බෑනේ අපි හැමෝම එදිනෙදා වැඩ ටික කරගෙන යන්න ඕනේ ඒක නිසා මෙල්ඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්න මතක ඇතුව මොකද මෙල්ඩෝල් එකක් වීලා ඔයාට වගේ වැඩ ටික ඉස්සරහට කරගෙන යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව

0: FM 95 94.8 Net FM Divainapura.
1: Belavo dei nomi ai dan.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. රටතට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
1: අයිපොන් මේ පැයි රටතොට සමගින් මම භාෂිණී. කිරිදිවැල නාරංගස්පෙටිය ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික යුද හමුදා සෙබලකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් නිට්ටඹුව රන් පොකුණගම ප්‍රදේශයේදී එලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ වයස අවුරුදු 47ක් වූ සැකකරුවෙක්. ඔහු සන්තකයේ තිබේ විදෙස් රටක නිෂ්පාදිත පෑනක හැඩයෙන් යුතු කුඩා ගිනි අවියක්, ඒට යොදන පතුරම් පහක්, T56 වර්ගයේ පතරම් 4ක්, මිලිමීටර් 9 වර්ගයේ පතරම් 8ක් සහ බෝර 12 වර්ගයේ පතරම් 2ක් පොලිස් බහරයට ගෙන තිබෙනවා. 2018 වසරේ සැප්තැම්බර් 9 වනදා අදාළ පැහැර ගැනීම සිදු ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ. මීලගනෙත් නිවුස් පෙරවරු 10ට.
0: Net News. මේ පැය රටතොට.

0: උදේ 9යි විනාඩි 8යි යල්ගටාම වෙලාව. අපි ඉන්න අන්තිම පැය තමයි.
1: අන්තිම පැය.
0: මේ පටන් ගන්න.
1: සෑහෙන දුක හිතේ ඔයගොල්ලන්ට.
0: ඔව්. අපි ගියාම නේද? හරි. අපි යන්නේ මොන පැත්තටද මුලින්ම? ඔළුව හරවන්න පැති කීපයක් තියෙනවා.
1: මම කැමති පැත්ත මොකද? දකුණු පැත්තනේ නේද?
0: මම කැමති දකුණු පැත්ත.
1: මාත් කැමති දකුණු පැත්තට අපි දෙන්නම එක පැත්තට හරවමු.
0: ආ, ඔයත් කැමති දකුණු පැත්තට දෙනවා.
1: ඔව් ඔව්.
0: හොඳයි හොඳයි. දකුණු පැත්තට කැමති කට්ටියට වැඩ වරදින්නේ නැහැ. දන්නවද? හරි. කොහොම හරි අපි යන්නේ දම්රෝ එක පැත්තට. මොකද නම් දම්රෝ එකට යන්න ඕනේ. දැන් දම්රෝ එකේ දැන් නෙමෙයි ඉස්සරි දම්ම තියෙනවා ඉතින්. දැන් හැබැයි දම්රෝ පොඩ්ඩක් මොඩිෆයි වෙලා වගේ තියෙන. ඒගොල්ලන්ගේ අර මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවනේ නෝ වර්ගඩි 50,000කටත් වඩා ලොකු මේ ගාල්ලෙත් මෙහෙම එකක් තියෙනවා. හරි.
1: මේ ගාල් නෙමෙයි ඉන්දියාවෙත් තියෙනවා.
0: ආ ඔව් ඉන්දියාවෙත් තියෙනවා. මේ මම ගිහින් තියෙන ගාල් එකට මේ මාර කලෙක්ෂන් එකක් තියෙනවා. ෆර්නිචර් ඔයගලන්ට ෆර්නිචර් විතරක් නෙමෙයි ගෘහ භාණ්ඩ විතරක් නෙමෙයි ගෘහ විදුලි උපකරණත් ඔයගලන්ට පුළුවන් දම්රෝ එකකින් ගන්න. මේ දම්රෝ එකේ දැන් ඔයාට ගිහාම ඔයාගේ ලිවිං රූම් එක, ඒ කියන්නේ සාලේ කියලා කියන්නේ අපි, එහෙම නැත්නම් ඔයාගේ නිදන කාමරේ, කිචන් එක, කුස්සිය, මේ ඔක්කොටම ඒගොල්ල සෙටප්ස් හදලා තියෙනවා. පොඩි මිනි මිනි සෙටප්ස්. මේ සෙටප් එකේ තියෙනවා එක්කිනෙකට ගලපලා ඔක්කොම හදලා. දැන් කුසියේ නම් කිචන් ටේබල් එක, පැන්ට්‍රි එක, ඒ ටික ගලපලා තියෙනවා. ඊට පස්සේ ඔයාගේ නිදන කාමරේ නම් ඇඳ කබඩ් එක, බෙඩ් සයිඩ් කබඩ් එක, ඊට පස්සේ ඒකට දාන බෙඩ් ෂීට්, කාපට්, මිරර් එක, මේ ඔක්කොම ගලපලා ලස්සන සෙටප් එකක් හදලා තියෙනවා. ඔයාට තියෙන්නේ ගිහිල්ලා ගන්න විතරයි. හැබැයි ඔයාට හිතනවා නම් මේක මගේ චොයිස් එක නෙමෙයි, මම මේකට කැමති නෑ, මට ඕන මෙන්න මේ වගේ එකක් කියලා අලුත් අයිඩියා එකක් ඔයාට තියෙනවා නම්, වෙනස්ම දෙයක් ඔයාගේ ඔළුවේ තියෙනවා නම්, ඔයා ෆොටෝ එකක් පෙන්නලා දම්රෝ එකේ කට්ටියක කතා කරලා ඔයාට ඕන ඒකත් ඕන විදිහකට හදාගන්න පුළුවන්. දම්රෝ ප්‍රදර්ශනාගාර දැන් තියෙනවා ලංකාව පුරාම 160කට වඩා. ඒ නිසා අනිවාර්යෙන්ම ඔයාගේ ටවුන් එකේ දම්රෝ එකක් ඇති. ඒ නිසා ඔයාගේ ගෙදරට අර ස්මාර්ට් ලුක් එකක් පොඩි අප්ග්‍රේඩ් එකක් දෙන්න ඕන නම් යන්න දම්රෝ එකට. ඔයා ක්‍රෙඩිට් කාඩ් හිමියෙක් නම් ඔයාට පුළුවන් මාස 48ක් දක්වා පොලී රහිතව ගෙවන්න ගන්න. ඒතර අද සෝෆා එක ගෙදර අරන් ගිහිල්ලා ඔයාට පොඩ පොඩ ගෙවන්න චාන්ස් එකක් ඔන්න තියෙනවා. ඔව්. ඔයාට යන්න කලින් ඕනනම් damro.lk එකට ගිහිල්ලා බලන්න පුළුවන්.
1: ඇත්ත තරම් තියෙන දේවල් බලන්න පුළුවන්. මෙහෙමයි damro.lk එකේ නැති දේවලු සාරා තියෙනවා. ඒ නැති දේවල් මොනවද දන්නවද? ඔයාගේ හිතේ තියෙන දේවල් damro.lk එකේ නැහනේ.
0: නැහනේ.
1: ඒගොල්ලෝ දන්නේ
0: නැහනේ.
1: ඔව්. ඔයාගේ හිතේනේ තියෙන්නේ. ඉතින් ඔයා AI වලින් හරි නේද? පුළුවන් ප්‍රොම්ප්ට් එක ලස්සනට දීලි වල AI වලින් ඔයාට ඔය වගේ පින්තූරයක් ගෙදර ගහලා ඊට පස්සේ ගැමේකට ගැලපෙන ෆර්නිචර් එක මෙන්න මේ වගේ කියලා හදාගෙන ගිහිල්ලා ඒගොල්ලන්ට දුන්නම ඒගොල්ලෝ ඔයා කැමති විදිහට ඒ ෆර්නිචර් එක ඔයාට හදලා දෙනවා.
0: හදලා දෙනවා. දැන් AI එකට කියන්න පුළුවන් ඔයාගේ සිතූ පැතුම් ඔක්කොම. මට මේ පාට ඕන, මේ විදිහ කුෂන් එකක් ඕන, ඒ ඔක්කොම. ඒ ඔක්කොම කියලා AI එකට ෆොටෝ එක අරගෙන ගිහින් ඩම්රෝ එකට දෙන්න. ඒගොල්ල හදලා දීලා ගෙදරට ගෙනත්නොත් දෙනවා. කිසිම අරවාට කරදරයක් නැහැ, කිසිම හැසල් එකක් නැතුව, කිසි ප්‍රශ්නයක් නැතුව ඔන්නාට ගෙදර ලේසින්ම අප්ග්‍රේඩ් කරගන්න පුළුවන් ඔයා ඩම්රෝ එකට ගියොත්. හරි. අපි හැමතිස්සෙම මතක් කරනවා කසාගලලා ගැන, කසාගලලා කරන ලස්සන වැඩේ ගැන මතක් කරනවා සැරින් සැරේට. ඒ වගේම තමයි කසාගල ප්ලාන්ටේෂන්ස් නුත් තියෙනවා. මොකද අපි ඔයාට කියනවා හැමතිස්සෙම සල්ලි සේව් කරන්න, ඉන්වෙස්ට් කරන්න. මේ ගෙදර නිකන් තියන් හිටියට, වගේ පර්ස් එකේ හරි ලාච්චුවක හරි දාන් හිටියට ඒක වැඩක් නැහැ. මොකද අද රුපියල් 100 ඊළඟ අවුරුද්දේ 100ක් වෙන්නේ නැහැ.
1: ඒක කීයක් වේද කියලා අපිට හිතාගන්න බෑ.
0: හිතාගන්නත් බෑ මේ ලෝකේ වෙනස් වෙන විදිහට. ඒක නිසා කසාගල ප්ලාන්ටේෂන් ලයික් එකතු වෙලා ඔයාට ඔන්න පුළුවන් මේ ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එකේ හවුල් කාරෙක් වෙන්න. ඒ කොහොමද දන්නවද? කසාගල ප්ලාන්ටේෂන්ස් ලගේ වගාවල් තියෙනවා පොළොන්නරුවේ, මාතලේ, ගාල්ලේ, මේ හැම තැනම. පොළොන්නරුවේ තියෙනවා නයිමිරිස්, ගාල්ලේ තියෙනවා කුරුඳු, ඒ වගේම මාතලේ අබ, තේ, ගම්මිරිස්, මේ වගේ දේවල් තියෙනවා වගා කරලා. ඔයාට පුළුවන් මේ වගාවකට සම්බන්ධ වෙන්න. සම්බන්ධ වෙන්නේ මේ පොළොව කොටලා වතුර දාලා
1: ඒවනේ. ෂපාන් එකේ ඉන්වෙස්ට් කරලා ඉවරලා කකුල් දෙකට දාගෙන අවසානයේදී මේ ප්‍රතිලාභ ලබා ගැනීම හැකියාව තියෙනවා.
0: හැකියාව තියෙනවා. රිටර්න් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් කියලා අපි අපේ අචී හැමතිස්සෙම කියන්නේ
1: වචනයක්.
0: ඉතින් මේ වගාවන් වල අපි කියන්නේ හාවස්ට් එක යන්නේ යුරෝපෙට, ඇමරිකාවට, චීනයට, මැද පෙරදිග
1: හිතන්න නේද?
0: හොඳම මාකට්
1: එක තමයි ඔබ ඉන්වෙස් කරපු දේවල් වලින් තව ලෝකේ තව කෙරවලක කට්ටිය ඒකේ පරිභෝජනය කරනකොට
0: ඒක තමයි. ඒ නිසා මේක ලොකු ප්‍රොජෙක්ට් එකක්. මේකේ හවුල් කරුවෙක් වෙන්න පුළුවන් වාටත් කෝල් එකක් දෙන්න 0112 077 87 0112 077 87.

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura Velava Oba Veta Gena Enne
1: Saheli Happily කියන්නකෝ ඔයාලගේ cashback කතාව fabricator ගේ quotation එක Swiss check එකට WhatsApp කරා.
2: මිලියන 2000ක් දක්වා cashback ලබා ගන්න ඔබේ Swiss check aluminum quotation එකත් 076 780 7000ට WhatsApp කරන්න.
1: දිනමයයි විනාඩි 17යි දැන්.
3: මේ හඳුන්කුරු වලටත් standards තියෙනවද?
4: නැතු. අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට standards ඕනෙමනේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කෝර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා
5: මෙල්වා බොක්ස් බාර් වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ
6: මෙල්වා එක ලංකාවේ එක
7: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක් ඉතින් දම්ර ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක් ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්ර ෂෝරූම් සිතින් ගන්න පුළුවන්
8: ලංකම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 011 22 125 125 මතන්න.

0: අපෙකින්
1: පහසුව සලසයි සුහදව සලකයි එල්බී රන් අය
2: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැමතිස්සෙම සෙට්
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 011 437 1250
4: Coca-Cola රසදේ නොතිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම් ඉන්න අපි එන්නේ ජුනි 10 පස්සර ජුනි 11 මඩුල්ල
5: වෙනස්ම රසයක් වෙනස්ම විදියට වෙජේ ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
6: ප්‍රතික්ෂාව ඇස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0747 21 33 540 මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
7: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80ේදී ඕකේ අදම කතා කරන්න 011 22 636 636

0: ميكس اف ام الجو داون نجري كتابه.
1: උදේ 9යි විනාඩි 25යි අල්ගොටාමේ වෙලාව. දැන් ආනුවා
2: අපි දැන් කොහෙ කොහෙද යන්න ඕනේ?
1: අපි යන්න ඕනේ තැන්කීපේකට.
2: ආ.
1: ඒ තැන්කීපේට යන්න අපිට ඕනේ BYD එකක්.
2: ඔව්.
1: නුවාට බැරිද මට BYD එකක් අරන් දෙන්න?
2: අපෝ පුළුවන්. මම රාජ්‍ය සේවකෙක් වෙච්ච හැටි අරන් දෙන්න.
1: ඔව් නේද රාජ්‍ය සේවකයන්ට දැන් ලීසි.
2: දැන් මේ දවස්වල ලීසියෙම ගන්න පුළුවන්
1: නේ. ඔව්. ලේසියෙන්ම ගන්න පුළුවන් BYD එකක් රුපියල් 68000ක් වගේ පොඩි මුදලක් ගෙවලා ඔන්න රාජසේවකයන්ට මාසිකව මේක ගෙවන්න තියෙන 68000. ඔයාට පුළුවන් වගේ BYD එක ගෙදර අරගෙන යන්න. ඒ විතරක් නෙමෙයි ඔයාට පුළුවන් ඔයා රාජසේවකෙක් නම් ඔයා BYD එකක් ගත්තොත් ඔයාට මිලදී ගන්න දවස් ඉඳලා සර්විස් පහක් නොමිලේ හම්බ වෙනවා. සාමාන්‍ය කෙනෙක්ට ඒ chance එක හම්බෙන්නේ නැහැ.
2: නැහැ.
1: ඊට පස්සේ ලංකා බැංකුව විසින් විශේෂ ලීසිං වාරික සැලසුමක් ඔයාට හදලා දෙනවා. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් විසින් ඔයාට විශේෂ ආරක්ෂණ වාරණ පහසුකම් හදලා දෙනවා. ඊට පස්සේ වාහන ලියාපදිංචිය ඔයාට නොමිලේ කරලා දෙනවා. ඒ වගේම තමයි හෝම් චාර්ජර් එකත් ඔයාට නොමිලේම දෙනවා BYD එකකින් ඔයා රාජ්‍ය සේවකයෙක් නම්. කොහේ කොහෙද දන්නවද BYD තියෙන්නේ?
2: කොහෙද අනේ තියෙන්නේ?
1: දැන් ඔයගලන්ට කටපාඩම් ඉදි නේද?
2: අප්පා BYD තියෙන තැන නම් ඉතින් ලංකාව පුරාම BYD තියෙනවනේ.
1: ලංකාව
2: කොළඹ ගාල්ල මහනුවර කුණෑල මොරටුව යාපනේ රත්නපුර අම්පාර ඔය හැම පැත්තෙම තියෙනවා.
1: හැම පැත්තෙම තියෙනවා. ඒක නිසා ඔයාට ඔයා මං කිය කොයි පැත්ත බැලුවත් ඔයාට BYD එකක් හොයා ගන්න පුළුවන් BYD ෂෝරූම් එකක්. ඒක නිසා යන්න කලින් ඔයාට කෝල් එකක් දෙන්න පුළුවන් 0112125125 තමයි BYD ලගේ නම්බර් එක. 0112125 125 කෝල් එකක් දීලා අපොයින්ට්මන්ට් එකක් දාගෙන
2: යන්න. BYD වල යන අයට සානෝයන අයට BYD එකෙන්ම ගිහිල්ලා නැත්නම් තමන්ගේ තියෙන වාහනයකින් ගිහිල්ලා නැත්නම් තමන්ට පුළුවන් විදිහකට ගිහිල්ලා ලබන සෙනසුරාදා බොහොම ලස්සන සන්ධ්‍යාවක් ගත කිරීමේ අවස්ථාව තියෙනවා.
1: රයිට්.
2: ඒක තියෙන්නේ සිරමන් ලේක් සයිඩ් හෝටලේ.
1: ඔව්.
2: අපේ මහා ගුරු අමරදේවයන්ගේ මහා ගීතාවලියක් ලස්සනම සින්දු ටික ලස්සනම කොල්ලෝ කෙල්ලෝ පස් දෙනෙක් ලංකාවේ ජනප්‍රියම නූතන පරපුරේ ගායක ගායිකාවන් පස් දෙනෙක් ශශිකනි සංසලා සංක දිනෙත් එතකොට
1: අමර්ෂ
2: මිනෝන්
1: සේනාරත්න
2: එක්කම අමරදේව මහත්තයා කටහඬ සහ ඒ රසයත් එක්ක හොඳටම ගැලපෙන සුනීර සුමංග ඉතින් අර සුනීර කුමරියක පාසලඹ සැලුවා එහෙම ගීතේ ගායනා කරනකොට හිතන්නකනේ අර චන්ද්‍රෝමා ගීතේම නේ YouTube එකේ මිලියන ගණන්නේ බල්ලා තියන්නේ මේ ඉතින් මේ සුපිරි අවස්ථාව හම් වෙන්නේ ඉතාමත් සීමිත ප්‍රමාණයකට. ඉතින් මේ රසය විඳ ගන්න mytickets.lk වෙබ් අඩවියට ගිහලා ටිකට් එකක් මිලදී ගන්න පුළුවන්. ඉතින් සමහර අයට මේක තාම හුරු නෑ mytickets වලට ගිහිල්ලා ඒ ඇප් එක තියෙන්න ඕනේද කියලා අහනවා. එහෙම අහනවනේ. ඊට වැඩිය ලේසි ක්‍රමයක් තියෙනවා 0776830011180. දැන් ඒගොල්ලන්ගේ hotline එකක් තියෙනවා 0776830011180ට call එකක් දීලා මේ අමරදේව ප්‍රසංගයේ ටිකට් එකක් බුක් කරලා දෙන්න පුතේ කියලා කියන්න.
1: ඒ
2: පුතා අනිවාර්යෙන් කරන්න ඕනේ විදිය කියලා ඉක්මනටම මේ ඔබට ඒ ප්‍රවේශ පත්‍රය ලබා දෙයි. ඒක ඇත්තටම අර නිකන් අපි නෙළුම් පොකුණේ හරි ටවර් රඟ හරි හරි එල්ෆිස්ටන් එකේ හරි වෙන හෝල් එකක ඉඳන් ෂෝ එක බලනවා වගේ නෙමෙයි. තමන්ගේ මිතුරන් එක්ක සමහරලාට මිතුරන් නොවෙන්නත් පුළුවන්. අර මේසයක් වටේ වාඩි වෙලා ඒ අමුතුම ඒක පැහැදිලි කරන්න මට තේරෙන්නේ නැහැ කොච්චර කරත්. ඒක වෙනම වයිබ් එකක්. වෙන රටවල නම් සිඩ්නි ඔපෙරා හවුස් එකේම සිඩ්නි ඔපෙරා හවුස් එකේ තියෙන තර වගේ බලන් ඉන්න නේද? අර සමහර තැන්වල අපි දැකලා තියෙනවා යා ඩෝම් එකක් ගහලා කූඩාරමක් ගහලා. විශාල කූඩ මේ කූඩාරම් කියලා කියන්නේ මේ අර ඔටෝරින් යන වගේ කූඩාරම් නේද?
1: ඒව නෙමෙයි.
2: ඩෝම් එක කිව්වම කූඩාරමනේ මතක් වෙන්නේ.
1: කන්සර්ට්ස් වලට හදන
2: කන්සර්ට් වලට හදන ඩෝම් එකක් සිනමල් ලේක් සයිඩ් එකේ අලුතෙන් හදලා තියෙනවා. ඒකේ ශබ්ද තත්ත්වය ඉතාමත් එකෝස්ටික් හරිම සියුම් සහ හරිම රසයක් දෙන විදිහට 20ක විතර ලොකු ඔකෙස්ට්‍රා එකක් එක්ක මේ අමරදේව ගීතාවලිය බලන්න පුළුවන්. ඉතින් ප්‍රවේශ පත්‍රය ගන්න කතා කරන්න තියෙන 0768630 1180 මොකද්ද 0766
1: 830 1180
2: දැන්ම කෝල් එකක් දෙන්න. මේ ඔක්කොම සඳහා හයිය හත්තිය දෙන්නේ. ඉතින් ලංකාවේ මේ වෙලාවේ ඒ වෙනුවෙන්ම කැප වෙලා වැඩ කරන කසාගල සමූහ ව්‍යාපාරය.
1: රයිට්, ලස්සන වැඩක්, අලුත් වැඩක්, වෙනම වයිබ් එකක වැඩක්. මිස් කරගන්න එපා. ඔන්න තව දවස් කීපයි තියෙන්නේ. සෙනසුරාදා මේ 13 වෙනිදා. ඒ නිසා නුවා කියපු මතක් කරපු නම්බර් එකට කෝල් එකක් දීලා රිසර්ව් කරගන්නත් පුළුවන්. mytickets.lk වෙබ්සයිට් එකට ගිහිල්ලා තොන්න ඕගලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ ටිකට් එක වෙන් කරගන්න. දැන් කීයක් විතර ඉතුරුද දන්නේ නැහැ හැබැයි නේද නුවා? මේ ටිකට්ස් ප්‍රමාණය 500යි තියෙන්නේ. කීයක් ඉතුරුද දන්න? ඒක නිසා දැම්ම දැන්නම් ඇහුනේ දැම්ම කෝල් එකක් දෙන්න කියලා ඔන්න ඔයගලන්ට මතක් කරනවා. රයිට්, අපි යන්න හදන්නේ ආයේ කඩවත පැත්තට. කඩවත පැත්තෙන් ඔයාලට පදිංචි වෙන්න හිතෙනවා නම්, මොකද කඩවත කියන්නේ හරි අමුතු පැත්තක් නෝ. අමුතු කියන්නේ මිමි නරක විදියට අමුතු නෙමෙයි, කොළඹට ළඟයිත් එක්ක. හැබැයි කොළඹ තියෙන අර බිසි ගතිය
2: ඒ මොකුත් නෑ. ඒ කියන්නේ නැහැ කියන්නේ මේ
1: රශ්‍යක නැහැ.
2: බොහොම නිවිසැනසිල්ල ඉන්න පුළුවන්.
1: ඔව්, නිවිසැනසිල්ල ඉන්න පුළුවන්. ඒක නිසා තමයි ප්‍රයිම් ඔන්න ප්‍රයිම් ලෑන්ඩ්ස් ලා තෝරගෙන තියෙන්නේ ඒගොල්ලන්ගේ අලුත්ම ප්‍රොජෙක්ට් එක කඩවත පටන් ගන්න. මිලියන 31 ඉඳන් ඉහළට ඔන්න දැන් තියෙනවා ඒගොල්ලන්ගේ අපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එක කඩවත. මේක තාම හදලා ඉවර නැහැ. තාම හදන ගමන් තියෙන්නේ. හැබැයි හදලා ඉවර වෙද්දී මිලියන 51ක් දක්වා වැඩි වෙයි කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. අපි හැමතිස්සෙම කියනවානේ ඉන්ෆ්ලේෂන් උද්දමනේ තියෙනවා කියලා. එතකොට ඉතින් මිලියන 51 නොත් නවතීද දන්නේ නැහැ. දෙගුණයකට ආසන්න ප්‍රමාණයක් තමයි එතකොට වැඩි වෙන්නේ.
2: ඔව්, මෙහෙම සාමාන්‍ය උද්දමනේ හින්දාම නෙමෙයි. බොහොම සාත්‍රීය කතන්දරයක් කරන රෑ ගුරු නැල්ලා කියන්නේ කියලා අපේ ගුරුතුමා කියලා තියෙනවා.
1: ඔව්.
2: මේ සාමාන්‍යයෙන් සමහර දේවල් වල වටිනාකම වැඩි වෙන්නේ උද්දමනේ හින්දාම නෙමෙයි.
1: ඔව්.
2: විවිධ හේතු හින්දා වටිනාකම වැඩි වෙන්න පුළුවන්.
1: ඔව්.
2: දැන් හිතන්නකෝ ඇන්ටික්ස් වල වටිනාකම වැඩි වෙන්නේ උද්දමනේ හින්දා
1: නෙමෙයි.
2: ඒක කාලයත් එක්ක වැඩි වෙන්නේ. කිවල් කියන්නේත් එහෙම තමයි. සමහර ලාවට දැන් කඩවත අපි කියන්නේ ඉස්සර මෙතන ඔය කඩවත හයිවේ එක ගාව ඉඩමක් ගන්න තිබුණානේ
1: මෙන්න
2: මේ ගානට කියලා කියනවානේ. අයියෝ
1: උණු
2: කොල්ලේටනේ ගියේ එහෙම කියලා හිතනවානේ. ආ එහෙම හිත හිතලා ඉඳලා ගන්න තිබුණානේ. ගත්තනම් දැන් අර කෝටි ගානකට දෙන්න තිබුණානේ. අන්න ඒ වගේ හින්දා උද්දමනේ හින්දාම නෙමෙයි එතන ඇති වෙන සාධක සහ ඇති වෙන දියුණුවත් එක්ක ඔබ ගන්න නිවසේ වටිනාකම අනිවාර්යෙන්. ඒ කියන්නේ ලෝකෙ පිළිගත්ත දෙයක් සාරා අපි ඉන්වෙස්ට් කරනවා නම් ප්‍රධානම දෙයක් තමයි කවදාවත් ගාන අඩු වෙන්නේ නැති දේපල. එහෙම නැත්නම් ගෙවල් දොරවල් ඉඩම් කඩන් වලට ඉන්වෙස්ට් කරන්න කියන එක හැමදාම මිනිසුන්ට අවශ්‍ය වෙන දෙයක් නේ. ඉතින් ඒකින්ද ඔබට ඔබට පදිංචි වෙන්න පුළුවන්. පදිංචි වෙලා විතරක් නෙමෙයි ඔබට ඒක ආයෝජන මාර්ගයක් විදියට කරන්න ඕන නම් ඉතින් Airbnb වගේ පහසුකම් වලට ලසප යන්න පුළුවන් ගේ සහ අර වගේ මේ තව අවුරුදු කීපයකින් මෙච්චර වටිනාකමකට ඔක විකුණන්නත් පුළුවන්.
1: රියල් එස්ටේට් කියන්නේ තර රත්තරන් වගේ නේද? වටිනාකම අඩු වෙන්නේ නැහැ ඒක
2: නිසා.
1: නුවා විතරයි රත්තරන් හරි කියන්නේ බලන්න. ඒ නිසා මිලියන 31කට දැන් ඔයාලට ගෙදර විතරක් නෙමෙයි හම්බෙන්නේ. ස්විමින් පූල් තියෙනවා, කිඩ්ස් පූල් තියෙනවා, ජිම් එක, මල්ටි ෆන්ක්ෂනල් හෝල්ස්, ස්කයි ගාර්ඩන්, 24/7 සෙකියුරිටි. එතන මිලියන 31කට මේ ඔක්කොම ඔයාට හම්බෙනවා. ඒ වගේම තමයි නුවර පාරට ඇවිදින දුරින් මීටර් 300ක වගේ දුරින්, ඒ වගේම තමයි දකුණු මධ්‍යම කටුනායක අධිවේගී මාර්ග මේ ඔක්කොම යා කරන හොට් ස්පොට් එකක තමයි මේක තියෙන්නේ. ඒක නිසා අදම කෝල් එකක් දෙන්න 13:22ට කෝල් එකක් දෙන්න කලින් ඔයාලට පුළුවන් ප්‍රයිම් ලගේ වෙබ්සයිට් එකට යන්න.
2: වෙබ්සයිට් එකේ බලන්න පුළුවන්.
1: ගිහිල්ලා බලන්න පුළුවන් වෙබ්සයිට් එකේ. අර මම හැමදාම කියනවාගේ මං ආසම කෑල්ල. හරිද? මේක ඉවර වුණාම මොන වගේද? කොච්චර ලස්සනයිද? ඒ ටික ඔක්කොම එනවා. ඊට පස්සේ ෆ්ලෝ ප්ලෑනින්ග් තියෙනවා. ඒගොල්ලන්ගේ එක එක ටයිප්ස් තියෙනවා. කඩවතේ කියනං ටයිප් A ටයිප් B කියලා දෙකක් තමයි තිබ්බේ. ඔයාට ඉතින් ඒව ඔක්කොම බලලාම කෝල් එකක් දෙන්න පුළුවන් කෙලින්ම රිසර්ව් කරගන්න. එහෙම නැත්නම් ප්‍රශ්න මොන හරි තියෙනවා නම් ඒ තෝ ආට හොට්ලයින් එකට කෝල් එකක් දෙන්න පුළුවන්. ආයේ නම්බර් එක මතක් කරගන්න 13:22.

0: FM Anupaha Anu Hatrai Dasama Ata Net FM Divaina Pura වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 වියේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 වියේදී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
1: උදේනාමයයි විනාඩි 39යි දන්න. අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
2: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක ෂොපින් කරන්න. Nexus app එකේ QR එක ස්කෑන් කරන්න. ස්පින් කරන්න. හිතාගන්න බැරි වටිනා තෑගි රැසක් වින් කරන්න. කීල්ස් එන්න. ස්පින් කරන්න. වින් කරන්න.
3: හැමෝම බැහැගන්න. රත්ති ත්‍රීන්වන්තේ බොන්න. රත්ති ත්‍රීන්වන්තේ විතරයි.
4: මල්ලි, ඇයි රත්ති ත්‍රීන්වන්තේ කම බොන්න කියන්නේ?
3: කිරි, තේ, සීනි එක පැක් එකේනස. කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි. අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ. කාලේ හරි වටිනවනේ සර්.
4: රත්ති ත්‍රීන්වන් පැක් දෙක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා.
3: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්.
5: රත්ති ත්‍රීන්වන් දවස අතරතුරේ බොන කිරිතේ.
6: සුපිරි බව තහවුරු කරගන්න. දියවැඩියාව පරන්දන්. ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
7: දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112222200.
8: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
9: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
10: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙන
11: ගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
12: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස්ටෙක් ස්ලිම් ලයින්.

0: Happening in a villa of me. Happening in a villa of me.
1: හැපි එක යහන්න ජනි එක දේදුු මාවත උදේ දහයේදන් දවල් එක වෙනකන්.
2: AAT අධීර එක සහ AAT අධීර දෙක එක වර හදාරා. වසරක් තුළ AAT වෘත්තිය සුදුසුකම සම්පූර්ණ කර ඔබේ වෘත්තිය ගමන ෆාස්ට් ට්‍රැක් කරගන්න. අමතන්න 0112 559 669.

0: Anu Paha FM Anu Hatarai Tashma Ata Net FM වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
3: උදේ 9යි විනාඩි 47යි දැන්
4: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්ර ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්ර ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
5: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න.
6: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. 0112125125 මතන්න. BYD කරුසරු කොන්දේසි සහිතයි.
7: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
8: කතා
7: කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 3940
9: Meldol, hisaratya, una semprathishyava, angapatha vedanava, apahasu dina sadaha, ikman sahanaya. Meldol, paracetamol visheshayaki.
10: Kohinda me JBL eka?
11: Keels eken.
12: Rupiyal 3000kata wediyen Keels ekka shopping karanna. Nexus app eke QR eka scan karanna. Spin karanna. Hita ganna beri watina tyagi rasak win karanna. Keels enna. Spin karanna, win karanna. Kondisi saniyama enna dalave.
13: Net FM. Algo Town.
14: Brought to you by
15: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyawa Narammala Gane Mulla Gampola Kasagala Samuha Vyapare Vetin
16: Melwa Box Bar Wala Nama Ganakama Bimma Gahala Tiyena Nisa Vishwasen Ganna Puluwa Rawattannat Ba
17: Melwa Eka Lankawa Eka
18: Surakshita Parisareka Pete Superi Watina Kamak Sahita Apartment Eka Adama Wen Karaganna Kadawata Lifestyle Residences Denmawa Thanna Prime Group 1322
12: Rupiyal 3000kata wediyen Keels Eka Shopping Karanna Nexus App Eke QR Eka Scan Karanna Spin Karanna Hita Ganna Beri Watina Tyagi Rasak Win Karanna Keels Enna Spin Karanna Win Karanna
19: ලංකම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112125125 මතන්න.
3: සදා හරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
1: වෙනස්ම රසයක් වෙනස්ම විදිහට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
10: දින 400ක ජේෂ්ඨ පුරව ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අවතන්න 0112200 20A-LKA Outlook Stable ලියාපදිංචි මුලි සමාගමකි
4: ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්
13: Net FM Algo

0: උදේ 9යි විනාඩි 50යි අල්ගොතාම වෙලාව ඔන්න අපිට යන්න වෙලාව හරි හැබැයි යන්න කලින් මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා ඒක මතක් කරලම යන්න කියලා
1: අනිවාර්යෙන් යන්න ඕනේ මොකද අපි සෑහෙන දෙනෙක් ආරක්ෂා කරලා යමක් උපයගෙන ඔයාලට විදේශ රටවල වෙන්න පුළුවන් ලංකාවේ වෙන්න පුළුවන් ඉතින් මේ මුදල් ගෙවල් වල තියාගන්න බෑනේ ඉස්සරහම ওই පෙට්ටකම් වල දාලා වහලා තිබ්බලු
0: වහලා තියෙනවා
1: ඔව් වහලා තියෙනවා කොච්චර තියෙනවද කියලා දන්නේ නැහැ යටින් ඇවිල්ලා කාවෝයි මීයෝයි නෑයෝයි ඔක්කොම අරගෙන ගිහිල්ලා
0: ගිහිල්ලා
1: ඔය තුන්දෙනා ඉන්නවනේ ඒ තුන්දෙනා හරි ආදරේ ඔය වගේ දේවල් වලට කවුද කාවෝ මීයෝ නෑ යටින්ම පෙට්ටගම විදලා අරගෙන ගිහිල්ලා හැබැයි දැන් එහෙම කරන්න ඕනේ නැහැ අපේ රටේ බැංකු ක්‍රමය ශක්තිමත් මූල්‍ය විනය ශක්තිමත් ඉතින් ඒකත් එක්ක LB Finance නිකන් පෙට්ටගමේ වහලා තිබ්බා කියලා එන්න එන්න අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නැහැ නේ.
0: වැඩි වෙන්නේ නැහැ.
1: ඉතින් දැන් LB Finance කියන පෙට්ටගමේ දැම්මොත් ඒක මැජික් පෙට්ටගමක්.
0: මැජික් පෙට්ටගමක් වැඩි වෙලා
1: තමයි. වැඩි වෙලා තමයි නවතින්නේ.
0: ඔව්. අනිවාර්යෙන්. දැන් අනුවා LB Finance කියලා කියන්නේ Fitch Rating, ලංකා රේටින්ග් ශ්‍රේණිගත කිරීම් වල ඉහළින්ම ඉන්න කම්පැනි එකක් ඒ නිසා ඔයාලට බය නැතුව ඔයාගේ සල්ලි ටික දාන්න පුළුවන්. ඔන්න දැන් ඔයා ජේෂ්ඨ පුරවැසියෙක් නම් දින 400ක ස්ථාවර තැන්පතුවක් සඳහා 11.79ක ඉහළ පොලියක් ඔයාට ලැබෙනවා LB Finance එකෙන්. ඒ වගේම තමයි ඔයා ජේෂ්ඨ පුරවැසියෙක් නෙමෙයි නම් يعني සීනියර් සිටිසන් නේ ජේෂ්ඨ කියන්නේ ජූනියර් කෙනෙක් නම් ජේෂ්ඨ පුරවැසියෙක් නොවන ඔයාටත් ඔයාට හිතනවා නම් ෆික්ස් ඩිපොසිට් එකක් මම ඕපන් කරලා තියෙනක හොඳයි ඉස්සරහට කියලා. ඔයාට පුළුවන් දින 200ක ස්ථාවර තැන්පතුවක් සඳහා 9.79 එක පොලියකට ඔන්න ෆික්ස් ඩිපොසිට් එකක් ඕපන් කරන්න. විශේෂම දේ තමයි අපකරුවන් රහිතව FD එකකින් ණය මුදලක් ලබා ගන්න පුළුවන් නෝ ඔයාට. ඒ කියන්නේ FD එක දාලා තියලා වඩන හදිසියක් වුණොත් ඒකෙන් ඔයාගේ FD එකෙන්ම ඔයාට අපකරුවන් රහිතව ඔයාට ණය පහසුකමක් ලබා ගන්න පුළුවන්. මතක් කරන්න ඕනේ LB SIM map එක ගැනත් ඔයාට app එක තියෙනවා නම් ලේසියෙන්ම ඔයාගේ app එකෙන්ම පුළුවන් ඔයාට මේ fixed deposit එක open කරන්න. open කරාට පස්සේ ඔයාට කල් පිරුණාම හෝ ඊට කලින් app එක through ම ඔයාට පුළුවන් ඔයාගේ සල්ලි ටික ආය ඔයාට ගන්න. අපි number එක මතක් කරන්නම් 0112 200 200 LB ලගේ නම්බර් එක. ඔයාට කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගෙනම ඔයාට පුළුවන් ඔනවාගේ සල්ලි ටික LB Finance ළඟ තියලා අර නුවා කිව්වා වගේ ඩබල් කරලා මැජික් පෙට්ටියක දාලා ගත්තා වගේ තමයි ඩබල් කරලා ආය දින 400කින් හරි දින 200කින් හරි ඔන්න ඔයාට ගන්න. හරි අපි මේ හදිසි යන්න හදන්නේ මොකද දන්නවද?
1: දැන් ඔය ප්‍රතිලාභ අරගෙන LB Finance එකෙන් ප්‍රතිලාභ අරගෙන පොලිය අරගෙන එහෙම ගන්නේ නිකන් සල්ලි හිතුමනාපේ විසිකලා දාන නෙමෙයිනේ. තමන් මේ පරිභෝජනය කරන දෙයට උපරිම ප්‍රතිඵලයක් ලැබෙන්න. ඉතින් කීල්ස් එකට ගියාම හරිම ලාභයි, හරිම නැවුම් සහ හරිම හෘදයාංගම සත්කාරයක් කීල්ස් එක ඇතුළේ ලැබෙන හින්දා හරිම සතුටින් ෂොපින් කරලා තමන්ට ඕන කරන ද්‍රව්‍ය අරගෙන එන්න හැකියාව තියෙනවා.
0: කීල්ස් එකේ මතක් කරන්න ඕනේ මේ නුවා කීල්ස් එකේ දැන් අපි එලෝලු පළතුරු කිරන්න ඕනේනේ. කිරුවාම ඒගොල්ලෝ අපිට තැන්කියු කියනවා. හරි හොඳයි. ඔව්. එනේ අපිනේ තැන්කියු කියනවනේ මේක කිරලා
1: දුන්නකේ.
0: තැන්කියු මිස් කියලා ඒගොල්ලෝ කියන අර නුවාගේ වගේ හරිම සුහදශීලී ස්ටාෆ් එකක් ඉන්න සුපර් මාකට් එකක් තමයි කීල්ස් එක කියලා කියන්නේ. ඔන කීල්ස් එකෙන් දැන් උගලන්ට තව වාසි ගොඩක් අරගෙන ආවිලා තියෙනවා. ඒ තමයි ඔයාගව කීල්ස් Nexus app එක තියෙනවා නම් නැත්තම් දැන් ඩවුන්ලෝඩ් කරගන්න. Nexus app එක ඩවුන්ලෝඩ් කරගෙන කීල්ස් එකට ගිහිල්ලා ඔන 3000ට වඩා කීල්ස් එකකින් shop කරන ඔයාට හම්බෙනවා spinning wheel එකක් spin කරන්න chance එකක්. මේක එන්නේ ඔයාගේ Nexus app එකේ. ඒක නිසා app එක ඩවුන්ලෝඩ් කරගෙන යන්න අමතක කරන්න එපා. ඔන 3000ට වඩා shop කරලා QR code එක scan කරාට පස්සේ ඒකේ එනවා වාසනා චක්‍රයක්. spinning wheel එකක්. මේක ස්පින් කරලා ඔයා වාසනාවන්තයි නම් ඔයාට වින් කරන්න ඕන chance එක තියෙනවා MacBook Neo එකක්, Samsung Galaxy phones, air fryers, JBL speakers, JBL wireless headphones, hotel vouchers, shopping vouchers ඇතුළු තව ගොඩක් දේවල් ඔන්න වින් කරන්න ඔයාට chance එක තියෙනවා Kiehl's එකෙන්. හැබැයි Kiehl's එකට ගිහිල්ලා 3000ට වඩා shop කළා ඔයාගේ Nexus app එකේ එන QR code එක scan කරන්න ඕනේ. Right, ඒක නිසා අද යන්න කීල්ස් එකට දැන් මාත් ගිහින් නුවාට දඩයක් දානවා 10න් පස්සේ. ඕගොල්ලත් ළඟ ඉන්න කාට හරි දඩයක් දාන්න නැත්නම් ඉතින් ඔයාම ගිහින් ගන්න නේද ගෙදරට ඕන බඩ
1: තියෙන. බඩ ගාලා ගිහිල්ලා අරන් ඉන්න.
0: ඔව් ඕන තරම් දේවල් ඔයාට තියෙන අතලට ගිහම ගන්න. ඒක නිසා අද දැම්ම යන්න කීල්ස් එකට. හරි.
1: එහෙනම් අපි යන්.
0: අපි තියන් නේද? ඔව්.
1: අර හොරලෙඩ දාගෙන ඉන්න ළමයාට හෙටවත් සුව වේවා කියලා අපි
0: ප්‍රාර්ථනා
1: කරනවා. සනීප නැහැ ඇචිට.
0: ඇචිට සනීප නැහැ. ඔව්. මේ
1: නැත්තම් හරි ස්පෝට් මීට් කොල්ලා.
0: ඔව්. මේ අවුදේට එන්නේ ආයි හරි ප්‍රබෝධවත්ව එන්නේ. මේ ඉතින් අපි හිතමු ඇචිට හෙට හොඳ වෙලා 3 දිනාමයි ප්‍රෝග්‍රෑම් එකට එන්න පුළුවන් වේවා කියලා හිතන ගමන් අපි යන්නයි හදන්නේ. හෙට හම්බෙමු. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න මම සාරා.
1: මම නුවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
2: Good morning, වේලාව උදේ 10යි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: නෙත්ලිස් මේ පැයි රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
2: අයිබන් මේ පැයි රටතොට සමගින් මම භාෂිණී. කඳාන දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි හරස් මාර්ගයකදී ත්‍රිරෝද රථයක් දුම්රිය ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අලියම 4:50ට හලාවත සිට පානදුර බලා දහවනේ වූ මුතුකුමාරී සීග්‍රගාමී දුම්රියෙහි එම ත්‍රිරෝද රථය ගැටී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ අතර මලේගොඩ දොඩංගොඩ මාර්ගයේ පහළ අංගොඩ හන්දියේ අසල සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරු පැදියක් ඉදිරියෙන් ගමන් කළ පා පැදියක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවත් යතුරු පැදිකරු එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පයාගල පොලිසිය පැවසුවා. මේ ලඟ නෙත් නිවුස් පෙරවරු 11ට.
1: නෙත් නිවුස් මේ පැය රටතොට.
3: දේදුනු මාවත දේදුනු මාවත
4: brought to you by
5: අකුණු ලකේ නම ඔබ වන්න රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කරකන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක.
6: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
7: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 12 50.

குட் மார்னிங் சுப உதய சுனாக்வேவா அப்போ யாட்ட சுபுருது தேதுனு மாவத்த பட்டங்கன்னாதன் දහයයි විනාඩි අටයි තප්පර පනස් දෙකයි හරියටම වෙලාව කිවෝති. අද ජුනි මාසේ නමවෙනිදා අඟහරුවාද දවස. ඉතින් මොකද කරන්නේ අද? ඔගලඟ පැතර වහිනවද? එහෙම නැත්තං වලාකුළු බරහසක්ද තියෙන්නේ? නැත්තං අව්ව හොඳට පායලද? වැඩටික කරනක මන්නේ ඉන්න ඇත්ති. සමහර විට මේ වෙලා විතාමත් වැඩ කරන්න හිතන ගමන් ඉන්නව වෙන්නත් පුළුවන්. ඔයාගෙම තැනකනම් වැඩ කරන්න. ඔය මොන විදිහට හිටියත් දේදුණු මාවතෙන් ඔයා කැමතිම සින්දු ටික එක විදිහට එක දිගට එක පෙළට ඔයාට අහන්න හම්බ වෙනවා කියලා ඔයා දන්නෝ. ඉතින් ඒ දේ ඉෂ්ට කරන්න තමයි මම මේ පැතර ආවේ. දවල් එක වෙනකන් ඔයා කැමතිම සින්දු ටික ඔයා වෙනුවෙන් ප්ලේ කරන්න. අද උදේ දවස පටන් ගන්නකොට ලංකාවෙන්න ක්‍රිකට් ෆෑන්ස්ලට නම් නියම ආරංචියක් හම්බ වුණා. ඒ තමයි බටහිර ඉන්දිය කොදෙගු දූපත් එක්ක තිබුණු ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙගු දූපත් අතර එක් දින තරගාවලිය එකට බිඳුවක් විදිහට ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කරන්න අවස්ථාව හම්බුණා. හැබැයි ඉතින් මෙහෙමයි, වැස්සත් එක්ක වගේ මැච් එකක් තිබුණා නම් එහෙම වැස්ස තමයි මැච් දෙකක්ම වින් කරේ. ශ්‍රී ලංකාව වින් කළේ එක මැච් එකක් විතරයි. කොහොම හරි අවුරුදු ගානකට පස්සේ කැරිබියන් දූපත් වලදී එක් දින තරගාවලිය ජයග්‍රහණයක් ලබා ගන්න ශ්‍රී ලංකා කණ්ඩායමට ওই විදිහට අවස්ථාව හම්බුණා. ඉතින් ඒ සතුටත් එක්ක තමයි දේදුණු මාවතේ වැඩ ටික අපි අද පටන් ගන්නෙ. දේදුණු මාවත පටන් ගන්නකොටම ඔයාලට කියන්න ඕනි, ජාතික ඉතිරි කිරීමේ බැංකුව NSB අපේ රටේ ඉන්න ජනතාවගේ ඩිජිටල් බැංකුකරණය වගේම තමයි මූල්‍යකරණය ගැන වැඩිපුර හිතලා බලලා ඒගොල්ලන්ට ඒ ගැන දැනුවත් කරන්න NSP ඩිජිටල් ඩ්‍රයිව් 3 වෙනි අදියර මේ දවස්වල ඔයාගේ ප්‍රදේශයට ඇවිල්ලා තියෙනවා කියලා දන්නෝ. හරියටම කිව්වොතින් අද දවසේ කටුනායක බස් රථ නැවතුම්පොළ ගාව තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ස්ථාන 15ක් පුරාම ක්‍රියාත්මක වෙනවා. අද 3 වෙනි දවස, 24 වෙනිදා වෙනකම් මේ වැඩේ ක්‍රියාත්මක වෙනවා. හරියටම කිව්වොතින් එහෙම NSB බැංකුවෙන් තෑගි භෝග දිනන්න අවස්ථාව ඔයාට හම්බ වෙනවා අද දවසේදී කටුනායක බස් රථ නැවතුම්පොළ ගාව තියෙන මේ වැඩෙත් එක්ක එකතු වුණොතින්. ඉතින් ඒකත් මතක් කරන ගමන් තමයි අද දේදුණු මාවතේ වැඩ ටික මේ පැත්තෙන් මම පටන් ගන්න. 0112 55 33 63 අපිට කෝල් එකක් ගන්න. WhatsApp message එකක් දාන්න 0711 95 95 95ට. Facebook fan page එක පැත්තට ගියොත් මගේ සුපුරුදු ප්‍රශ්නේ අදත් ඔයාගෙන් මං අහලා තියෙනවා. ලංකාවේ තියෙන ගම් නගර ගැනනේ මං ප්‍රශ්න අහන්නේ මේ ටිකේ. අමුදෙන් ප්‍රශ්න හදන්න අමාරුකුත් නෑ. හැබැයි අද මං ඇහුවේ ගෙදර කියලා අගට තියෙන ලංකාවේ තියෙන ගම් නගර මොනවද කියලා. එහෙම ඒවා මතක් වෙනවද? මට නම් ඇත්තටම එකක්වත් මතක්ුන්නේ නැහැ. එහෙම ඔයා දන්නව නම් අපිට WhatsApp message එකක් දාන වෙලාවක, call එකක් දාන වෙලාවක, නැත්නම් අපේ Facebook fan page එක පැත්තට ගිය වෙලාවට comment එකක් දාන්න අමතක කරන්නත් එපා. මං කැමති මේ දේවල් දැනගන්න. එහෙනම් අද දේදුණු මාවත පටන් ගන්න හදන්නේ. මේ සින්දුව තෝරගන්නකොට මං කල්පනා කරා මොකද්ද අපි මුලින්ම අහන සින්දුව කියලා. මට ඉතින් choices කිහිපයක් ආවා. මං මේ හැම choice එකම නවත්තලා මං හිතාගත්ත අද flashback ලගේ සින්දුවක් තමයි මුලින්ම අහන්නේ කියලා. ඒකන්ද මේ සින්දුව අහන්න මම මුලින්ම ඔයගොල්ලෝ හැමෝම එකතු කරගන්න ගමන් අපි පටන් ගමු දේදුණු මාවත. දවල් එක වෙනකම් මම ඉන්නවා. මම ජනී.

හැමදාම හිනා වෙලා ඉන්නකනේ අපි හැමෝගෙම බලාපොරොත්තුව. ගෙදර කෑම මේසෙදී ඔය තියෙන හිනාව තව ටිකක් වැඩි කරන්න බලුවක්. ගෙදර හදන කෑම වේල විතරක් නෙවෙයි, ඔයා කෑම කඩේදී හදන කෑම වේල පවා රසවත් කරගන්න ෆ්‍රීලන් නිෂ්පාදන එකතු කරගත්තා. සෝයා මීට් කියලා කියන්නේ ගෙදර කෑම වේලට නැතිම බැරි දෙයක් වෙලා තියෙනවට දැන්. හැබැයි ඔය වෙළඳපළේ තියෙන එක එක සෝයා මීට් නිෂ්පාදනත් එක්ක අපිට සෝයා මීට් ගැන තියෙන විශ්වාසය තියෙන්නේ සෑහෙන අඩු මට්ටමක. ෆ්‍රීලන් සෝයා මීට් කියලා කියන්නේ වාට විශ්වාසය ඉහළින්ම තියන්න පුළුවන් නිෂ්පාදනයක්. අවුරුදු 40කටත් වඩා වැඩි අතීතයක් තියෙන ෆ්‍රීලන් ආයතනයෙන් එන හන්දා කිසිම ප්‍රශ්නයක් නැතුව අරගන්න පුළුවන් වගේම තමයි ලංකාවේ අපේම ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරන හන්දා කිසිම බයක් සැකක් නැතුව ගෙදරින්න පුංචිම දරුවෙකුට උනත් කන්න දෙන්න පුළුවන් ෆ්‍රීලන් සෝයා මීට්. රස වර්ග 13කින් එන හන්දා සති දෙකක් බය නැතුව එක එක රසින් ඔයාට ෆ්‍රීලන් සෝයා මීට් කන්න අරගන්න පුළුවන්. ඉතින් මෙහෙම රසවර්ග වලින් ෆ්‍රීලන් සෝයා මීට් අරගන්න අතරේ වාට තෑගි දිනන්නත් අවස්ථාව තියෙනවා. කරන්න තියෙන්නේ ෆ්‍රීලන් සෝයා මීට් හිස් දවටන තුන තැපැල් පෙට්ටිය පහ මාතර කියන ලිපිණයට යවන්න විතරයි. මාසෙකට ඇතිවෙන ෆ්‍රීලන් නිෂ්පාදන පිරුණු තෑගි මල්ලක් ඔයාට ජයග්‍රහණය කරන්න අවස්ථාව තියෙනවා. ජුනි 30වෙනිදාට කලින් තමයි මේ දේවල් ඔයා කරන්න ඕන. මේ තෑගි පාර්සලේ තියෙන්නේ සෝයා මීට් විතරක් නෙමෙයි. දන්නවනේ ඉතින් ෆ්‍රීලන්ස් අන්නාමේ යටතේ කොච්චර නිෂ්පාදන ප්‍රමාණයක් ඔයාගේ ගාවට එනවද කියලා. ඒ හැම දෙයක්ම ඔයාට මේ තෑගි පාර්සලේ හම්බ වෙනවා. ඒ අතරේ මං ඔයාට මතක් කරන්න ඕනි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන. දැන් ඔයා වගා කරන කෙනෙක් නම්, ඔයා වගා කරන්නේ පළතුරු අතරිනුත් පේර වගේ වගාවක් නම් සැහෙන අමාරුයි නේ පළදාව විකුණ ගන්න. අන්නේ අමාරුකම් ඔක්කොම නැති කරලා දාන්න දැන් සූදානමින් ඉන්නවා සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන්. ඒගොල්ලෝ සූදානම් ඔයාගේ පේර වගාවේ පළදාව හොඳම මිලකට මිල දී ගන්න. ඒ විතරක් නෙමෙයි, වා සින්නක්ක ඉඩමක් තියාගෙන කොහොමද මේකේ වගා කරන්නේ, කොහොමද මේ ඉඩමින් සල්ලි හම්බ කරන්නේ කියලා කන්ෆියුස් වෙලා නම් ඉන්නේ. අන්න ඒකටත් උදව් කරන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සූදානමින් ඉන්නවා. ඔයාට අවශ්‍ය කරන උපදෙස් ටික දීලා නවතින්නේ නැහැ. ඔයාට අවශ්‍ය කරන කෘෂි උපකරණ, පොහොර වර්ග, මේ හැමදේම සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් හරහා ඔයාට ලබා ගන්න පුළුවන්. කෝල් එකක් දෙන්න 0111 437 1250. සින්දුවට යන්න කලින් මන් ටක් ගාලා WhatsApp එකේ අපි හොයාගෙන ඇවිල්ලා තියෙන මගේ යාළුවෝ කට්ටිය එකතු කරගන්න තමයි හදන්නේ. අපිට මුලින්ම WhatsApp message එකක් දාලා තියෙන්නේ රත්මලාන ඉන්න ඕලු. ලස්සන සින්දුවක් දෙන්න කියලා කියනවා යාගේ කුරුණෑගල ඉන්න බෝයිෆ්‍රෙන්ඩ් අචින්ත ආකාශවත් එකතු කරගෙන. ආදරෙන් එකතු කරගන්නවා දෙන්නම, ගොඩක් ආදරේ. ඊට පස්සේ අපිට අපේ රෝසි හිමාශා රාගම ඉඳන් message එකක් දාලා තියෙනවා. එයාගේ චූටි මැනිකේ ඉන්නේ පොළොන්නරුවේ ජයන්තිපුරනේ. චතුරංග චතුරංග. ඒ දෙන්නට ලස්සනම ලස්සන සින්දුවක් ඕනි කියලා තමයි කියන්නේ. මේ සින්දුව මං හිතනවා ගැළපේ කියලා ඕගොල්ලන්ට. යාළුව හැමෝමත් එකතු කරගන්න කියලා කියනවා. සුබ උදෑසනක් ජනි අයියේ. ඔයව සද්දෙටම අහගෙන ඉන්නේ අදත්. ලස්සන සින්දුවක් දෙන්න. නෙතහන හැමෝමත් එකතු කරගන්න. එහෙම කියන්නේ ගන්තුනේ ඉඳන් අපි වහන කෞශල්‍යා. කෞශල්‍යා ටෙක්ස් ඇන් ටේලර්ස් එකේ ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. ඊට පස්සේ මෙන්න කේක් කෑල්ලක් කන්න chance එකක් තියෙනවා. නිකවැරටි ඉඳන් අපි වහන SAT එකේ සෙට් එක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අද ඒගොල්ලන්ගේ පැංචිගි. කවුද පැංචි කියන්නේ? නිසංසලානාංගි. එයාගේ හැපි බර්ත්ඩේ එක. සුබ උපන්දිනයක් වේවා කියලා net fm team එකේ අපි හැමෝම පැංචිට සුබ පතන. එයාගේ මහත්තයා ආදරයට කියන්නේ පැංචි කියලාලු. දැකපු ආදරණීයම කපල් එකලු ඉති. එයාලගේ හස්බන්ඩ් වැඩ කරන්නේ නිකවැරටියේ තියෙන පෝස්ට් ඔෆිස් එකේලු. ඉතින් ඒ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. නිසංසල නංගිට සුබ පතන්න එකතු වෙන්නේ මං විතරක් නෙවෙයි, net fm team එකේ කට්ටිය විතරක් නෙවෙයි. අපිට මැසේජ් එක දාන දුලා, ඊට පස්සේ ඉෂාරා, සඳුනි, තරුෂි, මෙත්මි, සඳීපනි, මේ හැමෝම එයාට සුබ පතන්න එකතු වෙනවා අපේ නිසංසලා. පැංචි පැංචි. සුබ උදෑසනක් වේවා ජනි. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තිනු අපේ EG අනුර පුස්සෙල්ලාවේ BF ජනපදයේ ඉඳන්.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
3: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න
4: වේලාව 10යි විනාඩි 23යි
5: Coca-Cola රසද නොතිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම් ඉන්න අපි එන්නේ ජුනි 10 පස්සර ජුනි 11
6: සමූහ ව්‍යාපාරය වෙතින්
7: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයමීට් බ්ලැක් කරි රසට මස් නුකා මස් කන්න
8: එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනෙන්නේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැමතිස්සෙම සෙට්
6: අවශ්‍ය සියලුම කර්ටන් රෙදි හා සමකිරීම් උපාංග එකම වහලක් යටදී BS කර්ටන් හවුස් පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත BS බේවිකයා ඇහැලියකට කුරුවිට 076 447 7953

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
1: ඇයි ෂුගර් කියලා මූණෙන්නගෙන සෙවන කළ මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747 31 33 540.
2: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
3: සංඛ දිනය සාශිකා නිසංසලා
4: සුනීර සුමංගා
5: නුවන් විකාසේ නරත්න
6: අමීෂ මිනෝල්
7: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී
8: ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
9: tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක් අනුග්‍රහය
10: හොඳම දේ අඩුම විලට තිප ව්‍යාප්ත ශක්ක ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
11: වේලාව ඔබ වෙත ගෙන එන්නේ A-Level One Junction හදාරන සිසුන්ගේ පළමු තේරීම AAT අඩු කාලයකින් අඩු පිරිවැයකින් ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකම හිමිකර ගැනීමට අදම AAT සමග ලියාපදිංචි වන්න අමතන්න 0112 559 669.
12: වෙලාව 10:26.
13: මේ හස්බන්ඩ්
14: මොකද වයි
13: දව දන්නවද මම කන්න ආසම කෑම මොකද්ද කියලා?
14: දන්නවා.
13: මොකද්ද?
14: මගේ ඔළුව.
13: දැන් තමුන් හිතාගෙන ඉන්නේ එතකොට තමුන්ට ඔළුවක් තියනවා කියලාද මට කන්න?
15: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
16: මෙම ගීතය ඔබ වෙත ගෙන එන්නේ
17: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය. ජන ශක්ති ලයිව් 80ේදී ඕකේ. අදම කතා කරන්න 0112 536 600

සින්දුවට යන්න හදන්නේ. හැබැයි ඊට කලින් ඔයාට ආයුම ආයුර්වේද වෙදමෙදුර ගැන මතක් කරන්න ඕනි. සෙවනගල කිරි බන්නාර බෝගහහන්දියේ තියෙන ආයුම ආයුර්වේද වෙදමෙදුර කියලා කියන්නේ දැන් අපිට නුහුරු නුපුරුදු තැනක් නෙවෙයිනේ. හදිස්සියට සුව කරන්න බෑ කියලා දැනගත්ත රෙඩක් දුකක් හැදුනා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම යන්න ඕනි සෙවනගල කිරි බන්නාර බෝගහහන්දියේ තියෙන ආයුම ආයුර්වේද වෙදමෙදුරට කියලා හිතෙන තරමටම දැන් අපිට සමීප වෙලා තියෙනවා ආයුම ආයුර්වේද වෙදමෙදුර. ඒ වගේම තමයි කමල් බන්දුල වීරපිරුම් වෙද මහත්තයා. කමල් බන්දුල වීරපිරුම් වෙද මහත්තයාගේ දක්ෂතාව ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. net fm අහගෙන ඉන්න ඔයාට නිතර දෙවේලේ ඇහෙනවා වගේම තමයි දැන් ලංකාවේ ගොඩ දෙනෙක් එතුම ගැන අනිවාර්යයෙන්ම දන්නවා. සමහර රෝගියෝ එතනට යන්නේ හරියට ඇවිද ගන්නවත් බැරුව. නිවැරදි ප්‍රතිකාර ටික හරි කාලයට කළාට පස්සේ ඒ රෝගියාටවත් හිතා ගන්න බැරි වෙනවා එහෙම ලෙඩක් තිබුණාද කියලා. ඒක හන්දා සුව කරන්න බෑ කියලා තියෙන ඔය ලෙඩ තියෙන්නේ කැන්සර්ස්, ඊට පස්සේ ගැස්ට්‍රයිටිස්, කිඩ්නි වල ලෙඩ, ස්නායු වල ලෙඩ, ඔය හැම දෙයකටම හොඳම විසඳුම තමයි කිරි බණ්ණාර බෝගහහන්දියේ තියෙන ආයුම ආයුර්වේද වෙදමැදුරට ගිහිල්ලා කමල් බන්දුල වීරප්පේන වෙද මහත්තයාගෙන් බෙහෙත් අරගන්න. සඳුද අඟහරුවාද පොය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි. දුර බැහැල ඉඳලා නෙවෙයිවා එන්නේ. ඒක හන්ද යන්න කලින් කෝල් එකක් 0777 300 940. එහෙම නැත්නම් 0773 273 540. රයිට්, කෝල් කරපු කට්ටිය ඉන්නවා, WhatsApp මෙසේජ් එකක් කට්ටිය ඉන්නවා. මං ඒත් අවස්ථාව දෙන්නේ WhatsApp මෙසේජ් කරපු කට්ටියට. Good morning ජනි අයියේ, මහරගම මංගල මාවතේ සිහාර ෆැක්ටරි එකේ ඉඳන් අපිත් ඔයාව අහගෙන ඉන්නේ. හන්සි ඉන්නවා, චතුරි ඉන්නවා, රෙස්මි ඉන්නවා. රස්මි නෙවෙයි, රස්මි. ඒගොල්ලෝ පිස්සියෝ ටිකලු. හොඳේ මන්නම් දන්නේ රුමේෂ් අයියා තමයි මං හිතන්නේ මේ මැසේජ් එක දාලා තියෙන්නේ. ඒගොල්ලන්ට ඕඩරේ මහනකම් වද දෙනවලු රුමේෂ් අයියා. ගොඩක් ආදරෙන් කට්ටිය මේකතු කරගත්තවා. ගම්පොල ප්‍රියදර්ශිනී අක්කා මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ කටාන කෝන්ගස් හන්දි අරෝස් ටේලර්ස් එකේ ඉඳන් අපේ සෙට් එක අහගෙන ඉන්නවා. ප්‍රසන්න, දම්නිකා, ෂේවෝන්, තාරුක, බෙවෝන්, අරෝස් මේ කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ කළුතර පනාපිටියේ තියෙන චාමර ස්ටෝස් එකට නොගිහින් බෑද? එතන ඉන්න සෙට් එකත් අපි වහගෙන ඉන්නවා. හාලියල සම්පත් මෝටර්ස් එකෙත් සද්දරම් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා. ලස්සන සින්දුවකට ඒගොල්ලන්ව එකතු කරගන්න කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ කවුද දන්නවද? පොඩ්ඩක් ඉන්න, නම නෑ නිතින් එයාගේ. ධනුෂිකා, ධනුෂිකා තමයි හාලියල ඉඳන් මැසේජ් එක දාලා තියෙන්නේ. එකතු කරගන්න කියලා කියනවා හස්බන්ඩ් සම්පත්ව, ඊට පස්සේ මාල්ලි, මදුෂාන්ව, අයියා ධනුෂ්කව, දුවල දෙන්න ඉන්නවා නිෂාදි නවෝද්‍යා සහ දිනලි නවෝද්‍යා, පුතා චේතික, මාවත් එකතු කරගන්නවලු. ගරාජ් එකේ වැඩ කරන සියලුම දෙනාවත් එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නම්. හයි හයි, ගුඩ් මෝනින් ජනි බබෝ. එහෙම කියන්නේ ගම්පහ DR ගාමන්ට් එකේ සෙට් එක. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා.

0: FM Anupaha, FM Aduhadrai Tashuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: වේලාව 10යි විනාඩි 40යි.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයාකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
6: සංදි සෝයේට නව පිවිසුමක්. අභ්‍යන්තරින් හා බාහිරින් සංදි ප්‍රදාහ සමනය තුළින් නොවර්තින සංදි සෝය උදා කර ගන්න. 0710397399 යාමට දීකායු ජොයින්ට්ස් රීබෝන් සංදි ප්‍රදාහ සමන ස්වභාවික ප්‍රතිකාර කට්ටලය නිවසටම කෙන්වා ගන්න. ඔබට අවශ්‍ය සියලුම කර්ටන් රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටදී BS කර්ටන් හවුස් පුත්තලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS බේබිකයා ඇහැලියකට කුරුවිට 0766 447 7953.
7: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක් TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු app 9කට non-stop data, 40GB extra data, unlimited calls, SMS 1000ක් රුපියල් 1598කට. Mobitel 1598.
8: දරුවාගේ වර්ධනය සේම වැඩිමින් දරුවා උසස් අධ්‍යාපනයට සුදුසුකම් ලබද්දී ප්‍රතිලාභ රසක් ලැබෙන හොඳම ආයෝජනය මෙන්න. වැනිලා අපනයනයේ කොටස්කරුවෙකු වී උසස් අධ්‍යාපනය ඉහලින්ම ජයගන්න සදාහරිත ප්ලාන්ටේෂන් සමග අදම අවම රුපියල් 6000කින් පවා ආරම්භය හැකි ආයෝජනය ආරඹන්න. වාරික 60ක් වසර 5කින් ගෙවා ඉහළ ප්‍රතිලාභ ලබා ගැනීමේ සුදුසුකම් ලබන්න අදම අපට කතා කරන්න. 0674411600 0112 5234
9: කොහෙන්ද මේ JBL එක?
10: කීල්ස් එකෙන්.
11: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න. කොන්දේසි සනියම යන දලවේ.
12: ඉක්ිනුමට හොඳ මාත්‍රැල. Master Guide පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩ පොත් ඇතුළු නවතම ප්‍රකාශන. ළඟම පොත්වලින් හෝ Master Guide ප්‍රකාශකයෝ වෙතින් 0672 013 336.
13: අක්මා විතල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0447 31 33 540.
14: හලෝ. මට අහන්න ගොඩක් දේවල් තිබුණාට. එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ආරම්භය හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සින්ඩරෙල්ලාගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් වෙනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
4: වේලාව 10යි විනාඩි 43යි.
5: මේ හස්බන්ඩ්
4: මොකද වයිෆ්?
5: ඔන්න දැනුම් මිනම තරගයක් තියෙනවා.
4: හරි.
5: ඒකට මමයි තව ගෑල් ළමයිකු යනවා. ඔයා කාටද දැන් උදව් කරන්නේ?
4: වෙන කාටද වයිෆ්? ඔයාට.
5: අදත් වැරද්දුවා. වයිෆ්ලට කාගේවත් උදව් ඕනේ නැහැ. වයිෆ්ලා හැමදේම දන්නවා.

0: නැතුවහන්න ජනි එක දේ දුනු මාවත
1: වෙලාව 10:44. අපි ඔයාලට සුවිශේෂී දෙයක් ගැන අයත් පාරක් මතක් කරන්න හදන්. අපි නිතර දෙවේලේ ගනුදෙනු සිද්ධ කරනවානි. ඉස්සර වගේ සල්ලි කොළවලින් ගනුදෙනු කරන කාලේ දැන් එළියට ගිහිල්ලා තියෙන. දැන් ඒක යල් පැනපු දෙයක්. දැන් අපි ඩිජිටල් බැංකු කරන යන්නේ ඩිජිටල් විදිහට තමයි ගනුදෙනු මේ හැම දෙයක්ම කරන්නේ. හැබැයි ওই දේවල් කරනකොට ඒ ගැන හරි දැනුමක් තියෙනවා. ඒ හින්දා තමයි NSB බැංකුව ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඔයා වෙනුවෙන් NSB Digital Drive 3 අදියරත් මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. අද දවසේදී වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ කටුනායක බස් ස්ටෑන්ඩ් එකක. වැඩි විස්තර දැනගන්න ඕනි හන්ද ඒ ගැන එතනම ඉන්න කෙනෙක් එක්ක තමයි මේ පිළිබඳව මම කතා කරන්න හදන්නේ. හරියටම කිව්වොත් එහෙම මේ NSB බැංකුවේ ප්‍රාදේශීය කළමනාකාරතුමිය බස්නාහිර එක කලාපේ අපේ වින්ද්‍යා විජේවන්ත මහත්මිය සම්බන්ධ කරගත්තා මං. ආයුබෝවන්. හරි,
2: අපි ශ්‍රී ලංකේ ජනතාවට ඉතිරි කිරීම හුරු පුරුදු කරමින් ජීවිතේ දිනන්නට අතීත දුන් ජාතික ඉතිරි කිරීමේ බැංකුව නවීන තාක්ෂණයත් එක්ක යමින් ජාතියට ඩිජිටල් බැංකුකරණය සවර්ධනය කිරීම ආරම්භ කරලා තියෙනවා. තුමා කිව්වා වගේම ඉතින් අපගේ නවීන බැංකුකරණය අතරින් NSB Pay app එක ඉතාමත් විශේෂයි. එය ඔබගේ අසලටම අරගෙන ඇවිත් තියෙනවා. බැංකු කරන්නේ පහසු කරලා තියෙනවා. ඉතින් ඉතාමත් විශේෂ කාරණේ තමයි ගනුදෙනු කරුට ඉතාමත් පහසුයි. තමගේ කටයුතු කරගන්න සංකීර්ණ නැහැ. පහසුවෙන් කරගන්න පුළුවන්. ඊළඟට වේගවත් පහසුකමක් සැලසලා තියෙනවා. අනිත් දේ තමයි ආරක්ෂිත වීම. අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ අපේ ගනුදෙනු කරනකොට වැඩි ආරක්ෂාවක්. ඉතින් මේ මැප් එක ආරක්ෂාවක් ඔබට සපයලා තියෙනවා ඔබගේ ගනුදෙනු වලට. ඉතින් ඒ වගේ තමයි ව්‍යාපාරික මහත්මාර්ගින්ට ඉතා පහසුවෙන් නෝට් භාවිතයෙන් තොරව ආරක්ෂාකාරීව ගනුදෙනු කරන්න පුළුවන්. QR ගනුදෙනු පහසු කරනොත් අපි ජාතික මේ බැංකුව විදිහට ලබාදීලා තියෙනවා. ඉතින් මේ දිනවල රජයේ මහ බැංකුවේ මෙම ඩිජිටල් බැංකින් ප්‍රවර්ධනය කිරීමේ අරමුණ අනුව යන්න අපි ජාතික ඉතිරි කිරීමේ බැංකුවත් මෙම ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ කරන්න තියෙනවා. බස්නාහිර එක ප්‍රාදේශිකයේ අපි ආරම්භ කරා යත්‍රින් මේ වැඩසටහන. මේ දිනේ කිරිදි වෙලත් ඉතාමත් සාර්ථකව කටයුතු කෙරුණා. අද දිනේ ඔබ කිව්වා වගේම කටුනායක බස් ස්ටෑන්ඩ් එක ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් සියලුම දෙනාට ආරාධනා කරනවා ඕන රාජ්‍ය ආරක්ෂාව ඇති සුරක්ෂිතම බැංකුවේ පහත්තම බැංකු කරණය අත්දින්න අපහායිසට කටුනායක අවට රැඳී සිටින ඔබටත් පුළුවන් අපේ නියෝජිත යනාම් වෙලා අපේ පාසුකම් ලබා ගන්න, ඔබගේ ව්‍යාපාරයට QR පාසුකම් ලබා ගන්න. ඉතින් නම් ඔබටම පුළුවන් ඒප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඒ පාසුකම් ලබා ගන්න.
1: හරි.
2: යටදිනේදී අපි මීගම් ප්‍රදේශයේදී වහමෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් සියලු දෙනාටම ආරාධනා කරනවා මේ පහසුම ඩිජිටල් බැංකින් පහසුකම ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබා ගන්න කියලා. ඉතින් බොහොම ස්තුතියි අපිට මේ අවස්ථාව ලබා දුන්නා.
1: බොහොම ස්තුතියි විස්තර කියන්න මේ පැතරාවට. ඒ ගැනත් මතක් කරන ගමන් ඔයාලට මතක් කරන්න ඕනේ දැන් සල්ලි ටිකක් අතේ තියෙනවා කියලා කියන්නේ තමන්ගේ නිවාස සිහිනේ එහෙම සැබෑ කරගන්න ඔයාලට පොඩ පොඩ ආස හිතෙනවා. හැබැයි ඉතින් සල්ලි ටිකක් තිබුණා කියලා ඒ වැඩේ කරගන්න බෑනේ. නිවාස සිහිනයක් සැබෑ කරගන්නවා කියලා කියන්නේ සෑහෙන මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වෙන වැඩ. හැබැයි ඔයා කැදැල්ල එන්ටර්ප්‍රයිසස් එක නම් මේ වැඩේ පටන් ගන්න සල්ලි ටිකක් තිබුණත් ඔයාට ගෙදර හදන වැඩේ පටන් ගන්න පුළුවන්. මොකද ඔයාගේ නිවාසය ඉදිකරන්න යන මුදල අවුරුදු 10ක් විතර අරගෙන වාරික වශයෙන් ගෙවන්න අවස්ථාව කැදැල්ල එන්ටර්ප්‍රයිසස් ඔයාට ලබා දෙන හන්ද. ලංකාවේ කොතනක ඔයාගේ ඉඩම තිබුණත් එතනටම ඇවිල්ලා ගේ හදලා දෙන්න කැදැල්ල එන්ටර්ප්‍රයිසස් සූදානමින් ඉන්නවා. මිල ගණන් ගැන නිකන් ඔයාලට අයිඩියා එකක් අරගන්න කිව්වොතින් එහෙම සාමාන්‍යයෙන් අර කාමර දෙකක් තියෙන සාමාන්‍ය මට්ටමේ පුංචි පවුල රත්තරන් පවුලකට ඇති වෙන ගෙයක් ඔයාලට ලක්ෂ 50කින් විතර ගොඩ දාලා හදා ගන්න පුළුවන් කැදැල් එන්ටර්ප්‍රයිසස් එක. ඒක හන්දා මං කියනවට දැන් කෝල් එකක් දෙන්නකෝ කැදැල් එන්ටර්ප්‍රයිසස් එකට. එතකොට ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. නම්බර් එක තමයි 0744390352. එහෙම නැත්නම් 0744390352. අපිට කෝල් කරපු කට්ටියක් ටග්ගාල එකතු කරගෙන යන්න තමයි හදන්නේ මේ සින්දුවට. අපිට මුලින්ම කතා කරේ වෙලංගල්ල ඉඳන් අපේ රූපාමුණ සිංහ අක්කා. මහත්තයා ප්‍රේමසිරි, සුබෝදා දුව, සුමේද පුතා, කොසල් පුතා මේ හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. අපේ වැලිවිටියේ ඉන්න මාධව අදත් සෙට් වෙන්න යන්නේ කොල්ලෝ ටික. හොඳේ එකතු කරගන්න කියලා කිව්වා කොටකොළුවව. ඊට පස්සේ මට කියන්න දෙරින්නෙත් නෑ මේ නම්. ඝන බේබිව, ඊට පස්සේ ජිම්ම බෝයි, උපාලි, සේනාරත්න, කරාපිටිය හොස්පිටල් එකේ ඉන්න අපේ නාලක පුතා, ඊට පස්සේ චූටි මල්ලි, ලුණු දෙහි ප්‍රියන්ත, සුදු බේබි ටැක්සි අපේ අනුරයියවත් එකතු කරගන්න කියලා කිව්වා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නෝ. දැන් ඊට පස්සේ මාදව යාළුවන්ට නන්දානකොට රේඩියෝ එකේ රටටම ඇහෙන්න කියන්න පුළුවන් නම් දාන්න. හොඳේ.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM. De Dunumavata.
1: Brought to you by
2: Akunulake Namahubavana Ratapurama Rasa Ganayana Aulesama Rasa Karakana Mather Freela Noodles Tasteke Trusteke.
3: රෝග ස්නායු රෝග ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුන වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
5: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
6: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
7: අයියෝ බයිසිකල් ගන්න කොහොඳ මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
8: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සැහැල්ලු කරන්න කේඩියරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව කේඩියරයිස් ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100,000ක්. 0777 406 4394 කතා කරන්න.
9: එක එක දේවල් වලට සීට් වෙලා ඉන්න අයට හැමතිම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිම සෙට්.
10: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්ර ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
11: වසට තිත රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
12: යහගුණ වඩන අපේ රස විජේ.
11: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
3: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුන වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
13: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
14: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එක කතා අහන්න කියනවා නේද? සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
15: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
16: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන.
17: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
18: ක්‍රිස්ටිනා කෝටින් හනයි තනියට වෙකම කාන්දා නියෝජනය හනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ?
17: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
16: මේ අලුත් ඇපල් CEO ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
15: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
17: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
1: Brought to you by
3: අනුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
19: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
8: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිස්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. කඩවත lifestyle residences දැන්මම තන්න prime group 1322.
6: සදා හරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
2: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්.
16: Net FM Algo Town.
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් රටතට පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම
1: අයිබන් මේ පැය රටතට සමගින් මම සචිනී. දූෂණ චෝදනා සම්බන්ධයෙන් අලස් කොමිසම විසින් ගුණකර තිබූ නඩු හතරකට වරදකරු කෙරුණු හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එක් එක් නඩුවට බරපතල වැඩ සහිත වසර හතර බැගින් කොළඹ මහදිකරණය විසින් සිරදඬුවම් නියම කළා. ඊට අමතරව එම නඩු සඳහා සරණ ගුණවර්ධන මහතාට රුපියල් ලක්ෂ 18ක දඩයක්ද අධිකරණය විසින් නියම කර තිබෙනවා. නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහදිකරණ විනිසුරු මොහොමඩ් මිහයිල් මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා. 2006 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියේදී එම ආයතනයට වාහන තුනක් කුලී පදනම් මත ලබා ගැනීමේදී ඒවායේ හිමිකරුවන්ට වාසියක් සැලසෙන ආකාරයෙන් කටයුතු කරමින් රජයට පාඩු සිදු කිරීම සම්බන්ධයෙන් අලස් කොමිසම විසින් සරණ ගුණවර්ධන මහතාට විරුද්ධව මෙම නඩු හතර ගොනු කර තිබුණා. දවසේ මෙත වාර්තාකරණයේ දහවල් 12ට බලාපොරොත්තු වන්න.
2: හදරෝග ස්නායි රෝග ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540.
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මමතන්න 0111 437 1250.

අපිගේ හන දේදුනු මාවතේ දෙවැනි පැයේ වැඩ කටයුතු ටික තමයි අපි මේ විදිහට ආරම්භ කරන්න හදන්නේ. බලන්න කොච්චර පිළිවෙලට මම පටන් ගත්තද කියලා. දැන් ඉතින් මොකද කරන්නේ? මේ කොළඹට නම් පොඩ්ඩක් වහින්නත් වගේ මට නිකන් පේන විදිහට ටිකක් කළු වලා කළු පාට වලාකුළු ටිකක් කැරකි කැරකි තියෙනවා. ඕකටත් කොළඹ එලි පහලිය ගැවසෙනවා නම් කුඩයක් රැගෙන යනවා නම් මැනවි කියලා තමයි මට කියන්න තියෙන්නේ. සිංදුවට යන්න කලින් කටි එකතු කරගන්න ඕනි මේ පැය පටන් ගන්නකොටම. මොකද කලින් පැයේ ඉඳන් WhatsApp messages එවලා call කරලා නම් කියලා කට්ටිය ගොඩ දෙනෙක් මේ වෙලාවේ නම් කියනකම් බලාගෙන ඉන්නවා කියලා මම දන්නවා. ඒ වගේම තමයි අපේ Facebook fan page එක පැත්තේ ඉන්න කට්ටිය සෑහෙන දෙනෙක් අපි අහපු ප්‍රශ්නෙට උත්තර දීලා comment දාගෙන ගිහිල්ලා තියෙනවා. මම මුලින්ම යන්නේ රිකිල්ල ගස්කඩ පැත්තට ගිහිල්ලා ඉද්ද රිකිල්ල ගස්කඩ කිව්ව ගමන් ඊට පස්සේ මයිල පිටිය කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ සැලෝන් දිනේශ්‍රී. එතන ඉන්නවා අපේ සංදීපනී නංගි, නුවන්තිකා නංගි, ශාමා විජේසිංහ අක්කා. මේ හැමෝම අපිව අහගෙන ඉන්නවා කියලා එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තිනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ අද දවසේ උපන් දිනයක් තියෙනවනේ අපේ යාළුවෙක්ගේ. කොහොමද විෂ්ණුකර ඉන්නේ? අද අපේ සූර්යවැව ලියනාරාචි අයියාගේ උපන් දිනේ. හැපි බර්ත්ඩේ එක. සුබ උපන් දිනයක් වෙන්න, නිරෝගී දීර්ඝායුෂ ලැබෙන්න කියලා net fm team එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. ගොඩක් ආදරේ අපේ ලියනාරාචි අයියට. ඊට පස්සේ WhatsApp එක පැත්ත බැලුවාට පස්සේ අපේ ගම කන්දේ ගෙදර ජනි අපි ගැනත් මතක් කරන්න කියලා අපිට මේ මහරච්චි මුල්ලි ඉඳන් අපිට මැසේජ් කරන්නේ බුද්ධික. අන්න එයා මැසේජ් එකක් දාලා තියෙනවා. මං කිව්වේ අර ගෙදර කියලා අගට තියෙන ගම් නගර ගැන මට කියන්න කියලා. මං ඒව දන්නේ නැහැ කියලා. හයි, ගුඩ් මෝර්නින් ජනි බෝයි. 10ට එන්නේ නටා කියලා කිව්වට ඔයා නටනට නෙවෙයි නේද එන්නේ? නෑ නෑ, නටනට එන්නේ. දිවුරාලා පවසන්න සින්දුව දෙන්න පුළුවන්ද? එහෙම අහලා තිනේ අපේ අකුරැස්සේ යෂෝ. දෙන්න මම කැමතියි. මම ඇත්තටම මේ ප්ලේ කරන්න බලාගෙන හිටියේ බෑනේ අපේ සාරා ඇල්ගුටවුන් එකේ දිවුරාලා පවසන්න ප්ලේ කරා. අම්මෝ, අම්පාරට නම් දූවිලි යන්නම පායනවා. එහෙම කියලා තියෙන්නේ අපේ අම්පාර පරණ ගාමන්ට් හන්දියේ ඉන්න හෙල්මට් ජැකට් කඩේ අතුකෝරල අයියා. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. අපිත් සද්දටම දේදුණු මාවත අහගෙන ඉන්නේ. හම්බෙගමුව සුහද ස්ටෝස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න සෙට් එක මැසේජ් එකක් දාලා තියෙන්නේ. චමිලක් ඇතුළු සෙට් එකම මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. හයි, ගුඩ් මෝර්නින් ජනි. දේදුණු මාවතෙන් ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. මේ පිටවැද්දර ඉඳන් අපිට මැසේජ් එක දාන්නේ අපේ සුජී බෝයි. සුජිත් රවින්දු ඉන්නවා. රවින්දු තමයි බොස්. එතකොට තිලිලි ලංගි ඉන්නවා. මේ හැවෝම එකතු කරගන්න. ඊළඟට ගුඩ් මෝර්නින් ජනි අපිත් අහගෙන ඉන්නේ. කලවාණ ඉඳන් දිලුක්ෂ මල්ලි අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. මම එකතු කරගන්න. රුවන්වැල්ල ඉඳන් මංජුලද මංජුලාද පොඩ්ඩක් ඉන්න මංජුල. එයාටත් සින්දුවක් ඕනිලු. පවුලේ සියලුම දෙනාව එකතු කරගන්න කියලා කියනවා. දුවල දෙන්නයි, වයිෆුයි, යාළුවොයි මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. ඒ අතර ඔයාලට මතක් කරන්න ඕනි අපේ සෝෂල් මීඩියා ටික ෆලෝ කරලා තියාගන්න කියලා. යන්න අපේ net fm facebook fan page එකට, අපේ net fm instagram account එකට, net fm tiktok එකට, net fm youtube එකට. රේඩියෝ එකෙන් අහනවට වඩා දේවල් ගොඩක් ඔයාලට බලන්න පුළුවන් අපේ සෝෂල් මීඩියා ටික ෆලෝ කරලා තියාගත්තොත්. ඒක හන්දා net fm youtube එක subscribe කරන්න, net fm tiktok එක ෆලෝ කරන්න, instagram එකත් ෆලෝ කරන්න, අපේ facebook එක අනිවාර්යෙන් ෆලෝ කරන්න. ඒකනත් මතක් කරන ගමන් තමයි අපි යන්නේ. මේ සින්දුවකට එකතු වෙන්න මේ පැත්තට කෝල් කරන්න 011-2-55-33-63 කෝල් කරන වඩන් WhatsApp message එකක් දානවා නම් 011-95-95-95 Facebook එකේ පැත්තට යන්නකෝ. මම ප්‍රශ්නයක් අහලා තියෙන්නේ, බලන්න උත්තර දෙන්න පුළුවන්ද කියලා.

ගෙදරද ඉන්දියාව ටිකක්ම හදාගෙන කන්න ආසයි නේද? හැබැයි ඉතින් ඉන්දියාව හදන්න ගියාට පස්සේ තියෙන ප්‍රශ්නේ තමයි හාල් ටික ගෙනල්ලා පොගෝල කොටලා ගන්න ඕන. ඊට පස්සේ ඔය හාල් ටික ගත්ත පිටි ටික හලා ගන්න ඕන. ඔය ප්‍රශ්න මොකෝත්ම නෑ. ඔයා අරගන්නේ ෆ්‍රීලන් ඉන්දියාව පිටි මිශ්‍රණය නේද? දැන් ඉතින් අර ඉන්දියාප හදනකොට තියෙන කැඩෙන්න ඇලෙන්න බෙරි වෙන ප්‍රශ්න එකක්වත් නැතුව ඉන්දියාප ටික ගෙදරදී නියමයට හදාගන්න ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණය ඔයා අරගන්න ඕන. අපේම රටේ ගොවියන්ගෙන් අරගන්න සාරවත් සහල් වලින් තමයි ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණය හදන්නේ. ඔයාට ඕනි නම් සුදු කැකුළු හාල් වලින් වගේම රතු කැකුළු හාල් වලින් තියෙනවා. රතු පාටින් සුදු පාටින් ඉන්දියාප හදාගෙන කන්න පුළුවන්. ඒ මතක් කරේ ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණය ගැන. අනිවාර්යයෙන්ම කඩේට ගියාට පස්සේ ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණය බැකට් එකක් අරගෙන ඇවිල්ලා ගෙදරදී ඉන්දියාප ටිකක් හදලා බලන්නකෝ. මං ගියපු පණිවිඩේ වටිනාකම කොයිතරම්ද කියලා එතකොට ඔයාට දැනේ. ඊළඟට මතක් කරන්න ඕනි අපි සෙවනගල කිරි බන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුර ගැන. කමල් බන්දුල වීරප්පේරුම් වෙද මහත්තයා කියලා කියන්නේ දෙවි කෙනෙක් වගේ අපේ ගොඩාක් රෝගීන්ට පිහිට වුණු කෙනෙක්. ලංකාවේ ඔය කියන එක එක රෙඩ රෝග තියෙන්නේ සුව කරන්න බෑ කියලා බටහිර වෛද්‍ය විද්‍යාවෙන් පපා ප්‍රතික්ෂේප වෙන්නේ. එහෙම ලෙඩ රෝග ඕනි එකක් තියෙනවා නම් යන්නකෝ සෙවනගල කිරි බන්නාර බෝගහහන්දිය දින ආයුමා ආයුර්වේද වෙද මැදුරට. නිට්ටාවටම සුව කරගන්න පුළුවන් ඔය ලෙඩ රෝග. සඳුදා අඟහරුවාද පොය දවස් සැරුනම ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි. යන්න කලින් කෝල් එකක් දෙන්න. මොකද ඒ තරම් පිරිසක් එතනට යනහන්ද 0777 300 940 එහෙම නැත්නම් 0773 273 540. සින්දුවට යන්න කලින් මං යනවා වාරියපොළ පැත්තට ගිහිල්ලා. අපි ඔය සෙට් එකක් අහගෙන ඉන්නවා. වාරියපොළට ගොඩ බහැපු ගමම්ම තමයි දේදුණු මාවත අහන්න පටන් අරන් තියෙන්නේ. වාහිනවලු ඒ පැත්තට. දුලන් දුලන් දුලන් තමයි අපිට කතා කරේ. කතා කරලා කිව්වා මේ අකිලයි මලින්දුයි දෙන්නම ඉන්නවා කියලා කිව්වා. ඒ දෙන්නවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කිව්වා නොදී බෑනේ. මේ සින්දුවට එකතු කරගන්නව ගොඩක් ආදරේ. WhatsApp එක පැත්ත බැලුවොත් එහෙම හයි ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා. අපේ දුලානි මහරගම ඉඳන් මැසේජ් එකක් දාලා තියෙනවා. පවුලේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. සුබ උදෑසනක් ජනි. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. එහෙම කියන්නේ අපේ නදී. නදී ගොඩක් ආදරෙන් ඔයාව එකතු කරගන්න. ඊළඟට මීගමුව ටවුන් එකේ උර්ලෝස් කණුව ගාව ඉඳන් අපි වහන ජයසිරි බතික් ෂොප් එකේ ස්ටාෆ් එක කොහොමද අමතක කරන්නේ? ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ලස්සන දවසක් වේවා ජනි. අපට වහිනවා මේ දෙහිවල වැත්තට. ළඟනේ දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාර චන්දන ස්ටෝස් එකේ චන්දන සහ චාන්දනී තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ත්‍රිකුණාමලයේ පහේ කණු ඉඳන් අපි වහගෙන ඉන්න අපේ පුංචි බණ්ඩායි ඇතුළු පවුලේ සැමත් එකතු කරගන්න ඕනි. ඊළඟට මං යනවා කොළඹ ගියාර පැත්තට ගිහිල්ලා ඉන්න. ස්මාර්ට් ටේලර්ස් එකේ ඉඳන් අපේ ප්‍රේමසිරි අයියා අපිට කෝල් එකක් දුන්නා. වයිෆ් පොඩි මෙනිකෙවයි දුව ශානිකාවයි එකතු කරගන්න කියලා කිව්ව සින්දුවකට. ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා.

0: Anu Paha FM Anu Hatarai da Jumata Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා
3: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට වට්ස්ඇප් කරන්න
4: වේලාව 11 විනාඩි 24යි
5: A-level වාණිජංශයෙන් හදාරන සිසුන්ගේ පළමු තේරීම AAT අඩු කාලයකින් අඩු පිරිවැයකින් ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකම හිමි කර ගැනීමට අදම AAT සමග ලියාපදිංචි වන්න. අමතන්න 0112 559 669.
6: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් වෙනකම්.
7: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ

0: హాయ్ మేట్, స్పీడ్, బడ్జెట్, యూసేజ్, లైఫ్ స్టైల్ ఒక్కటుమ సెట్. ఎస్ఎల్సి మోబిటెల్ హోమ్ 4G కనెక్షన్ హమతిమ సెట్.
1: Meltol, hisaratya, una sempratishyava, angapatha vedanava, apahasudina sadaha, ikman sahanaya. Meltol, paracetamol visheshayaki.
2: Damrovithin, onema tanakata galapena aakarshaniya nimavin saha, iyala pramithiyen yut plastic putu maadili rasak. Siyaluma damro pradarshanagaravalin.
3: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මදෝකා කැස්සට පැනිය සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද 0747-21-33-540
4: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
5: සංඛ දිනය සාශිකා නිසංසලා
6: සුනීර සුමංගා
5: නුවන් විකාසේ නරත්න
6: අමීෂ මිනෝල්
4: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
6: tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක් අනුග්‍රහය
7: හොඳම දේ අඩුම විලට තිප ව්‍යාප්ත ශාඛා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්
8: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
7: ඔබ A-level වලට කුමන විෂය ධාරාවක් තෝරගත්තද රැකියා ලෝකයට පිවිසීමේදී මූල්‍ය කළමනාකරණ දැනුම අතිශයින්ම වැදගත් AAT සමග ලියාපදිංචි වී ඔබේ සිහින සැබෑ කර ගැනීමේ පළමු පියවර තබන්න අමතන්න 0112559669
8: වෙලාව 11:00 විනාඩි 26යි
9: මේ හස්බන්ඩ්
10: මොකද වයිෆ්
9: මම ආව එක්කගෙන යනවා ලෝකේ රසම කෑම තියෙන හෝටල් එකක බුෆේ එකට ඔයා තෝරගන්නේ ඩිනර් එකද ලන්ච් එකද
10: ඩිනර් එක රෑනේ
9: ආදත් වැරද්දුවනේ ලෝකේ රසම කෑම තියෙන්නේ නේද ලෝකේ රසම කෑම හදන්නේ මම හිටු ගෙදර දැන් ගාන පොල්
11: මනි මනි
12: Paul prashna netuwa hanna jani ek de dunu mavata
8: හරි අපි දේදුණු මාවතේ ඉන්න වෙලාවේ 11:00 විනාඩි 27ක් වෙලා තියෙනකොට යන්න හදන්නේ බදුල්ල පැත්තට ගිහිල්ලා ඉන්න බදුල්ල පැත්තට ගිහිල්ලා හොඳට බදුල්ල ටවුමම වේන තැනක හිටගත්තට පස්සේ අපිට දර්ශනය වෙන්නේ තෑගි මල්ලකුත් පිටේ බැඳගෙන නත්තල් පප්පා වගේ කඩයක් කඩයක් ගාන යන අපේ දර්ශන එයා ගිහිල්ලා ඉල්ලන්නේ කෝල් බීම එකක්නේ ඒ කෝල් බීම ඉල්ලගෙන ඉන්නකොට ඔයා දෙන්න ඕනි කොකා කෝල් එකක් හරි එහෙම නැත්නම් ෆැන්ටා එකක් හරි එහෙම නැත්නම් ෆැන්ටා ක්‍රීම් සෝඩ එකක් හරි එහෙම නැත්නම් පෝටෙලෝ එකක් හරි එහෙම දුන්නාට පස්සේ තෑගි හම්බ වෙනවා අර පිටේ වැඳගෙන ඉන්න තෑගි මල්ලෙන් තෑගි දෙනවා එතකොට නත්තල් පප්ප වගේ ඉන්න අපේ දර්ශන සම්බන්ධ කරගන්න හදන්නේ අයිබෝන් දර්ශන
13: අයිබෝන් ජනිත අයිබෝන් ඔන්න ඔයා කිව්ව වගේ ඔන්න නත්තල් පප්ප වගේ අපි තෑගි බෝග රසක් අරගෙන ඔන්න අද දවසේ ඉන්නවා සුන්දර බදුල්ල පුරවරය ආවරණය කරමින් ඉතින් කොකා කෝලා රස දෙන්නෝ දිනන්නොත් අරගෙන තමයි ඔන්න අපි අද දවසේ මේ විදිහට සුන්දර බදුල්ල පුරවරය ආවරණය කරන්න එකතු වෙන්නේ ජනිත ඔන්න අවස්ථාව තියෙන අවශ්‍යම 95.8 කවදත් අලුත් කාගෙත් මෙත් අහගෙන ඉන්න ඕන ආදරණීය වෙළඳ මහත්වරුන්ට වගේම මහත්මීන්ටත් ඔන්න අද දවසේ චාන්ස් එක තියෙනවා මේ වටිනා කියන තෑගි දිනා ගන්න ඉතින් කරන්න තියෙන ජනිත් පුංචි දෙයක් මොකද හරි රිලීස් දෙවලනේ අපි තියන්නේ
8: අමාරුයි
13: නෑ ඉතින් කරන්න තියෙන පුංචි දෙයක් තියෙන්නේ අපි නෙත් කොකාකෝලා ටීම් එක වගේ වෙළඳ සැලට ගොඩ වෙනවා මේ ගොඩ වෙන වෙලාවට ඉතින් අපි ඉල්ලනවා කූල් බීම් එකක් දෙන්න කියලා ඉතින් මේ ඉල්ලනකොට ඔයා ලබා දෙන්නේ කොකාකෝලා එකක් ඒ වගේම ස්ප්‍රයිට් එකක් එහෙම නැත්නම් ෆැන්ටා ඔරේන්ජ් එකක් ෆැන්ටා ක්‍රීම් සෝඩ එකක් එහෙමත් නැත්නම් අපි ජනි ගියාසම් පානය
8: පෝටෙලෝ
13: පෝටෙලෝ එකක් එහෙම දුන්නොත් වටිනා කියන තෑග්ගක් දිනා ගන්න පුළුවන්
8: කල්පනා කරගෙන ඉන්නේ ඔයා ඔය කඩවල් වලින් ඉල්ලුවම දෙන බීම බෝතල් ටික එකතු කරගෙන මට ගෙනල්ලා දෙයි කියලා
13: අනිවාර්යෙන්ම
8: හිස් බෝතල් නෙවෙයි
13: අනිවාර්යෙන් ජනිත කියලා දෙනවා මොකද අපි ජාතික පානේ වෙලා ඉවරයි මේ ගොඩක් සන්නාමය මොකද අපි කොහේ ගියත් ඉල්ලන්නේ කොකා කෝල එකක් දෙන්න එහෙම නැත්නම් ස්ප්‍රයිට් එකක් දෙන්න
8: එහෙම
13: නැත්නම් කට චුට්ටක් රතු කරගන්න නේද
8: රතු
13: තමයි අපි ඉල්ලන්නේ මොකද ශ්‍රී ලංකාවේ විශාලතම සම්මානයක් තමයි කොකා කෝලා කියන මේ වෙනකොට
8: මොකද
13: දේශී වගේම විදේශී යතොන වෙනකොට අපිට හම් වෙනවා. ඉතින් අපි විදේශී හිතවතුන් අපිත් එක්ක මේ හම් වෙනවා මේ යන ගමනේදී. ඉතින් එයාලා අපි යනකොට එයා අපිට කලින් එයාලා ඉනවා දෙන්න කියලා කොකා කෝල එක. ඉතින් මේ වෙනකොට මේ වගේ තැනකට කොකා කෝල සම්මන් ඇවිල්ලා තියෙන්නේ. හරි ආඩම්බරයි යන්නේ. මොකද අපි සම්මානයක්. ඉතින් ඒ නිසා මොන අද දවසේදී මේ චාන්ස් එක දිනාගන්න අවස්ථාවදීන සුන්දර බදුලුපුරේ ඔයාට ඉතින් FM 95.8 නෝන අහගෙන ඉන්නව නම් කවදත් අලුත් කගේත් ඔයාට අතන වටිනා කියන සෑග්ගක් දිනාගන්න පුළුවන්. ඉතින් කරන්න තියෙන පුංචි දෙයක් ජනිත්. ඉතින් ඒක නිසා මම පොරොන්දු වුණා දැන් ජනිත් කොහොමරි බදුල්ල පැත්තෙන් හරි මං මොකක් හරි දැන් හොයලා දෙන්නත් ඉබේ. ඩිනවුට් එකට යන්නත් මේ තනියෙන් අපි ජනිත්. ඒක නිසා
11: අනවශ්‍ය තොරතුරක්
13: ජනිත් මම දැන් කොහොමද යන්නේ ඉතර යනකොට කොකා කොලක් කරන යන්නේ. ඒක නිසා අද දවසේදී සුන්දර බදුලුපුරවරේ ඉන්න ආදරණීය හිතවතුන්ට ඉන්න අපි ජනිත් සතුන් මතක් කරනවා ඉන්න කියලා පුළුවන් නම් ඔන්න මේ පැත්තට
11: ඕල්
13: එක ඉතන නේද ඕල් එක කියලා සමක් දාලා යන්න තමයි ජනිත් අවස්ථාව දිනවා. ඉතින් නැවත හමු වුණු බලාපොරොත්තු සම්බන්ධ කරනම් බොහොම ස්තුතියි ජනිත් සම්බන්ධ කරගත්තාට
11: බොහොම ස්තුතියි.

නිමාවක් නැතුව කියන්න පුළුවන් කතාවක් ගැන තමයි මේ වෙලාවට මතක් කරන්න හදන්. ඒ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන කතාව. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කියලා කියන්නේ ඔයාගේ වගාව වෙනුවෙන් ඔයාටම උදව් කරන්න ඉන්න ආයතනයක්. දැන් ඉතින් ගෙදර අතහැරලා දාලා තියෙනවා නම් ඉඩමක් වගා කරන්නේ නැතුව ඔය ඉඩමෙන් සල්ලි හොයන මන්තරය කියලා දෙන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සූදානම්. ඔයාට සින්නක් කර ඉඩමක් තියෙනවනම් ඔයා කතා කරන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එක. ඒගොල්ලෝ නිකන් උපදෙස් විතරක් දීලා නතර වෙන්නේ නැහැ. ඔයාට උපදෙස් විතරක් දීලා නතර වෙන්නේ නැතුව ඔයාට අවශ්‍ය කරන කෘෂි උපකරණ ටික, උසස්ම තත්වයේ පොහොර වර්ග ටික, මේ හැම දෙම දෙන්න ඔයාට සූදානමින් ඉන්නවා. ඒ වගේම තමයි ඔයාට ඉඩමක් නැති වුණත් ඔයා වගාවට කැමති කෙනෙක් නම් ඒ වෙනුවෙනුත් ඒගොල්ලෝ ගාව සුවිශේෂී වගා සැලසුම් තියෙනවා. ඒකන්ද කෝල් එකක් ගන්න 011 437 1250 නම්බර එකට. ඒ වගේම සින්දුවට යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනි NSB බැංකුව ආරම්භ කරලා තියෙන NSB අර අපි කියලානේ අර ඩිජිටල් මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳව ඔයා දැනුවත් වෙන්න ඕනි කියලා. අන්න ඒ වෙනුවෙන්ම NSB බැංකුව ක්‍රියාත්මක කරලා තිනවා NSB ඩිජිටල් ඩ්‍රයිව් වැඩසටහන. මේක අදියර දෙකක් කලින් ක්‍රියාත්මක වුණා. මේ තුන්වෙනි අදියර තමයි දැන් ආරම්භ වෙලා තියෙන්නේ. ස්ථාන 15ක් පුරා මේක සිද්ධ වෙනවා. හරියටම කිව්වොතින් එහෙම දැන් කිරින්දිවැල්ල, යක්කල මේ පැතිවල තමයි ඊයේ පෙරේද දවස්වල ක්‍රියාත්මක වුණේ. අද කටුනායක බස්රත නැවතුම්පළ ගාවට ගියෝතින් ඔයාට NSB බැංකුව පිළිබඳව විස්තර දැනගන්න, ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න, ඊට පස්සේ ඇප් එකෙන් කොහොමද ඩිජිටලි ගනුදෙනු කරන්නේ, ඊට පස්සේ සල්ලි දාගන්නේ, සල්ලි යවන්නේ කොහොමද, ආරක්ෂිතව මේ දේවල් කරන්නේ කොහොමද, ඒ දේවල් හැම දෙයක්ම දැනුවත් කරන්න සූදානමින් ඉන්නවා. වගේම තමයි ඔයා එතනදී ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තු තින් තෑගි දිලා ගන්නත් අවස්ථාව තියෙනවා කියලා මතක් කරන්න ඕනි. NSB ඩිජිටල් ඩ්‍රයිව් එක එකතු වෙන්න පුළුවන් අද දවසේදී කටුනායක බස්රත නැවතුම්පළ ගාවට ගියෝතින්. හෙට ක්‍රියාත්මක වෙන්නේ මේ වැඩේ කිරිබත් ගොඩ නෙවෙයි, මීගම බස්රත නැවතුම්පළ ගාව. අනිද්දර තමයි කිරිබත් ගොඩට එන්නේ. හරි, සින්දුවට යන්න කලින් මම ටග් ගාලා කට්ටිය එකතු කරගන්නම්. කෝල් කරපු කට්ටිය එකතු කරගන්නම්. මේ ඒගොල්ලෝ ගොඩක් වෙලා බලාගෙන ඉන්නෝ නම් ටික කියනකල් මං යන්න හදනේ රාජාංගනේ පැත්තට ගිහිල්ලා ඉන්න. රාජාංගනේ ඉඳන් අපේ අනුරුද්ධ අයියා කතා කරා. වයිෆ් ගීතාංජලීව, සතිෂ් පුතාව, තාරුකාදුවව, තරුක්ෂිදුවව එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ කිතුල්කොටේ ඉඳන් අපේ ප්‍රේමසිරි අයියාත් කතා කරා. එකතු කරගන්න කියලා කිව්වා අම්මා ගුණවතීව. ඊට පස්සේ දිනූෂා, ගණේෂා, චමිලානි, කිරණිඳු, බිම්සර ඒ කට්ටියට අමතරව අද අසංක මල්ලිත් ඉන්නවා කිව්වා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. පොල්ගොල්ල උයන්වත් ඉඳන් අපේ ගාමිණි රත්නායක අයියා කතා කරා. වයිෆ් ඉන්නවා නාලනි, ඊට පස්සේ ගයාන්, රුවන්, අශානි, මංජුල මේ හැමෝමත් එකතු කරගන්න ඕනි. බදුල්ල කැටවල සමන්ත සැලුන් එකේ ඉඳන් අපේ සමන්ත අයියා කතා කරා. කේෂාන් මල්ලිව එකතු කරගන්න කිව්වා. අම්මා විමලාවති ඉන්නේ හිරුතරු ස්ටෝස් එකේ, වයිෆ් නිසංසලා. ඊට පස්සේ දුවල දෙන්න තරුන්දි සහ ඉරන්දි ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ගාල්ලේ ගෝණපුරේ අපේ මල්කි කතා කරා. මල්කිවත් සින්දුවකට එකතු කරගන්න කිව්වා. මහරගම චාන්දනි අක්කා රෙදිනවන ගමන්නේ අපි අහගෙන ඉන්නේ ටී ෂර්ට් නවත් එකතු කරගන්න කියලා කිව්ව මහත්තයවයි, පුතාලා දෙන්නවයි, දුවවයි, මහරගමයි, දික්වැල්ලයි, ගම්පොල්ලේ, ගම්පොළයි ඉන්න යාළුව හැමෝමම නැදැයි හැමෝම. මහා වතුබලගම ඉඳන් අපේ චින්තක සම්පත් කතා කරා. ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න. අකුරැස්ස යශෝ කෝල් එකක් දුන්නා. කෝල් එකක් දීලා කිව්ව මං අර ගෙදර කියලා අගට තියෙන ගම් නගර ගැන ඇහුවානේ. එයාගේ බුද්ධිමත් මල්ලි එයාට ඒ පිළිබඳව මතක් කරලා දීලා තියෙනවා. ඒගොල්ලන්ගේ පැත්තේ තියෙන ගම් දෙකක් ගැන, එකක් දන් ගෙදර, අනික එක මා ගෙදර. ඒ මල්ලි බුද්ධිමත් වෙන්න හේතුව මොකද දන්නවද? මල්ලිගේ නම ජනිත්. ඊට පස්සේ අපේ ශාන්ත ටේලර්ස් එක කෑගල්ලේ නිදහස් මාවතේ ශාන්ත ටේලර්ස් එකේ ශාන්ත අයියා කතා කරා. අද උදේ හොඳ කෑමක් හම් වෙලා තිනවා අපේ ශාන්ත අයියට. ගුටි නෙවෙයි, කෑම. අර විහංග හෝටලේ තියෙන්නේ. විහංග හෝටලේ ඉන්නෝනේ අපේ නිලු නංගි, නදී නංගි, සුදු බෝල නංගිලා දෙන්න. ඒගොල්ලෝ අද හොඳ කිරිකොස් මාළුවක් හදලා, පොල් සම්බෝල හදලා, කරවල බෙදලා දීලා අපේ ශාන්ත අයියට කන්න. මං මෙහෙ නම් කියනවා, ශාන්තය මාව විකුණලා හොඳට කනවා.

0: FM 94.8 Net FM දිවයින පුරා වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
1: වේලාව 11 විනාඩි 46යි.
2: අලුත් තැන අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
3: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයමීට් වර්ණකාරකත් නෑ රසකාරකත් නෑ.
4: Mobitel 368 budget එකන set වෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 2.5 GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා. දැන්ම රුපියල් 368ක් reload කරන්න.
5: Coca-Cola රස දෙන්න නොදිනන්න. ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ Net FM කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 10 පස්සර ජුනි 11 මඩුල්ල.
6: අයියෝ බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
7: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන්න KDRI අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව KDRI ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක්. 077 406 4394 කතා කරන්න.
8: ඔයාට තියෙන සනීප වෙන්නෙම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
9: මම කාලේ මාපල්ලගම තුමනදාස කෝට් එකේ පරීක්ෂණ කරා ගොඩක්. මම ડોක්ටර් මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා. ඒකට බය වුණා. අයියා කෙනෙක් තමයි කිව්වා මම සෙවණගලෙන් කමල් බන්දුල මහත්තය කියලා. එහෙ ගියා. මම මාස 6කට බෙහෙත් ගත්තා. බෙහෙත් අරගෙන නැවතත් කරාපරි කියලා ඇල්වා. කරාපරින් කියනවා මට එහෙම හට් ඇටැක්ක් නෑ කියලා. කමල් බන්දුල මහත්තයා ඉතින් ඇත්තටම දෙවි කෙනෙක් වගේ කෙනෙක්.
8: කතා කරන්න 0777 300 940.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
10: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්.
11: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
1: වේලාව 11 විනාඩි 48යි.
12: husband
13: mokada wife
12: oyage ex girlfriend oi mamai chandi illuwathin pa kaarada chanda denne
13: wena kaarada wife oyada
12: adath waraddwane chandi illena wage mode wedak mama karai kiyala hitunoda e wage mode weda karanne oyage ex girlfriend ma tamai

0: net one jani ekade dunu mavata
1: mema geethaya oba veta gene enne
2: rakshana ithihase alutma peraliya vayasa 80 edith aarambha kala haki lankave prathama saha ekama jeevitha rakshanaya jan shakti life 80 edith okay adama katha karanna 0112 636 636
3: අපි හැබෝම අපේ ජීවිතේර ලස්සන සුන්දර දවස් වෙනකම් බලාගෙන ඉන්නවනේ. එහෙම සුන්දර දවසක් තමයි මේ ලබන සෙනසුරාදා. හරියටම කිව්වොත් එහෙම ජුනි මාසේ 13 වෙනිදා කියලා කියන්නේ. අපි හැමෝම ගොඩක් ආදරෙන් ආසාවෙන් අහන පණ්ඩිත් අමරදේවයන්ගේ සින්දු සජීවීව අහන්න ඔයාලට අවස්ථාව හම්බ වෙනවා අපේ ශචිකා නිසංසලා, සංක දිනෙත්, සුනීර සුමංග, නුවන්දිකා සේනාරත්න, අමීෂ මිනෝල් මේ හට්ටියගේ කටහඬින්. ඉතින් මේ අවස්ථාව ඔයාලට හම්බ වෙන්නේ හිමව් අරණ අමරදේව උපහාර ප්‍රසංගයේද කියලා දැන් ඔයා හොඳටම දන්නවනේ. දැන් සීමිත ටිකට් පත් ප්‍රමාණයක් තමයි ඔයා වෙනුවෙන් තියෙන්නේ. ඒක හන්දා ඉක්මන් කරලා ඔයාගේ ටිකට් පත් වෙන් කරගන්න එක වටිනවා. කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී තමයි මේ 13 වෙනිදා වැඩේ පැවැත්වෙන්නේ. ඒක හන්දා කලින්ම ටිකට් පත් වෙන් කරගන්න ඔයාට ටිකට් පත් වෙන් කරගන්න එක ටිකක් අමාරුයි වගේ නම් ඒ ගැන විස්තර දැනගන්න අවශ්‍යයි නම් ඔයා යන් අපිට කෝල් එකක් දෙන්න අපේ ටීම් එකට 0746 830 1180 නම්බෙකින් 0746 830 1180 නම්බෙකින් අපේ ටීම් එක වාට උදව් කරයි. ඒ ගැන හරියටම කරගන්නේ කොහොමද කියලා එහෙම නැත්නම් ඔයාලට පිවිසෙන්න පුළුවන් mytickets.lk හරහා මේ ප්‍රවේශපත් මිලදී ගන්න. මේක කාලයකට පස්සේ ඔයාලට හම්බ වෙන බොහොම මිහිරි අත්දැකීමක්. ඒක හන්දා මේ අවස්ථාව මගහැරගන්න එපා. යාළුවෝ කට්ටියත් එක්ක එකතු වෙන්න පොඩ්ඩක් විනෝදෙන් ඉන්න ගමන් මේ සින්දු ටික අහන්න. මොකද අපේ ජීවිතේට හරි ළඟ සින්දු තමයි මේ විදියට හෙන්නේ. මේ අවස්ථාව මගහැරගන්න එපා. ජුනි මාසේ 13 වෙනිදා කොළඹ ලේක්සයිඩ් හෝටල් පරිසරයේදී පැවැත්වෙන හිමව් වරණ අමරදේව උපහාර ගී ප්‍රසංගය වෙනුවෙන් ඔයාගේ ප්‍රවේශ පත්‍රයත් දැන්ම වෙන් කරගන්න කියලා අපි මතක් කරනවා. ඒ වගේම තමයි අපේ ජීවිතේට ඒ වගේම සමීප දෙයක් තමයි මේ ෆ්‍රීලන් නිෂ්පාදන කියලා කියන්නේ. ෆ්‍රීලන් නිෂ්පාදන අතරේ තියෙන ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් කියලා කියන්නේ ෆ්‍රීලන් නිෂ්පාදන පෙළ අතරට අලුතින්ම එකතුණු නිෂ්පාදන පෙළ. ගෙදර හදන කෑම වේල මසාලා රහට ඉන්දියාවේ රහට කන්න ඕනි නම් වෙන මුකුත් මතක් වෙන විදිහක් නෑ. ෆ්‍රීලන් හෙල මසාලා තමයි ඒකට හොඳම උත්තර. ග්‍රීන් කරි මසාලා තියෙනවා, රෙඩ් කරි මසාලා තියෙනවා, බ්ලැක් කරි මසාලා තියෙනවා. මස් වලට, මාළු වලට, එළ වලට වෙන වෙනම පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් ඉතින් මේ සින්දුවත් අහගෙන ඊළඟ පැයේ ප්‍රවෘත්ති අහලා අපි හැමීට හම්බ වෙමු. එතකන් කෝල් කරන්න, WhatsApp messages එවන්න. කෝල් කරපු අය, WhatsApp messages එවපු අය ඉවසීමෙන් ඉන්න එකට කලින් අනිවාර්යෙන් නම් කියනවා.

0: FM Anu Paha, FM Anu Hatarai tak cuma ada Net FM. Day dunu mamata, day dunu mamata.
1: Brought to you by.
2: Aku nolak nama hubawan rata puram rasa genayan. Aule saya merasa kerakana. Mother free noodles, taste ke trust ke.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
5: එන්න රුපියල් 40ක දිනු

0: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
1: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
0: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
1: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
0: නොවිනස් වන රසවත්ම රසය.
1: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
2: පහේ ශිෂ්‍යත්වය නිසක ජයගෙනෙන සතර ශිෂ්‍යත්ව ජය මග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. වෙනස වටහා ගන්න අනුකරණවලින් ප්‍රවේශම් වන්න අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර.
1: ඔබට අවශ්‍ය සියලුම කර්ණ රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටතේ BS කර්ණ හවුස් පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත BS බේවිකයා ඇහැලියකට කුරුවිට 076-447-7953. හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 076-447-7940.
3: Wake up. Satutu Hormones Alpha Studio.
1: Davasata moona karana vitamins Alpha Studio.
3: Yes. Yes. Energy morning vibe ekak ekka davasama suba karaganna.
1: Ratema taruwange dakshata ekka satutin davasa patan ganna.
4: Good morning.
3: Satya Dawaswala Ude Hayata Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711-95-95-95 Net FM Facebook Live.
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
6: මොබිටෙල් 178 වාසි ඩබල් දෙන සුපිරිම නොන් ස්ටොප් ඩේටා පැකේජ් එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා නොන් ස්ටොප් ඩේටා. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
7: සුබ දහවලක වේලාව දවල් 12යි.

0: දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල්නෙට් තමතන්න 0112 863 363 0776 716 3672
1: net දවල් 12
2: අයිබෝන් අද දවස මැද දවසේ මෙතෙක් රටතට සිදුවීම් වාර්තාකරණය net දවල් 12 මම සචිනි සීලවර්ධන ප්‍රවෘත්ති සංස්කරණේ නිශාන්ත සිල්වා
1: මේ වෙනකම් දවස
2: නඩු හතරකට වරදකරු කෙරුණු හිටපු නියෝජ්‍ය ඇමති සරණට වසර හතර බැගින් සිරදඬුවම් සමූපාකාර ග්‍රාමීය බැංකු අර්බුදයක රත්රන් නුකස් කිරීම ගැන ඇමති මැති සභේදී පැහැදිලි කරයි පාර්ලිමේන්තු නිලධාරිනියකට වූ හිංසනය ගැන කතානායකගෙන් තීරණය සලේ වෙනුවෙන් සත්‍යාග්‍රහය තවදුරටත් පොලිසිය ඉවත් කළ අට්ටාලය වෙනුවට යළි අලුත් අට්ටාලයක් සකස් කරයි. ඩෙංගු මදුරු කීටයන් සහිත ස්ථාන රැසක් හඳුනා ගනී හිමිකරුවන්ට එරෙහිව නීතිමය පියවර.
1: net දවල් 12 ඉර මැදියමේ වාර්තාකරණය
2: නඩු හතරකට වරදකරු කෙරුණු හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එක් එක් නඩුවට බඩපතල වැඩ සහිත වසර හතර බැගින් සිරදඬුවම් අධිනියම කළා. කොළඹ මහදිකරණය විසින් එලෙස ඔහුට සිරදඬුවම් නියම කළේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ඔහුට එරෙහිව ගොනු කර තිබූ නඩු හතරකට අදාළවයි. ඊට අමතරව එම නඩු සඳහා සරණ ගුණවර්ධන මහතාට රුපියල් ලක්ෂ 18ක දඩයක්ද අධිකරණය විසින් නියම කර තිබෙනවා. නඩු විභාගයකින් නඩතරව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහදිකෙන විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා. 2006 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියේදී එම ආයතනයට වාහන තුනක් කුලී පදනම් මත ලබා ගැනීමේදී ඒවායේ හිමිකරුවන්ට වාසියක් සැලසෙන ආකාරයෙන් කටයුතු කරමින් රජයට පාඩු සිදු කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධන මහතාට විරුද්ධව මෙම නඩු හතර ගොනු කර තිබුණා. ත්‍රස්ත මර්ධන පනතරතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහිරවේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලීම් මහතාට අමානුෂික සහ ක්‍රූර අයුරින් සලකන බව පවසමින් ඊට එරෙහිව විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ආරම්භ කළ සත්‍යග්‍රහය මෙවන විට ක්‍රියාත්මකයි. එම ස්ථානයේ සවිකර තිබූ අට්ටාලය ඊයේ දිනේ පොලිසිය විසින් ඉවත් කරනු ලැබුවා. කෙසේ වෙතත් එම ස්ථානයේ යළි අට්ටාලයක් සවිකර ඔවුන් එලෙස සත්‍යග්‍රහයේ නිරත වෙනවා. මේ අතර තමන් ඇතුළු විපක්ෂයේ කණ්ඩායමක් ආරම්භ කළ මෙම සත්‍යග්‍රහය අවසන් වන්නේ ආණ්ඩුව දක්වන ප්‍රතිචාරය මත බවයි පිවිතුරු හෙළවුරුමේ නායක උදේ ගම්මන්පිල මහතා මාධ්‍ය හමු වී කියා සිටියේ.
3: සැකකරුවෙකුට තියෙන මානුෂික අයිතිවාසිකම් ටික අනවිරුවෙක් වෙච්ච සලේටත් දෙන්න. අපි වැඩිපුර දෙයක් ඉල්ලන්නේ නැහැ. අර අතාලේ නායකයන්ට, ඒ වගේම මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට, මිනිමරුවන්ට ලබා දීලා තියෙන අවම අයිතිය සුරේෂ් සලේ මැතිතුමාට ලබා දෙන්න කියලා විතරයි. ඒක තේරෙන්නේ නැහැ කියන්නේ. ඒකට කියන්නේ අවාසියා කර්මාබාධා කියලා. අවාසි දේවල් ඇහෙන්නේ නැහැ. අපි සුරේෂ් සලේ මැතිතුමාට සාමාන්‍ය මිනිස්සෙකුට කරන මිනිස්ස සැලකීම ලබා දෙන තුරාවට අට කරන්න බලාපොරොත්තු වෙනවා.
2: රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලී මහතා ඉකුත් පෙබරවාරි 25 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අතරංගුවරිගනු ලැබුවේ පාස්කු ප්‍රහාර සම්බන්ධ චෝදනා එල්ල කරමින්. අනතරුව රඳවුම් නියෝග මත සුරේෂ් සලීම් මහතා එම දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින අතර එහිදී ඇති වූ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් ඔහු පසුගිය හත්වනදා රාත්‍රියේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. එනුව සුරේෂ් සලීම් මහතා තවදුරටත් කොළඹ ජාතික රෝහලේ නිවාසිකව ප්‍රතිකාර ලබනවා. උකස් ලබා ගැනීමේ හැකියාව යළි සමුපාකාර ග්‍රාමීය බැංකුවලට ලබාගත හැකිවන පරිදි අවශ්‍ය නීති අනපතත් සංශෝධනය කරන බව වෙළඳ වාණිජ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඇතැම් සමුපාකාර ග්‍රාමීය බැංකුවල පැවැත්ම සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් පවතින බවයි. පාර්ලිමේන්තුවේදී වාචික ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මේ බව කියා සිටියා.
4: විවිධ සේවා සමුපකාර සමිති 300ක් තියෙනවා. ඒ යටතේ තියෙනවා ග්‍රාමීය බැංකු, ඊට අමතරව තියෙනවා සනස බැංකු සහ පළාත් සමුපකාර කොමසාරිස්වරු යටතේ ලියාපදිංචි බැංකු, ඒ වගේම මධ්‍යම රජයේ සමුපකාර දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි බැංකු. නිසා සියලු දේවල් ලියාපදිංචි. හැබැයි බරපතල ප්‍රශ්නයක් තියෙනවා පහුගිය කාලේ පුරාවට මේවා විගණනය කිරීම සම්බන්ධයෙන් සහ වාර්තා

0: ලබාදීම සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. ඒවා දීර්ඝ කාලීන ප්‍රමාදයන් තියෙනවා. සමහර සමිති අවුරුදු 5-7 දීලා නැහැ. හැබැයි මේ උකස් කටයුතු කරගෙන ගියාට පස්සේ බැංකු පද්ධතිය ඇතුළේ බරපතල ප්‍රශ්න ඇති වුණා. සමහර උකස් ගත්ත බඩු නැති වෙලා තියෙනවා. උකස් වෙනුවට ගත්ත මේ සමිති සාකා වහිලා තියෙනවා. ඒ හරහා මහජන බැංකුව ලබා දීපු මේ අවස්ථාව නැවත උන් අත්පත් කරගන්න. එහෙම නැත්නම් උන් මේ ලයිසන් එක නොදීන තීරණය කරන්නේ මේ සමාජය ඇතුළේ ප්‍රශ්න නිසා. ඒ නිසා අපි මේ ගැන තමයි අපි සාකච්ඡා කර ගරු මන්ත්‍රීතුමා මූල්‍ය ආයතන. එහෙම නැත්නම් මූල්‍ය බැංකු අනස බැංකු සම්පකාර නායතන සමිතිය ඇතුළේ පිහිටවපු බැංකු ඇතුළු සෞපකාර සමිති 11000ක් තියෙනවා අපේ රටේ. 180ක් ඉන්නවා සමාජිකයෝ. මේකේ සක්‍රීය සමාජිකයෝ 140ක් විතර ඉන්නේ. ඒ නිසා මේ සියලු දෙනාට සෞපකාර ශේෂ්ත්‍රයේ තියෙන වටිනාකම අවබෝධ කරගෙන තමයි වර්තමාන රජය ඉතා විශාල ලෙස සෞපකාර ව්‍යාපාරයේ ශක්තිමත් කරන්න තීන්දුව තියෙන ගණනාවක් ගෙන යනවා. මේ බැංකු පද්ධතිය සහ මේ මූල්‍ය ශේෂ්ත්‍රයේ ගනුදෙනු සම්බන්ධයෙන් ඇතිලා තියෙන ගැටලු විසඳන්න සෞපකාර පනත සංශෝධනය කරනවා. බැංකු පනත රෙගුලේට් කරන්න. බැංකු රෙගුලේට් කරන්න බැංකු නියාමන අධිකාරියක් අවශ්‍ය නීති සංශෝධනය කරමින් තිබෙනවා. ඒ නිසා වේගෙන් සෞපකාර ව්‍යාපාරයේ ශක්තිමත් කරන්න අවශ්‍ය තීරණයක් ලෙස මේ උකස් ලබා ගැනීමේ අවස්ථාව නැවත සෞපකාර බැංකුවට ලබා ගැනීම සඳහා අවශ්‍ය පියවර අපි ගෙනමින් තියෙනවා. පහුගිය කාලේ සෞපකාර ශේෂය ඇතුළු වෙච්ච ගැටලුව නිසා තමයි මහජන බැංකුව මේ අවස්ථාව නවත්තලා තියෙන්නේ. ඉදිරියේදී ලබා ගන්න අපි කටයුතු කරමු.
1: මේ අතර පාර්ලිමේන්තුවේ නිලධාරිනියකට හිංසනයක් සිදු වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම තවමත් ප්‍රමාද වෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද ප්‍රකාශ කළා. ඊට පිළිතුරු ලබා දෙමින් කථානායකවරයා සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සුවබැලීමට පත් කළ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයට නිර්දේශ කළ බවයි.
2: ඔබතුමා දන්නවා මේ IT ඩිපාර්ට්මන්ට් එකේ කාන්තාවක් පිළිබඳව ඇයට සිදු වුණ හැරස්මන්ට්ස් ගැන මාස 6කට කලින් රිපෝට් එකක් දුන්න සුජාතාලාපරම් මැතිණිය. මාස 6ක් වෙලා තියෙනවා ගරු කථානායකතුමා, කිසිම ඒකේ ප්‍රෝග්‍රෙස් එකක් නැහැ. ඒ වෙනුවට කරලා තියෙන තව කමිටියක් දාලා තියෙනවා. අත වශයෙන් මහාධිකරණ විසකාරතුමියක් මේකට පත් කරයින් පස්සේ ඒකට අවශ්‍ය කරන පියවර ගන්න ගරු කථානායකතුමා ඒකට අදාළ නිලධාරීන්ට කිසිම දඬුවම් මේ වෙනතුරු දීලා නැහැ. හැබැයි ඒකට දැන් කළා තියෙන ගරු කථානායකතුමා ඊට වඩා පල්ලෙහැයින් කමිටියක් දාලා. මම කියන්නේ මේකට දාන
3: ඔබතුමා ලබා දුන්නේ සුජාත අලහපෙරුම මහාධිකරණ නිසරුතුමී ලබා දුන්න තීන්දුවට අනුව ඒ පරීක්ෂණයට අනුව වාර්තාවේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන්න කියලා මම මහලිකම්තුමිය තුළ ලේකම් මණ්ඩල ලබා දීලා තියෙනවා. එතුමී නිර්දේශ ලබා දීලා තියෙනවා. මේ සම්බන්ධයෙන් මට වාර්තාවක් ලබා දෙන්න කියලා මේ මහලිකම්තුමියට මම ලබා දීලා තියෙනවා. ඒ වාර්තාවේ ලැබුණාට පස්සේ අවශ්‍ය කටයුතු කරන්න පුළුවන්.
1: මෙතර පාර්ලිමේන්තුවේ තවත් තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වෙනවා net news වාර්තාකරු චිරන් ජීවන්ත ධර්මසේන සමගින්. අයිබෝන් චිරන්.
4: අයිබෝවන්. ආණ්ඩුව පොරොන්දු වූ පරිදි වතු කම්කරුවන්ට වැඩි කළ වැටු වර්ධකය අඛණ්ඩව ගෙවීමට කටයුතු කරන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා අද පාර්ලිමේන්තුවේදී යළි සහතිකයක් ලබා දුන්නා. එෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ වතු කම්කරුවන්ට ලබා දුන් වැටු වර්ධකය සඳහා රුපියල් මිලියන 500ක් රජයෙන් වෙන් කර ඇති බවයි. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිණී ක්‍රිෂ්ණන් චලේ චෙල්වි මන්ත්‍රීවරිය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මෙහිදී මන්ත්‍රීවරිය විමසා සිටියේ විපක්ෂය චෝදනා කළ පරිදි මෙම වැඩි කළ වැටු වර්ධකය ගෙවීමට ආණ්ඩුවට හැකියාවක් තිබේද යන්නයි. ඊට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ආණ්ඩුව පොරොන්දු වූ පරිදිම මේ දක්වා එම වැටු වර්ධකය ලබා දීමට කටයුතු කර ඇති බවයි. ඒ සඳහා අයවැයෙන් මුදල් වෙන් කළ අතර මහා භාණ්ඩාගාරයේදී ඒ සඳහා මුදල් වෙන් කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ඊට අමතරව වතු කම්කරුවන්ගේ ජීවනෝපාය ඉහළ නැංවීම සඳහා වැඩපිළිවෙළ රසක් ක්‍රියාත්මක කර ඇති බවද අමාත්‍යවරයා සිය කතාවේදී පෙන්වා දුන්නා. ඇතැම් මානව හිමිකම් සංවිධාන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැරදි චිත්‍රයක් ජාත්‍යන්තරය තුළ මවාපෑමට උත්සාහ කරන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා රාජ්‍යය වතු කම්කරුවන් වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් ලබා දී ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරන බවද අමාත්‍යවරයා සිය කතාවේදී අවධාරණය කළ සිටියා. මේවර විටත් පක්ෂ විපක්ෂ මැතිවරුන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සිටින ඒ පිළිබඳ net news සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් වැඩිදුර තොරතුරු ගෙනීමට අප බලාපොරොත්තු වෙනවා.
1: ස්තුතියි චිරන්. තෙදින ඩෙංගු මදුරු වැඩසටහනෙහි පළමු දිනේ තුල ඩෙංගු මදුරු කීටයන් සහිත ස්ථාන විශාල වශයෙන් හඳුනා ගැනීමට හැකි වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව නිවෙස් පාසල් රාජ්‍ය ආයතන ඇතුළු හඳුනාගත් එම පරිශ්‍රවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා පැවසුවේ.
5: මේ සමහර ආයතන වලට සහ පරිශ්‍ර වලට නීතිමය ක්‍රියාමාර්ගත් ගන්න සිද්ධ වෙලා තිබෙනවා. මොකද ඒ තරමට මේ ඒ තැන්වල කීටයන් බොහෝ වීමේ ස්ථාන වැඩි නිසා. මම හිතන්නේ තව දුරටත් බැලුවොත් එහෙම අපිට අනිත් සියලුම පාර්ශවයන්ගෙන් මේ සඳහා සහයෝගය අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම ජනතාවගේ සහය. මොකද මේ ජනතාවගේ ඒ කියන්නේ ඉන්න ඒ ගෙවල් වල, ගෙවතු වල, අනිත් වෙනත් පරිශ්‍ර වල සහ සමහර විට අපිට දක්නට ලැබිලා තිබෙනවා අයිතියක් නැති හෝ එහෙම නැත්නම් දැනට පාවිච්චි නොවන පරිශ්‍ර එනම් සමහර වෙලාවට ගොඩක් ගෙවල් විශේෂයෙන් පුත්තලම් පැත්තේ වෙන තැන්වල මේ ගෙවල් වසා දමන දාලා තියෙනවා. නමුත් මේවැ ඇත්තටම මේ මදුරුවන් බෝ වෙන ස්ථාන විශාල වශයෙන් දක්නට ලැබිලා තියෙනවා. ඉතින් මේවට යම් ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා. ශ්‍රමදාන මාර්ගයෙන් හෝ වෙනත් ක්‍රමයකින් මේ තැන් ඉවත් කළ යුතු වෙනවා. මොකද නැත්නම් EDCGPTI කියන මදුරුවා සාමාන්‍යයෙන් මීටර් 100ක් 200ක් පමණ පියාසර කළ හැකි සතෙක්. ඒ නිසා මේ එක තැනක ඉන්න බෝ වෙන මදුරුවා වෙනත් වටේ තියෙන අනිත් පරිශ්‍ර වලටත් ඒ බලපෑම ඇති වෙනවා.
1: තෙදින ඩෙංගු මදුරු වැඩසටහන දෙවන දිනටත් අද ක්‍රියාත්මකයි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 72ක් තුල පරිශ්‍ර 70,000කට අධික සංඛ්‍යාවක් ඊයේ දිනේ පරීක්ෂා කළ බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පැවසුවේ. මේ අතර දින දෙකකට වඩා උණ රෝගින් පෙළෙන රෝගීන් අනිවාර්යෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.
5: ඩෙංගු උණ කියලා කියන්නේ සාමාන්‍යයෙන් දැනට ඇති වෙන උණක්. නමුත් ඒකම ඒක ඩෙංගු රක්තපාත උණ හෝ ඩෙංගු ෂොක් කියන තත්ත්වය ආවත් එහෙම මරණය පවා ඇති වෙන්න පුළුවන්. මේකේ රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් උණ හැදෙනවා, ඇඟේ පතේ රුදාව හැදෙනවා, ආහාර අරුචි ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙවැනි රෝග ලක්ෂණත් එක්ක උණ දවස් දෙකකට වඩා තිබුණොත් එහෙම අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක්ව හමු වෙන්න ඕනේ. එහෙම නැත්නම් රෝහලකට ගිහිල්ලා වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕනේ. මොකද එහෙම නැත්නම් මේක දරුණු තත්ත්වයකට පත් වෙන්න පුළුවන්.
1: කිරිතිවැල නාරංගස්පිටිය ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු වසර 7කට පසු අත්අඩංගුවටගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුව අත්අඩංගුවටගෙන ඇත්තේ නිට්ටඹුව රන් පොකුණුගම ප්‍රදේශයේදී. වයස අවුරුදු 47ක් වන ඔහු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වෙනවා. සකකරු සන්තකයේ තිබී විදෙස් රටක නිෂ්පාදිත පෑනක හැඩයෙන් යුතු කුඩා ගිනි අවයක්, ඒට යොදන පතුරුම් පහක්, T56 පතුරුම් හතරක්, මිලිමීටර 9 වර්ගයේ පතුරුම් අටක් හා බෝර 12 වර්ගයේ පතුරුම් දෙකක් පොලිස් පහරිටගෙන තිබෙනවා. 2018 සැප්තැම්බර් 9 වනදා අදාළ පැහැර ගැනීම සිදු ඇති බවයි පොලිසිය පැවසුවේ. යලි ආරම්භ කළ ප්‍රහාර තාවකාලිකව නතර කිරීමට ඊශ්‍රායලයේද එකඟතාව පළ කර තිබෙනවා. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු ප්‍රකාශ කළේ ප්‍රහාර දැන් නතර කර ඇති බවයි. කෙසේ වෙතත් ඉරානී සහ ලෙබනනී හිස්බුල්ලා සංවිධානයේ එරෙහි සටන් තවමත් අවසන් වී නොමැති බව ඔහු අවධාරණය කළා. මේ අතර ඉරාන හමුදාව ප්‍රකාශ කළේ ඊශ්‍රායලයට රිදීම් සහිත ප්‍රහාරයකින් පිළිතුරු දීමෙන් පසු තමන් මෙහෙයුම් නතර කළ බවයි. නමුත් ඊශ්‍රායලයේ ලෙබනනය තුළු කලාපයේ වෙනත් ස්ථානවලට යලි ප්‍රහාර එල්ල කළහොත් මීට වඩා දරුණු ප්‍රතිවිපාකවලට තමන්ට ඔවුන්ට බුහුණ දීමට සිදුවනු ඇතැයි ඉරානය අනතුරු ඇඟවීමක්ද කර තිබෙනවා. ඉරානය සහ ඊශ්‍රායලයේ ඉකුත් අප්‍රේල 8 වනදා සටන් විරාමයට එළඹුණා. සටන් විරාමය උල්ලංඝනය කරමින් පළමුව ප්‍රහාර එල්ල කළේ ඊශ්‍රායලයයි. ඔවුන් ඉකුත් දින කිහිපයේදීම ලෙබනනය වෙත ප්‍රහාර සිදු කළ අතර පෙරේදා ඉරාන ඉලක්ක වෙතද ප්‍රහාර එල්ල කළා. මෙම ප්‍රහාර හමුවේ තවදුරටත් ඉවසා සිටිය නොහැකි බවයි ඉරානයේ පැවසුවේ. යනුව ඉරානයේද යලි අවි එසවූ අතර ඔවුන් ඊශ්‍රායල ස්ථාන කිහිපයක් වෙත ඊයේ දරුණු ප්‍රහාර එල්ල කළා. මෙම තත්ත්වය යටතේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රහාර වහාම නවත්වන ලෙස දෙපාර්ශවයෙන්ම ඉල්ලා සිටියා. මෙවැනි ප්‍රහාර නිසා කලාපීය යුද්ධය අවසන් කිරීම සඳහා වොෂින්ටනේ සහ ටෙහෙරානේ අතර පැවැත්වෙන සාම සාකච්ඡාවලට බාධා ඇති විය හැකි බවයි ඔහු පෙන්වා දුන්නේ. විශේෂ මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ තමන් සහ ඉරානය ඉතා ප්‍රබල සහ සාර්ථක සාම ගිවිසුමකට එළඹීමට ආසන්නව සිටින බවයි. නෂ්ටි කවිවලින් තොර කලාපයක් බිහි කිරීම අරමුණු කරගත් මෙම ගිවිසුම ඉදිරි දින දෙක තුන ඇතුළත අත්සන් කිරීමට හැකිවනු ඇති බවත්, ඉන් අනතුරුව දැනට වසා දමා ඇති උපාය මාර්ගිකව ඉතා වැදගත් හෝමුස් සමුද්‍ර සන්ධිය වහාම විවෘත වනු ඇති බවත් ඔහු විශ්වාසය බල කළා. එසේම ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට අනතුරු ඇඟවීමක් කරමින් ට්‍රම්ප් අවසා ඇත්තේ ඇමරිකාවේ උපදෙස් නොතකා ඉරානය සමග නැවත යුද්ධයකට පටලුනහොත් ඊශ්‍රායලයට ඉදිරියේදී තනිවම සටන් කිරීමට සිදුවනු ඇති බවයි. අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම අවවාදයේ දනසලකා ඊශ්‍රායලය ඊයේත් ඉරානය වෙත ප්‍රහාර එල්ල කළා. නමුත් ඉරානය ප්‍රකාශ කළේ ප්‍රහාර තාවකාලිකව නතර කරන බවයි. ඊට පසුවයි දැන් ඊශ්‍රායලයේද ප්‍රහාර නතර කිරීමට එකඟතාව පළ කර තිබෙන්නේ.
6: 12 ඉර මැදීමේ වාර්තාකරණය.
1: net දවල් 12 නිමාව මේලඟනෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට එතෙක් පැයෙන් පැය මේ පැය රටතට බලාපොරොත්තු වන්න බැඩිතරතුරු සඳහා පිවිසෙන්න netnews.lk අපගේ වෙබ් අඩවියට
6: net දවල් 12 ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින් බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙට් පිටත් වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112863360 076 16 72
7: Brought to you by
8: Akunu lake nama hubawana rata purama rasa gena yana awule sawama rasa karakana mather freela noodles taste ke trust ka
7: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540
6: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250

වෙලාව 12යි විනාඩි 23යි. අපි ඇවිල්ලා ඉන්නේ දේදුරු මාවතේ තුන්වෙනි පැයට. තුන්වෙනි පැයේ වැඩ පටන් ගන්නකොටම දන්නවනේ ඉතින් ඔයා මම අර මීටර් 100 දුවනවා වගේ අපි මේ වෙලාවේ අහගෙන ඉන්න කට්ටියව මතක් කරගෙන යන්නේ මේ පැයේ තමයි. මේ වතර කෝල් කරපු කට්ටිය, WhatsApp messages එවපු කට්ටිය, Facebook post එකට comment කරපු කට්ටිය බලාගෙන ඉන්නවා ඉවසීම එන්නේ ඒගොල්ලන්ගේ නම් ටික කොයි වෙලාවේ හරි කියයි කියලා. එහෙම ඉවසීමෙන් බලාගෙන ඉන්න කෙනෙක් තමයි අපිව සීදු ඉඳන් අහගෙන ඉන්න අපේ ෂෙසි ඇතුළු කට්ටිය. ෂෙසි මන් දන්නේ නම හරිද වැරදිද කියලා මන් කියනවා. කොහොම හරි ෂෙසි ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඒ වගේම තමයි එයාත් එක්ක ඉන්නවලු එයාගේ යාළුවා නම නැත්තා. එයාගේ නම කියන්න එපාලු. එයාවත් එකතු කරගන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් මන් එකතු කරගන්නවා ෂෙසි. ඔයාවයි ඔයාගේ යාළුවා නම නැත්තා වයි. ඊළඟට අපි යන්න හදන්නේ අපිව අහගෙන ඉන්න පොඩ්ඩක් ඉන්න මේ මැසේජස් ටික හරියට හොයාගන්න ඕනි. මුලින්ම කවුද මට මැසේජ් එවලා තියෙන්නේ කියලා. වෙන්නපුවේ සිරිමැදුරේ ඉඳන් අපි වහගෙන ඉන්නව සෙට් එකක්. සාලිය තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. රවින්දු, සත්‍ය, ඉෂාරා, ශෂේන්, ඊට පස්සේ බොස්සින්නෝලු ලක්ෂ්මන් සර් මේ කට්ටියම එකතු කරගන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. සුබදහවලක් ජනිත් මල්ලි. අදත් ලස්සන හින්දි සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහලා තිනවා. ඇහැලියගොඩ බෙලිගස් හන්දියේ රශ්මික මෝටර්ස් එකේ සෙට් එක තමයි එහෙම අහලා තියෙන්නේ. මේ පැයේත් මං හින්දි සින්දුවක් දෙන්නම් අනිවාර්යෙන්. මේ සින්දුව නෙවෙයි, තව සින්දු දෙකකින් විතර පස්සේ හින්දි සින්දුවක් අනිවාර්යෙන් දෙන්නම්. හයි ජනි, අපි පස්සර දේවතුරේ ඉඳන් වෙල්කම් සැලුන් එකේ සෙට් එක. බුද්ධික තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. සෙට් එකම එකතු කරගන්නම් ගොඩක් ආදරෙන්. සුබ වේවා ජනි කියලා අපිට කියන්නේ රයිගම ගලේ කඩේ ඉඳන් අපිට මැසේජ් කරන සරච්චන්ද්‍රය. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ මකුල්ලොලුවේ රංජිත් දිසානායක අය ඉන්නවා. කිරුලපන පූර්වාරාම පාරේ ඉඳන් අපි වහගෙන ඉන්න චන්දන සහ චාන්දනී එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ බලක්ෂි, සඳුනී, ජනිත, මෙරාජ්, ජයන්ත, විලාසිකා, රංජිත්, හන්සි, ඊට පස්සේ කට්ටිය ඉන්නවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. සින්දුවකුත් ඉල්ලලා තිනවා. මම දෙන්න ට්‍රයි එකක් දෙන්නම්. හරිද? අම්පාර බණ්ඩාරදුවේ මුතුහර බ්ලොග්ගල් ආයතනය කියලා කියන්නේ අපි දන්න කියන තැනක්නේ. දැන් එතනින කොල්ලෝ සෙට් එක ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ කිරුලපන සෝමාදේවි ප්ලේස් එකේ අපේ රංගන මැසේජ් එකක් දාලා තියෙනවා. හින්දි සින්දුවක් තමයි ඕනි කියලා තියෙන්නේ. හින්දි සින්දුවක් ළඟින් යන සින්දුවක් තමයි මම දෙන්නේ දැන්. ගුඩ් ආෆ්ටර්නූන් ජනි, අපිත් ඔයාව අහගෙන ඉන්නවා කියලා යටියන්තොට දේශානි ස්ටුඩියෝ එකේ සෙට් එක මැසේජ් එකක් දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. හයි ජනිත්, මගේ නම දමිත් කියලා අපේ දමිතුත් මැසේජ් එකක් දාලා තියෙනවා. මීගමෝඩ ගියාට පස්සේ අපේ ධනංජය බණ්ඩාර සෙන් ඇන්තනිස් රෝඩ් එකේ ඉඳන් අපි වහගෙන ඉන්නවා. ඒගොල්ලන්ට පොඩ්ඩක් විතර වහිනවලු. ලස්සන සින්දුවකට ඒගොල්ලන්වත් එකතු කරගන්න කියලා කියනවා. දැන් මේ වහිනවා කියලා තියෙන දැනට පැය එකහමාරකට දෙකකට වගේ කලින්. දැන් සමහර විට වැස්ස පායල එහෙම වැස්සක් වැස්සද කියලාවත් හිතාගන්න බැරි වෙන තරමට තියනවා වෙන්න පුළුවන්. එකතු කරගන්න කියලා කියනවා ඒගොල්ලන්ගේ අම්මා. දංකටුවේ ශ්‍රී සුමංගල මාවතේ ඉන්නේ අම්මා. ඊට පස්සේ ඉතාලියේ මිලාන් වල ඉන්නවා රිෂේන් පුතා, සුබෝධන පුතා, ඒ වගේම තමයි යාගේ නංගි චන්ද්‍ර, දිමුතු පුතා, සුබෝධි දුව. මේ හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. දේදුණු මාවතට සුබදහවලක් වේවා. අපිවත් සින්දුවකට එකතු කරගන්න. හලාවත ඉඳන් අපේ පැට්‍රික් අයියා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. වයිෆ් ඈන්, ඊට පස්සේ සහන්, ෂෙවාන්, ෂනෙල්, රශ්මි දුව, ලිලි, මොනෙස්ට දුව, මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. ජනියෝ මාත් ඉන්නවා, නම කියන්න එපා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. මන්නම් නම දන්නවා කවුද කියලා. නම කියන්න එපාලු. එහෙම තමයි ඉතින්. එහෙම නම නැත්තොත් කීප දෙනෙක් දැන් අපි වහගෙන ඉන්නවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. පවුලේ හැමෝම එකතු කරගන්න. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන කෑගල් ඉඳන් අපි වහගෙන ඉන්න දිල්කි, ඔයාව එකතු කරගන්නම්. ඊට පස්සේ ගුඩ් ආෆ්ටර්නූන් ජනි, ඔයා ඔච්චර වයිෆ් ගෙන් ගුටි ගන්න එපානේ, අපිට දුකයි කියලා දාලා තියෙනවා. ඒව මේ උගලන්ට අහන්න දෙනවා විතරයි. මං එහෙම ගුටි ගන්නෑ, බය වෙන්න එපා. බණ්ඩාරවිල ඉඳන් සාගරී තමයි මේ මැසේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ ශාලාවෙන් ඉඳන් අපි වහගෙන ඉන්න චතුත් මැසේජ් එකක් දාලා තිනවා. එයාගේ පුතා සිහෙන්නු. ඊට පස්සේ පවුලේ සියලුම දෙනා එකතු කරගන්න කියලා තියෙනවා. හයි හයි ජනි අයියේ, මේ අපේ අර SAT එකේ ටීම් එකේ සෙට් එක නිසංසල අක්කගේ බර්ත්ඩේ එක තියෙනවා කියලා ආයෙත් පාරක් මැසේජ් එකක් දාලා තිනවා. එයා කේක් දුන්නලු. ඒවා මාරම මාර රහයිලු. වැඩක් නැහැ ඉතින්. කේක් දුන්නට අපිට දුන්නේ නැහැ නේ. එක කැල්ලක් කොණ්ඩ කැවුනොත් දීලා මෙන්න වැඩක්. මුකුත්ම හම්බුන්නේ නැහැ මට. හරිම දුකයි අපිට එහෙම හම්බුන්නේ නැති වුණාම. නිසංසල අක්කගේ අම්මට thank you කියලා කියන්න කියලා තිනවා. අක්කගේ හැම වැඩක්ම කරලා දෙන්නේ ඒගොල්ලන්ගේ අම්මලු ඉතින්. හරි, එහෙම කට්ටිය ගැන මතක් කරන ගමන් අපි දේදුණු මාවතේ ඊළඟ සින්දුවට යන්න හදන්නේ. තම මේ පැත්තට කෝල් කරේ නැත්නම් WhatsApp message එකක් දැම්මේ නැත්නම් ඉක්මන් කරලා මේ පැත්තට එන්න. කෝල් කරනවා නම් 0112255363 WhatsApp message එකක් දානවා නම් 0711 95 95 95 Facebook එක පැත්තට යන්න. මම post එකක් දාලා තියෙන එකට comment එකක් දාන්න.

අපි හැමෝම අපේ හෙල්ත් එක ගැන හිතනවානේ. හෙල්ත් එක ගැන හිතන අපි හැමෝම කන්නේ හෙල්දි කෑම. එතකොට තමයි කුරක් කම්පිටි වලින් හදපු රොටියක් තලපයක් උදේට කන එක අපිට මතක් වෙන්නේ. අන්න එතකොට තමයි අපිට ෆ්‍රීලන් නිවසින් එන කුරක් කම්පිටි එක මතක් වෙන්නේ. දැන් ඉතින් අපේම රටේ ගොවියෝ බොහොම සාරවත්ව බොහොම අමාරුවෙන් වගා කරන කුරක්කන් ටික අරගෙන ඒ දේවල් ටික හොඳට හොදලා ඊට පස්සේ ගල් වැලි අයින් කළා පිටි කරලා අපි ගාවටම එවන්නේ ෆ්‍රීලන් කියලා අපි දන්නවනේ. ෆ්‍රීලන් කුරක්කන් පිටි එක ගත්තා කියලා කියන්නේ අමුතුවෙන් අපි මේකට કૃතිම දේවල් දාලා තිනව. දරව මේවා කී කී බය වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කඩේට ගියාට පස්සේ ඔයාට අවශ්‍ය කරන කුරක්කම් පිටියක් අරගන්න ෆ්‍රීලන් සන්නාමේ යටතේ එන කුරක්කම් පිටියක්ද්ද කියලා බලන්නකෝ. ඒ කියලා කියන්නේම ලංකාවේ අපේම ස්වභාවික නිෂ්පාදන වලින් හදපු කුරක්කම් පිටියක් බව අනිවාර්යයි. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන ඔයාට ටිකක් වයසට යනකොට මුඛාකරේ ඉසුව කරන්න බැරි රෝගයක් හැදෙනවා කියලා කියන්නේ සෑහෙන මානසිකව වැටෙන දෙයක්. හැබැයි දැන් ඉතින් ඔය ලෙඩ රෝග හැදුනා කියලා මානසිකව වැටෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වයන්න සෙවනගල කිරිබ්බන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුරුත් එතන ඉන්නවා. කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා දෙවි කෙනෙක් වගේ එතුමගේ ප්‍රතිකාර වලින් එහෙම යන රෝගියෝ හාස්කම් වලින් වගේ සුවපත් වෙනවා. ඒක හන්දා ලංකාව වටෙම්ම කට්ටිය සෙවනගල කිරිබ්බන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුරට යන. මන් දන්න ඔයත් දන්න කෙනෙක් ඉන්නවා නම් එහෙම නැත්තම් අම්මට තාත්තට ආච්චි අම්මට සීයට එහෙම සුව කරන්න බෑ කියලා කියන රෝගයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම දැන් සෙවණගල කිරිබ්බන්නාර බෝගහහන්දිය තියෙන ආයුම ආයුර්වේද වෙදමෙදුරින් කමල් බන්දුල වීරප්පිරුම වෙද මහත්තයා සම්බන්ධ කරගන්න කොහොමද කියලා මගෙන් අහයි. ඒ හින්දා තමයි මම ඔයාලට නම්බර් එක කියන්නේ. මතක තියාගන්න සඳුදා අඟහරුවාද පොය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවුර්ත් කතා කරන්න 0777 300 940 එහෙම නැත්නම් 0773 273 540. දැන් කියන්න හදන්නේ මේ පැත්තට කතා කරපු කට්ටිය කවුද ඉන්නේ කියලා. රයිට්, අපිට කෝල් කරපු කට්ටිය අතර ඉන්නවා පෑබොටුවේ 14 සැතපුම් කණුව ගාව ඉඳන් අපිට කතා කරපු අපේ මාලනියක් ප්‍රියදර්ශනී දුව, ඊට පස්සේ ආනන්ද මල්ලි, පද්මිනි මේ කට්ටියව තමයි එකතු කරගන්න කියලා කිව්වේ. සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ අපේ පොළොන්නරුවේ රමණියක්වත් කෝල් එකක් දුන්නු. දැන් සෑහෙන්න වෙලා හොදේ කතා කරලා තරහ වෙලාද දන්නෙත් නෑ. නම කියන්න පරක් වුණා කියලා මගොඩ මෛත්‍රී බාලයියත් කතා කරා. එකතු කරගන්න ඕනි වයිෆ්, ඊට පස්සේ මදුකා, ඊට පස්සේ මදුරංග, මදු සංක මේ කට්ටියම ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ එල්පිටියේ ඉඳන් අපේ පුන්සරාත් කතා කරා. ඒගොල්ලෝ කට්ලට් හදනවලු. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් කට්ටියම. ඊට පස්සේ WhatsApp එකේ බැලුවොත් එහෙම අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මොරොන්තොඩු ඉඳන් අපේ රොෂාන් මෙසේජ් එකක් දාලා තිනවා. ශාමා, සෙනුක, රුෂිකා, ලක්ෂ්මන්, ජයවේවා කට්ටියම එකතු කරගන්නවා. ඊට පස්සේ ගුඩ් මෝර්නින් ජනී බබෝ, අපිත් ඔයාව අහගෙන ඉන්න කියලා අපේ මීරිගම මදු මෙසේජ් එකක් දාලා තිනවා. ලස්සන සින්දුවක් මටත් ඕනි කියලා කොරියාව ඉඳන් අපිව අහගෙන ඉන්න අපේ නුවන් මෙසේජ් එකක් දාලා තිනවා. නුවන් ඔයාවත් එකතු කරගන්නම්. තංගල්ලේ අප්සරාත් මෙසේජ් එකක් දාලා තිනවා. මං එකතු කරගන්නම් අප්සරා ඔයාව. ගුඩ් ආෆ්ටර්නූන් ජනී අයියේ, අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. පල්ලේ බැද්දේ පද්මසිරි මෝටර්ස් එකේ ඉඳන් තමයි අපිට මෙසේජ් එකක් දාලා තියෙන්නේ. මට කියව ගන්න බෑ අප්පයි දාලා තියෙන මෙසේජ් එක. කොමාරි පද්මසිරි මෝටර්ස් එකේ ඉන්න සෙට් එකක් මම එකතු කරගන්න. හයි ජනී මල්ලි, මම නිශාන්ත කුමාර ජපානයේ ඉඳන්. ගාමිණීවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා කියලා තිනවා. මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ යටියන්තොට අර ටයිටැනික් සැලුන් එක ඉස්සරහා ත්‍රිවිල් පාක් එකේ ඉන්න අපේ ලසා බෝයි මෙසේජ් එකක් දාලා තියෙනවා. දිනේෂ් ඉන්නවා, ලහිරෝ ඉන්නවා, නිමල් ඉන්නවා, ජගත් ඉන්නවා, බබත් බබා ඉන්නවා, කැලුම් ඉන්නවා, දිනෙත් ඉන්නවා, ලක්මාල් ඉන්නවා, ෂෙල්ටන් ඉන්නවා, අනුර ඉන්නවා, තරින්දු ඉන්නවා. කට්ටියම ගොඩක් ආදරෙන් මේ සින්දුවට මං එකතු කරගන්නවා. තාමත් නම් කියුනේ නැත්තම් ඉවසීමෙන් සිටින්න ඉස්සරහදී අනිවාර්යෙන්ම කියනවා.

මේ වෙලාවේ පිළිම තලාවේ ඉඳන් අපි වහගෙන ඉන්න සෙට් එකක් ගැන ආරංචියක් ආවා. විනෝජන, ඊට පස්සේ ගයත්‍රි, රංජනී, ආලෝක සෙට් එකම එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කෝටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
3: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කෝටේෂන් එකත් 076-787-7000ට WhatsApp කරන්න
4: වේලාව දැන් 12:43යි
5: අලුත් තැන කාටම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2077-787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
6: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
7: Coca-Cola රසදෙ නොදිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම්ින් ඉන්න අපි එන්නේ ජුනි 10 පස්සර ජුනි 11
5: ඔබට අවශ්‍ය සීලම කර්ටන් රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටදී BS කර්ටන් හවුස් පුත්තලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS බේවිකයා ඇහැලියකට කුරුවිට 076-446-7953
8: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් ඔබත් අදම රස බලන්න
9: ඔලෙවල් අවසන් කළ ඔබ ඒලෙවල් වලට කිසිදු බාධාවක් නැතිව වෘත්තීය සුදුසුකමක් හැදෑරීමට අපේක්ෂා කරනවාද? AAT උසස් පෙළට පෙර අවසන් කර ඔබේ වෘත්තීය සීනේ සැබෑ කර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 011-559-669-669.
10: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 ඕකේ. අදම කතා කරන්න 011-2-636-636
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
11: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්
12: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න commercial credit
4: වේලාව 12:45
13: මෙම ගීතය ඔබ වෙත ගෙන එන්නේ
10: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 87 ඕකේ අදම කතා කරන්න 011-2-636-636
4: යන්න වෙලාව කෙට්ටුවටම ඇවිල්ලා තියෙන්නේ යන්න කලින් කටිය එකතු කරගන්නත් ඕනි ඔයාලට මතක් කරන්නත් ඕනි ජාතික ඉදිරි කිරීමේ බැංකුව ඔයා වෙනුවෙන් අරගෙන එන අර ඔයාගේ ඩිජිටල් සාක්ෂරතාව ඊට පස්සේ ඩිජිටල් ගනුදෙනු වලදී ඔයාගේ තියෙන්න ඕනි ඒ දැනුවත්කම ඒ ආරක්ෂිතව ඒ ගනුදෙනු කරන්නේ කොහොමද මේ දේවල් ඔයාව දැනුවත් කරන්න තුන්වෙනි අදියරේ විදිහට ක්‍රියාත්මක කරන NSB Digital Drive තුන්වෙනි අදියර ගැන මතක් කරන්න ඕනි අද දවසේදී කටුනායක බස් රථ නැවතුම්පළ ගාව තමයි ක්‍රියාත්මක වෙන්නේ ගියෝතින් වැඩි විස්තර දැනගන්න app එක download කරෝතින් තෑගි දිනා ගන්න මේ වගේ අවස්ථාවන් ගොඩාක් තියෙනවා ඔයාට ඒ වගේම මතක් කරන්න ඕනි හෙට දවසේදී මීගමුව බස් රථ නැවතුම්පළ ගාව මීගමුව බස් ස්ටෑන්ඩ් එක ගාවට තමයි වැඩේ අරගෙන ඉන්නේ ඒකනම් මතක් කරන ගමන් කටිය එකතු කරගන්න යන්න හදන්නේ ජනි අයියේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ඊශ්‍රායෙල් ඉඳන් මාව අහගෙන ඉන්නවා හරියටම කිව්වොතින් අපේ අනුරාධ තමයි අපිව අහගෙන ඉන්නේ ඊශ්‍රායෙල් ඉඳන් එකතු කරගන්න කියලා කියනවා යාගේ බබා නිසලි ඒ වගේම තමයි වයිෆ් ගේ අම්මා හප්පච්චි මේ සියලුම දෙනාව වයිෆ් කලණී යාගේ නම තවඩින්ගේ මිස් වෙනවා ඊට පස්සේ මේ වෙලාවේ පල්ලේ බැද්දේ තිස්ස පැල තවානි වැඩ කරන සෙට් එකක් මාව අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් ආවා ගොඩාක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා මාකොල ගල්පොත්ත හන්දියේ ඉඳන් අපේ ප්‍රියන්ත සමර වීදා යහගෙන ඉන්නවා. ඊට පස්සේ අලුත් ගම ඉඳන් සංජා මැසේජ් එකක් දාලා තියෙනවා. ලස්සන සින්දුවකට යාව එකතු කරගන්න කියලා. එයා මැසේජ් දෙකක්ම දාලා තිනවා. දෙකම ඔන්න දැන් තමයි කියෙව්වේ. ඊට පස්සේ ගිරියුල්ල ස්ප්‍රින් එකේ වැඩ කරන සෙට් එකවත් එකතු කරගන්න කියලා කියලා තිනවා. ඒගොල්ලන්ට වරින් වර වැසි තියෙනවලු. අපිට වැස්ස කොහොමද කියලා අහලා තිනවා. Good afternoon Jani. හම්බන්තොට කළු දොදල් කඩේ සෙට් එකත් ඔයාව අහගෙන ඉන්නේ. එහෙම කියලා අපිට සෙට් එක දාලා තිනවා මෙසේජ් එකක්. මෙහෙමයි ඉතින් අපිත් ආසයි කළු දොදල් කෑල්ලක රස බලන්න. සානක, නිලන්ත, අමන්ද, මහීමා, සශීමා, රන්දිමා පැය 24ම අපිව අහගෙන ඉන්නවලු. අමන්දා වෙන්නේ නැති නේද? කට්ටියම එකතු කරගන්න. අහංගම තිත්තගල්ලේ චිත්‍ර අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. මහත්තයා කුමාර, රතු අයියා, රතු අක්කා, පුතල දෙන්නා, රාජ පුතා මේ හැමෝම එකතු කරගන්න කියලා. ලස්සන සින්දුවක් අපිටත් දෙන්න කියලා අනුරාධපුරේ දන් සඳලි මෙසේජ් එකක් දාලා තිනවා. සඳලි මං ඔයාව මේ සින්දුවට එකතු කරගන්න. ඊළඟට අයියේ අපි තින්නවා අපිවත් කියන්න කියලා අපිට මෙසේජ් එකක් දාලා තියෙන්නේ. කවුද දන්නවද? මේ ඇවිල්ලා හැලියකොට චමින්ද මෝටර්ස් එකේ සෙට් එක. ඉන්නවා බොස් චමින්ද, සනත්, රසින්දු, කුරුවිට කම්බුරාව ඉන්නවා, බින්ති නග, ඊට පස්සේ මාලින්ද, තනෝෂ, ශාක්‍ය, විහාරා, කුට්ටපිටියේ නිලු, සමන්ත, මන්දාර, උලංගස් දළු ඉන්න චාරිකා, රුවන්, එයාලගේ බබා තරුෂි, මැගිනෙන්දා, කොරියාවේ චතුරමල්ලි, ඉහළගම බේකරියේ ත්‍රිසිංහ බිස්කට් නංගි, ඉහළගම බේකරියේ නන්දනී ගාමන්ටගේ ශාරා හැපරල් අනේ නන්දනී ගාමන්ටගේ සෙට් එක, ශාරා හැපරල් එකේ සෙට් එක, මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මෙසේජ් එකේ දාලා තියෙන්නේ. මාපල්ගම පියල්ජේ හිරිමුතුගම අයියා ඉන්නවා. ඊට පස්සේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ASB ස්ටෝස් එකේ සෙට් එක මෙසේජ් එකක් දාලා තිනවා. කොහෙද කියලා කියලානේ. ඊට පස්සේ කවුද මේ අපිට මෙසේජ් එකක් දාලා තියෙන්නේ? ලස්සන සින්දුවක් ඕනි කියලා. උදුලා, දිස්නා, ප්‍රියන්ති, මදුෂානි, සුජිතා, කාන්ති, ලලිතා සෙට් එක එකතු කරගන්න කියලා කියනවා. මේ ගිනි මැල්ල ගහ මැට්ස් ක්ලෝතින් එකේ සෙට් එක කට්ටියම එකතු කරගන්න මේ සින්දුවට. ඊළඟ පස්සේ ජනී මල්ලි අපිවත් එකතු කරගන්න සින්දුවකට. එහෙම කියලා මැසේජ් එක දාලා තියෙන්නේ නිෂානි. කොහේඳන්ද කියලා නෑ නිෂානි, ඔයාව එකතු කරගන්නවා. ඊට පස්සේ අපේ උදයන්ගේ තුමි අපි වහගෙන ඉන්නවා, ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. මාතර කිංකිණි, චතුමි, යසාරා කට්ටිය අපේ නම් ටිකක් කියන්න කියලා අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. රමණී, නදී, සඳුනි, ඉනුකි, චාමලි, ලක්ෂී, සමන්වලින්ද, දේවි, නන්දනී, සෙව්වන්දි, රුමේෂ් මල්ලි. ඊට පස්සේ ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. කොහේඳන්ද කියලා කියලා නැහැ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නම්. හයි ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න. අද අපේ ඇනිවර්සරි එක කියලා අපේ ඉෂාර තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ඉෂාරා, ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ජය වේවා. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ශාමිනි සිංහ පල්ලෙවැද්දේ සංගබාලේ ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා තිනවා. ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා.

ಅಸ್ಸಾಗ ಪಿಟೇನ್ ಆಗಲ್ಲ ದೇದನು ಮಾವ ತಿವರ ಕರ್ಲ ಗಿದ್ರೆ ಅನ್ನದ ಮೈ ಜನಿ ಅದಂತೆ යන්න කලින් මේ පැත්තට මැසේජ් එකක් දාලා තියෙන අපේ මහවිල සඳමාලි වේකතු කරගන්න. ඔමාෂ දුව, රනිදු පුතා, රසින්දු පුතා, චූටි මැනික, චෙනූෂා කට්ටියව තමයි එකතු කරගන්න කියන්නේ. හම්බකෝලේ ඉඳන් අපේ ආනන්ද අයියා මැසේජ් එකක් දාලා තිනවා. මුතු, ඉමේෂිකා, අමර උදීප මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ආ ආ ආ මේ අපේ ඉෂාරගේ මැසේජ් එක මම වැරදියට කියවලා තියෙන්නේ. අද හතර වටෙන් අපේ අසාව හම්බ වෙලා අවුරුද්ද කියලා තමයි ඉෂාරා කියලා තියෙන්නේ. ඒ ඇනිවර්සරි එක ගැන කියලා තියෙන්නේ. හරි එහෙනම් ගිහිල්ලා එන්නම්. ගින්දර හැන්දෑව අරගෙන ගින්දර කෙල්ල බාෂියවිල්ලා ඉන්නේ. බාෂිට මැදිරිය බාර දීලා ජනි කොල්ල යන්න හදා. හෙට උදේ 10ට දේදුණු මාවතෙන් හම්බ වෙමු. මේ පැත්තට කෝල් කරපු WhatsApp messages සේවපු Facebook post එකට comment කරපු හැමෝටම ස්තුතියි. පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම් මම ජනි.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM. De Dunumavata.
1: Brought to you by
2: Atunulake Namahubavana Ratapuram Rasaganayana Aulesam Rasakarakana Mather Freela Noodles Taste Ke Trustaka
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
5: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 213 336.
6: සුපිරිමව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
7: හැමෝම බැහැගන්න රත්ති ත්‍රීන්වන්තේ බොන්න. රත්ති ත්‍රීන්වන්තේ විතරයි
8: මල්ලි. ඒ රත්ති ත්‍රීන්වන්තේ කම බොන්න කියන්නේ
7: කිරි තේ සීනි එක පැක් එකේනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි. අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ. කාලේ හරි වටිනවනේ සර්.
8: රත්ති ත්‍රීන්වන් පැක් දෙක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා.
7: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්.
9: රත්ති ත්‍රීන්වන් දවස අතරතුරේ බොන කිරිතේ.
10: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නුකා මස් කන්න.
11: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවනගල මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
12: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 076 716 7672.
13: හයි, දැන් වෙලාව 1යි.
14: වෙලාව ඔබ වෙත ගෙන එන්නේ
15: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම නොන්ස්ටොප් ඩේටා පැකේජ් එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා නොන්ස්ටොප් ඩේටා. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් රීලෝඩ් කරන්න.

0: අයිබෝන් මේ පැයි රටතොට සමගින් මම කසුන්. තලවතුකුඩ හන්දිය ආසන්නේ අවන්හලක හටගත් ගින්නෙන් තුවාල ලබා රෝහල් ගත කළ පුද්ගලින් තිදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම අවන්හලේ පෙරවරුවේ හටගත් ගින්න මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවට අයත් ගිනි නිවීමේ රථ තුනක් යොදවා තිබුණා. ගෑස් කාන්දුවක් හේතුවෙන් එම අවන්හලේ ගින්න හටගෙන ඇති බවටයි පොලිසිය සැක කරන්නේ. සිදුව සම්බන්ධයෙන් තලංගම පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මිලගනෙත් නිවුස් පස්සරු දෙකට.
1: නෙත් නිවුස් මේ පැයි රටතොට.
2: කින්දර හැන්දෑව.
3: Brought to you by.
4: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
5: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
6: වැඩියට ලීසිං බර සහැල්ල කරන්න KDRI අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව KDRI ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100ක්. 077-406-4997 කතා කරන්න.
7: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33540.
8: FM 95 94.8.

0: Handava vi baci.
1: Hi. Good afternoon. Dawalikayu vinari hatterai vilamu. Api lagi gindra handava. Me satyanga haruada dawasata patan ganna yame. හතර වෙනකම්ම ඔහෙලට නෝ හෙලෝ ගහරද ඉන්න ගමන් කෝල් එකක් දෙන්න 0112553463 ට WhatsApp එකේ chat එකට set වෙන 0711යි 95 95 95 න් ඔය ඕනි විදිහකින් ඉතින් ඔක්කොමල්ලටම ලස්සන සින්දු ටිකක් dedicate කරගෙන අපි දෙන්න ජලියෙමු මං ඔහෙලගේ ගිනිදෙයියා වාශී

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
2: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට වට්ස්ඇප් කරන්න.
1: දැන් වෙලාව දවල් 1යි විනාඩි 21යි. අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
3: සුබ දවස.
1: අලුත් වෙලා.
3: පහසු වෙලා.
1: තෑගි වැඩි
3: වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවස.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: Mobitel 368 budget එකන set වෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 2.5 GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා. දැන්ම රුපියල් 368ක් reload කරන්න.
1: කොහෙන්ද මේ JBL එක?
6: Kiehl's එකෙන්.
7: රුපියල් 3000කට වැඩියෙන් Kiehl's එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. Kiehl's එන්න. Spin කරන්න. Win කරන්න. කොන්දේසි සනියම නදලවේ.
8: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
9: හලෝ හලෝ හලෝ මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ನೊಸ್ಟಾಲ್ಜಿಯಾನು ರೋಮಾಂಟಿಕ ಮತಕ ಸ್ಮರಣೆಯ
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ඔබ ඔලෙවල් අවසන් කළායෙක්ද අඩු කාලෙකින් අඩු පිරිවැයකින් ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමිකර ගැනීමට අදම AAT සමග ලියාපදිංචි වන්න අමතන්න 0112 559 669 දැන් වෙලාව 1:24

0: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ අදම කතා කරන්න 0112 636 636
2: අපිලගේ කින්දර හඳා වහගෙන ඉන්නේ කටිය ගොඩක් හිනෝ එකතු කරගත්තම කෝල් කරපු යාට තමයි chance එක දෙන්න යන්නේ අද මගේ පල්ලවෙනි කෝලර් සූඩේවව මුවන් පැලසේ ලියන රචයයා අද හැබැයි අමාර ලකි මොකද අද යාගේ බර්ත්ඩේ එක ඉතින් නේ හින්දා අද පල්ලවෙනි කෝල් එකම මට කතා කරන්න ලැබුණා ඉතින් මටත් හරිම සන්තෝසයි මිනෝ මිනා අපි මුලින්ම ලියන රචයයට ලස්සන විශ්වකක් දෙලෙමු Happy birthday to you. Happy birthday to you. Happy birthday, Anne. අයගෙ හිතේ තියෙන සිතුම් පතුම් බලාපොරොත්තු කොහොම ටික හැබෑ වෙන නිදුක් නිරෝගී සුව ලැබෙන සුබම සුබ පන්දිනයක් වෙන්න කියලා මම්ම මගේ මුල හිතින්ම ප්‍රාර්ථනා කරනවා ඒක මගෙන් ඔයාට කවදාවත් ඉල්ලන්නේ නැහැනේ එයාද හරි ෂෝක් කතාවක් කිව්වා එයා කියනවා එයා දැන් ලෙඩ ගානේ වැටිලා අවුරුදු 10ක් විතර වෙනවලු එක තැනම ඉන්න අරගෙන අවුරුදු 4ක් වෙනවලු ඒ අවුරුදු 4න් අවුරුද්දක්ම පැය 3ක්ම තනිමකුවට thank you ලෝ අනේ තිවං ආදරේනේ බොහොම ස්තුතියි මට කටපුරා දුව කියලා කිව්වට හරිද ආදරෙන් එකතු කරගන්නවා ඒ වගේම මං අර කලින් කරපු විශ්ක ඒක ඇත්තමයි හදවතින්මයි කරේ මට ඉක්මන් සුවය ලැබෙන්න ඕනේ ආදරෙන් එකතු කරගන්නවා thank you හැමදාම ඉතින් ඉවසගෙන මගේ කච කච අහන් හිටියට හරිද ඊගවට උහන ගල හිටිය ගොඩ නලී නිශාන්ත අයියා ඒ වගේම අදත් අහගෙන ඉනවා thank you ඔය අබ්බැහියට ආදරෙන් එකතු කරගන්න family කිය කොමත් එක්කම ඊගවට වේයන්ගොඩ සඳුනේ ප්‍රසන්නත් එක්කම අදාහගෙන ඉනෝ ගාලේ ගෝනපුර මල්කි කෙල්ලා තද තහගිරිනු අදරින් කටිය මේකතු කරගනවා thank you okay අපි යන හදන්නේ ලස්සන සින්දුරි කකහන කොටම කලින් films ඇගෙන මතක කලින් හිත හය වගකී මිතකම් වෙනුවෙන් ජීවිතේ කැප කරන මගේ ධෛර්යවන්ත කාන්තාවන්ට තමයි මේ පණිවිඩේ periods කියන්නේ කොච්චර painful දෙයක්ද ඒක කායිකව සහ මානසිකව කොච්චර අමාරු විදියට බලපානවද කියලා ඒක දන්නේ ගෑනු අයම තමයිනේ ගෑණියේ කලම්බ බලන්න ඕනි ඒකේ අමාරුව කොච්චරද කියලා ඉතින් periods කියලා ජීවිතේ කිසිම දෙයක් නතර කරන જાතියක් නෙවෙයිනේ අපිනේ ඒක දරාගෙන කොමු කොමු හරි life එක ඉස්සරහට යනවා හැබැයි ඉස්සර නම් ඉස්කෝලේ ගාල නම් පුළුවන් තරම් try කරනවා ඒ දවසට කොහෙවත් නොගිහින් ගෙදර ඉන්නනේ ඉස්කෝලේ cut කරලා ගෙදර ඉන්න ඒකත් හරි exam දවසක් set වුණොත් නම් ආයි හරියට හරි ඒත් හිතන්නකෝ ඔෆිස් එකේ මොන හරි presentation එකක් කරන්න තියෙන දවසක් වෙන්න පුළුවන් නේ එහෙම නැත්නම් මොකක් හරි interview එකක් face කරන දවසක් වෙන්න පුළුවන් බබාලගේ වැඩ ඔය මොන දේ තිබ්බත් නැත අනිවාර්යෙන්ම කරන්න ඕනි අම්ම කෙනෙක් විදිහට ඔය අතරේ periods වලට supportive partner කෙනෙක් හිටියනම් අඩුම ඒ ගැන වද නොවේ ඔයාට වැඩ ටික කරගන්න නේද එහෙනම් ඔයාට ඕනේ ලීක් වෙන්නේ නැති ඇඳගෙන ඉන්න පහසු දෙන නියම pad එකක් ඒ හින්දා තමයි මම ඔයාට films සෑය ගැන මතක් කරන්නේ films සෑය කියලා කියන්නේ ඕනම තරාතිරමක ඕනම කාන්තාවකට මිලදී ගන්න පුළුවන් තරම් ඉතාම සාධාරණ මුදලකට වෙළඳපළට එන එකම sanitary napkin එක. ඉතින් ඒ නිසා වාට ළඟම සුපර් මාකට් එකේ pharmacy එකේ එහෙම නැත්නම් grocery shop එකේ වුණා. Fems ඇය නම කියලා නම බලලම අරගන්න. මේ තරම් වාසියක් නම් වෙන කොහෙන්වත් වාට ලැබෙන්නේ නැහැ. මතකයිනේ Fems ඇය හොඳේ. හරි අපි මෙන්න මේ කටියවත් දාගමු අපේ ලස්සන සින්දු ටික අහන්න. Good afternoon Gini Gindara Sukiri Bole. Apeya Utpala duwage 10 weni birthday ka amma tata ayya yata nirogi subha pandinayak wewa kiyala wish kara kiyanna. Ratnapure Subhaka thamai message ekewala thiyenne. Inne inne api Utpala ta wish ekak demu oda birthday sadida manda. Happy birthday to you. Happy birthday to you. Happy birthday Utpala. ආට සුබම සුබ නිදුක් නිරෝගී උපන්දිනයක් වේවා. Happy birthday. ආදරෙන් එකතු කරගනෝ මේ සින්දුවයි ඉතිරි ඔක්කොම ටිකමයි අහන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636
1: වේලාව 1:32
2: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවේ ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.

0: කොවි සිතලොත් රැයිය.
1: මාතර ෆ්‍රීලන් චීස් රස සෝයකක රස බලමුද. මාතර ෆ්‍රීලන් චීස් රසති සෝයමීට්. වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
2: අයියෝ බයිසිකල් ගන්න කොහොමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
3: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සැහැල්ලු කරන්න කෙඩිරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක්. තව කෙඩිරයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක්. 077 406 4994 කතා කරන්න.
4: අක්මා විතල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 047 31 33 540.
5: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය.
6: සංක දිනය සශිකා නිසංසලා, සුනීර සුමංගා, නුවන් විකාස සේනාරත්න, අමීෂ මිනෝල්.
5: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
6: Tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකින්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
7: හොඳම දේ අඩුම විලට තිප්ප ව්‍යාප්ත ශක්ක ජලයක් සමගින් අසාකල ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්.

0: happening when we love me. Happening when we love me.
1: හැපි එක යහන්න ජනි එක දේදුමාවත උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන්.

දවල් එකයි විනාඩිතිස් පහයි වෙලව මෙකෝ හෙගේ මගේ ගින්දර හැවුම් දැව ඕකේ කටිය ගොඩක් කින එකතු කරගන්න කෝට්ම කලයෙන් කෝල් කරපු යාව තමයි මතක් කරන්න ලෑස්තුවෙන්නේ අපේ යටි අන්තට ටයිටනික් සලෝනිකේ තුෂාරය මේ කොල්ල ඇවිල්ලා ආයතෙන් පැය තුන්නම හරි ට්‍රයි කළා මට කෝල් කරන කෙනෙක් හරිද හැබැයි පහුගිය දවස් ටිකේ සද්දයක් නැහැ මගේ තිතෝ කෝල් ගන්න ට්‍රයි කරනවා ඇති මම ආසගරදී අගේ කෝල් එක කොහමරි මිස් වෙනවා ඇති කියලා මම හිතාගෙන හිටියා නෑනේ වෙලා තියෙන්නේ මොකද්ද දන්නවද සතුන්ට දන්සලක් දෙන්න කියලා හිතාගෙන මොනාදර ටකරන් කියන්නේ තහඩු ටිකක් අරගෙන වහලයක් ගහගෙන කොහමරි තනක් හදාගෙන දන්සල දෙන්න මේ කැම හද හද මොනාරි පිළියෙල කර කර ඉඳලා එක්කෙනෙක් ගැතින් තහඩුවක් වැටිලා මෙයාගේ බෙල්ලට බෙල්ල කැපිලා තෝල වෙලා ඉතින් කොහමාර දවස් තුනක් විතර හොස්පිටල් එකේ ඉඳලා හොඳ පිම්මක් පැනලා ඔන්න අද කෝල් එකක් ගත්තා හපොයි කරගන්න වැඩ අනේ ඉක්මනට සනීප වෙන්න හරිද අදරින් ඔයෝ වයි ගාවට රොහන් අයවයි අපේ මාස්ටර් අයවයි එකතු කරගන්න ඒ වගේම යටියන්තුටි පීපල්ස් බෑන්ක් එක ගාව ත්‍රිවිල් පාකේ කොල්ල ටික ඔක්කොමයි පැලැටි සිටියේ හිරාණියකමයි අනිවාර්යෙන් තුෂාරයි ඉතින් මතක් කරනවානේ එහෙනම් ඔක්කොමලම දෙකම දෙකක් හතරෙන් එකතු කරගන්න අපේ මාබිම කාන්තියම කතා කළා හරිද යෙලොක පැටියවයි ඉමාලි දුවවයි මොල්ඩියුසල සංගීතය එකතු කරගන්න කියලා කෙනෝ සින්දු ටිකක් අහන්න එයා කියනවා සූර්යවව මොන් පැලස්සේ ලියනාරච්චි අයියට හැපි බර්ත්ඩේ කියන්නේ එයාත් එකතු වෙනවා කියලා ලියනාරච්චි අයියට ඉක්මන්සුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කියලා කිව්වා අනේ ශෝකනේ ඔගල ෆැමිලි එකක් වගේ ඉන්නකොට මට හරි සතුටයි ආදරෙන් ඔය ඔක්කොම එකතු කරගන්න ඊගාට මෙන්න මේ කටයුතු එකතු කරගමු අපි WhatsApp එකෙන් රම්පුතේ සුබ දහමලක් ගින්දර හන්දාවට අපිත් ඉන්නවාද දමයන්තියක්කගේ බර්ත්ඩේ එක ලස්සන උම්මා දෙක දෙමු එයාට ආදරේ හතරක්ම මං ඔයාට කියලා කියනවා මේ මා හිතන්නේ NSD ටෙලි ෂොප් එකේ කට්ටිය ඔවින ඔවින Happy birthday to you Happy birthday to you දමයන්ති අක්කා Happy birthday අනේ ඔයාගේ හිතේ තියෙන සතුම් පැතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන නිදුක් නිරෝගී සුව ලැබෙන සුබ මුසුබ පන්දිනයක් වෙන කියලා ආදරෙන් මං ආට විශ් කරනවා ඔන්න අද උම දෙකේ නං ආට ගින්දර හන්දාව අපි තහගෙන ඉන්න කියලා මහරගම දුලානියක් මෙසේජ් එකක් එවනවා thank you hi ආදරණීය වාශිනාගේ කොහමද දැන් සනීපද කියලා අහනෝ මරේ මම දන්නේ නැහැ මෙවට උත්තර දීලත් බෑ නොදෙත් බෑ මොකද මම සනීපයි කිව්වොත් හිට අසනීප වෙනවා මං අසනීපයි කිව්වොත් මොකුත් වෙන එකක් නැති වෙයි කොහොමද මෙසේජ් කරන්න නම් බැරි වුණාල තරහ වෙන්නේ පාළෝ තරහ නැහැ ඔයගලන්ටත් වැඩ තියෙනවනේ නේද කොමහරි ෆැමිලිස් වල කොමලම ලස්සන සිදුරියකට එකතු කරගන්න කියලා කියනවා මේ මෙසේජ් එක යක්කල බිරියානි කඩේ බියංකක්කගේ තව පොඩි රහසක් අහන්නම් ඒකට මම රිප්ලයි එකක් දාන්නම් හොඳේ ගම්පල ප්‍රිය දර්ශනී සුබ දහවල කකා ඔයව තාදරෙන් එකතු කරගන්නවා ගින්දර මෙරිකේ අපිට නම් තාම වහිනවා කියලා කියනවා අපිට තෙලි වෙන පාන්දර දුන්න වැසා මට හිතුණා අයියෝ අදනි වාඩි දවසක් වුණා නම් චොටක් දවල් වෙනකන් නිදාගන්න තිබ්බනි කියලා හැබැයි වැහි දෙයිය හරි කට්ටයි හොඳේ නිවාඩු දවස් වලට එයා වස්සනවාද එහෙම No. එයා වහින්නේ අපි වැඩට යන දවස් බලලම තමයි ඒ කොමාරි හැලෙගුඩ චමින්ද මෝටර්සයිකල් බොස් චමින්ද සනත් රසින්ද බින්ති මාලින්ද ධනුෂ ශාක්‍යා විහාරා නිලෝ සමන්ත බන්දාරා චාරිකා රුවන් යගේ තරුෂි ඉගාවට ප්‍රියංගිකා සමන් වර්ක්ෂොප් එකට බයික් හදා ගන්න ඔපු කොමාර් සෙරමික් හන්දේ මුස්ලිම් හෝටලේ මොජිත් මුස්තාෆා නානෝ වෙල්කම් එකතු කරගන්න කියලා කියනවා හයි හයි ආදරින් ඔගල කොමත් එකතු කරගන්න හරි අපි මෙන්න මේ සින්දු ටික අහන්න තමයි යන්නේ ඒ අතරින් මං ඔගලන්ට පට පට ගාලා සෙවනගල ආයුර්වේදය ගැන මතක් කරන්න ආයෙත් ලෙඩ වෙනවා කියලා කියන එක අමුතු දෙයක් නෙවෙයිනේ නේද මං වගේ අය ඇරෙන්න මං වගේ නිතරම ලෙඩ වෙන අය ඇරෙන්න අනේ හිම් වහින රෝගයක් කිසිම කෙනෙක්ට ඇත්තටම හැදෙන්න එපා මං නම් ඉතින් ඇහුවටින් වැඩිපුර ලෙඩයිනේ
හැබැයි උනහෙම් බිරිසාවනම් මනංගල්ට නම් ගෙදර තියාගන්න මොනිකක් තමයි සෙවනගල මදුකා කැස්සට පැනිය. ඕකේ ෂොට් එකක් ගත්තා නම් මහගඟට යන්න කලින් බේරෙන්න පුළුවන්. හරිය ඒ වගේම තමයි ඔයාට සීනි තේනවා නම්. සීනි කියන්නේ ඇත්තට සෙල්ලම් කර කර ඉන්න හොඳ දෙයක් නන් නෙමෙයි. හරිද? මේ ළඟම ළඟම ළඟම අත්දැකීම අද උදේ මට සිද්ධ වුණා. අපේ ඔෆිස් එකේ අපිට ආදරෙන් තේකක් එහෙම හදලා දෙන අක්ක කෙනෙක් අද උදේ සනීප වුණා. මීට දවස් කීපයකට කලින් යා කියාට හොඳටම සීනි වැඩි වෙලා කියලා. හැබැයි මං අද තමයි දන්නේ එයාට සීනි 600ට විතර ඇවිල්ලා. ළමයි සීනි කියන්නේ සෙල්ලම් කරන්න හොඳ දෙයක් නෙවෙයි. හොඳේ එයාත් එක්කම තව උදව්වට ඉන්න අනිත් අක්ක මට කියනවා පැත්තකට කතා කියලා, මිස්ටර් කියන්න මිස් මෙයා අර තේ හදන ජග් එකෙන් භාගයක් විතර තේ හදාගෙන ඇති ගන්නට සීනි දාගෙන මං දැක්කොත් බනින හින්දා සිංක එක ගාවට ගිහිල්ලා ගුඩුගුඩු ගාලා එක බොනවලු. ඒ වගේ තේ දෙකක් දවසට බොනවලු. සීනි කියන්නේ සෙල්ලමක් නෙවෙයි දරුවෝ. ඉතින් ඒ නිසා ඇත්තටම මේ සීනි කියන්නේ අපි කන්නාස වුණාට, අපි කූඹි වගේ සීනි වලට පෙරේත වුණාට හොඳම නැති දෙයක්. හරිද? ඉතින් ඒ නිසා ඉතාම ප්‍රවේසම් වෙන්න. මොකද අපිත් එක්ක අපේ වටේ ඉන්න අනිත් අයත් ඒකෙන් අපහසුතාවයට දුකට පත් වෙන හින්දා. හරිද? මොකද අපි ඩොක්ටර්ස්ලා නෙවෙයි නිසා ඔෆිස් එකේ කෙනෙක් එහෙම අසනීප වුණාම මොකද කරන්න කියලා ඇත්තටම දන්නේ නැහැ. එතකොට ඉතින් අපිට කරන්න පුළුවන් ලොකුම දේ තමයි ඉක්මනට යව හොස්පිටල් ඇඩ්මිට් කරන්න, මොනා හරි දෙයක් කරන එක, ගෙදරකට ඉන්ෆෝම් කරන එක. හැබැයි එතනින් එහාට එයාලගේ ෆැමිලිස් වල කටිය පත් වෙන අපහසුතාවයේදී ගෙදර ආර්ථිකය කඩාවැටෙන හැටි. ඉතින් ඒ නිසා ඔයා ඇත්තටම වාගේ පවුලට ආදරේ නම්, වාගේ ළඟ ඉන්න කට්ටියට ආදරේ නම් ඔය දේවල් වලින් පරිස්සම් වෙන්න. හරිද? පොඩි හරි ඇඟට අපහසු ගතියක් දැනෙනා නම් ගිහිල්ලා කොහොමද කියලා චෙකප් එකක් කරලා බලා ගන්න. මොකද පිටින් පේනවට වඩා අපේ ඇඟ ඇතුලේ දේවල් ගොඩාක් ඉක්මනට වෙනස් වෙන නිසා. හරිද? ඉතින් ඔයා සීනි කියන දෙයින්, සුගර් කියන ලෙඩෙන් පීඩා විඳින කෙනෙක් නම් සාමාන්‍යයෙන් කරන්නේ පෙති බොන එකෙන් ඒව පාලනය කරන එක විතරයිනේ. ඔයාට සෙවනගල මධුමේහ හරණි කැප්සියුල්ස් පාවිච්චි කරලා බලන්න පුළුවන්. ඇත්තටම ඔයාට සෑහෙන ලොකු සුවයක් ලබා ගන්න පුළුවන්. හරිද? ඒ වගේම තමයි කියන්න ඕනේ අර අපි කියන්නේ ලිවර් එකේ තෙල් කියලා අපේ වචනෙන්. ඕකට කියනවා ෆැටි ලිවර් කියලා. බය වෙන්නේ පසවෙන ගිල ලිවර් බූස්ටින් කැප්සියුල්ස් පාවිච්චි කරන්න පුළුවන්. තව ඖෂධ වර්ග නම් ගොඩාක් තියෙනවා. හරිද? මේ ඔක්කොම නිෂ්පාදනය කරන්නේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ. අපි කවුරුත් දන්නා කමල් බන්දුල වීරපිරිමු වෛද්‍යතුමාගේ පූර්ණාධීක්ෂණය. ඉතින් ඔය විදිහට නිෂ්පාදනය කරන දේවල් විශ්වාසයෙන් ගෙන්න ගන්න. මෙන්න කතා කරන්න 0747 31 33 540 0747 31 33 540 වැඩි විස්තර.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්
3: 1:47 දැන් වෙලාව. තව ලස්සන සුන්දරිකක් එනවා පිට අහන්න. මේ පැය ඉවර වෙන්න ඔන්න මෙන්න කියලා තියෙන වෙලාව මං දැඩි විදිය ඔයගලන්ට මතක් කරනවා. ස්කූටි එකක් ගන්න හිඳ දකින්න පෙට්‍රල් ක්‍රයිසිස් එක නිසා ගතා තඩක් නෑනේ අනේ. එක්කොත් ඉලෙක්ට්‍රික් එකක් ගන්නවා කියලා හිත හිත ඉන්නවන. ඊටත් වඩා ලාභදායක ක්‍රමයක් කියන්නද පෙට්‍රල් ස්කූටි එකක්ම ගන්න. හැබැයි මේක පෙට්‍රල් සුවඳට පවා දුවනවද කියලා බලලගන්න. අන්න එහෙම ගන්නවා නම් පුතේ 1.5cc අධි බලත එන්ජින් එකක් දාලා හදලා තියෙන පෙට්‍රල් ඉතිරි කරන EFI ටෙක්නොලොජි එක කම්බයින් කරලා හදලා තියෙන KD Rice Leader 1.5 පෙට්‍රල් බයික් එකම ගන්න. මොකද මේ දවස්වල ලක්ෂ එකමාරක්ම මිල අඩු කළා ඔයාට මේ බයික් එක දෙන්න ලෑස්ති කළ තේනවා. සාමාන්‍ය වෙළඳපළ වටිනාකම වෙන්නේ මේ බයික් එකේ 796,500යි. හරිද? ඕකෙකට ලක්ෂක ඩිස්කවුන්ට් එකක් යනවා. එතකොට 696,500යි. එතකොට ඉතිරි 50,000 අඩු වෙන්නේ කොහොමද දන්නවද? ඔයාගේ ලීසින් එකෙන් ලීස් එකක් දාලනම් බයික් එක ගන්නේ පොඩ්ඩක් වෙලා බලන්න. දැන් ලීස් කළ බයික් එකක් ගන්නකොට ගෙවන ඩවුන් පේමන්ට් එක සෑහෙන ගණකින් වැඩි කළ තියෙනවා. ඉතින් ඔලුවට ලොකෝ බරක් දැනනවනේ නේද? ආගේ ලීසින් බර සැහැල්ලු කරන්න තමයි ඉතිරි 50,000 අඩු කරන්නේ. එතකොට ඔක්කොම වාසි ටික ඇවිල් ඇවිල් ඇවිල් ඇවිල් ඔයාගේ අතට ගන්නකොට බයික් එකේ වටිනාකම වෙන්නේ රුපියල් 6,46,500ක් විතරමයි. ඉතින් මේ වෙලාවේ මෙච්චර වාසි ගොඩක් එක ස්කූටි එකක් ගන්නවා නම් හොඳම දේ තමයි KD Rice Motor Company Private Limited ඔගලන්ට හරිගෙන එන Leader 1.5 පෙට්‍රල් බයික් එක. ඔගවසන් වෙන කලින් ඉක්මනටම ඔයාගේ බයික් එක වෙන් කරගන්න. මෙන්න නම් එක කතා කරන්න. 077-406-4397 077-406-4397 ඔගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්. හරි, අපි මෙන්න මේ කටිවත් දාගෙන මේ සිංදුව අහන්න යමු. ජයම වේවා භාෂි නග. හැමදාම ඔගේ මදත් ලස්සන සිංදුවකට එකතු කරගන්න. ඉන්දික ටේලර්ස් ගල්වංගෝ ඇඹිලි පිටියේ ජය වේවා. හයි රෝසු මලි, සුබ දහමක්. කෝල් ගන්න අමාරුම ඔයාට නෙවෙයි සුන්දරියෝ. සීරියස්ලි අසාබෝයිට ලයින් එක බිසිත් නෑලෝ. හැබැයි අසා නෙවෙයිලු ආන්ස කරන්නේ. අසා වෙන්න කම්ප්ලේන්. කොච්චර කෝල් ගත්තා දැක්කිනෑ වගේ ඉන්නවලෝ. මං හිතන්නේ කතා කරන්න කම්මැලි කමේ. චාමික සිරිමාන්නගේ සිංදුවක් අහවල අහම අහම අකුරැසි අශොත් දෙකක් ආදුරේ.

සිද්දු අහන්න දෙන්න වෙලා තියෙනවා. ඔක්කොටම කලින් කටිය ගොඩාක් ඉන්නව එකතු කරගන්න. හැබැයි ඊටත් කලින් ඔගලන්ට මෙන්න මේ දේ මතක් කරන්න ඕනි. තම පරණ විදිහටද ඔයා බැංකු වැඩ ටික කරගන්නේ? එහෙනම් අපි චූටක් විතර අලතුමු. සමහර දේවල් තියෙනවා අනේ ඕවා මට සෙට් වෙන්නේ නැහැ. ස්ලිප් එකක් නම් ඕනිමයි. එහෙම නැත්නම් කොහොමද අනේ දන්නේ හරියට ඒක වුණාද, ට්‍රාන්සැක්ෂන් එක හරියට වුණාද, ඩිපොසිට් එක හරියට වුණාද කියලා දන්නේ නැතුව කොහොමද අනේ වැඩ කරගන්නේ කියලා අපි හිතනවානේ. හරි හරි ඕ සාධාරණයි. වාගේ සල්ලි ගැන වාට වගකීමක් තේනවනේ. හැබැයි ඇත්තටම සමහර දේවල් විශේෂයෙන් ඩිජිටල් බැංකු කරණය වගේ දේවල් ඇත්තටම හුරු වුණාට පාඩුවක් නැහැ. බැංකු වල ගිහිල්ලා පෝලිංගාන රස්තිය අද වෙලා නේද වාහන වලට වේදන් කරගෙන යන්න ඕනිත් නැ. ඉන්න තැනකින්දලම හරීම ලේසියෙන් පහසෙන් අපි ඕනම කෙනෙක්ට මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් ජාති ගෙදර කිරීමේ බැංකුව NSB බැංකුව ලංකාවේ ජනතාව ඩිජිටල් බැංකු කරණයට හුරු කරන්න NSB ඩිජිටල් ඩ්‍රයිව් වැඩසටහනේ 3 වෙනි අදියරත් ඔන්න ආරම්භ කරලා තියෙනවා. හරිද? ඊයේ දවසේ මතකයින කිරිඳිවැල බස් රථ නැවත උම්පලන්සල තමයි කැටිය රැඳලා හිටියේ. අද 9 වෙනිදා කටුනායක බස්රථ නැවතුම් පලාසල තමයි කැටියේ ඉන්නේ. ඒ වගේම හෙට මීගමෝ බස්රථ නැවතුම් පලාසලට එන්නත් ලෑස්තියෙන් ඉන්නවා. ඉතින් පාරිභෝගිකයන් විදිහට හරිද? ඔයාගේ ගමට ඔයාගේ නගරයට මෙහෙම ආවහම ඩිජිටල් බැංකු කරණය ගැන ලොකු අත්දැකීමක් අවබෝධයක් නැත්නම් අනිවාර්යයෙන්ම මෙයාලව මුණ ගැහෙන්න. මොකද ලයිෆ් එක මාර ඊසි කියලා වටේ හිතෙයි. ඒ විස්තර දැනගත්තහම මේ හරහා ඔයාට NSB ඩිජිටල් බැංකු සේවාවන් ගැන හොඳට පැහැදිලිව දැනුවත් වෙන්න ඉඩකඩ ලැබෙනවා. ඒ වගේම තමයි ගොඩාක් දෙනෙක් කොහොමද මේ ඇප් එක යූස් කරන්නේ, ඇප් එක කරහා කොහොමද මේ දේවල් කරගන්නේ කියලා ලොකෝ අපි අර කියන්නේ ඩිජිටල් මූල්‍ය සාක්ෂරතාවයක් නැහැ කියලා. අන්න ඒකට ඔයාට හුරුවක් ලබා දෙනවා. ඒ ගැන කියලා දෙනවා හරීම ලේසියෙන් පහසුවෙන් මේවා කරගන්නේ කොහොමද කියලා. ඒ වගේම තමයි ආරක්ෂිතව සහ පහසුවෙන්ම කෑෂ්ලස් පේමන්ට්ස් කරන්නේ කොහොමද, සල්ලි පාවිච්චි කරන්නේ නැතුව ට්‍රාන්සැක්ෂන් එකක් කරගන්නේ කොහොමද, මේ දේවල් ගැන දැනුවත් කරනවා. ඉතින් මේවා හරීම ලේසියෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් දේවල්, ඉගෙන ගතට පාඩුවක් වෙන්නේ නැති දේවල්. ඉතින් ඒ නිසා NSB බැංකුව ඔයාට මේ අරගෙන එන NSB ඩිජිටල් ඩ්‍රයිව් වැඩසටහනත් එක්ක එකතු වෙන්න බලන්න. මතකයිනේ අද කටුනායක බස් රථ නැවතුම් පලස්සල තමයි ඉන්නේ. යන්නේන ගමන් හරි එයාලව මුණ ගැහිලා පොඩ්ඩක් ඉගෙන ගතට පාඩුවක් නැහැ හරිය.

0: අපට අවශ්‍ය සියලුම කර්ටන් රෙදි හා සමකිරීම් උපාංග එකම වහලක් යටතේ BS කර්ටන් හවුස් පුත්තලික සමාගම ඇලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත BS බේබි කෙයා ඇලියකට කුරුවිට 0766 447 953
1: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට ඒත් නියම බර දින බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක.
2: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑම වේල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
4: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
5: අම්ම කොටද මේ ආචීගෙන නුවාගෙන එක කතා අහන්න කියනවා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
6: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්
7: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වෙන
8: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
9: ක්‍රිස්ටිනා කෝචින් හනා ඉතින් හිට වෙකම කාන්දා නියෝජකින් හනා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ
8: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්
7: මේ අලුත් Apple CEO ට LinkedIn account එකක් නැහැ හිතා ගන්න පුළුවන්
6: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
8: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න ටියුන් වෙන්න
10: Brought to you by
0: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mula Kampola Kasagala Samuha Vyapare Vetin
11: Oya try karanna ganna vijaya aapapiti
12: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිස්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි කඩවත ලයිෆ් ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන් මම තන්න ප්‍රයිම් ගෲප් 13:22
13: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්
14: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්
15: FM Algo Town
16: කින්දර හැන්දෑව
10: Brought to you by
17: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
18: Frames අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
19: වැඩිවන ලීසින් බර සහැල්ලු කරන්න KDRIS අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක් තව KDRIS ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක් 077 406 4497 කතා කරන්න
2: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540
0: ආ පැටියෝ කොහොමද
3: සින්දුවක් අහනවද
6: ඉතමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ ඉන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා
3: ආ මේක අපිලගේ ගින්දර හැන්දෑව බ්‍රෝ
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
16: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data අමතර 10GB anytime data ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා දැම්ම රුපියල් 1278ක් reload කරන්න
9: දැන් වෙලාව හවස 2:02

දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. Netnews, මේ පැය රටතට පැයෙන් පැය අලුත් වන

0: නියම කර තිබෙනවා. එක් එක් නඩුවට වසර 4 බැගින් සිරදඬුවම් නියම කරමින් කොළඹ මහදිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා. 2006 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියේදී එම ආයතනයට වාහන 3ක් කුලී පදනම මත ලබා ගැනීමේදී ඒවායේ හිමිකරුවන්ට වාසියක් සැලසෙන ආකාරයෙන් කටයුතු කරමින් රජයට පාඩු සිදු කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධන මහතාට විරුද්ධව මෙම නඩුව ගොනු කර තිබුණා. ඊළඟ net news පසුර තුනට.
1: net news. Be pay what a thought.

0: ම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: ගින්දර හැන්දෑවා
2: Brought to you by
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
4: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
5: වැඩියට ලීසිං බර සහල්ලු කරන්න කේඩී රයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක් තව කේඩී රයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක් 077 406 4497 කතා කරන්න
6: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540
7: FM 95 94.8

0: Kinder handava vid Bashi.
1: හවස දෙකයි විනාඩි පහයි වෙලාව. අපි ලගේ ගින්දර හඳෑ වහන දෙවෙනි පැය තමයි මේ පටන් ගන්න. මේ පැයටත් කෝල් කළ වට්සප් එකේ chat එකට සෙට් වෙලා. ඔය ඕනි විදිහකින් කටියව ඩෙඩිකේට් කරලා ලස්සන සින්දුවක් අහමු. හරිද? හරි කටිය ගොඩක් කිනෝ එකතු කරගන්න මලින්ම chance එක දෙන්නේ කෝල් කරපු ඔයාට. අපේ පැලෙන් පිටියේ හිරාණි අක්කා. දවස් ගානකට පස්සේ ඔන්න කතා කළා. ලොකු ඔපරේෂන් එකක් එහෙම කරලා ඇයිට ඇඳට වෙලා ඉන්නවලු අටික්මන් සුවේ ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හස්බන් උපාලි දිනේ මෙතුමින ඉගාවට දෙලිනි මාධවී මොල්ඩිව්ස ලඟපේ සංගීත් කොල්ලව ටයිටනික් සලෝනිකි කටිය ආදරෙන් එකතු කරගන්න කියලා කිව්වා. ජය වේවා. නාලන්දේ සඳු ඉස්කෝලේටල ආපු ගමන් ඔන්න පළවෙනි රාජකාරිය කන්නෙත් නැතුව මට කෝල් කළා. ආදරෙන් එකතු කරගන්න අම්මවයි තාත්තවයි. අකනම් වේවලාවේ නෑ හැබැයි අකිවත් දාගමු නේද? Thank you සඳු. ඉගාවට කලිතර රොබර්ට් අංකල් කෝල් කළා. වයිෆ් ලීලාවතී වත් එකතු කරගෙන ලස්සන සින්දු ටිකක් අහමුයි කියලා කිව්වා. ආදරෙන් එකතු කරගන්නවා මං හැමද. ඊට පස්සේ මහවින් චින්තක සම්පත අය කතා කළා. හර්ෂණී සඳුමාලිවත් එකතු කරගෙන සින්දු ටිකක් අහමුයි කිව්වා. ඕකේ ඔක්කොම එකතු කරගන්න. මේක අපේ ලගේ ගින්දර හැමදාම.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76780 WhatsApp කරන්න.
1: හවස 2 විනාඩි 16යි.
3: ලොතරැයි ඉතිහාසයේ රුපියල් 62 කෝටි එක්ම වූ සුවිශාලතම තෑගි මුදල තිළිණ කළ කපුරුක ලොතරැයියේ දිනෙන් දින වර්ධනය වන කෝටිපති ජයමල්ල දිනා ගන්නා මීළඟ ජයග්‍රාහකයා ඔබයි. ඔබේ සිහිනයටත් වඩා ඉහළින් පොරොන්දු ඉටු කළ කපුරුක වැඩි වැඩියෙන් මිලදී ගන්න ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයිය.
4: රපුන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
6: Coca-Cola රසද නොදිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක්. වාසි රැසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම් ඉන්න අපි එන්නේ ජුනි 10 පස්සර ජුනි 11 මඩුල්ල.
7: පහේ ශිෂ්‍යත්වය නිසක ජය ගෙනෙන සතර ශිෂ්‍යත්ව ජය මග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. වෙනස වටහා ගන්න අනුකරණවලින් ප්‍රවේශම් වන්න අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර
8: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
9: සංක දිනය සශිකා නිසංසලා
10: සුනීර සුමංගා
11: නුවන්තිකා සේනාරත්න
12: අමීෂ මිනෝල්
13: ජූනි 13 සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී
14: ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
15: tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක් අනුග්‍රහය
16: හොඳම දේ අඩුම විලට තිප ව්‍යාප්ත ශක ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
17: Oh my god this is original
18: නැතු
19: මේක අපිලගේ ගින්දර හැන්දෑව bro

දෙකයි විනාඩි 18යි වෙලාව. අපි ලැගේ කින්දර හැන්දෑව තමයි ඔමි අහගෙන ඉන්නේ. කටිය ගොඩක් ඉන්නව එකතු කරගන්න. කෝල් කරපු මෙන්න මේ කටියවත් දාගමු. බද්‍රලි අශෝක අක්කා දෙකව දෙකක් ආදරෙන් එකතු කරගන්න. එයාද මතක් කරනවා මං එයාත් එක්ක කතා කරපු පළවෙනි දවස. අනේ දවසක අපි දෙපැත්තට වෙලා මතක් කර කර ඉමුනේ. ආදරෙන් ඔව එකතු කරගන්න. ඊගාවට රිකිල් ලගස්කඩ අරුණ අයියා. හයි කෝ කොම කොම හරි කොල්ලට මං හින්දා සෑහෙන දේවල් වුණා. කොල්ලගේ අසනීපෙ මම සනීප කරා. අර කැස්සක් තිබ්බනේ. ඒක මම කොමාරි නෝණ්ඩි කළා නෝණ්ඩි කළා නෝණ්ඩි කළා ඒක ආයේ කහින් නැති තැනට පත් කරගතා. ඊගාවට අද කියනෝ බලන්න මගේ ඉවසීමත් ප්‍රගුණ කරනවලු ඔයා. කෝල් ගන්නවලු ගන්නවලු ගන්නවලු ගන්නවලු. ආන්සර් කරන තැනක් වෙනකන් ඉතින් ට්‍රයි කළා ට්‍රයි කළා. කොමාරි දැන් ඉවසීමත් ප්‍රගුණ වෙලාලු තියෙන්නේ. බලන්න මං ඕගලන්ට ලස්සන සින්දු දෙනවා මූණට හිනාව දෙනවා. ඒ අමතරව නේද අරුණ අයියා වගේ කටියගේ ලෙඩ සනීප කරනවා. ඉවසීම ප්‍රගුණ කරන්න අවස්ථාව දෙනවා. ඕගලන්ට මගේ අගේ මදි. ඔගලන්ට මගේ අගේ මීට වඩා දැනෙන්න ඕන මං කියන්නේ. සුබදවලක් ගින්දරි. බයියන් එහෙම කාලාද කියලා අහනෝ. කෑව කෑව කෑව කෑව. පෙත්තවත් කෑව කෑව කෑව කෑව කෑව. රිකිලගස්කඩ ලසන්ත මෝටර්ස්ගේ සුදර්ශනයි ආදරෙන් එකතු කරගනු. රිකිලගස්කඩ ත්‍රිවිල් පාකේ කොල්ලොක්කමයි ලංකාවේ මහන්සි වෙලා ගේමක් ගහන අපේ ත්‍රිවිල් කොල්ලොක්කමයි එකතු කරගන්න කියලා කියන උමා දෙකක ටෝනි හාද. ආදරෙන් එකතු කරගන්නන් හරි. සුබදහවලක් භාෂාව ලසන සිංදුවකට මාවත් එකතු කරගන්න. මම කටුවන භාග්‍යට එලසගේ වසන්ත අයියා වයිෆ් දීපිකා පුතා සංකජේ ඉගාවට දුව ආශානි මාවත් ආදරෙන් එකතු කරගන්නවා කියලා කියන ජය වෙන්න ඕනි බිස්නස් එක සරු වෙන්න ඕනි. කොහොමද භාෂේ අපි උඩල මත සනස බැංකුවෙන් අහගෙන ඉන්නේ ඔයාව කියලා කියනවා. මගේ ආදර මිස්ල තුන්දෙනාව ආදරෙන්ම එකතු කරගන්නවා. මටත් ලස්සන සින්දුවක් දෙන්න ශාන්ත ටේලර්ස් නිදහස් මාවත කෑගල්ල. ශාන්තයවයි සුපිරි වයිට් කඩේ වගේ රාණි අක්කවයි කෑගලුවත් කඩේ සෙට් එකයි ආදරෙන් එකතු කරගන්නවා. Thank you so much. ඉගාවට කෑගල්ල කළු ගල්ල මාවතේ අරලිය සුලෝනිකේ ප්‍රේම කුමාර බොස් සුනිල් රුවන් ගින්දර හැන්දාව අහගෙන ඉන්නවා කියලා කියන ජය වේවා. ආදරෙන් එකතු කරගන්නන් හොඳේ. ඔගොල්ලෝ වෙනුවෙන් පොඩි ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන්. ඒ වුණාට හැමනොත් කෑගල්ල ඔක්කගේ මමට ගුටි කන්න වෙනවා. ඉක්මනට රැවුල් කොණ්ඩ වැවෙන්න කියලා. එහෙම හිතන්න නැතුව ඉන්න. අම්මෝ අම්මෝ කෑගල්ල කටිකේ ගුටි කන්න වෙයිමට. යක්කලට නම් වහිනවා ආය පායනවා ආය වහිනවා ආය පායනවා. යක්කල මුදන්නායක වෙළඳ සංකීර්ණයේ කටේ තමයි මෙසේජ් එක වෙලා තියෙන්නේ. අනේ ආදරෙන් එකතු කරගන්න ඕගලුකෝ ජය වේවා.

දවස පුරාමට සාමාන්‍ය දවසක් වගේ පහසු වෙන්න ඉන්න ඩේ ටු ඩේ ලයිෆ් එකේ වාකරන වැඩ කොහොමද ටික ලස්සට කරගෙන යන්න ෆෙම්ස් අය මාර සපෝට් එකක් දෙනවා. පුරුද්දට ළඟ තියාගන්න හරිද? ආගේ ස්කූල් බෑග් එකේ හැම නැත්නම් හෑන්ඩ් බෑග් එකේ කායිකේ වෙන්න පුළුවන් ඔෆිස් එකේ ලොකේ එකේ වෙන්න පුළුවන් හොඳ පුරුද්දක් පෑඩ්ස් ළඟ තියාගන්නවා කියන එක. හරි අපි අමෝ කටියක් එකතු කරගන්න දැන් chance එක දෙනවා මම WhatsApp එකට. හයි හයි බෝෂාකු. අදත් නිකවැරටි SAT එකේ අපි සම්දට හගෙන ඉන්නවා. අද අපේ සෙට් එකේ නිසංසලාකගේ බර්ත්ඩේ එක. Happy birthday Nisansalaka. අද සුබම සුබ පන්දිනයක් වෙන්න කියලා ආදරෙන් wish කරනවා. එකතු කරගන්නලු දුලා තරුෂි සඳීපනී සඳුනි ඉෂාර මේ කට්ටියව ආදරෙන් එකතු කරගන්නවා ජය වේවා. ඊගවට සුබම සුබ දහවලක් භාෂිනගේ අපි තින්නවා රශ්මික මෝටර්ස් බෙලිගා සන්දිය හැලිය ගොඩ. හයි ආදරෙන් ඔගොල්ලො කොමත් එකතු කරගන්න වැලිමඩයිකේ රස ෆුඩ් ප්‍රොඩක්ට්ස් එකේ කොල්ලු ටික අතහගෙන ඉන්නවලු නියමයි ජය වේවා. ගින්දර වාශි අපි චාමර ස්ටෝර්ස් පනව පිටියේ කලතර චාමර තනෝජ අපි කටිය වේකත කරගන්න කියලා කියනවා නියමයි සුද්‍යෝ මා තින්නෝ කියලා සයිප්‍රස් වල මගේ සුජීවක්ක කියනෝ අවව ආදරින් ඕමත් එකතු කරගන්නත් සෝදා ගෲප් ප්‍රයිවට් ලිමිටඩ් බණ්ඩාර වෙල වෙනද වගේ මදත් අපි එකතු කරගන්න බොස් ත්‍රිෂානි ගවට එයාගේ වයිෆ් ඉෂංකා දසරම් නිශාන්ත මෙවලව ෂොපික ඉන්න කොමයි මම එකතු කරගන්නවා කියලා කියන්නේ ජය වේවා. හලෝ බාෂි දැන්දේ කවන්නේ කවන්නේ අවුලක් නැ පිටරි දුන්නේ අපිටත් සින්දුවක් දෙන්න දෙකක් කාදරේ කියලා උඩවලවේ දිනුමි තමයි කියන්නේ ආදරෙන් එකතු කරගන්න ගින්දරි අපිටත් ගින්දර වගේ සින්දු ටිකක් ඕනේ අටියන්තට දේශානි ස්ටුඩියෝ එකේ සෙට් එක තමයි මෙසේජ් එක ගෙවලා තියෙන්නේ සින්දුවකට දාගෙන යන්නලු දාන් යන්න ලක්ෂණ භාෂි කෙවුලේ නිල් අහසේ දිදුලර තනි තරුව රෑ අහසේ සෞම්‍ය සඳ කිරණ මන්දාකිනි පොකුර දෙකක් නෙලා ගන්නමයි හිත නියමෝ රංජන් රත්නායක අයියේ ආදරෙන් එකතු කරගන්න හරිද? අනේ අදත් අහලා තියෙනවා ඔන්න මොකද ප්‍රශ්නයක් මට බෑ මෙව්ව ප්‍රසිද්ධිය කියන්න ඔකට මම මේවට උත්තර දන්නේ කට්ටියම ආදරෙන් එකතු කරගන්නවා thank you.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: වෙලාව 2:32.
3: සහෙලි, හැපිලි කියන්නකො ඔයාලගේ කෑෂ්බෑක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
4: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76 780 7000ට WhatsApp කරන්න.
5: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
6: රාජ්‍ය සේවයේ විශ්‍රාමික ඔබට මොබිටෙල් උපහාර පසුගෙවුම් පැකේජ සමග තෝරාගත් ස්මාර්ට්ෆෝන් සඳහා පහසු ගෙවීමේ දීමනා. විශ්‍රාම වැටුප් සහ ජාතික හැඳුනුම්පත සමග අදම ළඟම ඇති මොබිටෙල් ශාඛාව වෙත පිවිසෙන්න.
7: සමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
8: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
9: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සෝයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
10: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය. සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය, අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද. 0447 21 33 540.
11: Wake up.
12: Subtitle Hormones. Alpha Studio.
13: දවසටම ඕන කරන විටමින්ස් Alpha Studio.
12: Yes. Yes. Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
13: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
14: Good morning.
12: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasumi and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
15: AAT නවශිෂ්‍ය ලියාපදිංචිය සඳහා වන 20% වට්ටම සහිතව ජූනි 30 වන දිනට පෙර ලියාපදිංචිවන්න. අඩුවයසින් ඔබේ වෘත්තීය සිහිනය ජය ගන්න. අමතන්න 0112 559 669.
2: දැන් වේලාව 2:35.
16: හිත ඉල්ලන සින්දු ඇහෙන කින්දර හැන්දෑව විත් පාෂි.
10: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 ඕකේ. අදම කතා කරන්න 0112 636 636.

දෙකයි විනාඩි 35යි වෙලාව. අපි යන්න හදන්නේ තව නම් ස්ටොප් එකක් අහන්න. කොටම කලියෙන් කටිය ගොඩක් ඉනෝ මතක් කරන්නේ අතරම ඔගලන්ට NSB බැංකුව අත් එක්ක කියන මේ හා ලස්සන ආරංචිය කියන්න ඕනේ. ලයිෆ් එක දැන් හරිම ඊසි කරගන්න ඕන තරම් ක්‍රම තියෙනවා ගොඩක්ම. අපි මේ සමහර දේවල් අර නහය මෙහෙම හරි ලේසියෙන් නහය අල්ලන්න පුළුවන්කම තියෙද්දි ඔළුව වටින් අත දාලා අල්ලනවා වගේ සමහර දේවල් අපිම හරිම කොම්ප්ලිකේට් කරගෙන නේද ලයිෆ් එකේ දේවල් ඊසිලි කරගන්න පුළුවන්කම තියෙද්දි ඇයි එහෙම අපි බොරුවට ජීවිතේ වනා ගන්නෙ? අනේ හින්දා ජාතික ඉදිරි කිරීමේ බැංකුව ඩිජිටල් ඩ්‍රයිව් තෙවන දිර ඔනවට අරගෙන වෙද තින ඔයාගේ ප්‍රදේශයට එනවා ඒගොල්ලෝ හොයාගෙන. එහෙම කලාපෙන් කලාපීට ප්‍රදේශෙන් ප්‍රදේශයට ලංකාවම ආවරණය වෙන විදිහට NSB ඩිජිටල් ඩ්‍රයිව් ගැන දැනුවත් කරන්න, ඩිජිටල් බැංකු කරණය ගැන බොහෝ දැනුවත් කරන්න තමයි මේ විදිහට එන්නේ. අද එනවා, අද ඉන්නවා කටුනායක බස්රත නැවසුම් පසල. එමුණ අදේ කියන්නේ කටුනායක බස්රත නැවසුම් කටුනායක බස්රත නැවතුම් පල අසල. අරද හෙට එනවා මීගමෝ බස්රත නැවතුම් පල අසලට. ඉතින් යන්න, නොදන්න දෙයක් අහල දැනගත්ත කියලා කිසි අඩුවක් වෙන්නේ නැහැ. ඉතින් හරිද ගිහිල්ලා අර දැන් ඩිජිටල් බැංකු කරණී කියලා කිව්වාම ෆෝන් එකෙන් ඔක්කොම දෙක කරගන්න පුළුවන්, හැබැයි පහසුයි කියලා කිව්වට ඕකේ මොකද මොනාද කියන්නේ අපිට අතට ස්ලිප් එකක් එන්නේ නැ නේද? ඉතින් ඕක කොච්චර ආරක්ෂිතද කියන දන්නේ නැ. ඔය වගේ ප්‍රශ්න එනවනේ ඔළුවට, ඔය කෝටික නිරාකරණය කරගන්න එයාලා හරිම සපෝට් කරනවා. හරිද? NSB ඩිජිටල් බැංකු සේවාවන් ගැනවම දැනුවත් කරන අතරේ ඩිජිටල් මූල්‍ය සාක්ෂරතාවය වර්ධනය කරගන්න, ඒව හසුරවන්නේ කොහොමද, ඇප් එක යූස් කරන්නේ කොහොමද, ඒ දේවල් දැනගන්න, ඒ වගේම ආරක්ෂිත සහ ඉතාම පහසු කෑෂ්ලස් පේමන්ට් ක්‍රම ගැන ඔයාව දැනුවත් කරන්න, මේ වගේ ගොඩාක් දේවල් මෙතනදී සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඔයාගේ ප්‍රදේශයට ආවහම NSB ඩිජිටල් ඩ්‍රයිව් අදියරත් එක්ක තෙවන අදියරත් එක්ක එකතු වෙන අම්මතක කරන්න නම් එපා. ඒ වගේම තමයි සෙවනගල ආයුර්වේදය ඔගලන්ට අරගෙන එන හන්දි රාජ තෛලය ගැනත් කියන්න ඕනේ. හන්දිපත් කැක්කුමයි නං අර දැන් ඉඳගත්තත් නැගිට ගන්න බෑනම්, නැගිටලා ඉඳලා ඉඳගන්න බෑනම්, කොන්ද නැවෙනකොට හන්දි නැවෙනකොට අම්මා කියලා කියවෙනවා නං. සෙවනගල හන්දි රාජ තෛලය ගෙදර තියෙන්න මොනිමයි. හැබැයි ඊගාවට කන්න ආස ජාති නම් ගොඩයි. හැබැයි කොච්චර ආස වුණා ඉඳලා හිටලවත් කෙල් ජාතියක් පිටි ජාතියක් සැර ජාතියක් කන්න බැරි නම්, ගැස්ට්‍රයිටිස් තියෙනවා නම්, බඩ පොපුව දැවෙල්ලයි අයෝ කියලා කෑ ගගහ ඉන්නවා නම්, තාවකාලිකව එවෙලට මොනා හරි පෙත්තක් බිලල මොනා පෙත්තක් ගිලල මොනා හරි කළ එක නැති කරගන්න කෙනෙක් නම් ඔයා එක නිට්ටාවටම සුව කරගන්න සෙවනගල ජීවවල අම්ල පිත්ත සුවය පාවිච්චි කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම සෙවනගල ජීව ශක්ති රසායනය සෙවනගල ශ්‍රේයාදේවි හැවෙයි තව ගොඩ දේවල් තියෙනවා. කොහොම ඔයා ඉන්න තැනකටම ගෙන්න ගන්න පුළුවන් කතා කරන්න සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට 047 31 33 540 ඔගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්. සුජීව මගේ හස්බන්ඩ් අජීත් ඒ වගේම තමයි අම්මවයි පුතාලා දෙන්නවයි දුවල හතර දෙනවයි ඉන්දික මල්ලෙවයි ගාවට ටයිටනික් සලෝන් එකේ තුෂාර මල්ලෙවයි ඒහා එක වැඩ කරන ඔක්කොම ලයිසින්දු ටිකට එකතු කරගන්න කියලා කොමරු මුල්ලේ රොටි කඩේන් මැසේජ් එකක් එනවා. ජය වේවා බිස්නස් එක සරු වෙන්න ඕනි, ජයව වෙන්න ඕනි. ඉතින් අහනද අම්මෝ සෑහෙන දවසකින් මෙන්න අපේ වාදුව එන්ඩි ඇප්‍රල් එකේ නිශාන්ත අයගේ මැසේජ් එක දෙකාකා ආදරයේ ආදරින් ආවයි වැඩි කරන ඔක්කොමලා එකතු කරගන්න. ඊගාවට වීරමල මෝටර්ස් කෑල්ල හන්දිය අදත් අපේ ගාමිණි අයියා ගින්දර හැන්දෑව අහගෙන ඉන්නවල කෑල්ල හන්දිය ත්‍රිවිල් පාකිකේ ඔක්කොමලා ආදරයෙන් එකතු කරගන්න. ජය වේවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් වෙනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: දැන් වේලාව 2:49. ඔන්න කුසුමාවතී අම්මා අපේ සූර්යවාව මුවන් පැලස්සේ ලියනා රචයයට හැපි බර්ත්ඩේ කියන්න කියලා කියනවා. ඔන්න ලියනා රචයයේ ආට හැපි බර්ත්ඩේ. ආයි මායි මායි මායි මායි. ඊගවට ගල්පාත මල්ලිකා අම්ම කතා කළා. මං හිතන්නේ ෆස්ට් ටයිම් තමයි මට කතා කළේ. අවුරුද්දක් විතර ට්‍රයි කරලා අදළු ගන්න පුළුවන්නේ. පුතා තෙනුවරත් එක්ක එකතු කරගන්නවා. තෙනුවරට ෆෝන් එක දෙන්නම් කියලා කිව්වම එතනින් එහාට මොකුත් ඇහුන්නේ නැහැ. තමනේ අපි ආය වේලාවක කතා කරමු. ආදරෙන් එකතු කරගන්න දෙන්නවම. හරිද? ඊගාවට ගුඩ් ආෆ්ටර්නූන් ගින්දරි. ඔයව නිතරම අහනවා. හැබැයි හැමදාම චැට් කරන්න නම් වෙන්නේ නැහැ කියලා කියනවා. කමන්න නෑනේ. කවුද මේ මෙසේජ් ගෙවන්නේ? අපේ කොරියවල නුවන් අයියා. ඔයවත් ආදරෙන් එකතු කරගන්න. ඒ වගේම ටෙක් ලක්කවත් එකතු කරගන්න ඕනි. හයි බාෂි, සුබ දහවලක්. ඔයා දාන සින්දුවකින් ලස්සන එහෙකට අපිවත් එකතු කරගන්න. යටි අන්තර පීපල්ස් බැංක් එක ගාව ත්‍රිවිල් පාක් එකේ කොල්ල සෙට් එක. කසුන්, සෙසිර, සුමුදු, කැලුම්. ඉගාවට දිනේ බබා, අනුර, ලසන්ත, ඒ වගේම ටයිටනික් සලෝනිගේ තුෂාර අය වගේ මම හවිල අංජු අයියා කට්ටියම එකතු කරගන්න කියලා කියනවා. ඒ වගේම ජය වේවා අපේ ගින්දර වැණිකට කියලා තේනවා. දෙකක් ආදරේ. හරිය ආදරෙන් එකතු කරගන්න. කොහොමද වාශි? අපි තහන ගමන් ඉන්නේ. ලස්සන සින්දු ටිකක් දෙන්න. උතාල දෙන්න ටුෂාන් විසාව. මමරුවන්වල්ලි කොමුදු කියලා කියනවා. ආදරෙන් කොමලම එකතු කරගන්න. ලෑස්ති කියලා තියෙන සින්දු සේරම ටිකව අහන්න. මං හිතන්නේ මේ පැය අපිට අහන්න වෙන අන්තිම සින්දුව තමයි මේ. මේක අහන්න යන්න කලින් මම දැඩි බිඩියේ ඔගලන්ට අර වාසි ගොඩාක් එකවට ලැබෙන කෙඩි රයිස් ස්කූට් එක ගැන මතක් කරලා ඉන්නම්. හරිද? ලීඩ 1-5 පෙට්‍රල් ස්කූට් එක. ඔගලන්ට මේ දවස්වල 101,000 මිල අඩුවක් එක සැහෙන ලොකු ආසියකට ගන්න පුළුවන්කම තියෙනවා. 101,000ක්ම අඩු වෙනවා. 100ක් අඩු වෙනවා ඩිස්කවුන්ට් එක විදිහට. ඒ විතරක් නෙමෙයි, ලීස් කරලා නම් ඔයගේ ස්කූටි එක ගන්න බලන්නේ. දැන් ලීසින් ගාස්තු ඩවුන් පේමන්ට් ඔක්කොම වැඩි වෙලා තියෙන වෙලාවේ එතනිනුත් තව රුපියල් 50,000කින් ඕවර් ලීස් කරනවා. ඉතින් ඒ නිසා සමරි වටිනාකම 7,96,500ක් වෙන මේ ස්කූටරේ ඔගලන්ට 6,46,500කට 101,000ක්ම මිල අඩුවෙන් අරගන්න පුළුවන්කම තියෙනවා. විශේෂම කාරණාව තමයි ලංකාවේ නානා මාදලි ස්කූටර්ස් තියෙනව මමත් දන්නවා. මම දැකලා තියෙනවා, පැදලා තියෙනවා. හැබැයි මහත්තයෝ, ඔයා හොයන්නේ පෙට්‍රල් සුවඳට පවා දුවන හැන්ඩි ස්කූටරයක් නම් කලර්ස් ගුඩ්ඩකින් එන කෙඩි රයිස් ලීඩ 1-5 ස්කූට් එකම ට්‍රයි කරන්න. ස්පෙෂලි කියනෝනි මේකට පාවිච්චි කරලා තියෙන 1-5 cc අධි බලත එන්ජින් එකක්. ඒ වගේම තමයි පෙට්‍රල් ඉතිරිකරන EFI ටෙක්නොලොජි එක කම්බයින් කරලා හදලා තියෙන්නේ. ආන්ගේ හන්ද තමයි මෙච්චරටම මෙයා තෙල් කරන්නේ. හරිද? ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම තව දවසක් වෙන්න කලින් ට්‍රයි කරන්න ඔයගේ ස්කූට් එක වෙන් කරගන්න. මෙන්න නම්බික කාල එකක් දෙන්න. 0.77 6 4 7 4 7 4 7 නුගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්. Okay. ඒ අතරෙම තව දෙයක් තියෙනවා මතක් කරන්න. මේ සෙනසුරාදට මොකෝ කරන්නේ? මොනා කරත් කමන්නේ මහතයෝ, 7 වෙද්දි සිනමන් ලේක් සයිඩ් එකට එන්න ඕනි. හරිද? හැබැයි එන්න කලින් අනිවාර්යෙන්ම ආගේ ටිකට් එක බුක් කරගන්නම වෙනවා. මේ කියන්නේ මොකද්ද කියලා දන්නවනේ නේද? අමරදේව උපහාර ප්‍රසංගය හිමාව අරණ ආචාර්ය පඬිත් WD අමරදේව අපේ සංගීත ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ලකුණක් බවට පත් වුණු කෙනෙක්. එතුමන් අද ජීවිතු අතර නැතත් අපි ඉතාම ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා. මේ දැනුත් මට අමරදේව මාස්ටර්ගේ කටහඬ ඇහෙනවා වගේ එච්චරට යුනික් වොයිස් එකක්, කාටවත් ඉමිටේට් කරන්න බැරි දක්ෂතාවයක්, හරිම ලස්සන මනුෂ්‍ය ගති තිබුණු කෙනෙක්. ඉතින් අමරදේව උපහාර ප්‍රසංගය නරඹන්න මං වගේම ආචාර්ය පඬිත් WD අමරදේවයන්ට ආදරය කරපු හැමෝටම තමයි ආරාධනා කරන්නේ. මම වරණ මේ සෙනසුරාදා රෑ 7ට සිනමන් ලේක් සයිඩ් හෝටලේදී පටන් ගන්නවා. මුළු ලංකාවක්ම දන්න සංකදිනෙත් ශෂි කනිසන්සලා සුනිල් සුමංගරු අන්දිකා සේනාරත්න අමීෂ බිනෝ මේ ගායක ගායිකාව කොම වෙන හැඩයකට ඒ ලස්සන ගීත වලට අලුත් පණක් දෙන්න ඔන්න ලෑස්තියෙන් ඉන්නවා. ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකින්ගේ සංගමේ සංවිධානය කරන හිම වරණ ප්‍රසංගේ ටිකට් ස්වෙන් කරගන්න myTickets.lk විසිට් කරන්න. myTickets.lk විසිට් කරන්න. කාලෙකට පස්සේ ඔබට ලැබෙන මිහිරි සොඳුරු ප්‍රසංගය මග අරගන්නේ නැතුව ඉඳගන්න.

0: ඉංජිනේරුවෙක්විදිට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණය අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදර නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
3: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමීට්. ඔබත් අදම රස බලන්න.
4: ඔබට අවශ්‍ය සියලුම කර්ටන් රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටදී BS කර්ටන් හවුස් පුත්තලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත BS බේබිකයා ඇහැලියකට කුරුවිට 0766 447 953.
5: Mobitel 368 budget එකන set වෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 2.5 GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා. දැන්ම රුපියල් 368ක් reload කරන්න.
6: හරියට
7: ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
6: කොහොම
7: වෙරිලා? වෙරිලා විතර නෙවෙයි ඇලිලා.
6: මේක හදලා බලන්නකෝ.
8: විජය නූඩල් සමගින් වර්ණක හා කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු. විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
4: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
9: කින්දර හැන්දෑව
10: brought to you by
11: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
12: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
13: වැඩියෙන ලීසිං බර සහැල්ල කරන්න KDRIS අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව KDRIS ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100,000ක්. 0777 406 947 කතා කරන්න.
14: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණි කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
15: ආ පැටියෝ කොහොමද?
16: සින්දුවක් අහනවද?
17: ඉතමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ එන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා.
16: ආ මේක අපිලගේ ගින්දර හැන්දෑව බ්‍රෝ.
18: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
19: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
20: දැන් වෙලාව හවස 3යි.

0: ஈபே ரட்டத்தொட பேன் பே அலுத்வன அலுத் பே விபசுமா.
1: ஐபான் මේ පැය රටතට සමගින් මම සචිනී. ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුවේ රැස්වීමක් ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා. ඒ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍ය ලාල්කාන්ත, වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමපාකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන්. එදිරේදී ගෝලීය වශයෙන් නැතිවී හැකි එන්නිනෝ තත්වයේ හමුවේ ශ්‍රී ලංකාවට බලපෑමක් ඇති වුවොත් ඊට මුහුණ දීම සඳහා ගතයුතු පියවර සහ පෙර සූදානම් විය යුතු ආකාරය සම්බන්ධව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වෙති බවයි ජනාධිපති මාධ්‍යංශයේ පැවසුවේ. එල්නිනෝ තත්වයේ හමුවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට ඇතිවී හැකි බලපෑම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමුව තිබෙනවා. ඉදිරියේදී එළබෙන යල කන්නේට අවශ්‍ය ජලය ජලාශවල ගබඩා කර ගැනීම සහ පානීය ජලය සුරක්ෂිත කර ගැනීම සම්බන්ධව මෙහිදී සාකච්ඡාවට ලක් වූ බවයි ජනාධිපති මාධ්‍යංශයේ පැවසුවේ. මේ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීමට ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුවේ විශේෂ රැස්වීමක් ඉදිරියේදී පැවැත්වීමටද මෙහිදී තීරණය කර ඇති අතර එල්නිනෝ තත්වයට මුහුණ දිය යුතු ආකාරය සම්බන්ධව සැලසුම් සකස් කර එදිනට ඉදිරිපත් කරන ලෙස

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: ගින්දර හැන්දෑවා
2: Brought to you by
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
4: ෆිම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
5: වැඩියුන ලීසිංග් බර සහැල්ලු කරන්න කේඩී රයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක් තව කේඩී රයිස් ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක් 077 406 4497 කතා කරන්න
6: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540
7: FM 95.

0: Tere, händer vad vi bashi.
1: හවස තුනයි විනාඩි පහයි වෙලාව අපි ලගේ ගින්දර හඳාව හගෙන ඉන්න අන්තිම පැය තමයි මේ පටන් ගන්න 0112 55 33 63 අපි ලගේ හොට්ලයින් නම්බර් එකට කෝල් කරලා එහෙම නැත්නම් 0711 95 95 95 WhatsApp නම්බර් එකට මැසේජ් එකක් එවන ඕන විදිහකින් ලස්සන සින්දුවකට කටිය ඩෙඩිකේට් කරමු හරි කටිය ගොඩක් ඉන්න එකතු කරගන්න මුලින්ම චාන්ස් එක දෙනවා මට කෝල් කරපු ඔයාලට දැන් වෙලාව 3:06 සාමාන්‍යයෙන් මගේ දළු කඩන කෙල්ල ටික තුන වෙනකම් වැඩ කළා ඊට පස්සේ කඩාගත්ත දළු ටික අරගෙන යනවා කිරන්න හරියටම තුනට හරිද මට අද කෝල් කර තියෙකල 2:58 වෙලාව තාම දළු කඩනවා කියලා කිව්වා මම ඊට පස්සේ අහුවා නෑනේ දැන් තුනට ළඟයිනේ විනාඩි දෙකෙන් තුනයිනේ තුන වෙනකම් මේ විනාඩි දෙකත් කඩන්න වෙනවල අනේ දෙයනේ මහන්සි වෙලා වැඩ කරන ඔයගලන්ට ඒකයි මං කියන්නේ උතෝරන් හරියන්නෝනි කියලා ආදරෙන් එකතු කරගන්නවා මගේ ගීති අක්කවයි ශ්‍රියාමල් අන්තෝනි ශාන්ති අමරා අයිරංගනි ඉනෝකා මේ කටිය මාදරෙන් මතක් කරනවා ඒ වගේම කෙලිමඩලේ රේණු අක්කවත් අද මතක් කරන්න කියලා කිව්වා මොකද පහුගිය දවසේ ඒගොල්ලෝ අපේ දළු කඩන කෙල්ල ටික මතක් කරලා තිබ්බ හින්දා ඒ වගේම ප්‍රියන්ත මෝටර්ස් එකේ ප්‍රියන්ත අයියා ආලෝක ධර්ම කටියමයි සාරංග ෆැෂන් එකේ කුමලයි ආදරෙන් එකතු කරගන්න කියලා කිව්වා ජය වේවා ආදරෙන් එකතු කරගන්න. ඊගවට පොළොන්නරුවේ රමණියක්වත් කතා කළා. ඔයාවත් දාගන්න මේ සින්දු ආහන්. ඊට පස්සේ WhatsApp එකෙත් සෑහෙන දෙනෙක් ඉන්නවා. කීප දෙනෙක් හරි පහේ මුලම එකතු කරගෙන අපි යමු මේ සින්දු ටික අහන්න. හයි ගිනි ගින්දරි අපිට ගින්දර ඌව ටිකක් දෙන්නකෝ. ඇයි දන්නවද අපිට ඉන්න සතු පව් කැමට එළියට එන්න. අයියෝ කොහොමද මම කියන්නේ නේ ඉර දෙයියට අනේ දැන් යන්න. ගිහිල්ලා පොඩ්ඩක් අවුව දෙන්න. ඊට පස්සේ වැහි දෙයියා ආ ඔයා මෙහෙට ඉන්න. එම කියන්න බලන්න නම් බැරිය. අනුෂක ආදරින් ඕව කෑගලෙන් එකතු කරගන්න. හරිද? වාෂි මැනිකා. මේකට තමා කියන්නේ පින කියලා. ලෝකේ ඉන්න හැමෝම ඔයාට ආදරේ කරනවා. සමහර අය මෙසේජ් වලින් ඔයාට විශ් කරනවා. සමහර අය කෝල් කරලා. ඉතින් ඔයා ඒක ඔයාගේ කටින්ම අපිට අපිට මොකක් කරේ? ඒකට ඔයාට පඩියකුත් ගෙවනවා. රොෂාන් ශාන්. പിന്നെ ഇവര് വന്നില്ലേ അറിയ അറിയ ആദരം എകത്ത് കിടക്കാട്ട് ഹൈ ഗലപ്പിട്ട് മട അപ്പൊ ഒക്കോട്ട് മാ സിന്ധുവാക് കൗശിക മല്ലിട്ട് ഉമ്മ ഇക്കൊക്കെ തന്നെ കിളക്കേനോ ഓക്കെ ഒന്ന് കൗശിക മല്ലി അല്ലകന്ന് മേക്കോ ആട്ട ദേഖാ കാതരേ തിങ്ങേ

හවසතුන විනාඩි 12යි වෙලම. හව් හව් හව්. මේ කහන දෙන්න හැබැයි මේ කට්ටියවත් දාගත්තට පස්සේ හැරෙනවා. හොම්මෝ මෙන්න. හෑ රත්නපුර සතසේ සෙට් එක මගෙන් අහනෝ. අපිම මතකද නම් දන්නෑලු එක්කෙනෙක්ට. හහහ හිනා තුනයි. ඕගලංව ඊයෙත් මතක් කරා. ඔගලන්ට අපිව අමතක වුණාට අපිට අමතක වුණේ නෑ හරිය? අහන් ඉන්නයි සාක්ෂි ඊයෙත් ඔහෙලව මතක් කරාමන්. කෝගලගේ මැනේජර් මහත්තයා කසාද වැන්නද? කොමාරි ඔගලෝ කෝම? අනේ මිස් යූ ගයිස් වුණා. ආදරෙයි. දෙකම දෙකක් ආදරෙන් රත්නපුර සතසේ වැඩ කරන කොල්ලෝ කැම්ලෝ කොම එකතු කරගන්න. ලෑස්ති කරලා තියෙන සින්දු සේටම ටිකව අහන්න. අද මගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක. මම නාතන්ඩිය ගල්ලමුණේ රමණි වසන්තා. අනුරයියට විශ් එකක් ඕනිනේ. Happy birthday to you. Happy birthday to you. Happy birthday Anuraya. අනේ ඔගේ හිතේ තියෙන සිතුම් පතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන නියම එකක් වෙන්න කියලා ආදරෙන් wish කරනවා. අයියගේ birthday එක නිසා මේ කට්ටිය අනුරාධපුරේ ගිහිල්ලා. ඔව් ඔව්. පරිස්සම්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න.
1: දැන් වෙලාව 3:16යි.
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න. 011-437-1250.
4: මිරිස් කුඩු ස්වල්පයයි, තුන පහ කුඩු ස්වල්පයයි දාලා හොඳට මිශ්‍ර කරන්න.
5: ළමයි සෙල්ලම් කරන්න ගන්න දේව දැන් වෙළඳපළේ සුලභ වෙලා. ඒ නිසා අපි හැම වෙලාවකම පාවිච්චි කරන්නේ තත්වයෙන්, රසයෙන්, ගුණයෙන් සපිරි විජය නිෂ්පාදන විතරම.
6: කෘතිම රසකාරක වර්ණක හා ලුණු වලින් තොර විජය 3.5. ලොව ස්තරම්භ කොත්තමල්ලි සූදුරු උණුහල් කුරුදු එනසල් ඇතුළු කුළු බඩු රාශියකින් නැවුම් නිපදවයි.
5: මුළු තැන් ගෙටම විජය.
6: විජය 3.5. අපේ රසය රටේ සැමට.
7: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් වෙනකම්.
8: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉදහරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
9: මෙල්ඩෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
10: BYD C-Line 5 plug-in hybrid SUV වැඩි ඉට ආකර්ෂණය පෙනුම්සා DMI තාක්ෂණය සමඟ ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Line 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 011-125-125.

0: Happening bene, ve love me. Happening bene, ve love me.
1: Happy එක යහන්න. ජනි එක දේ දුමාවත. උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: NDQ level 5 පිළිගැනීම සහිත පාසල් කාලය තුලදීම අඩු කාලයකින් අඩු පිරිවැයකින් නිම කළ හැකි AAT වෘත්තීය සුදුසුකම සමග අදම ඔබත් ලියාපදිංචි වන්න. අමතන්න 0112 559 669 වෙලව 3:20.

0: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
0: අපිලගෙ ගින්දර හඳා වහන අන්තිම අන්තිම පැයේ විනාඩි 20කුත් ඉවරයි. හරියෝ යන්න කලින් ඔන්න එනවනම් එවෙල සිඳුවක් ඉල්ලගන්න කැයි ඇතේ. හොරණ මාල නියම කතා කළා. ඔව් ආදරෙන් එකතු කරගන්නවානේ. ඊ ගාට ගින්දරියෝ සමනල් මැණිකේ. ඔව්. මෙච්චරනම් ආදරෙන් කවුරත් කතා කරන්න ඇතුව ඇති. මම කෝවිල් ගියා. ඔයාලට ඔයාට ලෙඩක් දෙකක් හැදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරා හොඳේ. පණ වගේනේ මගේ ඉතින් ලස්සන සින්දු ටිකක් දෙන්න කියලා කටුබැද්දේ නිශානියක් කියනවා. අනේ ආදරේ අනේ ආදරම ආදරම ආදරම ආදරම ආදරම ආදරෙන් එකතු කරගන්න හරි. සුබදවල අපිට සින්දුවක් දෙන්න කියලා අනුරායා පුසැල්ලාවේ මෙසේජ් එකක් දානවා. ජය වේවා අනුරාධපුර පුල නෙමෙයි අනුරාධපුර Power Range Electrical Team එකේ වැඩ කරන ඔක්කොමලයි ෆැමිලිස් ඔක්කොමලයි සින්දුවකට එකතු කරගන්නලු. බාෂියෝ කොහමද සැප සනීප වාට හැමදාම ලෙඩ නේද කියලා හනෝ. අයෝ කියලා වැඩන්නානේ පුදුම ලෙඩ කන්දරාවක් හැදෙන්නේ. මං හිතන්නේ තියෙන තරම් ඔක්කොම ලෙඩ එකතු කරලා මට දෙනවාද කහෙද. ලලිත අංකල් අනේ ආදරින් ආව එකතු කරගන්නවා. ජය වේවා. ගින්දර හඳාවට අපිවත් එකතු කරගන්න අපි කීරගල ස්ටේට් ඔෆිස් සෙට් එක. ජය වේවා. ධම්මික අයිය තමයි මෙසේජ් එක එවලා තියෙන්නේ. කුරුවිටින් ආදරය හැමදාමත් කියලා කෙනා මාත් දෙකවා දෙකක් ගලකෝටම ආදරේ. හයි ගින්දර වගේ භාෂි කෙල්ල අදත් ඉතින් පනාමුරේ හතේ කනුවේ ට්‍රොපිකල් එකේ සෙට් එක සද්දෙට නිත්තහගෙන බරටම වැඩ. හෂිනි සඳුරි රමණි මදුව හිරෝ නිශාන්ති අමාලි චපා අපි චූරිකි නදීෂා ඉගාවට පේශල ආසිරි ලහිරු වගේම ටිරන් සේතුළු කොමලම ලස්සන සිංදු සෙට් එකකට එකතු කරගන්න අපි කටියෝටම දිගෝම දිග උම්ම එකකුයි ආසිරි චපා දෙන්නට උම්ම එකකුයි ඕනේ. හටද කට්ටියටම දිග එකක් ඉල්ලලා ආය අර දෙන්නට වෙනම එකක් ඉල්ලනවා. අනේ මං කැමතිද යන්නේ වෙනස්කම් කරන්න කාටවත් අපේ කට්ටියට චූටිවත් මහන්සියක් දැනෙන්න එපා කියලාත් කියන්න හොඳේ. කීය කීය හරි ඉතින් මගේ account එකටවත් දාන්න හා. ඔන්න කට්ටියගෙම එක. ඊට පස්සේ අර ඉල්ලල තිබ්බනේ ආසිරිටයි ලහිරිටයි නෙමෙයි කාටද ආසිරිටයි චාපටයි උම්ම දෙකක් ඉල්ලල තිබ්බනේ. ඔන්න මේ දෙක ඔයාලා දෙන්න විතරක් තියාගන්න. ආදරේ දෙක
2: මල් පිපිලා මද සුළඟේ වැනෙනවා හැටි දැක්කා මල් පිපුණු හැටි දැක්කේ නෑ

ඇතුළේ විනාඩි 25 වෙලාව අර පණාමුරේ හතේ කණුවේ ට්‍රොපිකල් එකේ සෙට් එකට චූඩිවත් මහන්සියක් නම් දැනෙන්නේ පා මහත්තයෝ. කලින් කියන්න මතක වුණා. ඒ වගේම උතුරම් හරියන්ඩෝනි ජය වේවා. ආදරේ දෙකක් හරිය. හලෝ අපේ තහගෙන ඉන්නේ භාෂි මැණිකේ මම අම්පාරි කමලානේ තහන කුමලයි භාෂි මැණිකේ එකතු කරගෙන සින්දිරිකක් අහමුයි කියලා කියනවා. ඕකේ සුන්දර දවසක් භාෂි මේ දවස්වල ටිකක් බිසි. ලස්සන සින්දිරිකක් දෙන්න මෙසේජ් නකලාට හැමදාම අහනවා කියලා දමිත අය මෙසේජ් එකක් එවලා තිනවා. කමන් නෑ තෑන්ක් යූ. ඊට පස්සේ භාෂමණික මම ලක්ෂන් බණ්ඩාර වෙලින් ඔයා හෙන ශෝකනේ. මට ඔයා ගැනේ ලස්සන සින්දුවක් ඕනි හොඳේ ආදරේ උම්මලු. මාත ආදරයේ කාටවත් කියන්න එපා. හයි දයියක්කේ සුබ දහවලක්. අපි තව සද්දට අහගෙන ඉන්නේ ලස්සන සින්දු ටිකක් අහමු කියලා. අම්පාරු සුමන ඉලෙක්ට්‍රොනික්ස් එකේ කට්ටිය තමයි කියන්නේ ජය වේවා ආදරින් එකතු කරගන්න. හයි භාෂිකෙල්ල මම හාලියලා. චන්ද්‍රිකා බේකර්ස් එකෙන් මේ වෙලාවේ ඔයාව තමයි සුදු අහන් ඉන්නේ. මම කසුන්තා. මගේ අයියා සමන්තයි මල්ලි ලලන්තවයි ස්ටාෆ් එකේ ඔක්කොමලා එකතු කරගෙන ලස්සන සින්දු ටිකක් දෙන්න ආදරේ උම්ම කියලා කියනවා. අනේ මාත ආදරේ උම්ම. අපේ වැඩපලේ ඔක්කොමලාම ආදරෙන් එකතු කරගෙන ලස්සන සින්දුවක් ඕනි. ඔයාගේ උම්ම එකකුත් ඕනි. අපි ඔබ හැමදාම අහනවා කියලා කියනවා. සම්බුත් ඒගමින් වෙන්න ඕනි මේ මෙසේජ් එක වානේ. රණ්ඩු නොකර බෙදා ගන්න ඕනි. හරිද? අපි තහගෙන ඉන්නේ මම කටුනායකින් සුනේත්‍රා එකතු කරගන්නවා දුවල දෙන්නයි හස්බන්ඩ් ලක්මාල්වයි. ඔයාවත් එකතු කරගන්නවලු දෙකක් ආදරයිලු. මා දෙකක් ආදරයි. ඕකේ මේ සින්දු හනන කලින් මං දැඩි බිරි උගලන්ට මතක් කරනවා ෆෙම්ස් අය ගැන. ගැල්ලමයිනේ පෑඩ්ස් ගන්න ගියාම ගෙදර ගැල්ලමයි දෙතුන් දෙනෙක් ඉන්නවනම් නේද ලොකු වියදමක් යනවනි මාසෙකට. ඔය ගන්න සැහෙන ගුණයකින් අඩු කරගන්න පුළුවන් ඔය ෆෙම් සෑය ගන්න ඕනයි. හැබැයි අපි අහලා තියෙන්නේ ලාභ බඩුවේ මොකක් කියලාද? හිලක් කියලා. හැබැයි ෆෙම්ස් ඇය පාවිච්චි කරපු අය දන්නවා එසලේ සයිසෝ තත්ව සහතික දෙකත් එක්කම එන ෆෙම්ස් ඇය කොච්චර නම් ක්වලිටිද කියලා. ලීක් වෙන්නේ නෑ. ඇඳගෙන ඉන්න පහසුයි. හරිම ලේසිනවාට පීරියඩ්ස් දවස් පහු කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අර ළඟම ෆාමසි එකේ ග්‍රොසරි ෂොප් එකේ සුපර් මාකට් එකේ වුණත් ෆෙම්ස් ඇය නම කියලා නම බලන මරගන්න කියලා මතක් කරනවා. KD රයිස් මෝටර්ස් පුද්ගලික සමාගමට අරගෙන එන අර පෙට්‍රල් ස්කූටි එක තියෙනවනේ ඕ ලක්ෂ එකහමාරක්. ඔයාට ගාන අඩු කෙල්ල මේ දවස්වල දෙනවා. හැබැයි මතක තියාගන්න තොග අවසන් වෙනකම් විතරයි මේ ලක්ෂ එකහමාරකම මිල අඩුව කෙල්ල තියෙන්නේ. මේක ඇවිල්ලා පෙට්‍රල් සුවඳට පවා දුවන ස්කූටර් එකක්. අනිතක බය වෙන්න එපා. මේඩ් ඉන් ශ්‍රී ලංකා වුණාට මේවා යුරෝප් කන්ට්‍රීස් වල සුදු මහත්තුරු පවා වදින එක්ස්පෝර්ට් ක්වලිටි. සුදු මහත්තුරු පවා පදින හොඳේ වදින නෙමෙයි. හරිද? ස්කූටර් එක. ඉතින් ඒ නිසා බය නැතුව ගන්න. අනිතක තමයි කියනෝනි කෙඩි රයිස් ලේඩ 125 මේ පෙට්‍රල් ස්කූටර් එකට පාවිච්චි කරලා තියෙන 125 cc අධිබලත එන්ජින් එකක්. පෙට්‍රල් ඉතිරි කරන EFI ටෙක්නොලොජි එකත් කම්බයින් කරලා හදලා තියෙන්නේ. ඔය විදිහට තමයි පෙට්‍රල් සුවඳට පවා දුන්නේ. ඉතින් මේ කාලෙට ඕනි අඩු තෙල් ප්‍රමාණකින් වැඩි දොරක් යන්න පුළුවන් වාහනනේ. අනේ හින්දා ඔයාට කියපු ස්කූටර් එක ගන්න ඉක්මන් කරන්න. සාමාන්‍ය වෙළඳපළ වටිනාකම වෙන්නේ 796,500යි. ලක්ෂක ඩිස්කවුන්ට් එකක් යනවා. එතකොට මං අර කියපු ලක්ෂ එකහමාරක මිල අඩුවේ ඉතිරි 50,000 අඩු වෙන්නේ. ආ ලීස් එකක් දාලා ගන්නවනะ. දැන් ලීසින් ගාස්තු ගොඩාක් වැඩි වෙලා තියෙනෝනේ. ඩවුන් පේමන්ට් ලොකු ගාණක් කරන්න ඕනිනේ. අන්න ඒකෙන් තව 50,000කට අඩු කළ දෙනවා ලීස් එකක් දාලා ගන්නවනะ. සම්පූර්ණ ගාණ ලක්ෂ එකහමාරක් අඩු වෙලා 6,46,500ක මුදලකට වට අත උඩින් වාසි ස්කූටරයක් තමයි ලැබෙන්නේ. ඉතින් ඒ නිසා තොග අවසන් වෙන කලින් ඉක්මන් කළා. ආගේ ස්කූටර් එකත් වෙන් කරගන්න මෙන්න නම්බික කෝල් කරන්න. 077-6643-97 077-6643-97 නොගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: දැන් වෙලාව හවස 3 විනාඩි 33.
3: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
2: සදා හරිත ප්ලාන්ටේෂන් වෙතින් ඔබටත් අසම සම රැකියාවස්ථා රසක්. අධ්‍යාපන පුහුණුව රැකියාවේ අත්දැකීම් ඔබ සතුද? ඔබ එන්න සුදුසුකම් සහ දක්ෂතාවන් මත ඉහළ වැටුප් ගෞරවාන්විතව ව්‍යාපාරික ලෝකය දික්විජය කළ සදා හරිත ප්ලාන්ටේෂන් වෙත
4: වට්ස්ඇප් කරන්න 0176 441 1648. ඊමේල් කරන්න careers@sadaharita.com වෙත. සදා කාලිකව ජීවිතය විඳින්න සදා හරිත සමග බැඳෙන්න.
5: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ලංකම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
2: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
6: මම SW තරංගා කුමාරි, චර්ම රෝගියක් කියලා අවුරුදු 10ක් විතර මං දුක් විඳලා හැමතැනම බෙහෙත් ගත්තා. සනීප වුණා, ડોක්ටර් කෙනා ආරංචි කරා පිටින්ට ගිහින් එතන බෙහෙත් වලින් මට හොඳටම හොඳ වුණා. මට ජීවිතේ පවා එපා වෙලා තිබුණේ ડોක්ටර් සා තමයි ජීවත් වෙලා ඉන්නේ. තේන ડોක්ටර් මේ පිට දෙවියෙක් වගේ.
2: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 300 940.
7: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
8: මම කොටද මේ ආචී ගැන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
2: යුද්ධමැද හැංගුණ ඉකොනොමික්ස්.
9: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන
7: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
10: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔයගන්ට මොනවද හිතුනේ?
7: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්.
9: මේ අලුත් ඇපල් CEOට ලින්ක්ඩ්ඉන් account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
2: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
7: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
11: Brought to you by
2: අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
12: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
13: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. කඩවත lifestyle residences දැන්මම තන්න prime group 1322.
14: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
15: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්.
16: FM Algo Town.
17: Oh my god, this is original.
18: Nako.
19: Meka apilage gindara handawa bro.
2: අවසතුනේ විනාඩි 37යි අපිලගේ ගින්දර හඳාව හංග ඉන්න වෙලාව. අන්තිම විනාඩි ටික තමයි යන්නේ. හරිද? කෝල් කරපු කට්ටිය ගොඩක් ඉන්නවා එකතු කරගන්න. කලගෙඩි හෙනි මුණසිංහ දාතා කතා කළා. ආදරින් ඕව එකතු කරගන්නවා. කැම කන්නෝනි. මෙච්චර වෙලා කන්නතු ඉඳලා. ඊගවට රත්නපුර හකමූ ගරාජ් එකේ ටින්කරින් අය කතා කළා. අද නම් ගරාජ් එකේ නෙමෙයි ඉන්නේ පතල් පෙළට ගියාලු. ඔව්. මැනිකා කේව හොනෝදි? රහසින් කියන්න මටත් ඈ කමිෂන් එකක් ඕනි මටත්. සරවේවා ජය වේවා. ආදරෙන් එකතු කරගන්නවා පතල්පලේ ඉන්න කොමලම උතුරම් හරියන්න ඕනි මහතයෝ. අපේ මේ හකම ගරාජ් එකේ බොස් ජයන්ත අයවයි විජේ මාමමයි තාතරින් මතක් කරන්න කියලා කිව්ව බෝලයක් අත එක්කම. ඉගාවට කිතුල් කටේ ප්‍රේමසිරි අය කතා කළා. ගුණවතී, දිනෝෂා, ගණේෂා, චමිලානි, බිම්සර, කිරණිදු, අසංක මේ කටිය මාදරින් එකතු කරගන්න කියලා කියන හයියම හොවක් නම් ඕනි ආස මේකට කියලා කිව්වා. අනේ ආදරේ යනේ ආදරෙන් එකතුකට ගන්න අරද හරි අපි යන්න හදන්නේ තව ලස්සන සින්දු ටිකක් අහන්න ඔක්කොටම කලින් මොගලන්ට කැදල් එන්ටර්ප්‍රයිසස් ල ගැන මතක් කළින්න කැදල් එන්ටර්ප්‍රයිසස් ල කියන්නේ අපි වගේ පුංචි මිනිස්සුන්ට හීන දකින ගේ හදාගන්න උදව් කරන තැනක් හරිද obviously make a business එකක් තමයි හැබැයි කියන්න ඕනේ ඔයව රවට්ටල මනාදුවගෙන් ගසා කන තැනක් නෙමෙයි හැබැයි කැදල් එන්ටර්ප්‍රයිසස් ලා ඔයට ප්‍රොමිස් කරනවා අද කාලේ තියෙන වියදම් 150,000කටත් කාමර දෙකක ගෙයක් හදන්න පුළුවන් කියලා ඉතින් ඔයා හිතාගෙන හිටියා නම් ලොකෝ වියදමක් යනවා මේ වැඩේට කියලා ඇත්තටම මේක හරිම සරල ක්‍රම තියෙනවා කරගන්න පුළුවන් අනිතක තමයි අපි හිතමු 150,000 කියන්නේ ලොකු ගානක් පොඩි ගානක් නෙමෙයි හැබැයි ඔය 150,000ම එකපාර ගෙවන්න ඕනේ නෑ මහත්තයෝ වාට මුලින් අතේ තියෙන ගාන දීලා ඊට පස්සේ ටික ටික ගෙවන්න වාගේ හීන නිවහනේ ඉදිකර ගන්න පුළුවන් හරිද මේ වෙද්දි තවට ලංකාවේ කොහේ හරි තැනක ඉඩමක් තේනවා නම් වැඩේට අත ගහන්න පරක්කු නොකර කැදල් එන්ටර්ප්‍රයිසස් ලා මුණ ගැහෙන්න එනවා නම් එන්න වෙනව මහරගම ඇල්හෙන රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් එකට මොකද ලංකාවේ වෙන කිසිම තැනක අලගේ බ්‍රාන්චස් නෑ එන්න කලින් හැබැයි කෝල් එකක් දෙලා පේමන්ට් එකක් දාගෙන මොකද එතන රෂ් එක වැඩි ලංකාවේ හතර දිබ්බාගෙම සෙනග මෙතෙන්ට යන්නේ නැන නිසා මෙන්න නම්බර්ස් කතා කරන පේමන්ට් එකක් දාගෙන 0743902250 ගන්න එහෙම නැත්නම් 0743902250 එකට කතා කරලා වැඩි විස්තර දැනගන්න ඒ වගේම උගලන්ට තව දෙයක් තියෙනවා මතක් කරන්නේ NSB Digital Drive ගැන ලංකාවේ ජනතාව ඩිජිටල් බැංකු කරණයට හුරු කරවන්න NSB Digital Drive තෙවන අදියරත් ඔන්න ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් පටන් අරගෙන තියෙනවා අද කටුනායක බස්රත් නැවතුම් පළාසල තමයි කටියේ ඉන්නේ හිට ඔන්න ඉන්න ලෑස්ති මිගමුව බස්රත් නැවතුම් පළ ගාවට හරද මෙයලව මුණ ගැහෙන්න ඩිජිටල් බැංකින් ගැන මුකුත්ම දන්නේ නැතත් ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් හරියට වෙනවද ඒ ගැන සැක තියෙනවනම් ඒ දේවල් නැති කරගන්න හරිම ලේසින් ඉන්න තැනක ඉඳන් මේ ගනුදෙනු ටික කරගන්න විදිහ දැනගන්න යලව මුණ ගැහෙන්න අමතක කරන්න එපා හරිද? ඉතින් විශේෂයෙන් මේ එන තැන් ගැන අපි දැනුවත් කරාම ඒ තැන් වලට ගිහිල්ලා උණු මුණ ගැහෙන්න අමතක නොකර. හරි අපි WhatsApp එකිනුත් කටියක දාගමු. අපි දෙත් අහගෙන වැඩ කරන ගමන් ලස්සන සින්දුවක් දෙන්න. රාගම රෝස් නිර්මාණී පොඩි පොඩි අසනීප වෙලා ඉන්නේ ගාවට චුට්ටි. ඔමිත් පුතාවත් එකතු කරගන්න කියලා කියනවා ආදරේ හොඳේ කියලා කියනවා මෙසේජ් එකේ වෙලා තියෙන විදිහට කිව්වේ පොඩ්ඩක් කියවගන්න අමාරුයි ස්පෙලිං මිස්ටේක්ස් නිසා කුමාරි ආදරෙන් එකතු කරගන්නම් හයි භාෂ්‍යෝ අපිටත් වහිනවා සද්දට සින්දු අහගෙන ඉන්නලු කෑගල්ලේ පුෂ්පාංගනී අක්කා හස්බන් නිමාලි ගාවට ඔරික්මා සිවුර ෂොපික ගාව ත්‍රිවිල් පාකිකී කොල්ලො කොමලාමත් ලස්සන සින්දුටිකට එකතු කරගන්න කියලා කියනවා කොල්ලනේ ජය වේවා අපිවත් එකතු කරගෙන ලස්සන සින්දු ටිකක් අහමු ලලනිකා නන්දා බබා අක්කා ඉගාවට සිතාර අක්කා ගැමුණු නන්දා ඔෆිසර නන්දා කාන්ති ලොකු අම්මා ගීත ලොකු අම්මා අලුත් නන්දා මේ වෙලාවේ ඔක්කොටම දෙන්න අකේ වගේ දිග උම්ම එකක් කියලා කියනවා කෝන් වැවේ වැඩපලෙන් තමයි මෙසේජ් එක එවලා තියෙන්නේ හැබැයි ඔන්න රණ්ඩු කරන්නේ හරිද පිරිමහ ගන්න

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: වෙලාව හවස 3:46. මේ අහන්නකු මට අන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ.
4: අයෝ
3: එහෙම තමයිනේ, හම්බ වෙන හැමෝම දවසක වෙන් වෙනවා කියලා කියනවානේ.
4: හරි, කමන්න,
3: අපි හෙට හරියටම දවල් එකට හම්බ වෙමු. හරිද? මොකද මගේ ජීවිතේ සතුටම පැයතුන තමයි ගින්දර හන්දාව කරන පැයතුන. ඔයටත් එමයිනි නේද? ඒකනේ ඔගොල්ලෝ කොච්චර අමාරුණත් මාව අහන් ඉන්නේ. රයිට්. ඔගේ යන්න කලින් ඔගලන්ට සෙවනගේ ලයිරේ දෙකන මතක් කෙල්ලම යන්න. මොකෝ මං කැමති නෑ ඔයා අවුලෙන් ඉන්නවට, අසනීප වෙලා ඉන්නවට. හරිද? සෙවනගේ ලයිරේදය විශේෂෙන් කියන්න ඕනි, මේ ආයුර්වේද ඖෂධ අපිට ඇඟට මුණ වුණත් පත්තියන්නේ මහත්තයෝ. අපි දන්න කියන දේවල් අපේ රටේ ඔය බෙහෙත් පැලැටි අනම්මනං එකතු කළ තමයි පුරාණ වට ඔරුවලට අනුව මේ දේවල් හදන්නේ. මේක තව විශ්වාස කරන්න පුළුවන් තැනක් නේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම කියලා කියන්නේ. ඉතින් අවුරුදු 40කට වැඩි කාලයක් පුරාවට අපේ වෙදකම, අපේ උරුමය 40 වසරක අභිමානේ රැකගෙන ආවා කියන්නේ ඉතින් සෙල්ලමක් නෙමෙයි. අනිත් එක තමයි කියන්න ඕනේ, මේ ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ හදන සියලුම ඖෂධ කමල් බන්දුල වීරපිරම වෛද්‍යතුමාගේ අධීක්ෂණයෙන් තමයි හැදෙන්නේ. ඉතින් ඒ හින්දා බයක් හිතේ සැකයක් තියාගෙන නැතුව අපිට ගන්න පුළුවන්. දැන් කැමට ඇපිටයිට් නෑ වගේ නඟ මං අහලා තිනවා ගොඩක් වෙලාවට. අනේ මගේ බඩ පිපිල වගේ, බඩ හරියට රිදෙනවා. මේ තට්ටු කළ බලන්න බොරුනම් මේ ඩොන්ඩොන් ගානෝ එහෙම කියනනේ, වඩා ජීර්ණ ගතියයි කියනවා. ඔය මුඛකට වුණත් 100%ක් ස්වභාවික සෙවන කළ අසමෝ දෙකන් ගෙදර තියාගන්නම ඕනි. ආයෙතින් පොඩ්ඩොන්ට මොග බඩ රිදෙනවා කියලා බොරු ලෙඩ අරගෙන ඉස්කෝලේ නගින් ඉන්න බැරියා. ඒ වගේම තමයි කියන්න ඕනි, අර හිසකෙස් ආශ්‍රිතව ගැටලු තියෙනවා නම්, ප්‍රශ්න තියෙනවා නම් ගොඩාක් තරුණ නංගිලා මල්ලෙලා ළමයින්ගේ කොණ්ඩ යනවා නේද, අකලට ඉදෙනවා. හොම හොම ප්‍රශ්න තියෙනවා. ඒ ඔක්කොම නැති කරගන්න පුළුවන් සෙවනගල ශ්‍රියාදේවි හෙයා ඔයිල් පාවිච්චි කරලා බලන්න. ඒ වගේම තමයි සෙවනගල ජීව ශක්ති රසායනය, සෙවනගල ජීව බල අම්ල පිතසුවේ, සෙවනගල හන්දි රාජ තෛලය, මේකී මෙකී නොකී හැමෝ නිෂ්පාදනයක්ම අර ඉන්න තැනකටම ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. කෝල් එකක් ගන්න මෙන්න මේ නම්බර් එකෙන්. 0547 31 33 540 වැඩි විස්තර දැනගන්න පුළුවන්. අපේ WhatsApp එකට ගොඩ කැටියක් ඉන්නව මතක් කරන්න, try එකක් දෙමු කියලා ඉවර කරගන්න. ඩුවරම් පිටි ආර්ය ටේලර්ස්, සුමතිල කයවයි ආදිත්‍යවයි ආදරෙන් එකතු කරගන්න. thank you so much. හැමදාම වගේම මාව අහගෙන ඉනවට මහරගම මංගල මාවතේ අපි සෙහාර ෆැක්ටරි එකෙන් හන්සි, චතුරි, රශ්මි අපේ පිස්සියෝ ටික කොමලම එකතු කරගන්න කියලා කියනවා. අපිට චූරි උම්ම එකක් දෙන්නක් කියලා කියනවා. බලන්න කොච්චර මං ගැන හිතනවාද කියලානේ. ආදරේ කෙල්ලනේ චූරිවත් මහන්සියක් දැනෙනපා කාටවත්ම ලස්සනට වැඩ ටික කරගන්න. ආදරෙන් එකතු කරගන්න. හෙලෝ භාෂී මා තහගෙන ඉන්නේ මම දුලිකා නිෂානේ. පුතත් ඉන්නවා අකිඳු, හස්බන්ඩ් සංජය එකතු කරගන්න. ලෝකේ හයි භාෂී මැනික, අපිට රසන සිඳුවා කෝනි, ඔමාෂදුව, රනිදු පුතා, රසිඳු පුතා, චූටි මැනිකේ, චෙනෝෂ, ඉගාවට හබි සුන, සුසන්ත, මේ කටිය එකතු කරගන්න කියන්නේ යටියන්තට මහවිල සඳමාලියක් ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ අපි තව හරිය ආසවෙන් අහගෙන ඉන්නේ මහ කළු ගොල්ලේ නිමල් පෙරේරා, ලස්සන සිඳුවකට එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ඕකේ ආදරෙන් කට්ටිය මේකතු කරගන්න. මාත් ආදරේ හැමදාම සුබ දවසක්. මම ප්‍රශ්නයක් අහන්නම් උත්තර දෙන්නද? හපොයි උත්තර දෙන්න වෙලානේ නැත්තේ. ජයන්තයි ඉගාව දවසේ බලමු. හරි, ආගේ යාළුවෝ ටික ඔක්කොම ආදරෙන් එකතු කරගනව. සුජීවක්ක, දම්මියක්ක, අපේ කසුනි, ආනන්දයිය කට්ටියම. හරි භාෂී, අනේ ඇත්තටම දුවේ අදමම මලගෙදරක ඉන්න ගමන් පුංචි අම්මගෙන්න අහන්නේ නම් නෑ. ඉතින් ඒත් පුතා ඔයාව මතක් වුණා. හෝකන්දර රුක්මනී ආන්ටි, අනේ ආදරේ ආදරෙන් එකතු කරගන්න. හරිද? උම්මයික දැන් ගොඩාක් අදින්නේ නෑ නේද කියලා අහනවා. බෑනේ කරන්න මේගොල්ල දිග ඒව ඉල්ලනවනේ. එතකොට තමයි කරන්න බැරි. Good evening Basha ka. අද තමයි first time වට message එකක් දාන්නේ මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. මම ගම්පහින් තරුෂි. Hi Taru, ආදරෙන් ආවත් එකතු කරගන්න. ගිනි ගින්දර වගේ සුන්දර අපේ Basha ඉන්නවා. Basha අපිට ලස්සන සින්දු ටිකක් දෙන්න. අපි බෝකතර 10 කණු පාරේ මංගලි ෆැෂන් ඇන් ගාමන්ට් එකේ කටිය සාලිය මංගලි ශ්‍රන්තේ සංජීව මහේෂ් ලක්මුතු මදුවන්ත කටියම ආදරෙන් එකතු කරගන්නවා. Thank you. Hi Basha, අද අපේ අපච්චිගේ බර්ත්ඩේ කා. එයාට wish එකක් දෙන්න. අම්පාරේ කෙමිත් තමයි මෙසේජ් එකේ වෙලා තියෙන්නේ. Happy birthday to you. Happy birthday to you. Happy birthday Apache. අනෝගේ හිතේ තියෙන සිතුම් පැතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන නිදුක් නිරෝගී සුව ලැබෙන සුවම සුව පන්දිනයක් වෙන්න කියලා මම ආදරෙන් සුබ පතනවා. නුවන් නයින්වක්ස්ගේ නුවන් අයියා. කොහොම හරි ඔව ආදරෙන් එකතු කරගන්නවා. Thank you මගේ සැපදුක් බැලුවට. Wife ප්‍රියංගි දුව යනුලී ගවට පුතා ඊකේෂු මඩහපල මිනි පෙටි සාපේ කොල්ල ටිකයි නේ තහන කොමලා එකතු කරගන්නේ කියලා කියන ඔයාටත් උතුරන්න හරියන්න ඕනෙලෝ. Thank you. Oh my god කොනෙලෝ ආදරෙන් එකතු කරගන්න. අද සාන්තයියගේ බර්ත්ඩේ එක. එයාට දිග උම් එකක් දෙන්න වාසියක් හේ. සාන්තයියේ අනේ happy birthday සාන්තයියේ. ආට සුබ සුබ පන්දිනයක් වෙන්න කියලා මම ආදරෙන් wish කරනවා. හරි ඊට පස්සේ ලස්සන්ට වැඩේ කරන මොරොන්තුඩේන් අපි හගෙනින රොෂාන් ශාම සෙනුක රුක්ෂිකා එක ලක්ෂ්මන් ජය වේවා. සුදුමණිකා අපිටත් ලස්සන දිග උම් එක කෝරියෝ. කට රිදෙනව අප්පා දැන් නම් ඇත්තටම රිදෙනවා. නාරම්මල අඹගම්මන කැඳ කඩේ නිමල් දම්මි පැටව දෙන්න කැටියම ආදරෙන් එකතු කරගන්න යාල කෙනාට දෙකක් නෙවෙයි තුනක් ආදරේලෝ. ඊට පස්සේ අපේ ලකි අයියා ඉන්නවා. ලකි අයියා කොහමද ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ කවුද මේ Basha අකේ? මම ගෝල් වලින් සෙතිනි ලස්සන සින්දුවකට එකතු කරගන්න. අකා රන්සදි අම්ම තාත කැටිය මේකතු කරගන්න කියන ඕකේ ආදරේ ගොඩක් ඔයාට. මෙන්න උම්ම දෙකක්. මෙන්න උම්ම දෙකක් කියලා කියනවා. හාලියල සම්පත් මෝටර්ස් එකේ සදට අහගෙන ඉන්නවලු. හස්බන්ඩ් සම්පත් මලි මදුෂාන් ධනුෂික දොල දෙන්න නිෂාදි නවෝදය ඩිනලි පුතා චෛතික කැටියම ආදරෙන් එකතු කරගන්නවා. ජය වේවා. ඊට පස්සේ හයි කියලා මෙසේජ් එකක් එවලා තිනා. හයි බුද්ධි ආදරෙන් ඕමත් එකතු කරගන්න. සුදුමැණිකේ ගව සින්දුවට මාවත් දාගන්න. පන්නල කොටුවැල්ලේ ප්‍රසංගයක් ටවුමට ගිහිල්ලා පොඩ්ඩක් වෙලා ගියාලු එන්න. ඕකේ ආදරෙන් එකතු කරගන්න. සීදුවේ ෂිසි අපිවත් අපි තෝම හගෙන ඉන්නේ. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. ජය වේවා. මල්මල් සාරිය ඉල්ලලා තිනා දෙන්න තමයි ට්‍රයි එකක් නෑ වෙයි ටයිම් නැත්තේ. ඊට පස්සේ සඳ ලංකාවේ තාරුණි ෆැමිලි කිය කොහොම එකතු කරගන්න කියලා කියනවා. සින්දු ටිකක් අහන්න ආදරෙන් එකතු කරගන්න. කච කචේ අමවද උම්මලෝ ගිහින් එන්නම් හොන්දේ. හාරි එහෙනම් මං යන්නම්. ඔගල පරිස්සමට ඉන්න. අපි හෙට හම්බ වෙමු දවල් එකට. මං ඔගල කටුවන් දෙකක් ආදරේ.

0: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙත. පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 01162 863 376 716 3672.
1: අලුතන කාටම මිලා කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 01122 767 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින් ඔබට අවශ්‍ය සියලුම කර්ටන් රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටදී BS කර්ටන් හවුස් පුත්තලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS බේවිකයා ඇහැලියකට කුරුවිට 06 446 7953.
2: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවනකල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 0747 31 33 540.
3: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
4: සංක දිනය සශිකා නිසංසලා
5: සුනීර සුමංගා
6: නුවන්දිකා සේනාරත්න
7: අමීෂ මිනුවල්
8: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී
9: ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
10: Tickets mytickets.lk වෙතින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
1: හොඳම දේ අඩුම විලට තිප ව්‍යාප්ත ශක්කා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්.
11: හලෝ හලෝ හලෝ
12: මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ආධාරම්රෑ හතට නොස්තැල්ජයානු රෝමාන්තික මතකස්මරණයා
1: ඉන්දර හැන්දෑවා
2: ප්‍රෝටීබයි
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
4: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගෑරෙන්නේ නැහැ
5: වැඩියට ලීසිං බර සහල්ල කරන්න කේඩිරයි සපි ගෙවනව ඔයාට රුපියල් 50000ක් තව කේඩිරයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100000ක් 077 406 4997ට කතා කරන්න
6: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැන්ම රුපියල් 1278ක් reload කරන්න.
2: සුබ සන්ධ්‍යාවක්. හවස 4:00 විනාඩියකයි දැන්.

0: සුභ අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් රටකට පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම
1: අයිබෝන් මේ පැය රටතට සමගින් මම සචිනී. රාජ්‍ය බුද්ධ්‍යංශ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතියට පටහැනිව සැලකීම තරීහෙලා දකින බව එක්සත් ජාතික පක්ෂයේ පවසනවා. ජාත්‍යන්තරයට පවා ගිය ප්‍රශ්නයක් වැවින් සුරේෂ් සලේ මහතාට සලකා තිබෙන ආකාරය පරීක්ෂා කර බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් යැවීම සුදුසු බවයි විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පෙන්වා දෙන්නේ. මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ පාලන කාලවලදී රාජ්‍ය බුද්ධ්‍යංශ ප්‍රධානී ලෙස තම සේවයේ රටට සැපයූ බවත් එම වකවානුව තුළදී කිසිදු අවස්ථාවකදී සුරේෂ් සලේ මහතාට අද එල්ල කර තිබෙන ආකාරයේ චෝදනා ඉදිරිපත් නොවූ බවත් එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
0: රටතොට

0: එක රෙඩි
1: රත්ති 3 in 1 දවස අතරතුරේ වුණ කිරිතේ
2: ලොතරේ මණ්ඩලයේ කොවිසිත ලොතරේ
0: ඔයත් පහලට වකි වෙන්න ෆිනිෂින් මහලක් නම් කලරක් තමයි

0: Boy Natty Evening Drive ka Net FM Hatarawate.
1: සුබ සන්ධ්‍යාවක්. හවස 4යි විනාඩි 5යි වෙලාව. අපි හතර වටේ වැඩ පටන් ගන්න හදන ගහරුවාද දවසේ හවස 4 ඉඳලා 6 වෙනකන් වැඩිපුර මාස සින්දු හවස්වරු යහන්න තියෙන හොඳම පැය දෙක තමයි මේක. මම ඔයාට කිව්වා වගේම අපි දැන් හතර වටෙන් හම්බ වෙන්න අරගෙන හෙටට හරියටම අවුරුද්දක් වෙනව නේද? අවුරුද්දක ආදරිත් එක තමයි අපි වැඩ කරගෙන යන්නේ දැන් නේ. ඉතින් ඒ නිසා අපි ලස්සනම සින්දු ටිකක් අහන්න ලෑස්ති වෙලා ඉන්නවා. හවස 4 ඉඳලා 6 වෙනකන් ඔය ආදරය කරන කට්ටිය එකතු කරගෙන 0711 95 95 95 නම්බර් එක තියෙනවා. ඔයාලට පුළුවන් WhatsApp එකේ මැසේජ් එකක් දාන්න. හයි කොහොමද සා? අපිත් මේ වෙලාව ආව තමයි අහගෙන ඉන්නේ. මෙන්න මේ කට්ටිය ඉන්නවා. මෙන්න මෙතන ඉන්නේ. මෙන්න මේ වැඩේ කරන ගමන් ඉන්නේ. ඔයාට ඔය හැමදේම කියන්න තියෙන හොඳම වෙලාව තමයි මේක. ස්පෙෂලි ගොඩක් වෙලාවට දැන් වැඩ කරන කට්ටිය දවල් දවසේම වැඩ කරලා මහන්සි වෙලා ඊට පස්සේ දැන් ඕෆ් වෙලා යන්න බලාගෙන ඉන්නේ. ඒ විතරක් නෙමෙයි, දැන් සමහර කට්ටිය නයිට් ෂිෆ්ට් එකට ඔන් වෙන්න ලෑස්ති වෙන වෙලාව තමයි මේක. ඉතින් ඒ නිසා ඔයාව කොයි වෙලාව හිටියත් පාරේ යනන් මං අහගෙන හිටියත් ඊට පස්සේ මේ වෙලාවේ ගෙදරට වෙලාම අහගෙන හිටියත් ඔයා වෙනුවෙන්ම සිඳුරි එකක් අරගෙන ඇවිල්ලා තිනු හවස 6 වෙනකන් ඔයාට අහන්න දෙන්න කතා කරලා ඔයාව කරගන්න තමයි ඔයාට තියෙන්නේ. හරිද? ඉතින් ඒ නිසා ඔයාට කෝල් කරන්න පුළුවන්, ඊට පස්සේ මට මෙසේජ් කරන්න පුළුවන්, ඊට පස්සේ net fm official facebook page එකකින් මෙසේජ් එකක් දාන්න පුළුවන්. මං ඒ කට්ටියවත් මතක් කරනවා. දැන් ගොඩක් කට්ටිය මේ දවස්වල අහන ප්‍රශ්නේ තමයි ළඟට දැන් මේ සිකුරාදාවේ මොකද වෙන්නේ කියලා නේද? මේ සිකුරාදාවේ ඔයාලට හිතා ගන්න බැරි විදිහට දවැන්ත වෙනස්කම් ගොඩක් එක්ක net fm dj night face to face attack show එකක් අපි අරගෙන ඉන්නේ ලෑස්ති වෙලා ඉන්නවා. කෑගල්ල දිස්ත්‍රික්ක සහ කුරුණෑගල අතර තමයි අපි තරඟය අරගෙන ඉන්නේ. විශේෂයෙන්ම දැන් මේ සතියේ dj night එක බලාගෙන ඉන්න කට්ටියට, බලන් ඉන්න කට්ටියට කියන්න තියෙන්නේ ලොකු වෙනසක් බලා ගන්න පුළුවන්. හරිද? ඒ නිසා අනිවාර්යෙන් ලෑස්ති වෙලා ඉන්න. ඔයාගේ මනාපෙන් ඔයාගේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්නත් අවස්ථාව තියෙනවා. රයිට්, ඕකේ. ඒ ගැන විස්තර ඉස්සරහට කියන්නම්. අපි හවස 4යි විනාඩි 7ක් වෙනකොට වැඩ පටන් ගන්න හදන්නේ. ඔයාගේ මගේ බොරින් නැති ඉවිනින් ඩ්‍රයිව් එක හතර වටින් කතා කරලා මැසේජ් කරලා ආදරය කරන කට්ටියව එකතු කරගෙන ආසම සින්දු අහන්න මේ පැත්තට එන්න. දන්නවනේ මම DJ අසා.

0: හතර අතෙන් සිංදු ඇහෙන නැතෆම් හතර වටේ.
1: වෙලාව හවස හතරයි විනාඩි පහළවයි. අපි මේ වෙලාව ආව අහගෙනින් ඇයි කියලා මැසේජ් කරපු අලු සෙට් එක මතක් කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ගුඩ් ඉවනිං අසාබෝයි. අපි ඉතින් නටන්න පුළුවන් සින්දු ගොඩාක් අහගෙන ඉන්නවා මේ වෙලාවේ කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා අකුරැස්සෙන් යෂෝ. ආගේ මැසේජ් එකෙන් තමයි අද වැඩ පටන් ගත්තේ. ඊට පස්සේ ගිනිගත් හෙන පැත්තට ගියාම ලීලානන්ද එක්ක අනුෂා, ඊට පස්සේ රිතීෂා මාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. උදාරයි අනිවාර්යෙන් සෙට් එකම එකතු කරගන්නම්. ඊට පස්සේ අනුර, ඔයාවත් ගොඩක් ආදරෙන් මතක් කරන්නම්. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා යටියන්තර මහවිල විදුනි, ඊට පස්සේ විදුනි කුකින් සර්විස් එකේ සෙට් එක. මට හැමදාම ඕක පොඩ්ඩක් එහෙම වෙනවානේ. මිලින්ද අයියා, ලොකු දෝනි සදසි, පොඩි දෝනි විදුනි, ඔක්කොම කට්ටියව එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ යටියන්තර සමන් දේවාලයේ ළඟ සැලොන් එකේ සෙට් එකවත් මතක් කරන්න කියලා තියෙනවා. එහෙම්මම යටියන්තර දේශානි ස්ටුඩියෝ එකේ සෙට් එකවත් මතක් කරලම සින්දුවක් දෙන්නම්. හවස 4 විනාඩි 16යි වෙලාව. ටග් ගාලා මේ පැත්තට මැසේජ් එකක් දාන්න 0711 95 95 95ට. ඔන්වව මතක් කරන්න.

0: yapmadı. Hareketi yana.
1: Saheli. හැපිලිකි යන්නක ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට වට්ස්ඇප් කරන්න.
3: ඔබ ඔලෙවල් අවසන් කළායක්ද? ඒලෙවල් කරන අතරතුර සිංහල දෙමළ ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය තුනින්ම හැදෑරිය හැකි එකම වෘත්තීය සුදුසුකම AAT සමග අදම ඔබත් ලියාපදිංචි වන්න. අමතන්න 0112 559 669.
4: ඔබ A-level වලට කුමන විෂය ධාරාවක් තෝරගත්තද? රැකියා ලෝකයට පිවිසීමේදී මූල්‍ය කළමනාකරණ දැනුම අතිශයින්ම වැදගත්. AAT සමග ලියාපදිංචි වී ඔබේ සිහින සැදෑ කර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 0112 559 669.
5: සින්දරෙල්ල යව බේරගන්න කුමාරයෙක් එනකම් බලන් හිටියට මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්.
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.

0: mate. Speed, budget, usage, lifestyle. Okkotum set SLT Mobitel Home 4G connection. Hamathim set.
1: Kadua demma kalawan kara vinadiyen hari padamata tea ek ready.
2: Ratti 3 in 1. Davasa ataraturey bona kirithi. Rakshana ithihase aluthma peraliya. Vayasa 80 edit aarambha kala haki. Lankave prathama saha ekama jeevitha rakshanaya. Jan Shakti Life 80 edit okay. Adama katha karanna 01112636636.
3: Meltol, Hisarathaya, Una, Semprathishyava, Angapatha Vedanava, Apahasudina Sadaha, Ikman Sahanaya, Meltol, Paracetamol Visheshayaki.
4: Subadavasa,
5: Aluth Vela,
6: Pahasu Vela, Tagi Pedi Vela, Anka 3 Lagne Ekai, Laksha 5 Electric Bike Ekada.
5: Kemathi Ekak Ape Athe. Subadavasa.
7: Davasa Subai Sihina Dinai. Subadavasa. Jathaka Lotharai Mandalaya.
8: Damro within onema tanakata galapena aakarshaniya nimavin saha ihala pramithiyen yut plastic putu maadili rasak sieluma damro pradarshanagara walin
5: amrita walata mechchara standards thiyenne
9: lanka wageema britaniya australia wa switzerland wage europe ratawal 10 ekata yawala nisai e standards thiyenne
10: kisivakata kisivikuta haaniyak nathi iso etulu jaathyantara pramithiyen tunak athi amrita
11: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක. ඔයාගේම කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට්ලව හම්බ වෙන්න. කැදල් එන්ටර්ප්‍රයිසස්ලා ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලේ ඉන්නේ මහරගම ඇල්හේන රෝඩ් එකේ. වෙන කොහෙවත් නෑ හොඳේ ව්‍යාජ ආයතනවලට රැවටෙන්නේ නැතුව මහරගම ඇල්හේන රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස්ලම මුණ ගැහෙන්න. අද කාලේ වියදම් එක බලලා ඒගොල්ලෝ ලක්ෂ 50ක් වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හරි ලස්සන්ට ලක්ෂ 50කට කාමර දෙකක ගෙයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන් ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන් මෙන්න නම්බර් එක 0774390352 50 එහෙම නැත්නම් ගන්න 0774390352 51
12: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
13: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්තිකා සේනාරත්න අමීෂ මිනෝල්
12: ජූනි 13 සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
13: tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක් අනුග්‍රහය
14: හොඳම දේ අඩුම බිලට තිප ව්‍යාප්ත ශාකා ජලයක් සමගින් අසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
15: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ අදම කතා කරන්න 0112 536

රයිට වෙලාවහස 4:25 අපි හතර වටේ අහගෙන ඉන්න ගමන් ලෑස්ති කරගෙන තියෙන්නේ බුද්ධිකගේ ලස්සන සින්දුවක් අහන්න මේ ගොඩක් කට්ටිය මගෙන් ඉල්ලලා තිබ්බා. හැබැයි ලෑස්ති කරගෙන තියෙන සින්දුවට යන්න කලින් මතක් කරන්න ඕනේ දැන් ගයක් හදනවා කියන එක ඔයාට මට අපි හැමෝටම තියෙන ලොකු බලාපොරොත්තුවක් නේ. සාමාන්‍යයෙන් කෙනෙක් ජීවිතේ කරන විශාලතම ආයෝජනය තමයි ගයක් හදනවා කියන එක. ඉතින් එතකොට තමන් මහන්සියලා හම්බ කරගන්න සල්ලි වියදම් කරලා හදන ගේ හැම කොටසක්ම හැම දෙයක්ම ලස්සනට පිළිවෙලට තියෙනවා නම් දිගු කාලීන පැවැත්මක් එක්ක තියෙනවා නම් අපි හරි කැමති ඉනේ කරනේද? අන්න ඒ නිසාම තමයි ගෙදර ඇතුළත ගෘහ භාණ්ඩ නම් අනං හැමදේම අපි හොඳම විදිහට අද කාලේට ගැලපෙන ඩිසයින්ස් වලින් අරගෙන ඉන්නේ. හරි ඒ ගේ ලස්සනට තියාගන්න ඕන නිසා ගෙදරට කවුරු හරි ආවහම ආයේ නම් මාර ලස්සනයි හරිම පිළිවෙලයි නියම ෆිනිෂින් එකක් තියෙන ගයක් කියලා කිව්වහම අපිට හරි සතුටුයි නේද? හැබැයි ගොඩක් අයට මිස් වෙන එකක් තමයි ගෙදර වහලය කියන එක නේ. ඒකත් දැන් මෙහෙමයි සාමාන්‍යයෙන් වහලය පළ දෙකට තුනට අද කාලේට ගැලපෙන විදිහට ගහනවා. ඔයා දන්නවා වහලට රූපින් ෂීට් දානකොට දැන් මේ දවස්වල තියෙන හොඳම විදිහ තමයි කලර් රූපින් ෂීට් එකක් දාන එක. ඒ නිසාම තමයි ඔයාලෙන් ගේ හදනවා නම් කලර් රූපින් ෂීට් දානවා කියලා ඔයාගේ ඔළුවේ අයිඩියා එක දැන් ඉඳලම තියාගෙන ඉන්නේ. ගෙදරට ගැලපෙන කලයකින් රූපින් ෂීට් එක දානවා කියලා දැන් ඉඳලම ඔයා හිතාගෙන ඉන්නේ අන්න ඒ නිසා. හරි. හැබැයි උනාට ගොඩක් අය කරන වැරද්ද ඔයා නම් කරන්න එපා. මොකද ගොඩක් අය කරන වැරද්ද ගොඩක් අය කරන්නේ සාමාන්‍ය රූපින් ෂීට් එකක් ගෙනල්ලා වහලට දාලා ඊට පස්සේ ඒකට පේන්ට් එකක් ගානවා. හරිද? කිසිම ප්‍රමිතියක් නැහැනේ වැඩි නේද? මොකද ලංකාව කියලා කියන්නේ නිතරම දේශගුණේ වෙනස් වෙන රටක්. ඊට පස්සේ කාලගුණේ වෙනස් වෙන රටක්. අවුව වැස්ස නිරන්තරයෙන් වෙනස් වෙනවා නේද? අවුවට වැස්සට මේ පේන්ට් එක ගැලවිලා ටික දවසක් ගියාට පස්සේ ෂීට් එක දුර්වර්ණ වුණොත් එහෙම එකක් තමයි ඔයාගේ මහන්සිය අපරාධේ. අනිත් එක තමයි සල්ලි අපරාධේ. ඊට පස්සේ ඉතින් ආයේ අමතර වියදමකුත් යනවා නේද? අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ එකපාර මේ වැඩේ ගොඩ දාගන්න නම් ඔයා අනිත් දේවල් ගැන හිතනවා වගේම හිතලා වහලට දාන්නකෝ කලර් ඔෆ් රූෆින් ෂීට් එක. කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියලා කියන්නේ ඔයාගේ ගෙදරට ගැලපෙන ඕනම කලහකින් ගන්න පුළුවන් රූෆින් ෂීට් එකක්. අනිත් එක තමයි මේකේ පේන්ට් එක එහෙම අවුවට වැස්සට වෙනස් වෙන්නේ නැහැ. මතුපිට ආලේපනයේ කොහෙත්ම වෙනසක් වෙන්නේ නැහැ. වසර පහක වගකීමක් මේගොල්ලෝ විශ්වාසයෙන් දෙන්නේ. අන්න ඒ නිසාම තමයි අවුවට වැස්සට හැමදේටම ඔරොත්තු දෙන විදිහට ප්‍රොටෙක්ටිව් අන්ඩර්ලේයර් එකක් ඊට පස්සේ ප්‍රීමියම් කෝටින් එකක් එක්ක ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙන විදිහ ටොප් කෝටින් එකක් යූස් කරලා දවස් 90ක විතර ප්‍රොසෙස් එකකින් පස්සේ තමයි නියම කලර් ඔෆ් රූෆින් ෂීට් එක ඔයාගේ අතට එන්නේ. අන්න ඒ නිසා බය නැතුව ගෙදරට දිගු කාලීන පැවැත්මක් එක්ක ඔයාගේ වහලයට නියම නිමාවක් ලබා ගන්න නම් අනිවාර්යෙන් කලර් ඔෆ් රූෆින් ෂීට් එක දාන්න අමතක කරන්න එපා. දැන් මේකේ මං කිව්වා වගේම ගෙදරට ගැලපෙන වර්ණ ගණනාවකින් එනවා. ඊට පස්සේ අනිත් එක තමයි හිතන්නකෝ අවුරුදු 5ක් 6ක් ගිහිල්ලා මොකක් හරි හේතුවක් මත කලයක ඩැමේජ් වුණා කියලා. එතකොට වාටයි මේගලොන්ට කියලා රීපේන්ට් එකකට යන්නත් පුළුවන් වගකීමක් සහිතව. ඒ නිසා ඉතින් ආයි කතා දෙකක් නැහැ. ඔයා මහන්සි වෙලා හම්බ කරලා හදන ගෙදරට වහලට විතරක් නිකන් අමුතු කුඩම්මගේ සැලකිලි ඕනේ නැහනේ. ඔයා අනිවාර්යෙන් කලර් ඔෆ් රූෆින් ෂීට් එකත් හොඳම එකෙන් දාන්න. එතකොට ආයි ඉතින් ඔයාට බය වෙන්න දෙයක් නැහැ. දිගු කාලීන පැවැත්මත් එක්ක ගෙදරට ලස්සනත් ස්ථීරයි. 011.5 748 738ට කතා කරොත් ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්. වහලට රූෆින් ෂීට් දානවා නම් කලර් ඔෆ් රූෆින් ෂීට්ම තමයි. රයිට්. ඊට පස්සේ මම මේ මතක් කරන්න දන්නේ රිකිල්ල ගස්කර සැලොන් දිනස්ත්‍රී එකේ සෙට් එක මේ වෙලාවේ නව අහගෙන ඉන්නවා කියලා මට ආරංචියක් ආවා. ශාමා, ඊට පස්සේ සංදීපනී, ඊට පස්සේ නුවන්තිකා සෙට් එකම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නම්. තැන්ක් යූ මට මෙසේජ් කරාට. අසයි අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා චන්දන ස්ටෝස් එකේ සෙට් එක මෙසේජ් කරලා තියෙනවා. ජය වේවා. 0711 95 95 95ට ඔය මෙසේජ් එකක් දාන්න. මම ආව අනිවාර්යෙන් එකතු කරගන්නම්.

හවස 4 විනාඩි 35යි වෙලාව. අපි හතර වටේ අහගෙන ඉන්න ගමන් ලෑස්ති කරගෙන තියෙන සින්දුවේ අලෝ කට්ටිය මතක් කරන්න ඕන. හයි ගොවන්දස, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ දුවල දෙන්න සඳසි. ඊට පස්සේ ගංගා යටියන්තොට ඉඳලා මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. යටියන්තොට මහවිලෙන්නේ. ඕකේ, මම අනිවාර්යෙන් ආව එකතු කරගන්න. ඊට පස්සේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. අපි අලව්ව කේම්ෂා ගාමන්ට් එකේ සෙට් එක. ඊට පස්සේ ඔයාලවත් එකතු කරගන්න. අසා අපිත් මේ වෙලාවේ සද්දේම හතර වටේ හන ගමන් ඉන්නේ. ඇහැලියගොඩ චමින්ද මෝටර්ස් එකේ බොස් චමින්දවයි සනත් රසින්දු ඇතුළු කොල්ලෝ සෙට් එක බයි එකතු කරගන්නම්. ඒ වගේම හයි කොහොමද අයියේ, මටත් ලස්සන සින්දුවක් දෙන්න. අපි හතර වටේ අහගෙන ඉන්නවා ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. යටියන්තොට පීපල්ස් බැංක් එක ළඟ ත්‍රිවිල් පාක් එකේ කොල්ලෝ සෙට් එක. සිසිරවයි, දිනෙත්වයි, ප්‍රියන්තවයි, බබාවයි, කසුන්වයි, ලක්මාල්වයි, කැලුම්වයි, ඊට පස්සේ අපේ ටයිටැනික් සැලොන් එකේ සෙට් එක බයි එකතු කරගන්නම්. ඔයාට අද වැඩිපුරම chance එක තියෙන දවසක් 0711 95 95 95ට මැසේජ් කරන්න. tag ගාලා මැසේජ් එකක් දාන්න.

0: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
1: Coca-Cola රසද නොදිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම් වෙන්න ඉන්න. අපි එන්නේ ජුනි 10 පස්සර ජුනි 11 මඩුල්ල
2: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
3: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්ර ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්ර ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
4: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
5: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
6: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතුමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
7: මාතර ෆ්‍රීලන් චීස් රස සෝයාකක රස බලමුද? මාතර ෆ්‍රීලන් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
8: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. 0112 125 125 මතන්න. BYD කරුසරු කොන්දේසි සහිතයි.
9: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1,278ක් reload කරන්න.
10: කොහෙන්ද මේ JBL එක?
11: Kiehl's එකෙන්.
9: රුපියල් 3000කට වැඩියෙන් Kiehl's එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. Kiehl's එන්න. Spin කරන්න. Win කරන්න. කොන්දේසි සනියම නදල වේ.
12: අක්මා විතල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0447 31 33 540.

0: happening when I love me.
1: හැපි එක යහන්න ජනී එක දේදුු මාවත උදේ දහයෙන් දන් දවල් එක වෙනකන්. හතර වටේ ඔබ වෙත ගෙනෙන්නේ
2: කැඩුවා දැම්මක් කලවන් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
1: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිති.
3: ලොතරේ මණ්ඩලයේ කොවිසිත ලොතරේ.
4: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
5: දැනුම්

අපි තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන්න ඕන නේද? දැන් ඉස්සර වගේ නෙමෙයි ලෝකේ හරි ඉක්මනට තාක්ෂණයත් එක්ක ඉස්සරහට යනවා. ඉතින් එතකොට අපි හැමදේම දැන් ඩිජිටල් කරණය වෙලා තියෙනකොට මේ මතක් කරන්න දැන් NSB ඩිජිටල් ඩ්‍රයිව් ගැන තෙවන අධිරේ ඔයා වෙනුවෙන් ආරම්භ කරලා තිනවා ජාතික ඉදිරි කිරීමේ බැංකුව ශ්‍රී ලංකීය ජනතාව ඩිජිටල් බැංකුකරණය හා මූල්‍ය ඇතුළත්කරණය හරහා සවිබල ගැන්වීමේ අරමුණෙන් ක්‍රියාත්මක කරන NSB ඩිජිටල් ඩ්‍රයිව් වැඩසටහනේ තෙවන අධිරේ ඔන්න 2026 ජූනි මාසේ 7 වෙනිදා ඉඳලා ආරම්භ කරලා තියෙනවා. ඉතින් ඒ නිසා යක්කල ප්‍රදේශයෙන් ආරම්භ වෙන මේ දවැන්ත ක්‍රියාන්විතය කිරින්දිවල ප්‍රදේශය ආවරණය කරමින් ප්‍රධාන ස්ථාන 15ක් පුරා ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා දහස් සංඛ්‍යාත ජනතාව වෙනුවෙන් පාරිභෝගිකයන් වෙනුවෙන් ඍජුව සම්බන්ධ වෙලා ආරක්ෂිත හා සුරක්ෂිත පහසු බැංකු සේවාවන් පිළිබඳ දැනුවත් කිරීම මේ කාර්යාවේ හරහා සිදු කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා මතක් කරන්න ඕනේ දැන් මේ දවස් ටිකේම මේ පිළිබඳව අපි ඔයාලට මතක් කරා. විශේෂයෙන්ම දැන් අද 9 වෙනිදා කටුනායක බස් රථ නැවතුම් පොළ අසලට තමයි කැටිය ආවේ. ඊට පස්සේ මේ ගමුව බස් නැවතුම් පොළ අසලට හෙට ජූනි මාසේ 10 වෙනිදා එනවා. ඒ වගේම ජූනි මාසේ 11 වෙනිදා කිරිබත්ගොඩ බස් රථ නැවතුම් පොළ අසලටත් ඔයාලට හැකියාව තියෙනවා සම්බන්ධ වෙලා මේ පිළිබඳව දැනුවත් වෙන්න. අපි ඒකනත් මතක් කරලා සින්දුවකට යන්න හදන්නේ. හැබැයි ඊට කලින් මේ වෙලාවේ සෙට් එකක් ඉන්නවා මාව අහගෙන කියලා මට ආරංචියක් ආවා. පාදුක්ක සිතුම්පේ ඉඳලා නිස්සංක පින්නවල අයියා ඊට පස්සේ ප්‍රේමසිරි සුනිල් උපුල් කට්ටියම්මාව අහගෙන ඉන්නවා කියලා මට ආරංචියක් ආවා. නිකම්ම නෙමෙයි ගම්මටම ඇහෙන්න සද්දෙටම හතරවටේ අහගෙන ඉන්නවා කියලා තමයි ආරංචිය ආවේ. ස්පෙෂලි ඩීජේ නයිට් එකත් මේ සෙට් එක අහන සෙට් එකක්. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් ඔයාලා කට්ටියම එකතු කරගන්නම් උදාරයි. ජය වේවා. දිගටම මාව අහගෙන ඉන්න ඕනා.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මව බේර ගන්න කවුරුත් තැනකම්
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
3: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
2: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිති
4: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑම වේල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්
5: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැම අතින්ම සෙට්
6: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
7: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
9: Coca-Cola රසදේ නොදිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායමේ එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම් ඉන්න අපි එන්නේ ජුනි 10 පස්සර ජුනි 11 මඩුල්ල
2: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය වෙජිනම් වෙජිම තමයි.
10: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
11: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
12: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා. සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
13: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
14: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වර.
15: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
16: ක්‍රිස්ටිනා කෝච්චින් අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජකින් අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ?
15: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
14: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
13: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
15: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
17: Brought to you by
18: අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
19: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
1: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. කඩවත lifestyle residences දැන්මම තන්න prime group 1322.
2: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
6: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්.
8: Net FM Algo Town.
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
7: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
11: සුබ සන්ධ්‍යාවක්. හවස 5යි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: නැත්ලස් මේ පැයි රටකොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
2: අයිබෝන් මේ පැරටතොට සමගින් මම සචනයේ. රුපියල් කෝටි දෙකකට ආසන්න මත්ද්‍රව්‍ය සහ පියපුතු දෙපලක් කටහඬ පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ කටහඬ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී සැකකරුවන් සතුව තිබී අයිස් ග්‍රෑම් 510ක් සහ හෙරොයින් ග්‍රෑම් 500යි මිලිග්‍රෑම් 400ක් සුවාගෙන තිබවයි නෙට් නිවුස් වාර්තාකරු පැවසුවේ. මත්ද්‍රව්‍ය අල්ලවි කිරීමෙන් උපයාගත් රුපියල් 45,57,000ක මුදලක්ද සැකකරුවන් සතුව තිබී සුවාගෙන තිබෙනවා. එම සැකකරුවන් දෙදෙනා දෙවුලපිටිය, දූනගහ, මීඩිගම, කොටදෙනියාව, මරදගහමුල, කුරුණෑගල, පන්නල, බඩල්ගම යන ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය බෙදා හැර ඇති බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. සැකකරුවන් දෙදෙනා මීඩිගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්නේ.
1: නෙට් නිවුස් මේ පැය රටතොට

ஹதரவாட்டி. ரைட், වෙලාව හවස 5යි විනාඩි 8යි. අපි හතරවටේ අහගෙන ඉන්නවා ආගේ මගේ දෙවනි පැයට ඇවිල්ලා තියෙන්නේ. හයි, කොහොමද සා? අපිත් මේ වෙලාවේ ඔයාගේ හතරවටේ අහගෙන ඉන්නවා. ලස්සන සින්දුකට මාවත් එකතු කරගන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා හිරුෂි. මම ඔයාව එකතු කරගන්නම්. ඊට පස්සේ චුට්ටක් WhatsApp එක පැත්තට ඔළුව දාන්න බැරි වුණා විතරයි අම්මෝ මැසේජස් ඇහෙන්න එනවනේ. ඊට පස්සේ අයි අපිත් මේ වෙලාවේ net අහගෙන ඉන්නේ. මාවයි මගේ පවුලේ හැමෝමයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. කවුද මේ මට මැසේජ් එකේ වල් තියෙන්නේ? දරණියගල කොස්ගහ හින්නේ නේද? කොස්ගහින්නේ මයුමි පබසරා. මම ඔයාව එකතු කරගන්නම්. තැන්ක් යූ. දිගටම මාව අහගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ කටාන කොංගස්සන්දි අරෝස් ටේලර්ස් එකේ සෙට් එක උදාාර විදියට මාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. අනිවාර්යෙන්ම මම ඔයාලවත් එකතු කරගන්නම්. ඊට පස්සේ අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා ලස්සන සින්දුවක් දෙන්න කියලා. කළුවක්ගල නිලන්ති මැසේජ් කරලා තියෙනවා ජය වේවා. ඒ වගේ මාස අපිටත් ලස්සන සින්දුවක් ඕනේ. අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නේ බෝකුන්දර 10 කණුව පාරේ මංගලි ෆැෂන් ගාමන්ට් එකේ සෙට් එක. අනිවාර්යෙන් ඔක්කොම කට්ටියව එකතු කරගන්නම්. මම ඊළඟට ලෑස්තිකරගෙන තියෙන සින්දුවට අපිත් එක හැමදාම ඉන්න කොල්ල කෙල්ල සෙට් එකනේ ගැම්මට වැඩ කරන ගමන් නේද ඉන්නේ. අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ හයි කොහොමද සා, අපිත් මේ වෙලාව ආව අහගෙන ඉන්නවා කියලා මට හිරු මැසේජ් කරලා තියෙනවා. තැන්ක් යූ ඩාලින්. මම ආවත් එකතු කරගන්නම්. ලෑස්තිකරගෙන

සිින්දුවට. ඉට පස්සේ අසායි අපිටත් ලස්සන සිින්දුවක් දෙන්නකෝ. අපි ගොඩ දවසකින් මට මැසේජ් එකක් දාන්න බැරි වුණා. මොකද්ද හේතුව කියලා නම් ඉවර නෑ. වත්තේගම මඩවල ප්‍රියන්ත සැලොන් එකේ සෙට් එකක් ඔක්කොම එකතු කරගන්න උදාර විදිහට ජය වේවා. දිගටම මාව අහගෙන ඉන්න ඕන. අපි හවස 5යි විනාඩි 10යි හවස 6 වෙනකන් ඉන්නවා. ඉතින් එන්සා 0711 95 95 95ට දිග මැසේජ් එකක් දාන්න. අහා වතක් කරන්නයි.

0: හවස පහයි විනාඩි 17යි.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2000ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට WhatsApp කරන්න.
3: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
4: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80ේදී ඕකේ. අදම කතා කරන්න 011 2 636 636.
5: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
6: ඒයි
5: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
6: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
5: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
7: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
8: අයියෝ, බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
9: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන කෙඩියරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව කෙඩියරයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100,000ක්. 077-406-4794 කතා කරන්න.
10: තැඹිලි තෙල්, කුකුම් පොතු, සුදු හඳුන්, වෙනිවැල්, අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප, කැකුළු බේබි සබන්, බිලිඳ සමට හෙළ ඔසු රැකවරණය.
11: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
12: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
13: ඉගෙනුමට හොඳ මාත්‍රල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩ පොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636.
14: කොහෙන්ද මේ JBL එක?
15: කීල්ස් එකෙන්
16: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, කීල්ස් එන්න, spin කරන්න, win කරන්න. කොන්දේසි සනියම නදල වේ.
17: Coca-Cola රසද නොදිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම් ඉන්න. අපි එන්නේ ජුනි 10 පස්සර ජුනි 11 මඩුල්ල
18: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
19: සංඛ දිනය සාශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්තිකා සේනාරත්න අමීෂ මිනෝල්
18: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
19: Tickets mytickets.lk within Sri Lanka Vidyut Vikashakeenge Sansade Idiripat Kirimak Anugrahaya
20: Hondama de aduma milata tepavyapta shaka jalayak samagin Kasakala Green Super Jeevithayata Idiriyak
21: A level patan ganna athuru kaalaye nanawathwa aayojane karanda jaathika jaathyantara piliganimak sahita vruthiye sudusukamak himi karaganeemata AAT samaga liyapadinchi wanna liyapadinchi wime avasana dinaya 2026 juni 30 avathanna 011 2 559 669.
3: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80ේදී ඕකේ. අදම කතා කරන්න 011 2 536 636

0: සුභ අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: Right, වෙලාව හවස 5 විනාඩි 23යි. හයි කොහොමද සාපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා. මඩපාත ලක්ෂ්මන් තමර නිශානි චේතනා තේජ අබෝර් පුංචි පුතාවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. ඕකේ අනිවාර්යෙන්ම මම එකතු කරගන්නම්. ඊට පස්සේ බදුරලිය පැත්තට ගියාම විදුර බලතවාණි වැඩ කරන සෙට් එකට ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. උදාරයි යා මේ වෙලාවෙත් වැඩ කියලා කියන්නේ අනිවාර්යෙන් සින්දුවක් දෙන්නම ඕනේ. හරි. එක සින්දුවට මම දෙන්නම් ලයිව් මික්ස් අප් එකක්ම. හරි. ඊට පස්සේ කොහොමද සුදු මහත්තයා කියලා තියෙනවා. කවුද මේ හතරවට යහන ගමන් අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා. ගාල්ල චීන කොටුවෙන් යමුනා ලසන්ති හස්බන් ප්‍රේමරත්න. ඊට පස්සේ පුතාවයි ඊට පස්සේ පවුල හැමෝම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්නම්. Thank you. ජය වේවා. අසායි අපිටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ. අපිත් මේ වෙලාවේ ආව අහගෙන ඉන්න කියලා සුජානි ප්‍රියංගිකා මැසේජ් කරලා තියෙනවා. අසා මාතෝ ආව තමයි අහගෙන ඉන්නේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා. මට මැසේජ් එකේ වෙලා තියෙන්නේ රත්නපුරෙන් සුබ ආවත් එකතු කරගන්නම්. ඊට පස්සේ මම මේ මතක් කරන්න හදන්නේ කලර් ඔෆ් රූෆින් ෂීට් එක ගැන. ගේ හදනවා නම් වහල ගහනවා නම් අනිවාර්යෙන් වහලට දාන්න ඕනේ කලර් ඔෆ් රූෆින් ෂීට් එකම තමයි. මොකද දන්නවද? ගෙදරට ලස්සන නිමාවක් එක්ක වහලට නියම ෆිනිෂින් එකක් එන්නේ කලර් ඔෆ් රූෆින් ෂීට් එක දැම්මම. අනිත් එක ඉතින් මේක දිගු කාලීන පැවැත්ම ස්ථීර කරලානේ තියෙන්නේ. මතුපිට තින්තා ලේපනය සඳහා වසර 5ක වගකීමක් ඔයාට හම්බ වෙනවා. අවුරුදු 5ක් 6ක් 7ක් 8ක් 9ක් 10ක් විතර ගිහිල්ලා මොකක් හරි පොඩි ඩැමේජ් එකක් වුණා කියලා හිතන්නකෝ කලර් එකේ. ඒ කියන්නේ මතුපිට තින්තා ලේපනේ වාටයි රීපේන්ට් එකකට යන්න පුළුවන් වගකීමක් සහිතව ඒ තරම් ලොකු විශ්වාසයක් එක්ක තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක එන්නේ. හරි. ලංකාවේ නිරන්තරයෙන් වෙනස් වෙන කාලගුණයට ඔරොත්තු දෙන විදිහට අවුවට වැස්සට දෙකටම ඔරොත්තු දෙන විදිහට තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසාම තමයි මම ඔයාලට කියන්නේ ඔය දිගු කාලීන පැවැත්මකට නම් වහලට ෂීට් එක දාන්නේ. ඔයාලට තියෙන හොඳම තේරීම තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක. ගෙදරට අවශ්‍ය කරන වර්ණ ගණනාවකින් එනවා. ඉතින් එන්සවා නම කියලා මිල්ලන්න කලර් ඔෆ් රූෆින් ෂීට් කියලා.

0: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
1: ගාමන්ට් එකෙන් පඩිය ගත්ත ගමන් මං කරන්නේ රුපියල් 6000ක් අයින් කරන එක.
2: තාමත් සීට්ටුවට ගෙවනවද?
1: සීට්ටුවක් දැම්මම වෙන්නේ අපි දාපු ගාණ ආයේ අපිට ලැබෙන එක විතරනේ. හැබැයි උනාට මේක ඊට වඩා ගොඩාක් වරප්‍රසාද ලැබෙන දෙයක්. සදාහරිත ප්ලාන්ටේෂන් එකෙන්. මොකද වැනිලා අපනයිනේ දැන් මාත් කොටස්කරුවෙක්නේ.
2: රුපියල් 6000කට වරප්‍රසාද ගොඩක් ලැබෙනවා.
3: ඔව්. සදාහරිත ප්ලාන්ටේෂන් සමග වෙළඳ කොටස්කරුවෙක් වන්න දැන් ඔබටත් පුළුවන්. වැනිලා අපනයන කරණයෙන් ලක්ෂ ගණනින් මුදල් අවුරුදු 25ක් දක්වා උපයන්න. දැන්ම කතා කරන්න. 0112
4: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්රෝ ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
5: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලේ
6: වැෆක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදෙම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ් ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්ම අවතන්න ප්‍රයිම් ගෲප් 13.22
7: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ලංගම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
8: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
9: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0247 21 33 540
10: හලෝ මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ඔබට නොස්තල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
1: හතර වටේ හතර වටේ ඔබ වෙත ගෙනෙන්නේ
2: කැඩුවා දැම්මක් කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
3: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිති.
4: ලොතරැයි මණ්ඩලයේ කොවිසිත ලොතරැයි.
5: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
6: දැනුමේ

රයිට් වෙලාවවස පහයි විනාඩි 39යි අපි හතරවට යහගෙන ඉන්න ගමන් මේ වෙලාවේ මාත් එක්ක ඉන්නේ අලු සෙට් එක මතක් කරන්න තමයි හදන්නේ. හයි ගොමුදස අපිත් මේ වෙලාවේ වාව තමයි අහගෙන ඉන්නේ. අපි වැඩ කරන ගමන් රාගම රෝස් ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. පොඩ්ඩි බයි නිරෝමියෝ එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තමයි තියෙන්නේ. අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ චාමර ස්ටෝස් එකේ චාමර තනුෂා දෙන්නවත් එකතු කරගන්නම්. ඒ වගේම අපි තිනවා ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. කවුද මේ මැසේජ් එකේ වල තින්නේ? ෂනුල්ලා, thank you ෂනුල්ලා. පළවත්ත මිරිස්වතෙන් ඊට පස්සේ මේ වෙලාවේ මාත් එක්ක ඉන්නවා දම්මි, ඊට පස්සේ පියල්, රශ්මි, ඊට පස්සේ කුමුතු. සෙට් එකම එකතු කරගන්නම්. thank you මැසේජ් කරාට තිලිනි. ඔයාවත් එකතු කරගෙන අපි සින්දුවකට යන්න හදන්නේ. හැබැයි ඊට කලින් මතක් කරන්න ඕනේ දැන් වෙලාව හවස 5යි විනාඩි 40ක් වෙනකොට මම මතක් කරන්න හදන්නේ ඔයාට ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න තියෙන හොඳම විදිහ ගැන. ඒ තමයි ගොවිසෙත ලොතරැයිය, NLB ලොතරැයියක් අරගෙන ඔයාගේ ජීවිතේ කෝටිපති සීනේ සැබෑ කරගන්නවා. වගේම ඔයාට ඔයාගේ කෝටිපති සීනේ සැබෑ කරගන්න තියෙන හොඳම විදිහ තමයි ගොවිසෙත ලොතරැයිය අරගන්න එක. ඒතකොට සතිය දවස් 7ෙම දිනුම් වදින ගොවිසෙත ලොතරැයිය රුපියල් කෝටි 6න් තමයි ජයග්‍රහකයන් ආරම්භ වෙන්නේ. ඉතින් ඒ නිසා ඔයා මේ chance එක miss කරගන්න එපා. ඔයා දකින්න දකින්න තැන බලන බලන තැන හැමතිස්සෙම ගොවිසෙත ලොතරැයිය ගත්තොත් ඔයාට හැමතිස්සෙම වාසනාවන්ත ජයග්‍රහකයෙක් වෙන්න පුළුවන්. මොකද ඔයාගේ සීන සැබෑ කරන ගොවිසෙත ලොතරැයිය කියලා කියන්නේ රටේ ජීවනාලිය බඳු ගොවි පරපුර වෙනුවෙන් ශක්තිමත් සහයෝගයක් ලබා දීමට, ගොවින්ගේ බහරකාර අරමුදල වෙනුවෙන් රජය ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ලොතරැයිය. ඉතින් ඒ නිසා තෑගි වැඩිම ගොවිසෙත හිතේ හැටියට අරගන්න සද්දිනම ජයනියත ගොවිසෙත ගැන තමයි මතක් කරේ. මේ මතක් කිරීම ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන්. ඒ ගැනත් මතක් කරලා අපි සින්දුවකට යන්න හදන්නේ හවස 4යි හවස 5යි විනාඩි 41යි. සින්දුවක් අහලා මේ පැත්තට එමු. ඔය හවස 6ට කලින් මැසේජ් එකක් දාන්න මම ඔය මතක් කරන්නම්.

0: පැත්තෙන් සින්දු ඇහෙන net fm 4 වටේ
1: right වෙලාව හවස 5 විනාඩි 49යි අපි මේ වෙලාවේ ලෑස්ති කරගෙන තියෙන සින්දුවට කට්ටියක් එකතු කරගන්න ඕන ඔයා තමයි යන්නේ අපිව හොඳටම මතක් කරන්න කියලා දෙන ආදරය යසා මෙරිලත් පැයක් කවුද මේ මට මැසේජ් එකක් වල තියෙන බොකුන්දර 10:90 පාරේ මංගලි ෆැෂන් එකේ සෙට් එක උදාරයි අනිවාර්යෙන් සෙට් එකම එකතු කරගන්නම් අපිත් වැඩ කරන ගමන් ඔයාව අහගෙන ඉන්නේ අසා ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තිනවා සීදුවෙන් ජීසි ඔයාවත් එකතු කරගන්නම් thank you ජීසි ලෑස්ති කරගෙන තියෙන සින්දුවට අසායි අපිත් මේ වෙලාව ඔයාව තමයි අහගෙන ඉන්නේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා චතු මැසේජ් කරලා තිනවා thank you චතු ඔයාවත් එකතු කරගන්නම් හරිද ඊට පස්සේ මම මේවට මතක් කරන්න හදන්නේ හිමව් අරණ අමරදේව උපහාර ප්‍රසංගය ගැන එතකොට මේ දවස් ටිකේම අපි ඔයාලට මතක් කරා සාමාන්‍යයෙන් දැන් අමරදේව මාස්ටර්ගේ සින්දුවක් අහලා නැති කෙනෙක් නැහෙනේ. එතකොට ඒ කටහඬට ඊට පස්සේ සින්දු වලට ආදරය කරන්නේ ඒ කාලේ ඒ වගේ මද කාලේ සහ අනාගතයත් පුදුමාකාර ආදරයක් තියෙන. ඉතින් ඒ නිසා මේ මතකයන් යලි අලුත් කරගන්න අමරදේව උපහාර ප්‍රසංගයේ හිමවරණ ඔන්න මේ මාසේ 13 වෙනි සෙනසුරාදා තියෙනවා සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී. ඉතින් ඒ නිසා රාත්‍රී 7ට තමයි තියෙන ප්‍රසංගය සංක දිනෙත් සශිකා නිසංසලා සුනීර සුමංග නුරන්දිකා සේනාරත්න ඊට පස්සේ අමීෂ මිනෝල් ලස්සන ආටිස් ලයින් අප් එකක් තියෙනවා. ඉතින් ඒ නිසා මේක ඔයා විඳින්න ඕන එක්ස්පීරියන්ස් එකක්. මේක ඔයාට ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකින්ගේ සංගමය මගින් ඔයාලට ටිකට්ස් මිලදී ගන්න පුළුවන් myticket.lk එකට විසිට් කරාම myticket.lk වෙතින් ඔයාගේ ටිකට් පතත් ඉක්මනටම වෙන් කරගන්න මොකද මේ වෙද්දී සෑහෙන ප්‍රමාණයක් ටිකට් සලවි වෙලා තියෙනවා මොකද මේ රසය මේ හැඩය විඳ ගන්න ගොඩක් කට්ටිය කැමති ඉතින් ඒ නිසා වෙනස්ම හැඩයකට වෙනස්ම රසයකට මේ සියල්ල විඳ ගන්න ඔයා අනිවාර්යෙන් මේ මාසේ 13 වෙනි සෙනසුරාදා සිනමන් ලේක් සයිඩ් හෝටල් එකට අනිවාර්යෙන් එන්න ඕනේ myticket.lk වෙතින් ඔයාට පුළුවන් දැන් ටිකට්ස් මිලදී ගන්න හිමව් අරණ අමරදේව උපහාර ප්‍රසංගයේ ඒ ගැනත් මතක් කරලා අදට මම යන්න හදන්නේ හවස 5යි විනාඩි 51යි වෙලාව මම ඔයාට කිව්වානේ හෙටට අපි හම්බ වෙලා අවුරුද්දා ලොකු වෙනසක් එක්ක අපි හෙට හම්බ වෙමු හවස 4ට ඔයාගේ මගේ බොරින් නැති විනින් ඩ්‍රයිව් එක 4 වටේ ගිලන්න ජය වේවා මම DJ අසා good night

0: රපුන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
2: තැන කටම මේලා කසාගල ග්‍රීන් සුප ශකා මාදල අතුරකිරිය මුල්ලේරියාව ආරම්භල ගනි මුලගම් පොල කසාගල ග්‍රීන් සුප ඒ විතරක් නෙවෙයි ඔබ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
3: ඔයත් පහලට වශි වෙන්න. ෆිනිෂින් මහලක් නම් කලරක් තමයි.
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මීට් ඔබත් අදම රස බලන්න.

0: இத்தாம் ரோகத்தின் ஓநேம தனக்கட்டு கலப்பின ஆகர்ஷணிய நிமாவின் சகா இயல பிரமித்தியன் யுத் பிளாஸ்டிக் புட்டு மாதிலி ரசாக் சியலும் தம் ரோ பிரதர்ஷனாகார வலின்
1: දන්නවද දමදිව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. TravelNet.
1: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. TravelNet අමතන්න 0112-863-363-76-716-3672.
2: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777-300-940.
3: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
2: සංක දිනය සශිකා නිසංසලා
4: සුනීර සුමංගා
2: නුවන්දිකා සේනාරත්න
4: අමීෂ මිනෝල්
3: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
4: tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක් අනුග්‍රහය
2: හොඳම දේ අඩුම බිලට තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් අසාකල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
5: හතර වටේ ඔබ වෙත ගෙනෙන්නේ
6: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
7: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ
8: ලොතරේ මණ්ඩලයේ කොවිසිත ලොතරේ
9: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි

Mobitel 1278 Vasi Double Deno Supirim Non-Stop Data Package. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා Non-Stop Data. අමතර 10 GB Anytime Data. ඕනෑම ජාලයකට Unlimited Calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1268ක් reload කරන්න.

අක්කනාත වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව.

0: Mobitel 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැන්ම රුපියල් 1278ක් reload කරන්න.
1: Superi mava tavaru karagan. Dia vadiava parandan. Jinsomen. Then sieluma pharmacy valet.

0: ලුණු. එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
1: පැය ගානක් drive කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේකක්කමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දින උසහනය.
2: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
3: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න.
0: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
4: හලෝ. හලෝ. හලෝ. මට අහන්න ගොඩක් දේවල් තිබුණාට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: Net News. Net News. ඔබ වෙත ගෙන එන්නේ. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
2: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
3: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
2: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-362-76-76-76-72.
0: Net News.
4: අයිබෝවන් දවසේ පුවත් පෙළ ගැස්ම නෙට් නිවුස් සවස 6:30 සමගින් මම තරංග රුක්ෂාන් ජයසේකර. ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: නෙට් නිවුස් සිරස්තල.
4: හදිසි තත්වය දීර්ඝ කිරීම පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වෙයි. සලේ වෙනුවෙන් සත්‍යග්‍රහයට නාමලුත් එයි. එජාපයෙන් නිවේදනයක්. සලේ වෙනුවෙන් එන ഘോഷාව ගැන ආණ්ඩුව කටාරි. සිරදඬුවම් නියම වූ සරණ වැලිකඩට. තියුණු සටනකින් පසු ශ්‍රී ලංකා ඒ පිල ඉන්දිය ඒ පිලට පරිදි.
0: Net News. ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්.
4: මහජන ආරක්ෂක පනත යටතේ යෝජනා සම්මතය හෙවත් හදිසි තත්ත්වය දීර්ඝ කිරීම පාර්ලිමේන්තුවේදී අද වැඩි ඡන්ද 128කින් සම්මත වුණා. යෝජනාවට පක්ෂව ඡන්ද 135ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 7ක් පමණයි. එම විවාදයේ දක්වමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මෙලෙස අදහස් පළ කළා.
5: නීතිය කියන එක හොඳටයි නරකටයි දෙකටම පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි රඳා පවතින නීතිය කාගේ අතේද තියෙන්නේ කියන එක මත. මොකද අපි දැකලා තියෙනවා හදිසි නීතිය පෙර ආණ්ඩු භාවිත කරපු විදිය. අපි එසේ නෙමෙයි ජනතාවගේ සහනයට. මේ දක්වා අපි එකම අවස්ථාවකත් හදිසි නීතිය පුද්ගලික වත්තරංගුවට ගන්නට හෝ වෙනත් ආකාරයේ පීඩාවක් කරන්න යොදලා නැහැ. කරන්නෙත් නැහැ. මොකද අපේ රජය විශ්වාස කරනවා මිනිසුන්ට භාෂණයේ නිදහස තිබිය යුතුයි. කතා කිරීමේ නිදහස තිබිය යුතුයි. අපේ රටේ මිනිසුන් නිදහස කියන ඇත්තම දන්නේ නැතුව හිටියේ. කතා කරන්න බයයි. අපි දන්නවා කලින් තිබුණු රාජපක්ෂ රජයේ කාලේ ටෙලිෆෝන් කෝල් එකෙන් කතා කරන්න බයයි කවුරු හරි අහන් ඉදී කියලා. දැන් ටෙලිවිෂන් ස්ටේෂන් ගිනි තියන්නේ නැහැ. මාධ්‍ය වේදින්ට පිහින් ඇල්ල වෙඩි දීලා මැරෙන්නේ නැහැ. සුදු ඈන් එන්නේ නැහැ. අපිටම හිතවත් ඡන්ද දීපු කට්ටිය කියන අය ඔබල මේ තරම් ඉවසන් ඉන්නේ මේගොල්ල බොරු කියනවා මේගොල්ල මඩ ගහනවා. අපි කියන්නේ මොකද්ද? ඒක ඒගොල්ලන්ගේ අයිතිය. අපි දේශපාලකයෝ වුණපුවම අපිට පහර දෙන්න රටේ ජනතාවට සුද්ධ වූ අයිතියක් තියෙනවා. විවේචනයට සුද්ධ වූ අයිතියක් තියෙනවා. හැබැයි ගැටලුව මතුවෙන්නේ කොතනද? ඒ භාෂාවේ නිදහසත් යම් යම් අනිත් දේවල් සියල්ලම ප්‍රමිතියකින් තොරව ඉතා පහත් ආකාරයට සමාජය තුළ නිර්මාණය වෙනවා විශේෂයෙන් මුණු පොත හරහා.
4: සමග ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා විවාද දෙක්වමින් අදහස් දක්වුවේ මෙලෙසයි.
6: හදිසි නීති රෙගුලාසි කියන්නේ රටේ සාමාන්‍ය නීතිය ප්‍රමාණවත් නැති අවස්ථාවල පනවන්නේ. රටේ සාමාන්‍ය නීතිය මගින් මේ රටේ මේ මොහොතේ තියෙන නීති හා සාමය පිළිබඳ ප්‍රශ්න විසඳන්න තියෙන බාධා මොකක්? දැන් අධිකරණමැතිතුමා විශේෂභාර ඇමතිවරයා හැටියට ඒ පිළිබඳව පැහැදිලි කරන්න ඕනේ. ඔතේ තුමේ කතාව හැමදේක් කිව්වේ නෑ. මේ රටේ සාමාන්‍ය නීතිය පාවිච්චි කරලා දඬු නීති සංග්‍රහය අපරාධ නඩු දාන සංග්‍රහය පාවිච්චි කරලා මේ රටේ නීතියේ පාලනය පිළිබඳව විසඳගන්න බැරි ප්‍රශ්න මොකක්? හදිසි නීති රෙගුලාසි වල තියෙන අවශ්‍යතාවය මොකක්ද? හදිසි නීති රෙගුලාසි වලට විරුද්ධව අපි එකට මනවතකයි සූල්වට කළ මැතුමත් මාත් එක පෙළපාලිය ගිහිලා තියෙනවා. ඒ හදිසි නීති රෙගුලාසි අනවශ්‍ය ලෙස පනවනකොට යුක්තිය සාධාරණේ ආරක්ෂා කරගන්න රටේ සාමාන්‍ය නීතියට අසමත් වෙනෝ නම් තමයි හදිසි නීති රෙගුලාසි අවශ්‍ය. ඒ නිසා දිත්වා සුලිකුණාටු අවස්ථාවේදී හදිසි නීති රෙගුලාසි මේ රටට අවශ්‍ය වුණ බව අපි තමයි මුලින් කිව්වේ. ඔබතුමාලා හදිසි නීතිය පනවන්න කලින් අපි තමයි ඒක කිව්වේ. හැබැයි අපි එහෙම කිව්වයි කියලා සදාකාලිකව හදිසි නීති රෙගුලාසි වලට තියෙන අවශ්‍යතාවය මොකක්ද?
4: නියෝජ්‍ය මාත්‍ය සුනිල් වටගල මහතා ඊට පිළිතුරු ලබා දුන් අතර එහිදී එපුවේ මෙවන් සංවාදයක්.
7: ගරු අජිත් පී පෙරරා මැතිතුමා ආණ්ඩුවට අභියෝගයක් එල්ල කරා මේ හදිසි නීතිය ඇයි දීර්ඝ කරගෙන යන්නේ කියලා. අපිට ඔබතුමාගෙන් අහන්න තියෙන එක ප්‍රශ්නයක්. ඔබතුමාලගේ කතා ඇතුලේ හරි ඔබතුමා හරි පුළුවන් නම් උත්තරයක් දෙන්න.
8: ගරු නියෝජ්‍ය මාත්‍යතුමා
7: ප්‍රශ්නෙට මට උත්තරයක් දෙන්න අයිතිය තියෙනවා. එතකොට ගරු මුලාසනාරුවට මන්ත්‍රීතුමනි හදිසි නීතිය පාවිච්චි කරලා මේ ආණ්ඩුව නීතිය අවභාවිතා කරපු එක උදාහරණයක් කියන්නේ කියලා මම අභියෝග කරනවා අජිත් පේපරා මහත්තයා. එක උදාහරණයක්. ඔයගලන්ට එක උදාහරණයක් කියන්න බෑ. අන්න ඒකයි ප්‍රශ්නේ.
6: උදාහරණ කියන්නේ යන්නේ. ගරු සභාපතිතුමනි, රටේ ආණ්ඩුවට තමයි වගකීම තියෙන්නේ රටේ තියෙන නීතිය මොකද්ද කියලා තීරණය කරගන්න. එතකොට මේ රටේ හදිසි නීති රෙගුලාසි පවත්වගෙන යෑම, අනවශ්‍ය ලෙස පවත්වගෙන යෑම, ඒක වැරදි වැඩක්.
4: ත්‍රස්ත වර්ධන පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ ක්‍රූර අයුරින් සලකන බව පවසමින් ඊට එරෙහිව විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ආරම්භ කළ සත්‍යාග්‍රහය අද දෙවන දිනටත් ක්‍රියාත්මක වුණා. ඒ සඳහා විපක්ෂය නියෝජනය කරන දේශපාලඥයින් රැසක් එක් වුණා. ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ ජාතික සංවිධායක නමල් රාජපක්ෂ මහතාද අද පස්වරුවේ එම සත්‍යාග්‍රහයට එක් වුණා.
8: අද අපි දකිනවා මේ රටේ සැලසුම් සහගතව එක පැත්තකින් රණවිරුවන් දඩයම් කරනවා, ඒ වගේම තමයි දේශපාලන උමනාව මත ආණ්ඩුව තමන්ගේ අවශ්‍යතාවයට අනුකූලව පොලිසිය හසුරවනවා. ඒ පොලිසිය හැසිරවීම තුළ එක පැත්තකින් මේ රටේ ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි තියෙන ගෞරවය නැති වෙනවා. තවත් පැත්තකින් ආණ්ඩුව අවශ්‍යතාවය ඉටු කරගන්න යන මාව නිසා මේ රටේ අධිකරණ පද්ධතිය සහ මේ රටේ ජනතාව නීතිය කෙරෙහි තියෙන විශ්වාසය බිඳ වැටෙනවා. ඉතින් අද පැහැදිලිවම සුරේෂ් සලේව අත්අඩංගුවට අරගෙන ජනාධිපතිවරයාගේ නියමයෙන් අධිකරණ නියෝගයකින් හිර කරගෙන නැහැ. මේ රටේ විධායක ජනාධිපතිවරයා තමන්ට පැවරලා තියෙන බලතල අනුව තමන්ගේ අවශ්‍යතාවය මත රඳවාගෙන ඇයි රඳවුවේ කියලා හොයනවා. දැන් ප්‍රංශ ගිහිල්ලා ඇවිල්ලා රඳවගත්තා නම් වෙනම එකක්. හැබැයි තමන්ගේ අවශ්‍යතාවය මත රඳවගෙන තමන්ගේ දේශපාලන උමනාව ඉෂ්ට කරන්න උත්සාහ කරනවා. ඉතින් අපි පැහැදිලි මේකට විරුද්ධයි. අපි කියන්නේ පරීක්ෂණ කටයුතු කරන්න. මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දෙක තියෙන ප්‍රශ්නෙට මේ රණවිරු වල්ල ගන්න එපා. මොකද මේ ආණ්ඩුවට ඒ දෙන්න එකේ ප්‍රශ්නයක් තියෙනවා.
4: මෙතර රාජ්‍ය බුද්ධ්‍යංශ හිටපු ප්‍රධානි මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට ආණ්ඩුකම් ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතියට පටහැනිව සැලකීම තරයේ හෙළ දකින බව එක්සත් ජාතික පක්ෂයේ පවසනවා. ජාත්‍යන්තරයට පවාගිය ප්‍රශ්නයක් බැවින් සුරේෂ් සලේ මහතාට සලකා තිබෙන ආකාරය පරීක්ෂා කර බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් යැවීම සුදුසු බවයි විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය පෙන්වා දෙන්නේ. මේ ජෙනරාල් සුරේෂ් සලේ මහතා හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහතුරුන්ගේ පාලන කාලවලදී රාජ්‍ය බුද්ධ්‍යංශ ප්‍රධානී ලෙස තම සේවයේ රටට සැපයූ බවත් එම කාලවකවානු තුළදී කිසිදු අවස්ථාවකදී සුරේෂ් සලේ මහතාට අද එල්ල කර තිබෙන ආකාරයේ චෝදනා ඉදිරිපත් නොවූ බවත් එක්සත් ජාතික පක්ෂයේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. ත්‍රස්ත මර්ධන පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් ක්‍රියා කර ඇත්තේ සාමාන්‍ය ක්‍රමවේද අනුව බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍යනලින්ද ජයතිස්ස මහතා පවසනවා. සුරේෂ් සලේ සම්බන්ධයෙන් මතුවේ තත්වයන් පිළිබඳ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
9: පාස්කු ඉරිදින ප්‍රහාරය සම්බන්ධයෙන් තමයි තුවාන් සුරේෂ් සලේ මහතා රැඳවුම් නියෝග යටතේ සිටින්නේ. එතකොට සාමාන්‍ය රැඳවුම් නියෝග යටතේ සිටින කෙනෙකුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී කටයුතු කරන ආකාරය අනුව සාමාන්‍ය සම්ප්‍රදාය අනුවම තමයි ඔහු වෙනුවෙන් කටයුතු කරන්නේ. ඒ කියන්නේ කෙනෙක් විශේෂයක් කරලා වදහිංසා පැමිණීමක් හෝ කෙනෙක් විශේෂයක් කරලා අමතර සැපදීමක් වෙන්නේ නැහැ. මේ රැඳවුම් නියෝග ගහලා රඳවාගෙන ඉන්න අනිත් අයට මෙතෙක් කල් කටයුතු කරපු ආකාරයට තමයි ඒ කටයුතු සිදු වෙන්නේ. ඒ ගැන ප්‍රශ්නයක් තිබෙනවා නම් කලින් අයට කටයුතු කළේ කොහොමද කියන එක ගැන ගම්මන්පිල ඇතුළේ ඒකට අයට හොයලා බලන්න පුළුවන්. ඒ ආකාරයටම තමයි සුරේෂ් සලේ වෙනුවෙන් කටයුතු කරන්නේ. ඊළඟට මේ ගෝසාව එන්න පටන් ගත්ත, මේ ගෝසා වැඩි වෙන්න ගත්ත කාලය සම්බන්ධව අපි අවධානය යොමු කරන්න ඕනේ. තුවන් සුරේෂ් සලේ අත්තරංගොඩ ගත්තේ පෙබරවාරි 25 වෙනිදා. ඔහුට රැඳවුම් නියෝග පළවෙනිවට නිකුත් කරන්නේ දින 90ක පෙබරවාරි 27. ඒතොර ඒ දින 90 අවසන් වෙනවා මැයි මාසේ 27 වෙනිදාට. මැයි 27 වෙනිදා යලිත් දින 90ක රැඳවුම් නියෝග ලබා ගන්නවා. තොර මේ ඒ සියල්ල සිදුවන්නේ නීත්‍යානුකූල ක්‍රමවේද අනුව. කිසිවෙකුට ඒ ගැන ප්‍රශ්න කරන්න බෑ. රැඳවුම් නියෝග ගහලා තිබෙන්නේ ඒ නියමිත පිළිවෙලට.
4: ඒ සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් කරුණු දක්වුවේ මෙලෙසයි.
9: පළවෙනි දින 90 දී නොතිබුණු ගෝසාවක් දැන් එන්න පටන් අරගෙන තියෙනවා. ඔබ හොඳට බැලුවොත් මෙච්චර කාලයකට ඔය රැඳවුම් නියෝගය යටතේ හිටියේ, ඔය CID කාට තමයි හිටියේ, ඔය විදිහට තමයි අනෙක් රැඳවුම් නියෝගවලට ලක් වූ අයට විදිහට තමයි ඔහුටත් සැලකීම් කළේ. හැබැයි ජුනි 3 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හිට බුද්ධිලධාරීන් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් ගත්තත් එක්ක මේ ගෝසාව වෙන මට්ටමකට ඇවිල්ලා තිබෙනවා ඔබට පේනවා ඇති. එනිසා නේද? සුරේෂ් සලේ ඇතුළේ හිටපු දින 90කට වඩා වැඩි කාලයක් තුල නොතිබුණු කලබලයක්, සද්දයක් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුට විදේශ ගමන් තහනමක් ලබා ගැනීමත් එක්ක ඇති කරලා තිබෙනවා යම් කණ්ඩායමක් ඒ වෙනුවෙන් කටයුතු කරන බව පේනවා. ඉතින් අපිට කියන්න තිබෙන්නේ තුවාන් සුරේෂ් සලේ ඔහු රජලධාරිකයට කටයුතු කළා තියෙනවා. හමුදා බුද්ධිලධාරිකයට කටයුතු කළා තිබෙනවා. ඔහු දන්නවා මේ පරීක්ෂණ දියත් වෙන ආකාරය පිළිබඳව. ඔහුට අවබෝධයක් තියෙනට ඕනි. ඉතින් පාස්කු ඉරිදින ප්‍රහාරය වගේ අපේ රටේ සිදු වුණු ම්ලේච්ඡතම ඝාතනයක් පිළිබඳව පරීක්ෂණ සිදු කරගෙන යනකොට කෙනෙක් වැරදිකරුවෙක් නොවේ නම් කළ යුතු හොඳම දේ තමයි පරීක්ෂණයට සහය ලබා දීම. ඒක රටේ පුරවැසියෙක් සහ විශේෂයෙන් රාජ්‍යලධාරියෙක් විශේෂයෙන් හමුදා නිලධාරියෙක් හැටියට තමන් වැරදිකරුවෙක් නොවේ නම් පරීක්ෂණයට සහය ලබා දීමෙන් තමන්ගේ නිවැරදි බව ඔප්පු කරන්න පුළුවන්.
4: රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී වාද විවාද තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළේ මෙලෙසයි.
10: කරුණියෝජ කතානායකතුමනි, මිනිස්සුන්ට නම් ජීවත් වෙන්න අමාරු. ඔක්කොම වැඩි වෙලා. මේ අවුරුදු දෙකක් ආසන්න වෙනකොට ඔක්කොම වැඩි වෙලා. එකම එක දෙයක් අඩු වෙලා. මිනිස්සුන්ගේ බර අඩු වෙලා. මොකද මිනිස්සුන්ගේ බර අඩුයිනේ. ඒ කියන්නේ මොකද හේතුව? මිනිස්සුන්ට දැන් තුන් වේල කාපු මිනිහා වේල් දෙකයි. වේල් දෙක කාපු මිනිහා එක වේලයි. තුන් වේලනම් බත් කාපු මිනිහා උදේට පාන් රොටි. අර වතුකරේ ඉන්න මිනිස්සු හැමදාම රොටි රොටි, උදේට රොටි, දවල්ට රොටි, රෑටත් රොටි. දැන් බත් කන යාට රොටි කන තනතර ඇවිල්ලා තියෙන්නේ. අඩුවලා තියෙන්නේ බර විතරයි. කිලෝ 65 එක කිලෝ 48යි. කිලෝ 81 එක කිලෝ 70යි. දෙයංග පීඩෙන් මාලිම ආණ්ඩුවට පිසිද්ද වෙන්න සියල්ල වැඩි වෙලා මිනිස්සුන්ගේ බර අඩු වුණා. ඒකට කියයි දන්නේ නැහැ එක්කෙනෙක් මෙතන ඉඳගෙන නැගිලා, "ආ ඒක ශරීර සෞඛ්‍ය වෙන හොඳයි නේ" කියලා. අර දොස්තරවරු කියනවානේ බර අඩු කරගන්න එක ලේදිලි. නේද මන්තුමා? එහෙම කියනවානේ සමහරවල් බර අඩු කරගන්න කියලා. ඒක සමහරවල් කියයි ඔන්නෝ අපි දැන් බලන්නකෝ අපි බැලුවා ඕගොල්ලන්ගේ ඕගොල්ලෝ කනවා වැඩි. එහෙනම් කෑම අඩු කරා කියලා කියන්න පුළුවන්. මේකයි අත්ත தත්ත්වය.
4: ඉනතුරු විවාදෙක් වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා
11: අල්ලාස් කොමසෙම එන්නකොම නයා කෑව කියලා බේරිච්ච පොරවල්ල අද හැකරුන්ගේ රිපෝට් ගැන කතා කරා. ඒකයි මේකේ මේ රට බංකොලොත් කරපු නිසා තමයි IMF ගියේ. නැතුව IMF එකට ඇවිදගෙන ලංකාව ගියේ නෑ. IMF ගෙනිච්චා. ඒක කරපු ආර්ථික අපරාධකාරෝ මහින්ද රාජපක්ෂ, අනිත් රාජපක්ෂලා පස් දෙනෙක්ට ශ්‍රේෂ්ඨාධිකරණෙන් කියලා තියෙනවා ආර්ථික අපරාධකරුවෝ කියලා. පණින්න නැතුව ඉන්න. ඒ නිසා මේ ආර්ථික ඝාතකයෝ. ඒ ආර්ථික ඝාතකයෝන්ගේ තමන්ගේ අමතිකම කරන්න බැලුව තමන්ගේ අමාත්‍යංශයට ජොබ් එකක් ගන්න ජනාධිපතිගේ පුතාලා ලියුම් ලියපු එක්කෙනා තමයි අර නයිකාපු එක්කෙනා. දැන් මේ හීනෙන් බයලා වගේ නැගිලා කතා කරනවානේ මේ දේශපාලන තාක්කඩියෝ ලංකාවේ ආර්ථික ඝාතකයෝ. ආර්ථික ඝාතකයෝ. ඒ ආර්ථික ඝාතකයෝ නිසා තමයි ලංකාව IMF ගියේ. ඒ IMF එකේ අන්තිම අමාරුකම් මැද්දේ තමයි අපි මේ ඒ නියෝග ඔක්කොම අස්සෙන් තමයි ලංකාව අපි මේ ගෙනියන්නේ.
4: පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වුවේ මෙලෙසයි.
12: ආර්ථික ඝාතකයෝ ගැන කතා කරනවා. කවුද මේ කතා කරන්නේ? මේ ආර්ථික ඝාතකයෝ ගැන කියන්න කලින් ගරු සභාපතිතුමිය ඉස්සෙල්ලා නඩු තීන්දුව කියවන්න. සහ නඩු තීන්දුවේ තියෙන කාරණා පිළිබඳව තේරුම් ගන්න. ඒ වගේම දැන් මේ කතා කරනවානේ තාත්තල පුතාලා ගැන. ඔය නෝනලා මහත්වරු ඔය තාත්තල පුතාලා ඉන්න පක්ෂෙයි LTT එකයි ගරු සභාපතිතුමිය මෙහෙට කරපු විනාශය සමස්ත රටේ ණය ප්‍රමාණය වගේ දෙගුණයක්. දේශීය විදේශ ණය ප්‍රමාණය වගේ දෙගුණයක්. හැබැයි ඒ නෝනලා මහත්වරු තමයි මේ අපිට උපදෙස් දෙන්නේ. අද ඇවිල්ලා. දැන් බලමුකෝ මේ වැඩකාරයන්ගේ වැඩ. දැන් ඉන්නේ හරි 159ක් මල් පැලනේ. අද ජනහා සංඛ්‍යාලය කරන දෙපාර්තමේන්තුවේ වාර්තාවේ පැහැදිලිව සඳහන් වෙනවා දුප්පත්කම නැත්නම් දරිද්‍රතාවය 25යි 30යි අතර වැඩි වෙලා තියෙනවා. 2012-13 කාල සීමාවේ 6.7% දරිද්‍රතාවය තිබ්බේ. අද වෙනකොට මොකද්ද? 30යි 25යි 35යි අතරට වැඩි වෙලා තියෙනවා. ජීවත් වෙන විදියක් නැහැ. ව්‍යවසායකයෝ අසරණ වෙනවා. විදුලි බිල ගෙවා ගන්න විදියක් නැහැ. හැබැයි ඔබ ආණ්ඩුවක් විදියට ඒ සඳහා ගත්තු ක්‍රියාමාර්ගය මොකද්ද?
4: දූෂණ චෝදනා සම්බන්ධයෙන් සිරඳනුවම් නියඹපු හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා අද පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයේ වෙත රැගෙන ගොස් තිබෙනවා. දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩු 4කට වරදකරු කරනු හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එක් නඩුවට බරපතල වැඩ සහිත වසර 4 බැගින් සිරඳුවම් නියම කළ කොළඹ මහාධිකරණය ඒ අනුව විත්තිකරුට බරපතල වැඩ සහිත වසර 16ක සිරඳුවම් නියම කරන බවත් අද නියෝග කළා. ඊට අමතරව එම නඩු සඳහා සරණ ගුණවර්ධන මහතාට රුපියල් 118ක දඩයක්ද අධිකරණය විසින් නියම කරනු ලැබුවා. 2006 වසරේ සංවර්ධන උතුරයි මණ්ඩලයේ සභාපතිවරු වශයෙන් කටයුතු කරමින් සිටියේදී එම ආයතනයට කොළී පදනම යටතේ වාහන ලබා ගැනීමේදී ඒවායේ හිමිකරුවන්ට වාසියක් සැලසෙන ආකාරයෙන් කටයුතු කරමින් රජයට පාඩු සිදු කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධන මහතාට විරුද්ධව නඩු ගොනු කර තිබුණා. සංචාරක ඉන්දිය ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් තියුණු ජයක් ලබා ගැනීමට ඉන්දිය ඒ කණ්ඩායම සමත් වුණා. මෙම තරගයේ පළමුවෙන් පන්දුර පහර දුන් ඉන්දිය ඒ කණ්ඩායම නියමිත පන්දු අර 50 අවසානයේ කඩුලු 6ක් දැවි ලකුණු 277ක් රැස් කළා. ෘත්‍රාජ් ගබට්කාඩ් පන්දු 114කදී ලකුණු 101ක් රැස් කළා. නායක තිලක් වර්මා ලකුණු 60යි. බොහෝ දිනාගේ අවධානය දිනාගත් විභව සූර්යවංශිට ලබාගත හැකි වූයේ ලකුණු 14ක් පමණයි. පිළිතුරුම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම් පන්දු වාර 48යි පන්දු 5ක දී සියලු දිනා දැවි ලකුණු 269ක් රැස් කළා. ඒ අනුව ඉන්දිය කණ්ඩායම තරඟයේ ජයගත්තේ ලකුණු 8කින්.
0: Net News.
4: Net News නිමාව. මිලඟ Net News එක උදෑසන 6:45ට. එතෙක් නවතම තොරතුරු සඳහා Net News Hotel කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. සුභ රාත්‍රියක්.
0: Net News. ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්. Net News. ඔබ වෙත ගෙන ආවේ.
13: අශෝක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
2: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 011-2-863-0076-716-1672
0: FM 95.8 Net FM දිවයින පුරා
14: මුදලාලි
15: අලෝන
14: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අකිලි ස්කුරු ග්‍රෑම් 200ක් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න
16: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ අයි නෙවත උටාමට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ
17: කොහෙන්ද මේ JBL එක?
18: කීල්ස් එකෙන්.
19: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න. කොන්දේසි සම්නියමෙන් නදලවේ.
20: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් handle කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම slimline door සහ window series එක Swiss Tech Slimline.
21: උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 011-2-863-0063 අංකයට ට්‍රැවල්නෙත් ට්‍රැවල්නෙත් අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට

ඔන්නමංගිරයි හඳයි අරගෙනවා. ගොඩා කෙතර ඉද්දල කාලගත පස්සේ මට හිතනාත් එක යාලු වෙන්න. ඒත් ඇයි මේ ඉරයි හඳයි එපා කියන්නේ?

하였더야 그물에 꿰라 이라한다 랑아왓 마타에 파 프라버티에게 나야드 카타그라네 아비 라버탄네 히틀라만데 나탕 ඉබේ සිද්ධ වෙන දෙයක් දරවටීම කියන්නේ 0795 95 95 95 නේ නිතරම Facebook පිටුවේ මන්දාරම් රවල් පොස්ට් යටතේ රවටීම ඉබේ සිද්ධ වෙනවාද නැත්නම් හිතාමතාමතා

සුමමන් දාරම් රැක්වේ වතරංගක්ක රවටනා කියලා දැන දැන අපි රවටන එකමනේ වැඩේ. ඒ ලෝභකම වෙන්න බැරිද? ජීවිතේ ගෙවා දැමු කාලය, ජීවිතේ ගෙවා දැමීමට ඇති කාලය අතර දෝලනය වන මගේ ජීවිතේ සවිමත් වල්ලා සිටින්නට නුඹවත් සිටියා නම් අනේක වාරයක් සිතේ මට. එහෙම කියන්නේ පබෝ. පණිවිඩ ටිකට ඉක්මන් ටික්මට යොමු වෙන වෙන. ඔව් ඔබව කියවන්න තුවරෑනවයට වැඩ සටහන ඉවර කරන්න මට දුකයි. ආදරණීය තරංග සුබ මන්දාරම් රැයක්. අද ඔයා අහන්නේ රවටන්නේ හිතාමතාමද කියන්නේ? මගේ හැඟීම නම් ඔව්. ලෝකේ තියෙන සුන්දරම ආක්‍රමණය ආදරය. නියම වෙලාවට නියම කෙනෙක් ආක්‍රමණය කළොත් අපිට ගැලවෙන්න බෑ, ගැලවෙන්න ඕනෙත් නෑ. අපි හිතනවා ආදරය කියන්නේ ලබා ගන්න එකම නෙවෙයි බලා ගන්න එකට කියලා. තව සමහරු කියනවා හිතට දැනුණයි හමු වෙනවා විතරයි, කවදාවත් හිමි වෙන්නේ නැහැ කියලා. අපි ජීවිත සමහර තැන්වල රැවටෙනවා තරංග. හැමෝම කියද්දි රවට්ටලා කියලා සමහර තැන්වල සැක ඇති වෙද්දී අපිට අපිව පාලනය කරගන්න බැරි වෙනවා. එපා කියද්දි ප්‍රතික්ෂේප කරද්දි ජීවිතේ ඉල්ල ඉල්ල පස්සෙන් යද්දි එයාලා අපිව රවට්ටන්නේ හිතාමතාමයි තරංග. හැබැයි එයාට පුළුවන් ලෝකේ රවට්ටන්න විතරයි. කවදාවත් සසර රවට්ටන්න බෑ. රවටන ලැබෙන්නේ නැත්නම් මන් දන්නේ එච්චරයි. අපි රවටුණු වගේ දැනගන්නකොට නාට්‍ය ඉවර වෙලා. ප්‍රේක්ෂකයෝ ප්‍රේක්ෂකාගාරෙනුත් යන්න ගිහින් රමණී සුමේදා.

හදවතේ පිච්චිච්ච තැන් ගොඩක් තිබුණා. ඔයා එවට බෙහෙත් කළා. ඊට පස්සේ දන්නවද වෙච්ච දේ? ඔයා ඔයාගේ හදවත අස්සේ මාව හංග ගත්තා. ඔව් ඇත්ත.

0: මන්දාරම් රෑ විත් තරංගා. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
1: ඉතින් ෆ්‍රෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
2: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
0: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.

0: மந்தாரம் ரே வித் தரங்கா. மந்தாரம் ரே, மந்தாரம் ரே.
1: பிட்டுவாங்க எக்கசிய ஹட்டபா ரவட் என்னத் நமக் හැමදාමත් නමක් දන්නේ නෑ, ඉන්න තැනක් දන්නෙත් නෑ, යාන්තන්ගේ ඡායාවක් විතරයි. මොන වදයක්ද දැම්ම නමක් ඔයාට? තිවෙව්‍යා. තිවෙව්‍යා ඔවෝ, පිස්සු වගේ තමා හිතර වට ගන්න නමකුත් දාගෙන තමුසිට රැවටි රැවටි ඉන්න මට පිස්සු තමයි. ඒකන මේ මං ඉන්නේ අදවත තාමත් ගහපට සලුවකින් වහගෙන බලාකුළු අදරවන්තේ. මටත් පිස්සු මං හිතන්නේ දැන්.

මුලදී ඒක හරිය ලස්සන මල් පිරුණු පාරක්. ඒ ටික දුරක් යද්දී මං ඒ පාරේ අමුතු මූසල බවක් දැක්කා. එයා කිව්වා බය වෙන්න එපා යා ඉන්නා කියලා. මගේ ශ්‍රද්ධිපටියකින් යට ගහලා අතත් අල්ලන් එයා ඉස්සරහට යද්දී අනේ ඉතින් මම ඌව විශ්වාස කළා අන්ධෙක් වගේ. තවදුරක් යන්න ඇති. ඒ අතේ උණුසුම එක පාරම අගේ අතට දැනෙන්න නැතුව යද්දි මං එයාට කතා කළා. සද්දයක්වත් නැහැ. කළුවරයි. කළුවර පෙරෙන මූසල පාරක මම විතරක් තනි වෙලා වුණා. ඈතින් එයා යනවා. නවතින්න කිව්වා. කෑ ගැහුවා. එක තත්පරයක්වත් එයාට හැරෙන්න පුළුවන් වුණා නම් එයා දකින්න තිබුණ අන්ධෙක් වගේ එයාව විශ්වාස කරපු ආදරය කරපු මාව, එයා ඒ පාළු පාරේ අතහැරලා ගියපු මාව, කඳුළු පුරවන් තවමත් ඒ මිනිහා එවි කියන විශ්වාසයෙන් බලන් ඉන්න මාව. මාතලෙන් නැතුයි එහෙම කියන්නේ. අද අපි කතා කරන්නේ කෙනෙක් රවට්ටන්න හිතාමතාමද කියලා. තරංග සමහර වෙලාවට හිතනවා ආදරේ අතුරු ප්‍රතිඵලය රැවටීමද කියලා. එහෙම කියන්නේ S 0711 95 95 95.

සුබ මන්දාරම් රාත්‍රියක් හිතවතිය. රැවටීම හිතාමතා කරන දෙයක් ද නැත්නම් ඉබේ සිදුවෙන වරදක්ද කියලා හරියටම තීරණය කරන්න අමාරුයි. සමහරුන්ගේ රැවටීම් පෙර සැලසුම් කළ වචන අතර සැඟ වෙලා යනවා. හිනාවකින් ආරම්භ වෙලා කඳුලකින් අවසන් වෙනවා. තවත් සමහරු රැවටීමට නොවේ, තමන්ගේම අවිනිශ්චිත හිතට පලා යන්න ගිහින් අනිත් හිතත් බිඳ දමනවා. එනිසා හැම රැවටීමක්ම කුමන්ත්‍රණයක් නොවෙන්න පුළුවන්. නමුත් එහි වේදනාව නම් සැලසුම් කළත් නොකළත් එකම තරම් ගැඹුරුයි. අවසානයේ රැවටීමේ හේතුව නොව රැවටුණු හිතේ ඉතිරිවන හිස්කමයි වැඩිපුරම කතා කරන්නේ. ලේ රංගන බස්නායක. එයා කෝස් එක කරන්න පටන් ගත්තේ මම ඒ ලෙවල් කරන්න පටන් ගත්ත කාලෙමයි. මම ස්කූල් යන ලෑස්ති වෙලා උදේට පයින් බස් එක ළඟට යනකොට එයා හිටියා. එයා විශ්සල දැක්කෙ එදා. එයා බැලුව මාත් බැලුවා. ඒත් මට ඒ කාලේ ගානක් නෑ. එයා හැමදාම බස් එකේදී මම ළඟමයි ගියේ. මම බස් එකට නගිනකන් එයාත් ඉන්නවා. මම හිතුව එයා හැමෝටම එහෙමයි කියලා නැහැ. ඒත් හැමෝටම එයා එහෙම නෑ. ඒක වෙනම දෙයක් කියලා තේරෙද්දි මමත් ටිකෙන් ටික එයාට ළං වෙන්න පටන් අරගෙන. ඒත් ඒ හැම වෙලාවෙම එයා මගෙන් දුරට ගියා. කලින් හැම වෙලාවෙම දැක්කත් හිතට කිසිම හැඟීමක් ආවෙ නැති මම පස්සේ යගේ රූපය හැම තැනම ඇහුවායිද දන්නේ නැහැ. එයාව හවස හම්බෙන්න දවස් දෙකයි. ඒ දවස් දෙක හිතලම බස් බැරි කරලා එයා යන බස් එකේම යන්න ඉන්නවා. එයාව දැකිද්දිත් හිත මොකද්ද වෙනවා. ඒ දැන් දකින්නවා. ඒත් ඒ ඇඳුම වෙන ඇඳම් පාර යනවා දකිද්දි මොකද්ද හැඟීමක් දැනෙනවා. පපුව පිච්චනකට දාතරය කියන්නේ අක්කේ. නිර්නාමිකයේ

ගිය සඳහා අවිස්සාවේලෙන් ඇත්තටම මම හොඟක් උත්සාහ කළා ඔබේ පණිවිඩය කියව ගන්න. සමා වෙන්න මට පැහැදිලි නැහැ. මම පුංචි ඉල්ලීමක් කරන ඔබට පුළුවන් නම් ඔබේ අකුරු පැහැදිලිව මට මැසේජ් එක එවන තරමට ඔබේ හිතට ලං වෙන්න මට ලේසියි. හැමදාම මන්දාරම් රැ අහනවා. ස්තුතියි මගේ කටහඬට, මගේ කවි හැකියාවට. කිව්ව හැම දෙයටම ආදරණීය එරන්දි මාතරින්. මාතරි තිම්මට ගොඩක් ළඟයි. ආදරණීය තරංග, ඔබ දන්නවද අප වටා ප්‍රභාෂ්වරයක් ඕරාවක් තියනවා කියලා? ඉතින් ඒක ඩැමේජ් නම් තමන්ගේ ශක්තිය දුර්වල වෙනවා, සමතුලිතතාවය නැති වෙනවා. ඉතින් අපිට වෙන දේ අන්තිමට අපිවත් දන්නේ නැහැ. එහෙම කිව්වේ ඉන්දික. තරංග රැවටීම හිතාමතා වෙන්න පුළුවන්, වෙන හේතුවක් නිසා වෙන්නත් පුළුවන්. වේදනාවක්ම තමයි ඒත් නොගැලපීමක් කියලා හද සනස ගන්න ලබැදි පෙම්වතුනේ නිර්නාමිකයි.

තරංගක්කේ මං හිතුවත් නැති කට්ටිය මගේ ජීවිතේ ලස්සන කළා. ඒත් ඒ කට්ටියම මගේ ජීවිතේට ලස්සන මතක දීලා ඈත් වෙච්ච ඒවා. ඒවා මට දරා ගන්න අමාරුයි. සුන්දර රැවටීම් සහෝදරී ඒවා. එහෙම හිතලා හිත හදා ගන්න.

තාවකාලිකව නවාතැන් හොයන්නෙන අයව අපි අපේ හිතේ නතර කරගන්න සූදානම් නම් දුක් විඳින්න සූදානම් වෙන්න. එයා මට ආදරය කරන්න ඉගැන්වුවේ එයා නැතුව ජීවත් වෙන හැටි මට කියලා දීලා නෙවෙයි. ඉතින් ඒ නිසා මං විඳවනවා. ඔයා මගේ නපුරු කුමාරයා. අදටත් මං අහන්නේ ඇයි ඔයා මගේ හිත ළඟ නතර වුනේ? මම

바헴 안 하드라이 다시마 아텐 네트 FM.

මිනිස්සු වාර කාලෙට මොහොත අමතක කරනවා. ඒ කාලෙට ඔෆ් සීසන්. මොහොතට ටිකක් පුම්බගෙන තනියම ඉන්න ඕන වෙනවා. හවෙලාවේ කඩා වැටෙන වැහි, ඒ වැහි වතුරට ලිස්සන සුළු වෙන ගල් කුළු මෘදුකම අඳුරගන්නවත් නැති මූදු රැලි, බොරපාට මොහොත වැලි ගොඩ ගහපු වැල්ල. ඔහොමුන්ට මූද බයයි අමතක වෙනවට රැවටෙනවට මාස කීපයකින් ආයෙත් ඔය නපුරුකම් පැත්තකට කරලා නැලවිලි ගීත කියනවා. බෙලිකටු අරන් එනවා ලානිල් මූදු රැල්ල හැමින් ඇවිත්. මට පොඩ්ඩක් තනියම ඉන්න ඕන වෙලා උන්නේ. ඒත් ඔයාව හැමදාම වගේ මතක් වුණා මිලේනා කියලා කියනවා. මේක ඇත්තක්, රැවටීමක් නෙවෙයි. ඒත් මූද දන්නේ නෑ එයා තනියම නෙවෙයි උන්නේ. මං ඇවිත් ගියා කියලා ජනනී භවන්තිකා.

사랑하게 하리마 미히리 만다람 라트리에 마마 시드웨트 벨라 오야와 항인나 쉐즈 Thank you so much.

0: मंदारम रहा था ये विनादी हतली सुनावे आए
1: वेलाव ओबे बेटा गेने इन्ने
2: सिंडरेल्ला वागे मन्ना इन्ने माओबेर गान कावरुत तनका
3: अपे दारुआन अपट वडा इधरेन इतन एके खतावली अन्न ऐट इधारिन्न कमर्शियल क्रेडिट
4: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මැදෙම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 කේ සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්ම අවතන්න ප්‍රයිම් ගෲප් 13:22
5: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්ම අවතන්න 0111 437 1250

0: Happening when they love me. Happening when they love me.
1: හැපි එක යහන්න ජනි එක දේදුු මාවත උදේ දහයේ ඉඳන් දවල් එක වෙනකන්.
2: මෙරල නොයන බව දැන දැනම මොහොද පෙම් කලාලුනේ තරංගක්කේ. ඉතිං ආදරේ කියන රැවටීමේ තවත් එක නැවතුමක් විතරයි. පිච්චනා කියලා දැන දැනම පළගැටිය ගින්නම පැතුවලුනේ. ඉතිං රැවටීමත් ඒක ආදරයේ මූලාරම්භය නෙවෙයිද තරංගක්කේ. කොහෙද මම රැවැට්ටුවා කියලා දැන දැනම ඒ ආදරේ පතාගෙන මූඩෙක් වගේ හිතාම තම රැවටුණානේ. ඔව්, මම ඔයාගේ අසම්මත ආදරේ ළඟ හරියට අසරණ වුණා. පැණි කලවැද්දෝ, මතකද මම වැල්ල වායනෙලා මං ඔයාගේ ආදරේ ළඟ රැවටුණා? කලවැද්දෝ, පැණි කලවැද්දෝ.

මගේ හදවතේ ආදරයක් ඉපදිලා. ඔයා වෙනුවෙන් ආදරයක් ඉපදිලා. දන්නේ නැ මේ හිතට මෙහෙමනේ ඇයි කියලා. කොහේදී හරි මට මගේ හිත නැති වෙලා. මගේ හිත වෙන කෙනෙක් ළඟ තිබිලා මට අහෝන. ඒත් ඇයි ඇයි ආයිත් ඒ හදවත මගේ ළඟට ගන්න බැරි?

ආදරණීය තරංගා, ඔව් හැම රැවටීමක් මට තියෙන ආයතන මත කරපු එකක්. ඒක තාමත් මට අද වගේ මතකයි. නොතේරුම් කාලේ ආදරය කරන්න ගියන් මම රැවටුන එක බොරු ආදරයක්. ඔව් මට බොරුවට ආදරය කරලා පස්සේ හැම දෙයක් නොවුණු ගානට හිටියා. ජීවිතේ මම රැවටුන දරුණු ගනේ ඒක පාර්ශවී ආදරේ. අදටත් මට මං ගැන මහ දුකක් තියෙනවා. ඒ වුණාට දැන් මට රත්තරන් මහත්තෙක් ඉන්නවා. බෝසත් කුලේ මගේ ප්‍රේමවන්තය. ඒ ලැබීම තමයි අර නොලැබීමෙන් මට ලැබුණ හොඳම දේ. දැන් නම් මට පුංචි දුකක්වත් දැනෙන්නේ නැහැ තරංග, මං සතුටින්. බණ්ඩාරවල ඉන්න හිතවතියක්. හැබැයි නම නොදත්.

හඳට ආදරේ කළ අතරුවක්. හඳ ආදරේ කළේ නෑ තරුවට. ඇයි දන්නවද? හඳ වටේ තරු ගොඩාක් තිබුණ නිසා. ඒ තනි තරුවේ ආදරේ දැක්කනම් හඳ අහක බලන්නේ නැතෝ යන්න ඉඩ තිබුණා. හඳ මාව දැක්කෙවත් නෑ. මීට අහසි පායපු තනි තරුවක්.

අහන වගේ ආදරය කරද්දිත් ආදරය කරන්නේ නැත්නම් දැනෙන්න දුකක්ම නම් ඉතුරු වෙන්නේ හොඳම දේ ඈතට යන එකද තරංගක්ගේ කියන්නකෝ තුෂාරිට පුළුවන්ද ඈතට යන්න එහෙනම් හොඳම දේ ඈත්වීම තමයි මුකටද රිදෙන තැන්වල ආදරේ තියාගෙන ඉඳලා කවුරුත් නිවෙන්නේ නැහැ නේද කොට

ඇතක ඇත් හොඳ නිදසුනක්. ඒ නිසා කුවේනිය රැවටිච් තැනිනුත් අපි ඉස්සරහට ඇවිල්ලා. රැවටීම් බහුලයි මේ සමාජයේ අතීතයේ ඉඳන් අදටත්. ඒ නිසා නොඅඩුව සිදුවෙන රැවටීම් මැද ආදරය රැකගන්න එකයි දේවකාරිය. එහෙම කියන්නේ චම්පික ලලිත් පෙරේරා. ආදරණීය රෝස පාට සුන්දරියේ මාත් ඔයා වහගෙන ඉන්නවා. ආදරේ නදී.

ගුණයා මහර ගමට විතරක් වහින්න එපා. මගද පෙම්වති ඉන්න එතන. ඔහු කියන්න හැම ගේ පද සංකල්පනාව ඔබ නොහිතන කෙනෙක්. මහාචාර්ය සුනිල් ආරියරත්න. කන්තලේ ජයන්තිපුරින් සන්ධ්‍යා. ස්තුතියි කියපු හැම දේකටම.

0: rẻ,
1: bán ra rắm rẻ.
0: ඔයාට තියෙන සනීප වෙන්නෙම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
2: මගේ නම අවන්ත කුමාර. හම්බන්තොට තමයි ගබ. අතයි කකුල් ඔක්කොම හිරිවැටෙනවා. ස්නායු තෙරපිලා කියලා බෙහෙත් තුන අඩුන්නේ. මාම කෙනෙක් කිව්වා මේ සේවය කරලා ඉන්න ආයුර්වේද මහත්මයෙක් දෙන්න යන්නේ. ඒක ලා කියලා බෙහෙත් මහත්මයෙක් දවස් 14ක් බෙහෙත් දෙකක් තියෙනවා. ඒ ටික බීලා දවස් 14 ගෙන්නේ කියලා. තව දවස් 14 බෙහෙත් දුන්නා දැන් ඉතින්. කොහොමාරි වෙද මහත්මයා තමයි හොඳට මොඩ කරේ ගොඩක් ස්තුති සින් වෙද මහත්මයාට.
0: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 3940.
3: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
0: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන් විකාස සේනාරත්න අමීෂ මිනෝල්
3: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
0: Tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය.
4: හොඳම දේ අඩුම බිලට තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් අසාගල ග්‍රීන් සුපර් ජීවිතේට ඉතිරියක්.
5: Wake up. Subtitle hormones. Alpha Studio.
6: දවසටම ඕන කරන විටමින්ස්. Alpha Studio.
5: Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
6: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
7: Good morning.
5: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා ඉඳලා බලාකුළු අස්සේ හැංගිලා සමහර විට ආයෙත් පුරපෝ යනකල් ඉන්නවත් ඇති. ඒත් මේ අපූරු සංගීත නාද රටාව ඇහෙනකොට ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ ගීතයක් ඇහෙන ළඟයි කියලා ඔබ දන්නවා. ඉතින් කාලෙකින් පණ්ඩිත් අමරදේවයන්ගේ උපහාර ප්‍රසංගයක් පැවැත්වුණේ නැති ගානයි. ඒ ගීතවලිය අහන්න ආසයි නේද ඇත්ත ඇත්. අන්න එහෙනම් ඔබ හිමව වරණට යන්නම වෙනවා. මේ අතළඟ තියෙන සෙනසුරාදාවේ 13 වෙනිදා මේ මාසේ සෙනසුරාදා රෑ 7ට ඔබ යන්න සිනමන් ලේක් සයිඩ් හෝටලයට සංක දිනේත් සාශිකා නිසංසලා සුනීර සුමංග නුවන්දිකා සේනාරත්න අමිෂ මිනෝ මේ සියලු දෙනාම ගායනවා මේ අපූර්වතම වෑයම ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකීන්ගේ සංගමයෙන් මයි ටිකට්ස් ඩොටල් කේවිතින් ඔබේ ප්‍රවේශ පත්‍රය වෙන් කරවා ගන්න මේ මිහිර අතන හරින්න ප්‍රවේශ පත්‍රය myticketsk.lk වෙතින්

මරතන්වලදී අපි හිතාමතාම රැවටෙනවා. රැවටෙන බව දැන දැන මහිත සනසන්න බලනවා. මොනව කරන්නද? හදවත ආදරෙන් ආතුරු වුණාම කඳුළු බරයි, රළුයි.

ගල් පර්වතත් ලස්සනට පේන කාලයක් තමයි තරංග. ඔය ආදරේට රැවටෙන කාලේ. පර්වතේ සියුම්ව මට සිලිටුවට, පර්වතේ සියුම්ව මට සිලිටුවට ඉස්රමණි පෙම්වියල නෙල නෙලා ඉන්නකොට ඒ ගල් කන්ද ඔළුව උඩට වැටිලා යට වෙලා මැරෙන කම්ම දන්නේ නැහැ තරංග. ඕ මට ආයෙත් කියවන්න ඕනේ. ඔබේ නම ගම නැහැ. ගල් පර්වතත් ලස්සනට පේන කාලයක් තමයි තරංග. ඔය ආදරේට රැවටෙන කාලේ. පර්වතේ සියුම්ව මට සිලුටුවට ඉසුරුමුණි පෙම්වල නෙල නෙලා ඉන්නකොට ඒ ගල් කන්ද ඔළුව උඩට වැටිලා යට වෙලා මැරෙනකම්ම දන්නේ.

ආදරේ අඳයි කියලා නිසා වෙන්නේ නැති ඉක්මනින්ම රැවටෙන්න. ඒ නිසා මම රැවටිලා නැති වුණත් මම ප්‍රාර්ථනා කරන්නේ ආදරේ නිසා කවුරුත්ම රැවටෙන්න එපා කියලායි තරංගක්කේ. සත්‍ය ප්‍රේම වයින් තීන්ට සත්‍ය ප්‍රේමයම හමු වේවා. මං

ආදරණීය තරංගා මොන තරම් නිවෙනවද මේ ගීතවලියත් එක්ක හන්දෑවට ලස්සනම ආමන්ත්‍රණය මන්දාරම් රාත්‍රිය මේ ගමෙන් දිලෝ

විඩාපර දෙනෙත් මගේ රහස් ඒ මාඩවලා නුඹ ඇත දුරගියේ මගේ සිතම රිදවලා සිත දුරගියා මගේ නුඹ ආසිහි වෙලා ළඟළඟ වගේ දැනුනත් මගේ හිත ආයරවටිලා මාදිපොලින් තරංග හර්ෂණී හැම කියන්නේ ආදරණීය තරංගා මේක තමයි ආදරය කියලා හිතාගෙන පාසල් කාලේ ඇතිවෙන කුළුඳුල් හැඟීමත් ඒකත් රැවටීමක්ද තරංග පැටියෙන් දිල් මගෙන් අහනවා ප්‍රේමේ පාරිශුද්ධ දේවතාවිය මම නොවන නිසා ලස්සන මුත්‍ර මට දෙන්න දන්නේ නැහැ දිල් හැබැයි කොහේ හරි තැනක ඔබට හොරෙන් තව රහස් සත්කමක් කෙනෙක් හදවතත් එක්ක කළා නම් මේක රැවටීමම තමයි මම හැමදාමත් මන්දාරම් රැහනවා හරිම ලස්සනයි කියලා කියනවා කුමුදනී විජයසේකර බොහොම ස්තුතියි තරංගා රවට්ටන්න හිතාමතාම තමා එහෙම කරන්නේ ගුණයක් නැති අය ආදරයක් නැති අය ආදරේ ගොඩ නගනව වෙනුවට රවට්ටන්න ගොඩාක් වෙහෙස වෙන්න වෙනවා සැලසුම් කරන්න වෙනවා ඒ වැය වෙන්නේ හොඳම කාලය ආදරය හැර අන්දේවල් ඉතිරි වෙනවා රවට්ටන්න හිතාමතාම තමයි නාලකා

ආදරණීය තරංගා රැවටුණු පසු ඇගේ කවිය මෙතුමක් මම සිනා උනිමි. ඔබ ගැන කඳුලැලි අතරට සපැමිණි හසරැල්ලක් විලස. එනමුත් දැන් මම සිතමි ඉනෙක් පිතේ හසරැලි අතරට සැපැතු කඳුලැල්ලයි නොබේ ප්‍රේමේ රැවටීම සුමේදා.

එයා එනා වෙනව ඇති. එයා අඩනව ඇති. එයා කනව ඇති, එයා බොනව ඇති, එයා හුස්ම ගන්නව ඇති. හැමදේම මතක් වෙන්නේ ඇයි මේ? මහදවතේ ආදරයක් ඇති වෙලා. මහදවතේ ආදරයක් ඇති වෙලා. වෙන කෙනෙකුට මගේ හදවතේ ඉඩ ඇති වෙලා. ඇයි මට මං ගැන හිතෙන්නේ?

මගේ හුස්ම වලට වඩා වෙන කෙනගේ හුස්ම මේ තරම්මට වැදගත් වෙන්නේ ඇයිද? මං කෑවද බිව්වද හුස්ම ගන්නවද එළි වුණාද රැ වුණාද මේ කිසිම දෙයක් හිතෙන්නේ නැතුව වෙන කෙනෙක්ට එහෙම වුණාද කියලා දැනෙන්නේ ඇයි මේ? හර් දිල් ජෝ ප්‍යාර් කරේගා, ආදරයක් ඇති වෙලා.

ආදරණීය තරංගා. දුක දොමනස්සේ පීඩාව කඳුල තනිකම මේ ඔක්කොම ආදරේ රැවටීම් හමුවේ අකමැති වුණත් බාරගන්න වෙන තෑගි. හිතමල් වට්ටියක් කරගෙන ආයුධ මල්ලක් බවට පත් නොකරගන්නේ සසර පුරාවට අවංකවම ඉවසීම හුරු පුරුදු කරපු නිසා එහෙම කියන්නේ. සුජා, ඔව් ලස්සන හිතක්. යන් ඩොක්ටර් දිනේෂ් ළඟට. නොගැලපෙන තැනක රැඳෙන්න එපා. ගැලපෙන්න බැරි නම් නිහඬ වයින් වෙන්න. අතීතයේ ආදරයෙන් පිටු අතර තබා මතකයන් විතරක් තියලා ඉඩ දෙන්න. වර්තමානයත් අනාගතයත් පිහිටුඩක් වගේ රැවටීමෙන් එපා හූරන්න. සමහර සම්බන්ධතා ඉවර වෙන්නේ වෛරයෙන්, ඉවර කරන්න කෙනෙකුට නිදහස දෙන්න ආදරයෙන්. ටික ටික දුරස් වුණත් කමක් නැහැ. හිතේ ලස්සන මතක ටික රැකගෙන යන්න. කිසිම දවසක එපා රවට්ටන්න. එතකොට අපිට පුළුවන් අහිමි වුණත් සුබ පතන්න. පුළුවන් හිතක් හදාගන්න. එතකොට අපිට පුළුවන් අහිමි වුණත් සුබ පතන්න පුළුවන් හදවතක් හදාගන්න. ඩොක්ටර් දිනේෂ්.

ආදරණීය තරංගා ඔයාගේ හැඟුම් බරහනත් එක්ක මන්දාරම් රැහගෙන ඉන්නවා. රෙදි නූල් මැෂින් අතර සැරිසරනවා. තාමත් වැඩ. ඒත් ප්‍රේමයට මහන්සියක් නෑ. නිර්නාමිකයි. සුබ පැතුම්. ඔබ වැඩ කරනවා. මන්දාරම් රාත්‍රිය තානවා.

ඔහු දෙයනේ ඔව්. එයා මම අතෑරිය තමයි. ඒත් මම එයාට තාම ආදරෙයි. මං ආදරෙයි ගිගා. උඹට පිස්සුද බං? උඹව රවට්ටපු මිනිස්සුන්ව විශ්වාස කරන්න? නෑ ගිගා, එයා මම රවට්ටුව තමයි. ඒත් මම ඒ දේ දැන දැනම රැවටි රැවටි යාට ආදරේ කළානේ. උඹට නම් හොඳටම පිස්සු බං. ඔව් මට පිස්සු, මට පිස්සු. එයාගේ ආදරේ නිසයි ගිගා. එයාගේ ආදරේ මාව පිස්සු වැට්ටුවා. බොරුවට ඔය තරම් ලං වෙන්න එපා බං. බොරුවක් වුණත් ඒක මගේ. මගේ ආදරේ ගිගා. මං ඒ මායාවට ආදරේ මං නෙලා.

0: අකේ අදර කියන්නේ මේ මහා වැස්ස වගේ. වහිනව වහිනව ඊට පස්සේ පායනවා. තේරුම් ගන්න බැරි හැඟීමක්. ලං වෙන්න දුර යනවා. දුර යද්දි ලං වෙනවා. තෙෂාන් හිරුෂ්ක මොර ගහ හේනෙන්. මන්දරම් රැටයි විනාඩි 50යි.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
4: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
5: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
4: මාරයිනේ.
6: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672 73336.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: මන් තරං ආදරය කරන කෙනෙක් මට ඉන්නවා. මගේ පලවෙනි ආදරේ. අපේ ගෙතරින් එයාට අකමැති වුණා. ගෙවල් වලයි ගිහි ත්‍රිද්දන් හොඳ නෑ කියලා එයා ඈත් වුණා. එච්චරයි. මං තාමත් එයාට ආදරෙන් ඉන්නවා කියලා විතරක් කියන තරංගක්කේ. එයා ඉන්නේ අනුරාධපුරේ. නම ආනන්ද කුමාරසිරි.

කලබලකාරී ඉරේලිය ටික වෙලාවකින් හඳ එළියට මාරු වෙනවා. සමහර වෙලාවට ඉන්න එක මෙක්කෙනාමද දන්නෙත් නැහැ. අපි මොනවද දන්නේ නේද සබදාම සමහර දේවල් ගැන? ඒ වගේම තමයි අතරල දාල අනායට ඒවට හේතු ඇති. ලං වෙලා ඉන්න ඕන අයට ඒකටත් හේතු ඇති. අපි මොනවද දන්නේ නේද අනිත් අයගේ හිත් ගැන? නිකාමට අහන්න. ඔයා ඔයා ගැන දන්නවද? අපි මොනවද දන්නේ?

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: Wake up. Saturday hormones. Alpha Studio.
3: දවසටම ඕන කරන විටමින්ස්. Alpha Studio.
2: Yes. Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
3: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
4: Good morning.
2: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝවන් සියලු දෙනාට වාසනාවන්ත සුවදායි රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ නෙතෆම් රේඩියෝවේ අඟහරුවාදා ධර්ම දක්ෂිණා ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහායි. පුරපසළොස්වක පොහෝ දිනයන් වල ලංකාවේ වැඩිම භික්ෂුන් වහන්සේ ප්‍රමාණයක් වැඩමවා වැඩිම ගුවන් කාලයක් විකාශය කරන ශ්වේත පූජා සජීවී වැඩසටහනක් ඔබේ ගමේ, නගරයේ, ආයතනයේ, විහෙර විහාරස්ථාන තුල, විදේශ රටක හෝ සංවිධානය කරන්නට කැමැත්තක් දක්වනවා නම් මෙන්න මේකයි අපේ දුරකථන අංකය 077 41 51 272 077 41 51 272 තමයි දුරකථන අංකය. ඔය දුරකථන අංකයටම කතා කරලා ඔබ සමහර විට අටම ස්ථාන වේවා, සොළොස්ම ස්ථාන වේවා, ඔබ ප්‍රදේශයේ විහාරස්ථානයක වේවා, ඕනෑම සජීවී ආගමික වැඩසටහනක් විකාශය කර ගැනීම සඳහා ඇමතුමක් ලබා දෙන්නට පුළුවන් කමක් තිබෙනවා. අද අඟහරුවාදා නෙතෆම් ධර්ම දක්ෂිණා ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහා අපි ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරමු අතිපූජනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේට. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
2: සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ අදත් ඉතාම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වන්නේ ධර්මශ්‍රවණය කරන්නටයි. නෙත්තෙපෙම් නාලිකාව තුළින් මේ උතුම් ධර්මානුශාසනාව සඳහා සැදැහැති දායකත්වයගෙන කටයුතු කරනු ලබන්නේ නාවල පස්වන පටුමඟ අංක 82 නිවසේ පදිංචි නවීන් සෙනවිරත්න මහත්මා ප්‍රදාන පින්වත් පිරිසයි මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරන්නේ. ඒ පින්තුන්ට මේ දේශනාමය කුසල් නිවන් පිණිස බලවත් වේවායි ප්‍රාර්ථනා කරමින් අප ධර්මානුශාසනාව ආරම්භ කරනවා. පින්වත්නි, මේ බුද්ධ ශාසනය තුළ යෙදෙන ශ්‍රාවකයා සෑම අවකාශයකදීම විවිධත්වයට ගරු කරන්න ඕන. මේ විවිධත්වය කියන එක කාම භූමියේ මේ මනුස්ස ලෝකයට අදාළ තත්ත්වයක්. මේ විවිධත්වය තුළ අපට පේන්නේ සංස්කාරයන්ගේ වේමත්තතාවයමයි. පෙර සංසාරයේ පුරාවටම ඒ ඒ පුද්ගලයා තුළ ගොඩනැගුණු සංස්කාරයන්ගේ වේමත්තතාවය මේ පුද්ගල විවිධත්වයේ පුරාවටම අපට දකින්න ලැබෙනවා. ඒ පුද්ගල විවිධත්වයට ගරු කරන්නේ නැති කෙනෙකුට කිසිදාක ධර්මයට සමවදින්න පුළුවන් කමක් නැහැ. ඔය පින්තුන්ලාට මේ ධර්මයට සමවැදී සංසිඳීමට උවමනාවක් තියනවා නම් මේ විවිධත්වය අඳුනගන්න. හැම වෙලාවකම අපි කල්පනා කරන විදිහක් තියනවා, මම වගේ වටේ ඉන්න අය හිතන්න ඕන, මම වගේ අපේ බිරිඳ හිතන්න ඕන, මම වගේ අපේ ස්වාමියා හිතන්න ඕන, මම මේ විදියට හිතනවා නම් දරුවොත් මේ විදියටමයි හිතන්න ඕන, මම මේ විදියට හිතන නිසා අපේ අම්මා අප්පච්චිත් මේ විදියටයි හිතන්න ඕන, මම මේ විදියට හිතනවා නම් ඔයාට ඒ විදියට හිතන්න බැරි වෙන්න විදියක් නැහැ, මට පුළුවන් නම් මොකද ඔයාට බැරි, වගේ දේවල් අපේ ජීවිතවල මතුවෙනවා. නමුත් පින්වත්නි, ඔබ ඊටාම හොඳින් මේ தත්ත්වය තේරුම් ගන්නට, මේ විවිධත්වය අඳුනාගත්ත, විවිධත්වයට ගරු කරන, විවිධත්වය තුල හැසිරෙන කුසලා කුසල සංස්කාරයන් මනවින් දකින, මනවින් තේරුම් ගන්න, මනවින් අඳුනා ගන්න, එය මනවින් අවබෝධ කර ගැනීමට උත්සාහවත් වන ශ්‍රාවකයෙකුට විතර

ශාසනය තුළ ආලෝකමත්වීම වනාහි ප්‍රඥාව සහ ඥානය තුළින් සිද්ධ විය යුතු දෙයක්. ප්‍රඥාව සහ ඥානය තුළින් ආලෝකමත් නොවිච්ච තැනක බුදුරජාණන් වහන්සේගේ ගැඹුරු බුද්ධ වචනය තුළ අරුත් හඹාගෙන යන්න යාට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එනිසා ඔය පින්නතුන්ගේ ජීවිතවල බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ මත ශක්තිමත්ව ඉදිරියට යෑමේ උවමනාවක් ඔය පින්නතුන්ලා තුල පවතිනවා නම් ඔය පින්නතුන්ලාගේ ජීවිත තුලම ප්‍රඥාවෙන් සහ ඥාණයෙන් ආලෝකමත් කරගන්න. එසේ ප්‍රඥාවෙන් සහ ඥාණයෙන් ආලෝකමත් කර ගැනීම පිණිස සමාහිත සිතකින් උපකාරයේ ගොඩනගා ගන්නට. එබඳු සමාහිත සිතකින් උපකාරයේ ගොඩනගා ගන්නවා නම් සෑම අවකාශයකදීම අදිශීලයකට සමවදින්ට. අදිශීලයකට එකතු වෙන්න උවමනාවක් තියෙනවා නම් හොඳට ඇවතුම් පැවතුම් ආචාර ගෝචරකම් ඒ පුද්ගලයා තුළ ගොඩනැගෙන වතපිළිවෙත මෙන්න මේවා ගැනත් ඔය පින්නතුන්ලා ටිකක් වැඩියෙන් සංවේදී වෙන්න. මෙන්න මෙබඳු සංවේදීකමක් ඔබ තුල ගොඩනගා ගන්නට පුළුවන් නම් ඔබට කවදාවත් මේ බුද්ධ ශාසනයේ සත්‍ය අවබෝධය කරා යන්නට අදාළ මාර්ගයේ අවහිර වෙන්නේ නැහැ. ඒ මාර්ගයේ අවහිර කරගන්නේ නැතුව ඊටාම පරිස්සමින් ඉදිරියට යන්න ඔය පින්නතුන්ලාට හැකියාවක් තියෙන්න ඕන. ශක්තියක් තියෙන්න ඕන. ඒ ශක්තිය හැම වෙලාවකම පින්නතුන්ගේ ජීවිතේ උරගාන්න. ඔබ මේ මනුස්ස ලෝකෙට මේ මොහොතේ ඇවිත් සිටින්නේ බුද්ධෝත්පාද යුගයක ඔබගේ ජීවිතේ පවතින්නේ සොඳුරු ශ්‍රී සද්ධර්මයේ ඔබේ කන වැටෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන අහන්න ලැබෙන්නේ ශ්‍රී සද්ධර්මයේ ගැන අහන්න ලැබෙන්නේ ආර්ය මහා සංඝයා ගැන ඔබට අහන්න ලැබෙන්නේ මහ පුරාණ කුසලතාවයකට යයි ඔබ විශ්වාස කරගත යුතුයි. ඒ විශ්වාසයත් එක්ක ඔබ හිතන්ට මේ විදිහට බුද්ධ ශාසනයේ වටේට පිළිවෙත් පුරාගෙන ඉදිරියට යන්න වටපිටාවක් හැදිලා තියෙන්නේ මට නැවත නූපදීම පිණිසම බව හිතන්න. දිව්‍ය ලෝකවල යන්න කියලා නම් හිතන්න එපා. සුගතියේ යන්න කියලා නම් හිතන්න එපා. මට මෙබඳු ධර්මයක් සම්මුඛ වී ඇත්තේ නැවත නූපදින ආකාරයටම පිරිණිවීම පිණිසයි කියලා සෑම උදෑසනකම අදිෂ්ඨානශීලී වෙන්න. සත්‍යයගේ පිරිසුදු වීමත් සත්‍යයගේ කිලිටි වීමත් ඊතා මැනවින් අපගේ බුදුරජාණන් වහන්සේ වදාරලයි පිරිණුවන් පාවදාලි. එබඳු සත්‍යයගේ පිරිසුදු වීමක් පිණිස පින්වත්නි අපි බුදුරජාණන් වහන්සේ වදාළ රටාවටම අපේ ජීවිතේ කියවා ගන්න. අපේ ජීවිත විමසා ගන්න. අපේ ජීවිතේ දකින්න දක්ෂ වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට නුවණින් මෙනෙහි කළොත් විතරයි අපිට මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න පුළුවන්. අපි අපිට ඕන ඕන විදිහට ජීවිතේ විමසන්න ගියොත් අපි කැමති කැමති විදිහට ජීවිතේ දකින්න ගියොත් අපි කැමති කැමති විදියට ජීවිතේ කියවා ගන්න ගියොත් පින්වත්නි අපි ආයෙත් වැටෙන්නේ කෙලෙස් ගොඩනැගෙන පාරටමයි. ඒ කෙලෙස් ගොඩනැගෙන පාරේ ඉන්න ගමන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දිහා බැලුවත් අපට ඒ ධර්මයේ පේන්නේ අපේ කෙලෙස් වලට හරියන විදියටයි. සමහර විට අපි ඒ ධර්මයේ පවා පාවිච්චි කරන්නේ හුදු පුද්ගලික අඩුපාඩුකම් වසා ගන්නටයි. අපේ ජීවිතවල තියෙන පුද්ගලික අඩුපාඩුකම් වසා ගන්න කවදාවත් අපි මේ ධර්මයේ පාවිච්චි කරන්න හොඳ නැහැ. අපේ පුද්ගලික අඩුපාඩුකම් වසා ගන්න මේ ධර්මයේ පාවිච්චි කළොත් අනිවාර්යයෙන්ම පින්වත්නි මේ ධර්මයේ අපට තිබෙන රැකවරණය මගහැරිනවා. රැකවරණය අතහැරිනවා. භාග්‍යතුන් වහන්සේ වදාළ විදියට නුවණින් විමස විමසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දෙස බලනකොට ඒ ධර්මයේ අපේ ජීවිතයට ග්‍රහණය කරගන්නකොට නුවණින් විමසමින් ලෝකයත් එක්ක එකතු වෙනකොට ඇස කන නාසය දිව කය මනස තුලින් ඇසුරු කරන ලෝකය

0: කෙලෙස් වලට හරියන විදියට අල්ලගන්න නැතුව නුවණින් විමසීම තමා තුළ තබාගෙන මේ ලෝකයත් එක්ක යෙදෙන සුසංයෝගය තුල ගනුදෙනු කරනකොට පින්වත්නි නිරාමිස සතුටක් අර කෙලෙස් පදනම් නොවුණු ආධ්‍යාත්මික අවස්ථාවක් අපි තුල මතුවෙනවා. එහෙම මතුවෙන්න පින්වත්නි අපේ ජීවිතේ කවදාවත් නොලබපු ප්‍රීතිමත් බවක් අපිට අත්දකින්න ලැබෙනවා. ඒ ප්‍රීතිමත් බවත් එක්ක තමයි පින්වත්නි ගතේ සිතේ සාන්සුන්කම ඇති වෙන්නේ. ඒ සාන්සුන්කමත් එක්ක එකඟ වුණු චිත්ත ස්වභාවයක් යා තුල මතු වෙනවා. ඒ සිත එකඟ වුණාට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දකින්ට එයා සුදුස්සෙක් වෙන්නේ. ඒ එකඟ වෙච්ච සිතක් තියෙන තැනක එයාට ලෝකේ ඇත්ත පේන්න පටන් ගන්නවා. ලෝකේ සමුදේ වී නිරුද්ධ වී යන විදිය පේන්න පටන් ගන්නවා. ලෝකේ ඇති වෙලා නැති වෙලා යන විදිය පේන්න පටන් ගන්නවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණයෙන් යුක්ත ලෝකය ඒ ආකාරයෙන් මෙයාට පේන්න පටන් ගන්නවා. අනාත්ම වූ ලෝකයක ස්වභාවය එයාට දැනෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විදියට ලෝකේ ඇත්තම තත්වය එයාට දැනෙනකොට එයාට තේරෙනකොට පින්වත්නි එයා තුළ මේ ලෝකයත් එක්ක ඇති වෙන සුසංයෝගය ගැන ලෝකයත් එක්ක එකතු වෙලා වාසය කරන්න වෙච්ච එක ගැන එයා තුළ එක්තරා විදියක ආර්ය වූ කලකිරීමක් ඇති වෙනවා. මම ආර්ය වූ කලකිරීමක් කියලා එක පරිස්සමට පාවිච්චි කළේ අන් කවර දෙයක් නිසාවත් නෙමෙයි. මම මෙතනදී ආර්ය වූ කලකිරීමක් කියලා පාවිච්චි කළේ සාමාන්‍ය කෙනෙකුගේ ජීවිත කලකිරීම කියලා කියන්නේ අපේක්ෂා බංගත්වයට නිසා. ආර්ය වූ කලකිරීමක් කියන්නේ සුන්දර අවකාශයක්. එබඳු ආර්ය වූ කලකිරීමක් ඇති වෙනකොට ඒ කලකිරීම පදනම් කරගෙන එයා තුළ නොයල්මක් ඇති වෙනවා. එයා ලෝකයත් එක්ක එකතු නොවෙනවා නෙමෙයි, හැබැයි ලෝකයේ අගයක්, ලෝකේ වටිනාකමක් එයාට දැනින්නේ. ඒ නොයල්මත් එක්ක පින්වත්නි එයාගේ සිත ක්‍රමානුකූලව කෙලෙසුන්ගින් මිදෙන්න පටන් ගන්නවා. මිදෙන්න එයා තුළ තවදුරටත් ඥානයම මෝරනවා. මෙන්න මෙබඳු ජීවිතයක් නම් ඔබට තියෙන්නේ, මෙබඳු ජීවිත රටාවක් නම් ඔබට තියෙන්නේ. එබඳු රටාවක ඉන්න කෙනෙකුට කිසිදාක වරදින්නේ නැහැ. මෙබඳු රටාවක ඉන්න ශ්‍රාවකයෙකුට කවදාවත් ජීවිත වරදින්නේ නැහැ. පින්වත්නි ඔබත් මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ක්‍රමානුකූලව ප්‍රායෝගිකව එකතු වෙන්න. එහෙම ප්‍රායෝගිකව එකතු නොවුනොත් ආධ්‍යාත්මිකාර්ථය එයා තුළ බොහෝ විට මිය යන්න නියමිතයි. ඒ ආධ්‍යාත්මිකාර්ථය මිය ගියාට පස්සේ එයා බණ අහන්නේ නැති නේ. එයා බණ ඇහුවත් ඒ බණවල තියෙන දේවල් උඩු අර්ථේ විතරක් එයා යාගේ ජීවිතයට ග්‍රහණය කරගෙන යටිපෙළ ගැඹුරු අරුත් එයා අතහැරලා දානවා. පින්වත්නි මේ උඩු අර්ථේ විතරක් ග්‍රහණය කරගත්ත කෙනෙක් ධර්මයේ පවා අල්ලගන්නේ හරහට. පින්වත්නි අපට මිදෙන්න තියෙන්නේ මේ මොහොතේ සකස් වෙන අරමුණු වලින්. මේ මොහොතේ සකස් වෙන අරමුණු වලින් මිදෙන්න නම් පින්වත්නි එකම විකල්පය මේ ධර්මයේ පාවිච්චි කරන එක විතරයි. මේ පැහැදිලි කරපු ආකාරයට එයාට ධර්මයේ දරන්න බැරි වුණොත් එයාට මේ මොහොත පේන්නෙත් නැහැ. මේ මොහොතේ අරමුණු පේන්නෙත් නැහැ. මේ මොහොතේ සකස් වෙන අරමුණු වලින් මිදෙන්න ඕනාය කියලා එයාතුල අදහසකුත් නැහැ. බුද්ධ ශාසනයේයි මොකද්ද එකක් යවුලුවේ තියාගෙන ඉන්නවා. ඒ යෙදුම් පවා යා පාවිච්චි කරන්නේ සත්‍යයේ පිරිසුදු වීම පිණිස නෙමෙයි. සමහර විට ඒවා පාවිච්චි කරන්නේ කිලිටි වීම පිණිසමයි. ඔබ හොඳට බලන්න අපි පාවිච්චි කරන සමහර යෙදුම් වල අර්ථය කිසිම අර්ථාන්විත භවකින් අපි ඇසුරු කරනව නෙමෙයි. දැන් ඔය මලගෙවල් වල හිම ගහලා තියෙනවා රූපං ජීරති මච්ඡාණං නාමගුත්තං න ජීරති කියලා. ඒකේ අදහස තමයි රූපේ දිරනවා නාමයේ දිරන්නේ නැහැ කියන එක. මේ පිළිබඳ ලංකාවේ බෞද්ධයන්ගේ අදහස කුමක්ද? රූපං ජීරති මච්ඡාණං නාමගුත්තං න ජීරති. රූපේ දිරනවා නාම ධර්ම දිරන්නේ නැහැ කියන එකේ ලංකාවේ මිනිසුන්ට තියෙන අදහස මොකද්ද? ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ මේ රූපේ දිරලා යනවා නාමය කියලා උන් අදහස් කරන්නේ අපි විවහාර කරන සම්මුතියන් ඇතුලේ නාම මාත්‍ර. පුංචි බණ්ඩා, කිරි බණ්ඩා, රන්මැණිකා, කමල්, නිමල්, සුනිල් ආදි වශයෙන් අපි හදාගත්ත නාම මාත්‍ර තියෙන්නේ. ඒ නම දිරන්නේ නැහැ කියන එකයි ලංකාවේ මිනිස්සු හිතාගෙන ඉන්නේ. රූපේ දිරනවා, එයාගේ නම නම් කවදාවත් දිරන්නේ නැහැ. ඒ නිසා නම පරිසම් කරගන්න ඕන වගේ එකක්, නම පරිසම් වෙලා තියෙනවා වගේ එකක් ලංකාවේ බෞද්ධයෝ තුල පවතිනවා. නමුත් සැබෑවටම මෙහි අර්ථය කුමක්ද? සැබෑවටම අපගේ බුදුරජාණන් වහන්සේ අදහස් කළේද කිසිසේත්ම නැහැ. මෙතන රූපේ කියන්නේ ගත, නාමයේ කියන්නේ සිත. තවත් විදිහකින් කිව්වොත් මේ රූපේ හැදිලා තියෙන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු කියන ස්වභාවයෙන්. සිත කියන්නේ විඥාන ධාතු. මෙතන විඥාන ධාතුව කියලා කියන්නේ අපි තුල හට ගන්නා වේදනාවද, අපි ලෝකේ අඳුනා ගැනීම නම් වූ සංඥාවද, ලෝකේ විඳින්ට අඳුන ගන්නට ගියාම අපේ සිත තුල ගොඩ නැගෙන සිතුවිලි ප්‍රවාහයද, ඒවා පදනම් කරගෙන අපි තුල හට ගන්නා වූ විඥානය, ඒවා එක්ක විඥානය කියන එකයි මෙතන නාමය කියලා කියන්නේ. එතකොට මේ රූපය දිරනවා, මේ රූපේ හටගෙන තියෙන්නේ ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න තත්වයන් විදියට පටිච්ච සමුප්පන්නව පවතින අන්තර සම්බන්ධය ඇතුලේ මේ රූපය තුල පවතින්නේ මේ බඳු ධාතු ස්වභාවයක්. එතකොට මේ සතර මහා ධාතුන්ගේ ගතිය පැනවිලා තිබෙන්නේ පෙර කර්ම සංස්කාර නිසා. මේක උපද්දවපු කෙනෙක් නැහැ. උපද්දවපු කෙනෙක් නැහැ, කර්මයේ විසින් උපද්දවපු තත්ත්වයක්. මේක පවත්වන කෙනෙක් නැහැ, කර්මයට අදාළව පවතින තත්ත්වයක්. මේක කඩලා වට්ටවන කෙනෙක් නැහැ, කර්මය පදනම් කරගෙන කර්මයේ පරිමාවට අදාළව වැටෙන කම. එසේනම් මෙතන මමෙක්, මෙතන සත්වෙක්, මෙතන පුද්ගලයෙක් කියලා ගන්න කිසිවක් නැහැ. මෙතන පවතින්නේ කර්මය ඇසුරු කරගෙන ඇතිවෙන, පවතින, නැතිවෙල යන ස්වභාවයට අයිති රූපයක්. එතකොට මේ රූපය පින්වත්නි දිරනවා, ස්වභාවයෙන්ම දිර දිරා යන එකක්. එතකොට මේ දිරන රූපය එක්තරා වෙලාවක නැවත ප්‍රතිසංස්කරණය කරගන්න බැරි මට්ටමටම කඩාගෙන වැටෙනවා. රූපං ජීරති මච්ඡාණං, මේක දිරනවා. නාම ගොත්තං න ජීරති, විඥාන ස්කන්ධේ දිරන්නේ නැහැ. විඥාණය නැවත ප්‍රතිසන්ධිය කරා යනවා. මරණයත් සමග ප්‍රතිසන්ධිය කරා යන එකේ තියෙන අරුම පුදුම තත්වයක් නැහැ. සිද්ධ වෙන එකම දේ තමයි චුතියත් සමග ප්‍රතිසන්ධිය ගෙනල්ලා දෙන එකයි. සැබවින්ම කෙටියෙන් හකුලුවා ඔබට කිව්වොත් සිත් දෙකක් අතර විඥාණය මාරු වීම පමණයි මෙතන සිද්ධ වෙන්නේ. සිත් දෙකක් අතර විඥාණය මාරු වීම. එතකොට කෙනෙක් කියන්න පුළුවන් නාම ගොත්තං න ජීරති, නාම ධර්ම දිරන්නේ නැහැ කියලා කියපු එක වැරදිවට ගත්ත කම ඇතුලේ මොනතරම් ව්‍යාවුලකට අපිපත් වෙලාද කියලා. ඔව්, නාමය කියන්නේ ඔබ විවහාර කරගත්ත නාම මාත්‍ර නෙමෙයි පින්වත්නි. අපි විවහාර කරන සම්මුති නාම මාත්‍ර නොව සිත ගැනයි මෙතන අවධාරණය කරන්නේ. සිත මේ මොහොතේ බිඳෙමින් ආය ආය හට ගන්නවා, හටගෙන හටගෙන බිඳිල යනවා, බිඳි බිඳි නැවත නැවත හට ගන්නවා. ආරම්මන ග්‍රාහීව මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒ වගේම චුතියත් එක්ක ආරම්මන ග්‍රාහීවමයි නැවත ප්‍රතිසන්ධිය කරා යන්නේ. අරමුණකින් තොරව චුතියත් සමග ප්‍රතිසන්දිය කරා යන්නට අවකාශයක් ඇත්තේ නැහැ පින්වත්නි. එනම් මේ චුතිය සහ ප්‍රතිසන්දිය පිළිබඳ ඔය පින්නතුන්ලා ගැඹුරින් විමසා ගැඹුරින් කියවා ගන්න ඕන. එහෙමනම් මේ චුතිය සහ ප්‍රතිසන්දිය අතර පවතින ප්‍රවාහය, ස්වභාවය මැනවින් ඔය පින්නතුන්ලා තේරුම් ගන්නවා නම් මේ හොඳින් අදහසක් ගන්න මේ සිතේ දැනට සිද්ධ වෙන දේමයි මරණ මොහොතෙත් සිද්ධ වෙන්නේ. ඒකයි මෙතන දිරන්නේ නැහැ කියලා කියන්නේ. මේ මොහොතෙත් එකම දේ සිද්ධ වෙමින් පවතිනවා. නිරතුරුව සිත හටගෙන බිඳී යනවා. ඒ හටගෙන හටගෙන බිඳී යාම ඇතුලේ එක්තරා වෙලාවක මේ රූපය දිරලා යනවා. හැබැයි මේ රූපය දිරුවා කියලා මේ සිතේ සිද්ධ වෙන අවිච්ඡින්න ක්‍රියාවලිය බිඳෙමින් හටගනිමින් ඒ හටගෙන නැවත නැවත බිඳී යමින් සිද්ධ වෙන ප්‍රවාහය කිසිදාකවත් පින්වත්නි නවතින්නේ නැහැ. ඒක අඛණ්ඩව සිද්ධ වෙමින් පවතිනවා. ඒක හරියට පොතක පින්වත්නි පරිච්ඡේද වගේ. දැන් පිටු පෙරලගෙන යනකොට ඒ පොතේ පරිච්ඡේද මුණ ගැහෙනවා. අලුත් පරිච්ඡේදයක් මුණ ගැහුණත් ඒ අලුත් පරිච්ඡේදයේ තුලත් එකම දේ පිටු පෙරල පෙරලා ඒ පරිච්ඡේදේ කියවනවා වගේ. එතකොට පිටු පෙරල පෙරල පරිච්ඡේද කියවනවා. පරිච්ඡේද තැනින් තැනට වෙන්ව පවතිනවා. අන්න ඒ වගේ. හැබැයි එහෙම පරිච්ඡේද හම්බ වුණා කියලා එක කියවන්න වෙනත් ශෛලියක් වෙනත් ක්‍රමවේදයක් නැහැ. එතනදිත් කියව කියවා පිටු පෙරලන්නමයි තියෙන්නේ. ඇතිවීම නැතිවීම ස්වභාවයක්. එක එක පරිච්ඡේද මුණ ගැහෙනවා. නමුත් ඒ සියලු පරිච්ඡේද අතර කියවීමේ රටාවට ආවේනික ලක්ෂණය වන්නේ පිටු පෙරලා කියවීමමයි. කියවපු පිටුව පෙරලා නැවත අලුතින් කියවනවා. ඒ කියවපු පිටුව පෙරලා නැවත අලුත් පිටුවකට යනවා. ඔය අතර පරිච්ඡේද මුණ ගැහෙනවා. මේ සාංසාරික පොත නිමක් නැති පොතක්. මේක කෙලවරක් නෑ. මේ පිටුවල අවසානික අවකාශයක් පනව ගන්න පුළුවන් කමක් නෑ. දීර්ඝ පැනවීමක්, දීර්ඝ අවකාශයක්. මේක ඇතුලේ පින්වත්නි අලුත් අලුත් පරිච්ඡේද මුණ ගැහෙනවා වාගේ සමහර විට අපේ පරිච්ඡේදය මේ පරිච්ඡේදේ නිමා වෙනවත් සමග මේකේ තියෙන පිටු පෙරල පෙරලා කියවීමමයි. අලුතෙන් පරිච්ඡේදයක් මුණ ගැහෙන්න පුළුවන්. ඒක නිරේ වෙන්න පුළුවන්. ඒක තිරිසන් ලෝකෙ වෙන්න පුළුවන්. ඒක ප්‍රේත ලෝකෙ වෙන්න පුළුවන්. මේ විදියට අපට හිතාගන්න බැරි විදියෙ බොහොම අභාග්‍ය සම්පන්න අවකාශයක වුණත් අපට ඒ පරිච්ඡේද මුණ ගැහෙන්න පුළුවන්. ඒ පරිච්ඡේද වෙලත් පිටු පෙරල පෙරලා කියවීමේ ස්වභාවික රිද්මයමයි අපට මුණ ගැහෙන්නේ. අන්න ඒ වගේ මේ සිත ඇති වෙමින් නැති වෙලා යනවා, නැති වෙලා ආය ඇති වෙනවා, ඇති වෙලා ආය නැති වෙනවා. මේක සදාතනික රිද්මය. මේ රිද්මය තුල තමයි ඔබට මේ ධර්මය ඇහෙන අවස්ථාවේ පවා සිත පවතින්නේ. මේ මොහොතේ පවා ඔබේ සිතට ආවේනික තත්වය ඒක. ඉතින් මේ ඔබේ සිතට ආවේනික තත්වය වෙච්ච මෙන්න මේ අවකාශය තුල අපට නිරතුරුව සිද්ධ වී තිබෙන්නේ අන් කවර දෙයක්වත් නෙමේ, මේ ප්‍රවාහය තුල එකතු වී වාසය කරන්නයි. පින්වත්නි යථාභූත ඥාන දර්ශනයකින් මේ ඇතිවීම නැතිවීම ප්‍රාමාණික සාක්ෂිය විදියට අරගෙන අනිත්‍ය වශයෙන් දකින්න පුළුවන් නම්, අනාත්ම වශයෙන් දකින්න පුළුවන් නම්, එයා ලෝකයත් එක්ක එකතු වී වාසය කරනව වෙනුවට ලෝකෙන් නික්මෙන ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. මා ඔබට යෝජනා කරන්නේ ලෝකයත් එක්ක එකතු වී වාසය කරන ඔබට දුකෙන් තොර වූ අවකාශයක් ලැබෙන්නේ. ඔබට කියන්න ඔබේ වෘත්තිය වටිනාකම් ඇති. ඔබට කියන්න ඔබ ගොඩනගාගත මානව බැඳීම් ඇති. ඔබට කියන්න තරම් ඔබ ගොඩනගාගත භෞතික සම්පත් ඇති. ඒවා සියල්ලම ඊටාම නුදුරු දිනකදී අපට අතහැරී යනවා. ඒවා අතහැරිනවත් සමගම පින්වත්නි අපිට අපේ ජීවිතයේ තුල අලුත් අලුත් ජීවිත මුණ ගැහෙනවා. එතකොට මේ අලුත් අලුත් ජීවිතවලදී එබඳු ආකාරයට ඔබ ලෝකයට වටිනාකම දේවි. ඒ වටිනාකම දෙමින් ඔබ තුල ගොඩනැගෙන කර්ම සංස්කාර නැවත නැවත අලුත් භවයකට ජවයක් ලබා දේවි. එකම දේ නැවත නැවත සිද්ධ වේවි. පුනරුක්තියක් විදියට ඔබට එකම දේ නැවත නැවත උරගාන්න අවස්ථාවක් ලැබේවි. ඒ කෙබඳු අවස්ථාවක් ඔබට උදා වුණත් පින්වත්නි, ඔබ තේරුම් ගත යුතු පරමාර්ථ සත්‍යයක් තිබෙනවා. ඔබ ලෝකේ නික්මිය යුතු බව, ලෝකේ සමග එකතු වී සිටින තාක්කල් ඔබට දුක සෝසසුම් කඳුළු පවතින බව, ලෝකෙ ඉදිරියේ සාධාරණී අපේක්ෂා නොකොට තමා උදෙසා සැබෑ සාධාරණයක් බලාපොරොත්තු වෙනවා නම්, ඔබ තමන්ට සාධාරණයක් අපේක්ෂා කරනවා නම්, ඔබ කළ යුතු එකම දේ වන්නේ ලෝකෙට එරෙහිව නැගී සිටීම නොව තමන්ගේ කෙලෙස්වලට එරෙහිව නැගී සිටීමයි. ඔබ සැලසුම් කළ යුතුයි කවදාද ඔබ ඔබේ කෙලෙස්වලට එරෙහිව නැගී සිටින්නේ කියලා. ඒ කෙලෙස්වලට එරෙහිව නැගී සිටින කෙනෙකුට ඒ නැගී සිටීම ශ්‍රේෂ්ඨත්වයේහිලා පේනකොට ඊට මෙහා පැත්තේ සියලු දේවල්, ඊට මෙහා පැත්තේ පවතින සියලුම අවකාශයන්ට එයා ඉතා අඩු වටිනාකමක් ලබා දෙනවා. අද වෙලා තියෙන්නේ පින්වත්නි, ශ්‍රේෂ්ඨත්වයට අදාළ ආධ්‍යාත්මික අවකාශයේ නිවීමට අදාළ පදනම යාලට මඟහැරෙනකොට එයා සෑම තැනකම කරන්නේ කෙලෙස් සහගත ලෝකේ අරුත් හඹාගෙන යන එකයි. ධර්මයේ තුල වාසය කරන කෙනාට එබඳු අවකාශයක් නැහැ. මේ බුද්ධ ශාසනය දෙස ඉතාම හොඳින් බලන්න මම ඔබට උදාහරණයක් කියන්නම්. එක ස්වාමීන් වහන්සේ නමක් වැඩ හිටියා. උන්වහන්සේ පැවිදි වුණේ විවාහයට පත් වෙලා, බිරිඳකින් අවසර අරගෙන පැවිදි වුණේ. උන්වහන්සේ එක්තරා රාත්‍රියක ගිහි කාලේ යාගේ බිරිඳට කතා කළා. කතා කරලා කිව්වා, මට මේ ගිහි ජීවිතේ රැඳෙන්න හිත දෙන්නේ නැහැ. තවදුරටත් ගෘහස්ත කාමභෝගී ජීවිතයකට ඇලිලා බැඳිලා ගැට ගැහිලා වාසය කරන්න ඕනාය කියලා මගේ හිත කියන්නේ නැහැ. මගේ හිත හැම වෙලාවකම කියන්නේ මේ ලෝකෙන් නික්මිය විය යුතු බවයි. මේ ලෝකයෙන් නික්මීම පිණිස බුද්ධ ශාසනයක් පවතින වෙලාවක ඒ බුදුරජාණන්සේගේ ශ්‍රාවකත්වයේ මත යෙදිය යුතු බවයි, විමසා බැලිය යුතු බවයි. ඒ නිසා මගේ සියලු භෞතික සම්පත් ඔයා තියාගන්න. මේ සියලු භෞතික සම්පත් මම හම්බ කරපුවා. මට අයිති දේවල් ඒ ඔක්කොම අයිති දැන් ඔයාට. මට එකම එක අවකාශයක් දෙන්න. මොකක්ද? මට පැවිදි වෙන්න අවස්ථාවක් දෙන්න. මේ සියලු දේවල් මං ඔයාගේ දෙපා මුල තබන්න. මට ගෙදරින් ලැබුණු, පරම්පරාවෙන් ලැබුණු සියලු උරුමය මං ඔයාගේ කකුල් දෙක ඉස්සරහා තියන්න. මම මේ ජීවිතේ උත්සාහයෙන් වීරියෙන් ගොඩනගා ගත යමක් වේද, ඒ සියල්ලත් මම ඔයාගේ පාදේ ඉස්සරහා තියන්න. ඔයාගේ පා මුල තියලා මට බුද්ධ ශාසනයේ උදෙසා පිළිවෙත් පුරන්ට අවස්ථාව ලබා දෙන්න කියලා බොහොම ගෞරවණීය ඉල්ලීමක් ඔහු යාගේ බිරිඳගෙන් කළා. ඒ බිරිඳ කෝ යාගේ කැමැත්ත ඒක නම් ඔයාගේ පැවිදි වෙන්න කියලා. උන්වහන්සේ හුදෙකලාවේ බෑවුමක පුංචි කුටියක පැවිදිව පිළිවෙත් පුරන්ට තීරණය කළා. උන්වහන්සේ හැමදාමත් කල්පනාවේ කළේ, කවදාද නිකලෙස් වෙන්නේ? කවද්ද මම කෙලෙස් නැතුව නැගිටින්නේ? මේ කෙලෙසුන්ගෙන් පීඩිත ලෝකයෙන් කෙලෙසුන්ගෙන් පීඩා නොකන ශ්‍රාවකෙක් විදියට කවද්ද මම නැගී සිටින්නේ කියලා උන්වහන්සේ උදේ හවා කල්පනා කළා. එහෙම කල්පනා කරනකොට අර බිරිඳට වෙනත් මිනිස්සෙක් සමග සම්බන්ධයක් ඇති වුණා. ඒ සම්බන්ධය අතර ඔවුන් බොහොම සමගි සම්පන්නව හිටියා. ඔවුන්ගේ ජීවිතේ මේ ස්වාමීන් වහන්සේ ගැන කිසිම අදහසක් තිබෙන්නේ නැහැ. හැබැයි මේ කාන්තාව ටික දවසක් හිතුණා, අපි දෙන්න දැන් බොහොම සමගියෙන් ඉන්නවා. මේ පැවිදි වෙන කෙනෙක් වුණත් ඕනම වෙලාවක උපැවිදි වෙන්න පුළුවන්. බොහෝ අය පැවිදි වෙලා පැවිද්දා තැහැරලා දාලා එන බව එයා දැකලා තියෙනවා. දැන් මම කලින් විවාහ වෙලා හිටිය ස්වාමියා දැන් පැවිදිව පිළිවෙත් පුරනවා. ඒක හැබෑව. හැබැයි එයා සිවුර අතහැරලා ආවොත් අපි දෙන්නට යන කල දසාව මොකද්ද? ඇය තමන්ගේ මේ අලුත් ස්වාමියත් එක්ක කතා කළා. එයා ආවොත් අපිට මේ ඔක්කොම දෙන්න වෙනවා. මොකද එයා තමයි මගේ නීත්‍යානුකූල ස්වාමි පුරුෂයා. ඒ නිසා එයා ආවොත් අපිට මේව දෙන්න වෙනවා. ඊට පස්සේ මේ දෙන්න කතා කරලා එක තීරණයකට ආවා. එහෙමනම් තැරව් කරුවෙකුට මුදල් දීලා ඔව්ව ඝාතනය කරන්න කිව්වා. මේ අයට සද්දාවක් තිබ්බේ නැහැ. මේ කාන්තාව අර තමන් තුල මෝරපු අකුසල අදහසට වටිනාකමක් දීලා ඔවුන්ට මුදල් තියෙන නිසා මුදල් ලබා දීලා හොරු කණ්ඩායමකට කිව්වා මේ අහවල් නමින් අහවල් වනේ අහවල් ආරාමේ මෙන්න මේ නමින් භික්ෂුවක් ඉන්නවා හැඩරුව මෙන්න මේ විදියයි ගිහින් ඝාතනය කරන්න කිව්වා. දැන් හොරුන්ට සංඝයා ගැන මුකුත් තේරෙන්නේ නැහනේ. දැන් එහෙනම් ඒ කාලෙත් සල්ලි වලට මිනි මරපු මිනිස්සු ඉඳලා තියෙනවා. එහෙනම් ඒක හැම කාලෙම වෙන දෙයක්. ඒවා ගැන අමුතුවෙන් මිකල කලබල විය යුතු නැහැ. හැබැයි ඒවා දුරු කර ගැනීම පිණිස රාජතාන්ත්‍රිකවත් සමාජීයවත් පුද්ගලිකවත් අපි උනන්දු වෙන්න ඕන. පින්වත්නි, මේ විදිහට මේ හොරු කණ්ඩායම මේ කාරණේ බාර අරගෙන මේ ස්වාමීන් වහන්සේ හොයාගෙන ගියා. හොයාගෙන යනකොට උන්වහන්සේ එක්තරා ගල් ගුහාවකදී ඔවුන්ට හමු වුණා. මේ හොරු කණ්ඩායම දැනගත්තා අපි හොයාගෙන ආවේ මේ ස්වාමීන් වහන්සේ බව. එහෙම දැනගෙන මේ හොරු කණ්ඩායම මේ ස්වාමීන් වහන්සේගේ කිසි කලබලයකුත් නැති නිසා කිව්වා අපි ආවේ ඔබව ඝාතනය කරන්න. එතන මේ ස්වාමීන් වහන්සේ කිව්වා මම දන්න විදියට මම මේ දක්වා කාටවත් කරදරයක් කරපු කෙනෙක් නෙමෙයි. මම අවංකව සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන සහිත ආධ්‍යාත්මික අවකාශයක් ගැන උනන්දු කෙනෙක්. මම කාටවත් කරදර කරන කෙනෙක් නෙමෙයි. ඒත් මම දන්නේ නැහැ ඔබලා ඇයි මාව ඝාතනය කරන්න යන්නේ කියලා. එතන මේ හොරු කිව්වා මේ විදියට ඝාතනය කරන්න කියලා එව්වේ ඔයාගේ බිරිඳ ගිහි කාලේ. එයා තමයි කිව්වේ. මං හිතන්නේ යා එහෙම කියන්න හේතුව මෙන්න මේක කියලා හේතුවත් කිව්වා. බැරි වෙලා හරි සිවුරත් ඇරලා ආවොත් කියන බියක් ඔවුන් තුල පවතින බවත් කිව්වා. ඒ නිසා අපි මුදලට මේ කටයුතු බාරගත්තාය කිව්වා. මෙහෙම කිව්වාම අර ස්වාමීන් වහන්සේ කිසිම වාදයක් නැහැ. කතා බහක් නැහැ. දැන් අපිට නම් හිතෙයි නේද මම ඕන මිනිසෙක් එක්කයට ඉන්න කිව්වා තිබ්බ සියලු සේසතම දීලා ආවා මේ ඔක්කොම අතහැරලා ආපු මට මේ පිළිවෙතක් පුරාගෙන මගේ පාඩුවේ ඉඳ දෙන්නේ නැණි බලන්නකො පුදුම જાතියක් නේ කියලා ගර්හා කරන ගතියක් අපි තුල එනවා නේද. නමුත් බලන්න පින්වත් මේ පිළිවෙත් පුරන භික්ෂුන් වහන්සේ දෙස උන්වහන්සේට බඳු කනස්සල්ලක් නැහැ. උන්වහන්සේ කිව්වා හොඳයි මට පුංචි අවස්ථාවක් හෙට උදේ වෙනකන් දෙන්න පුළුවන්ද? හෙට උදේ වෙනකන් මට පොඩි අවස්ථාවක් දෙන්න. හෙට උදේට මාව ඝාතනය කරන්න. එතකොට අර හොරු මූණෙන් මූණ බල්ලකෝ මේවගේ කතාවක් කිසිවෙක්වත් කියලා නැහැ. ඔබව මරන්න යාවි කිව්වම කෙනෙක් තුල ඇති වෙන්නේ අසහනකාරී කලබලයක්, පීඩිත බවක්, හෘද ස්පන්දනී වේගවත් බවක්, රුධිර සංසරණී උද්වේගයක් කෙනෙක් තුල මතුවෙන්නේ, දාඩිය දානකමක්, කඳුළු සලනකමක්, ජීවිතේ ආයාචනා කරනකම. නමුත් මේකක්වත් මේ ස්වාමීන් වහන්සේ තුල නැහැ. මේ ස්වාමීන් වහන්සේ හැබැයි එකම ඉල්ලීමක් කරනවා. හෙට උදේ වෙනකම් මට අවස්ථාව දෙන්න කියලා. ඉතින් මේ හොරු නායකයා කිව්වා එහෙම කරන්න බෑ. ඔබ ඔය සැලසුම් කරන්න යන්නේ උදේට පලා යන්න. මරණේ මේ මොහොතේ බාරගත යුතුයි ඔබ. එහෙම කියනකොට අර ස්වාමීන් වහන්සේ කිව්වා මම හැප වෙන්න. අර හොරු නායකයා කවදාවත් ඒ වගේ වචන අහලා නැහැ. ඊට පස්සේ ඔබ කොහොමද හැප වෙන්නේ? ඈතින් තියෙන ලොකු ගලක් පෙන්නලා කිව්වා අන්න අර ගල ගෙින්ද කියලා. උන්වහන්සේම තමන්ගේ ධන හිස් දෙක තලා ගත්තා ඒ ගලේ. ඊට පස්සේ මේ හොරුන්ට දාඩිය දාන්න පටන් ගත්තා. ඔවුන් කවදාවත් මෙබඳු දෙයක් බලාපොරොත්තුන්නේ නැහැ. දැන් ඇද්ද කියලා ඇහුවා. මම මේ ධන හිස් දෙක තලා ගත්තේ ඔබේට ඇපේට. දැන් ඇතිද කියලා ඇහුවා. අර හොරුන්ට හිතා ගන්න දෙයක් නැහැ. කියන්න දෙයක් ඉතුරු වුණේ නැහැ. ඔවුන්ගේ හිතේ මේක තදින් කම්පණයකටපත් කළා ඔවුන්ව. මේ ස්වාමීන් වහන්සේ හේම දැහස් පියාගත්තා. ලෝකයට චෝදනා කරේ නැහැ. බිරිඳට ගැරහුවේ නැහැ. ලෝකයට එරෙහිව වචන මාත්‍රයක් කිව්වේ නැහැ. ඇස් දෙක පියාගෙන තමා තුලේ මොහොතේ හටගන්නා වේදනාව සම්මර්ෂණය කළා. ඒ වේදනාව ලෝකයා විසින් අරගෙන ආපු දෙයක් නොවන බවත්, තමා තුලම කාය සම්පස්සේ නිසා හටගත් දෙයක් බවත්, කාය සම්පස්සේ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යන දෙයක් බවත් උන්වහන්සේගේ ජීවිතය තුළ සම්මර්ෂණය කළා. එහෙම සම්මර්ෂණය කරනකොට උන්වහන්සේගේ තණ්හාව නිරුද්ධ වුණා. පුනර්භවයට ඇති අවකාශයේ දුර්වල වුණා. සම්පූර්ණින් පහුවදා වේදනාව අනුපස්සනා කොට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ තුල ස්ථාවර වී අරහත්වයට පත් වී පිරිණිවන් පාවදාල. උන්වහන්සේ මේ ලෝකයේ අද කොහෙවත් නැහැ. මේ තුන් භූමිය කොතනකවත් උන්වහන්සේගේ සේයාවක් නැහැ. සදාතනිකව නිවී ගියා. ලෝකේ සදාතනික නිවුණා නම් නිවුණේ ලෝකේ අරගල කරපු අය නෙමෙයි. ලෝකෙට එරෙහිව වාදාරෝපණයන් ගොඩනගා ගත්ත අය නෙමෙයි. ලෝකෙට එරෙහිව නොව තමන්ට එරෙහිව අරගල කරපු, තමා තුල හටගන්නා වූ කෙලෙසුන්ට එරෙහිව අරගල කරපු, නැවත නැවත තුන් භූමිය අනු යන සත්‍යය තුල රැස්වන්නා වූ අභිසංස්කාරයන්ට අභියෝග කරපු උත්තමී සදාතනිකව නිවී යනවා. ලෝකේ අරගල කරන්නේ, ලෝකේ සාධාරණී අපේක්ෂා කරන්නේ, සාධාරණී බලාපොරොත්තු වෙනවා පමණයි. ඔහුගේ අරගලය අනුව ඔහුට කිසිදාක සාධාරණයක් ලෝකෙන් මුණ ගැහෙන්නේ නැහැ. එබඳු ලෝකයක අපි නැවතිලා ඉන්නේ. එබඳු ලෝකයක අපි හැසිරෙන්නේ. මේ ලෝක ස්වභාවය තේරුම් ගනිමින් සදාතනිකව සංසිඳීම පිණිස ඔබ ඔබේ අභ්‍යන්තර ප්‍රත්‍ය විමසා බැලිය යුතුයි. ඇත්තෙන්ම තමන්ගේ අභ්‍යන්තර ප්‍රත්‍ය කෙසේද විමසා බලන්නේ. මේක අපි ඉදිරියේ තියෙන ප්‍රශ්නයක්. හැබැයි මේ ප්‍රශ්නේ බොහොම පහසුවෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වය ඇතුළු විසඳ ගන්නට පුළුවන්. ඒ විසඳුම් තමයි මේ දේශනාවලින් අපි ඔබට යෝජනා කරන්නේ. තමන්ගේ අභ්‍යන්තර ප්‍රත්‍ය විමසා බලන කෙනෙක් කොතනින්ද පටන් ගන්න ඕන කියන එක අපි සාකච්ඡා කළ යුතුයි. ඒ සාකච්ඡාවේදී ඉතාම වැදගත් දේ තමයි මේ මොහොතේ තමන්ගේ නිවීම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපේක්ෂා කරන දෙයක්. අපි හැම වෙලාවකම කල්පනා කරලා බලන්න ඕන, මට මේ මොහොතේ මේ ධර්මයේ තුලින් නිවීමක් අත්දකින්න පුළුවන්ද කියන එක. මේ මොහොතේ නිවීමක් අත්දකින්න බැරි ධර්මයේ පවතින දුර්වලකමක් නිසාය කියලා ලංකාවේ බොහෝ දෙනා හිතුවට ධර්මය මොහොතක්වත් පින්වත්නි පරණ වෙලා නැහැ. ධර්මය මොහොතක්වත් පිළුණු වෙලා නැහැ. අපේ ඇතුළාන්තයයි පරණ වෙලා තියෙන්නේ. අපේ ඇතුළාන්තයයි දුර්වල වෙලා තියෙන්නේ. මේ දුර්වල ඇතුළාන්තයක් තියෙන අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දරන්න පුළුවන් ආකාරයට අපේ ඇතුළාන්තයේ ශක්තිමත් කරගන්නට අපි අපේ ආධ්‍යාත්මික වැඩපිළිවෙල ගොඩනගා ගන්න ඕන. ඉබඳු ආකාරයට ආධ්‍යාත්මයේ ගොඩනගා ගන්නවා නම් බුදුරජාණන් වහන්සේ අපට අනුදෙන වදාළ රටාවක් තියෙනවා. දැන් සතර සතිපට්ඨාන ගැන වදාළ සතිපට්ඨාන සූත්‍රයේ උනත් ඒ සූදානම ගැන නිතරම පැහැදිලි කරනවා. සත්‍ය අවබෝධය කියන්නේ එක පාරටම තමන් කරා එන දෙයක් නෙමෙයි. සත්‍ය අවබෝධය කියන්නේ තමා තුළ ගොඩනගෙන සූදානමත් එක්ක වෙන දෙයක්. ඒ සත්‍ය අවබෝධයට තමන්ගේ ඇතුළාන්තේ අපි සූදානම් කරගන්න ඕන. සත්‍ය අවබෝධයට අපි ලෑස්ති කරගන්න ඕන අපේ ඇතුළාන්තේ. අපේ ඇතුළාන්තේ සත්‍ය අවබෝධයට සූදානම් කරගන්නේ නැතුව, ලෑස්ති කරගන්නේ නැතුව අපට කවදාකවත් අවබෝධය කරා යන්න පුළුවන් කමක් නැහැ. මේ ඇතුළාන්තේ සූදානම් කර ගැනීම කියන එක ඉතාම වැදගත් දෙයක්. ඒ සූදානම ගැන ධර්මයේ පෙන්නනවා, ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. මෙන්න මෙතරින් පස්සේ තමයි කායේ කායානුපස්සී විහෙරති సముదే దమ్మాను పస్సీవా, వయదమ్మాను పస్సీవా, సముదే వయదమ్మాను పస్సీవా కేలా తమన్గి కయ అనుపస్సన కిరీమ అదాల వెన్ని మీట పశువాయి. ఏ అనుపస్సన కిరీమ మూలిక తత్వేది అదాల దయాక్ నిమి తమన్గి గతే స్వభావ్యా, తమన్గి సితే స్వభావ్యా, తమన్గి సితువిలివల స్వభావ్యా, మేవా అతర తమాతుల హటగన్నా విందనే స్వభావ్యా. ఇవై స్వభావే దకిన హెకియావ్, ఏవాయ ధర్మ స్వభావే దకిన హెకియావ్. మూలిక వశీన్ త్యాగన్నో పశువ సముదయ వయ దకిమిన్, సముదయ వయ మత పిహిట, సముదేవి వయవీ అన భవ దకిమిన్ ఏ మత పిహిట, ఏవా అనిత్యవి అనాకార్య, ఏవా అనాత్మవనాకార్య, ఏవా ఏవాట నొయలియయుతు ఆకారే, ఏవా నిరుద్ధవన స్వభావేట ఐతి ఆకార్య, ఏవా అతహెర దమీ మెహెర విన కిసిదు వికల్పయక్ నెతి ఆకార్య, మిన మే బిద్ధిహెట దకిమిన్ దకిమిన్ అపట పులువంగ్ పిన్వత్ని విదర్శనామయ పటిపాటియకట, విదర్శనామయ రటావకట అప్పుడు పులువంగ్ అపే జీవితయ ఏకతుకరగాండ పులువంగ్కమ లెబినవ. ఎసే జీవితయట ధర్మయ మిశ్రకరగనీమట పుద్గలయాతుల ఎతివిన సూదానమత్తిక్, ఏ సూదానమట అదాల ఆధ్యాత్మిక లక్షణ కెని కదల దినవ నిమి పిన్నత్ని తమ తమం ఉత్సాహయం హదాగన్నో పిన్నత్ని మతక త్యాగాన్న మే దేశనావలిన్ భాగ్యవత్ ఉన్నహంసీకి ఉన్నహంసీకి శ్రీముఖ దేశనావింతుల పవా ఉన్నహంసే సిద్ధకలి ఇతా గెంబురు నివెరది మార్గోపదేశనయక్ పమనాయి. ఏ మార్గేట ఎకతువి ధర్మే ఉరంగానేక తమ తమంగ్ బలాగండోన దయా ప్రత్యక్ష వశీం శకసంకా దొరుకర గానిమిన్ మే ధర్మీ ఇసరహట దేవును కరగన యామ సంపూర్ణింగ్ ఒబ సతు దయా. ఒకటి మతక ఎతి ధార్మీ తీయనో బుదురజాన వహన్సీకి ఉతుం బుద్ధ దేశనావ అరగన మిహిందుమా రతనసి లంకావట వెడమ కరలా ఉన్నహన్సే మీ లంకాదీపే పలవెనీ కల దేశనావిది పవా తీయనో చుల్లహత్తి పదోపమ సూత్రే తీయనో ఎతి కొయాగ్ని అని మినిహిక్ ఎతాగే అడిపార దెక్కట విశ్వాసే తెబియ యుతు నెతి భావ్ అడిపార తమన్గి మెస్వలిన్ దెక్కత్ ఏ ఇచ్చట విశ్వాసకరాన్ని ఊమనానే దెంగ ఎతికి ఇన్నవాకీల ఆనుమానిక మాత్రం కౌరుడికి కథాంధ్రయక్ కాల నిమి ఏ అడిపార దెక్కత్ యామ దెక్కత్ యా విశ్వాసకరాన్ని ఓనే కేను శకసంకా సహిత ఎదిరియట యాన్నోన కేనో విశాల అడితియన వామనిక కీల ఎతిన్యూ ఇన్నో కేను తవదురట తీసరహట యానకొట అడిపారద దళపార ఉడిన్ గసపు తెంద మునగెహైండ పులువం కేనో ఏత్ ఎత్తు పిలిబంద బరపతల విశ్వాసవంత కమకిన్ ఇసరహట యాండో నే కేనో ఉచ్చా కలారికా కేలా ఎతి న్యో ఇన్నో కేనో ఏ వగీమ అతు కడలతాల పిట అతుల్లల దళపార వేదిల యాతర పాసటహంద తిబునత్ బుదురజనస వదారనో పిన్నత్ మహనిని ఏత్ ఎతరమ్మ విశ్వాస కరండో నే ఇబ్బందు అతు కడల దాండ్ పులువాన్ దళపార ఉడింగ్ గహండ్ పులువాన్ పిట అతుల్లాండ్ పులువాన్ గహే ఇహల ప్రదేశవల లుకు అడితియన ఉచ్చా కనేరుకా కేల ఎతిన్యో ఇన్నో కేను తమన్గే దయసిన్మ ఇబ్బందు హస్తియక్ మునగెహును అవకాశేక దీ స్థిరసార పిలిగనీమకట యన హెటియట మౌలిక సాక్షి ఇతామ సాధారణవ గొడనగిల తిబునత్ యాతుల పిలిగనీమ ప్రత్యక్ష వశీం కలయుతు బావ్ ఏమ బుదురజనసు వదారాన్ని వినదయాక్ నిసాని మీ సితక్యాన్ని లోకితీన విశాలమ మెజిక్కిక విశాలమ మాయావ మీ మెజిక్కిక కొచ్చర బలవద్దు కియను అనం భాగ్యోతునాసి పవ ఉపమాకలి హతరమం హందియక మెజిక్ కరువి కెటియటై మాయూప మంచ విజ్ఞానం మీ విజ్ఞాని మాయావ బుదురజానన్ వహన్సి అప్పటి పెహదిలికలే హతరమం హందీక విద్యా కరువి కెటియటాయి మేం విద్యావాక్ మెజిక్ ఎకాక్ పెన్నాన్ని హెమవిలావకం ఇదిరి పిల్లట ఇస్సరహ పెద్దట නමුත් මේ අපේ සිත තියනවා නේද පින්වත්නි? හැම වෙලාවකම මේ සිත නම් වූ මැජික් එක හැම වෙලාවකම පින්වත්නි හතර පැත්තෙම පෙන්නනවා. ඒත් හොයාගන්න බෑ. ඒතර කොහොම විඥාවක් වෙන්න ඕනද? ඒ නිසා මේ සමහර දෘෂ්ටි වලට අහුනාම ඒක යථාර්ථය යයි. ඒකට බැසගන්න කමක්, ඒක මත එළඹෙන කමක් අපි තුල සිද්ධ වෙනවා. ඒතර ඒක බැසගන්න කමක්, ඒකට එළඹෙන කමක් අපි තුල සිද්ධ වෙනකොට පින්වත්නි අපට අර සත්‍ය අවබෝධයට අදාළ මූලික පදනම බිඳිල යන්න පුළුවන්. ඒ නිසාම ඔබට ඉතා මෛත්‍රියෙන් කරුණාවෙන් යෝජනා කරන්නේ සැබෑ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට හොඳට කෙලෙස් තවන වීරිය කියන එක තම තමා තුළ ගොඩනගා ගන්නට. ඒක තමයි ධර්මයට ඇතිවෙන සූදානම. ආතාපි සම්පජානෝ, හැම වෙලාවකම අරමුණු ගන්නකොට තම තමා තුළ පින්වත්නි හොඳට සිහිය පවත්ව ගන්න. ඒ සිහිය පවත්වා ගැනීම වනාහි ධර්මයට ඇතිවෙන අතිශය ප්‍රණීත, අතිශය මధుර අධ්‍යක්ීමක්. ඒ අධ්‍යක්ීම අතිශය මధుරයි ප්‍රණීතයි කියලා කියන්නේ පින්වත්නි ඒකෙන් තමයි ධර්මයට ගොඩ වෙන්න තියෙන්නේ, ධර්මයේ පාද ගන්න තියෙන්නේ. නැත්නම් මේ ධර්මයේ පාද ගන්න පුළුවන් කමක් නැහැ. ආතාපි සම්පජානෝ සතිමා, හැම වෙලාවකම ඔය පිනතුල්ලා තුල සිහිය පිහිටුවා ගන්න හැකියාව. පින්වත්නි ඒ මොහොතේ සිහිය තමන්ගේ පැත්තේ තියාගන්න හැකියාව තියාගන්න. අද ලංකාවේ බොහෝ දෙනෙක් මුහුණ දෙන ගැටලුවක් තමයි, ප්‍රශ්නයක් තමයි ලෝකය මත සිහිය තබා තිබෙනවා. ලෝකය මත සිහිය තබා තමන්ගේ අභ්‍යන්තරයේ මත සිහිය නොපවතින ස්වභාවයක් තියෙනවා. වෙළඳ සැලට ගියාම වෙළඳ සැලේ සිහිය තියලා gedare ena බවක් තියෙනවා. gedarin office එකට යනකොට gedara සිහිය තබා office එකට සිහිය නැතුව යන බවක් තියෙනවා. හැම වෙලාවකම සිහිය කියන එක Tamange පැත්තේ තියාගන්න. ඒක තමයි ඔබේ තියෙන හොඳම ආරක්ෂාව, රක්ෂණය, ප්‍රවේශම, පරිස්සම. ඊතරම් ප්‍රවේශමක් ලෝකේ කිසිවෙකුට ඔබ වෙනුවෙන් සකස් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ. පින්වත්නි මේ ලෝකය මුණගැහෙන තැන විනය කියන එක ඔබ ඇතුළාන්තයේ තුල තියෙන්නම ඕන දෙයක්. විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං, ඇලීම් ගැටීම් වලින් තොරව සිත පවත්වන කමක් අපට තියෙන්න ඕන. ලෝකයේ සමග සිත නොපවත්වනවා නෙමේ, ලෝකයේ සමග සිත පවත්වන්නේ නැතුව ඉන්නවා නෙමේ. අපි හැම වෙලාවකම උත්සාහ කරනවා ඇලීම් ගැටීම් වලින් තොරව සිත පවත්වන්න. අපි මුණ දෙන විශාලම ප්‍රශ්නය තමයි ඇලීම් ගැටීම් සහගතව සිත පවතිනකම. ඉතින් මේ ඇලීම් ගැටීම් සහගතව සිත පවතිනකම ඇතුලේ පින්වත්නි අපි මහ විශාල විඩාවකට, විශාල පීඩාවකට අපි හැම වෙලාවකම පත් වෙනවා. මේ ඇලෙන ගැටෙන මට්ටමට ලෝකේ මුණ ගැහෙන්නෙම ලෝකේ ඉස්සරහ අපි මුලා වෙලා ඇසුරු කරන නිසයි. මේ මුලාව කියන එක පවතින්නේ සම්මාදිට්ඨිය පදනම් කරගෙන ලෝකය විමසා බලන්න බැරි වෙච්ච නිසයි. මම ඔබට යෝජනා කරන්නේ සම්මාදිට්ඨිය පදනම් කරගෙනම ලෝකේ ඇසුරු කරන්න. මෙන්න මේ විදිහට ඔබ ජීවිතයේ එදිනෙදා කෘත්‍ය, එදිනෙදා කටයුතු සිද්ධ කරන්න ගියොත්, මේ එදිනෙදා කටයුතු මේ විදියට සිද්ධ කරන ඔබට කිසිදාකවත් වරදින්නේ නැහැ. කවදාකවත් වරදින්නේ නැහැ. එතකොට ඔබට පුළුවන් නිරතුරුවම බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ නිවැරදි වෙන්න පුළුවන්. හැම වෙලාවකම බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළින් ඔබට පුළුවන් නිවැරදි වෙන්න. එතකොට මේ දේශනාව ඇසුරු කරමින් අපි නිවැරදි වෙන්න ඕන. මේ ධර්මයේ කියන්නේ එක්තරා කැඩපතක් වගේ. මිනිස්සු කණ්ණාඩිය පාවිච්චි කරන්නේ තම තමා තුළ අඩුපාඩු වසා ගන්නටයි. නමුත් පින්වත්නි මේ කණ්ණාඩිය ළඟට ගිහින් ඔබගේ අභ්‍යන්තරික අඩුපාඩු හදා ගන්නවා මිසක් කණ්ණාඩිය අඩුපාඩු ඔබ හදන්න යන්නේ නැහැ. ඒ වගේම ඔබ ධර්මයේද කැඩපතක්සේ භාවිතා කළ යුතුයි. ධර්මයේ කැඩපතක් විදියට පාවිච්චි කරනකොට ඒ ධර්මයේ හරහා ඔබට ඔබේ අඩුපාඩු පෙනෙන්න පටන් ගනීවි. එතකොට ඔබට ධර්මයේ හරහා ඔබේ අඩුපාඩු පේනවා නම් ඔබේ අඩුපාඩු හදාගනීවි. ඔබට අද වෙලා තියෙන්නේ ඔබේ අඩුපාඩු නොව ධර්මයේ අඩුපාඩු ඔබ අහුලා ගන්න බවක් පේනවා. මේ ධර්මයේ අඩුපාඩු නෑ, ධර්මයේ යෙදෙන ශ්‍රාවකය තුළමයි අඩුපාඩු තියෙන්නේ. මෙබඳු අඩුපාඩු සහගත තත්ත්වෙ මිදී සදාතනිකව ධර්මයට සූදානම් වුණු ශ්‍රාවකත්වයක් පිණිස අද මේ උතුම් ධර්මානුශාසනාව පිනතුන්ලාට හේතුපකාර වේවා. අද දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ නාවල පස්වන පටුමඟ අංක 82 නිවසේ පදිංචි නවීන් සෙනවිරත්න මහත්මයා විසින් දායකත්වයේගෙන කටයුතු කරනවා. නවීන් සෙනවිරත්න මහතා ඇතුළු පිනතුන් සියලු දෙනාටම අපි මේ කුසල් අනුමෝදනා කරනවා. මේ කුසල් අනුමෝදනා වේවා. මීට වසර 4කට පෙර 2022 ජූනි මාසයේ 9 දින පරලෝසැපත් සේපාලිකා සෙනවිරත්න මෑණියන්ට පින් පැමිණවීමට බලාපොරොත්තු වෙනවා. සේපාලිකා සෙනවිරත්න මාතාවට මේ කුසල් බලවත් වී ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් හේතුපකාර වේවායි අපි අදිෂ්ඨාන කරනවා. මීට අවුරුදු 2 මාස 4කට පෙර පරලෝසැපත් නීල් සෙනවිරත්න ආදරණීය පියතුමාටත් මීට අවුරුද්දකුත් මාසයකට පෙර පරලෝසැපත් දුමින්ද සෙනවිරත්න මහතාගේ බිරිඳ සරෝසිතා සෙනවිරත්න මහත්මියටත් පින් පැමිණවීමට බලාපොරොත්තු වෙනවා. ඒ සියලු දෙනාගේම ජීවිත ධර්මයෙන් ආලෝකමත් වේවා. නවීන් සෙනවිරත්න මහත්මයා ඇතුළු පිනතුන්ගේ නමින් මිය පරලෝ ගියා වූ ස්වර්ග පරම්පරානුගත සංසාරගත සියලු ඥාතීන්ට මේ කුසල් බලවත් වී ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසලානිසංස ධර්මයන් හේතුපකාර වේවායි අපි අදිෂ්ඨාන කරනවා. දැනට ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි සචින් සෙනවිරත්න පුතාට එළඹෙන ජූනි මාසයේ 21 දිනට යෙදෙන ජන්මදිනය වෙනුවෙන් ආශිර්වාද කොට තිබෙනවා. මේ කුසලානිසංස ධර්මයන් ජීවිතාවබෝධය පිණිස බලවත් වේවා. ඒත් සමගම ධර්ම ශ්‍රවණේ කළා වූ සියලු දෙනාටත් නෙතෙපෙම් කාර්ය මණ්ඩලයටත් ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටත් මේ කුසල් බලවත් වේවා. සියලු ආකාරයෙන් යහපත අභිවෘද්ධිය සිත ශාන්තිය උදා වේවා. සියලු දෙනාටම ජීවිතාවබෝධය කරා යන්නට ධර්මාවබෝධය කරා යන්නට මේ දේශනාමේ කුසල් හේතු වාසනා වේවායි අපි අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම මේ ධර්ම දානමේ කුසලානිසංස ධර්මයන් සතරවරං රජ දරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද අවීචී පටන් බවාග්‍රය දක්වා විහිදී පැතිරි පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමද මේ කුසලානිසංස ධර්මයන් නිවන් පිණිස වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
1: සාදු සාදු සාදු. අද අඟහරුවාදා නිතෙෆෙම් ධර්ම දක්ෂිනා ධර්ම දේශනා පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු අති පූජනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක්ඛ නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. පුරපසළොස්වක පොහෝ දිනයන් වල ලංකාවේ වැඩිම භික්ෂුන් වහන්සේ ප්‍රමාණයක් වැඩමවා වැඩිම ගුවන් කාලයක් විකාශය කරන ශ්වේත පූජා සජීවී වැඩසටහනක් ඔබේ ගමේ නගරයේ ආයතනයේ විහෙර විහාරස්ථාන තුල විදේශ රටක හෝ සංවිධානය කරන්නට කැමැත්තක් දක්වනවා නම් මෙන්න මේකයි අපේ දුරකථන අංකය 077 41 51 272 077 41 51 272 තමයි දුරකථන අංකය. ඔය දුරකථන අංකයටම කතා කරලා ඔබ සමහර විට අටමස්ථාන වේවා සොළොස්මස්ථාන වේවා ඔබ ප්‍රදේශීය විහාරස්ථානයක වේවා ඕනෑම සජීවි ආගමික වැඩසටහනක් විකාශය කර ගැනීම සඳහා ඇමතුමක් ලබා දෙන්නට පුළුවන් කමක් තිබෙනවා. විශ්වාසවන්තව දඹදිව සියලු සිද්ධස්ථාන ඉතාමත්ම සැදැහැතියෙන් ගෞරවයෙන් වන්දනාමාන කරන්න, ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරන්න, විශ්වාසවන්තව වන්දනාමාන කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔබ අත්වැල් බැඳගන්නට ඕනේ ට්‍රැවල් නෙත් ආයතනය සමගින්. කාර්ය ශූර කාර්ය මණ්ඩලයක සේවාව සමගින් සියලු සිද්ධස්ථාන ඉතාමත්ම පැහැදිලි කර දෙමින් ඔබට අවශ්‍ය කරන ගමන් පහසුකම් සලසා දෙමින් දඹදිව සියලු සිද්ධස්ථාන වන්දනාමාන කරන්නට අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම් සිදු කරන්නේ ට්‍රැවල් නෙත් ආයතනය. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න 0112-863-363, 0112-863-363, එවැගේම 0176-7173-872, 0176-7173-872 තමයි දුරකථන අංක.
2: දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාව ධර්ම දක්ෂිණා. කවදත් අලුත් කාගෙත් නෙත්.

Nit FM, Nit Spirit Vanderbilt. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යයනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාවන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලොවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මේතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

ති අසන්තං වා අජ්ජත්තං විචිකිච්ඡං නත්ථි මේ අජ්ජත්තං විචිකිච්ඡාති පජානාති

මැසි මතුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ අනුභව සම්පන්න ජය පිරිත් දෙසුමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Nyt FM. Pirit Vanderbilt. ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Nit FM. Nit FM. Spirit Vanderbilt. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසේ බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමෙතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආරේ ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Net FM. Net FM. Ferit Mandebeer.
1: පින්වත, මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම්. ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංකේය කල්ප ලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජය මංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා දෙපා සිව්පා බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.

තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනෙමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්

කෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පද්මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.